බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

වීරයා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ නොහඳුනන යම් කෙනෙක් වේද? එවන් අයට අමා මෑණි සනරාමරයන් හඳුනා ගැනීම සඳහාත් ගර්භණී මව්වරුන්ට තම කුස තුල සිටින දරුවා පින්වන්ත සෝභාව සම්පන්න දරුවෙකු ලෙස බිහි කිරීම සඳහාත් සියලු මංගල කාරණාවලට ප්‍රථම භාවිත කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත් ප්‍රතිඵලම ලැබෙන නරසිංහ ගාථා ශ්‍රවණය කරමු.

0: කවදත් අලුත් කාගෙත් නෙත්.
1: යටිහිතේ භාෂාවක් තියෙනවා.
2: යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප.
1: එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න.
2: ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න.
1: ඉතු වෙනවාමයි.
2: ඉතු වෙනවාමයි.
3: Alpha Studio with Kasuni and Lehansa.
2: සතියේ දවස්වල උදේ 6ට.
1: උදේ 6ට.
4: Brought to you by
5: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
6: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නොන්ස්ටොප් ඩේටා පැකේජ් එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා නොන්ස්ටොප් ඩේටා. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් රීලෝඩ් කරන්න.
7: මහානුභාව සම්පන්න සීනිගම ශ්‍රී දෙවොල් මහ දේවාලයේ උත්තම පෙරහර මංගල්‍ය. අගෝස්තු 8 සහ 9 දිවා මහ පෙරහර, අගෝස්තු 10 සහ 11 රාත්‍රී පෙරහර, අගෝස්තු 12 රාත්‍රී 7 සිට රටිටම සෙත්පතා පවත්වන මහා දෙවොල් මඩු යාගය සහ ගිනිමෙල සත තරණය උතුම් දේවාශිර්වාදය ලැබගන්න පෙරහර සමයේ ඔබත් සීනිගම දෙවොල් මහා දේව පුදුමිට එන්න. මාධ්‍ය සවිය net fm net fm
0: අවදත් අලුත්

0: උදෑසන සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ප්‍රේමවන්ත දරුවෙනි. ඔන්න අද දවසෙත් මම ඔබේ නිවහනට ගොඩවදින්නේ. අප සංවිධානන් වහන්සේගේ වදනක් මගේ සවන්වලද රැව් පිළිරැව් දෙන අතරතුර. උන් වහන්සේ කියනවා මම යහපත් ඉඳීරා වෙමි. මාගේ බැටළුව මාගේ කටහඬ හඳුනති. උන්වහන්සේ යහපත් බැටළු ඉඳීරා පිළිබඳව කතිකා කරන ඒ සුභාරංචි පාඨය ඔබ සියලු දෙනාම දන්නවා. උන්වහන්සේ තමන් වහන්සේව අපේ ජීවිතවලට අයිති කරගෙන මූලික තැන ස්වාමීත්වය දෙන්නේයි කියලා ආරාධනා කරන්නේ. ප්‍රේමවන්ත දරුවෙනි, උන්වහන්සේ දන්නවා මේ මහ පොළවේ ඇවිදින ජීවිතය ඇතුළේ උන්වහන්සේව නොමැතිව අපට මාවතක් නැති බව. ඉතින් උන්වහන්සේ ඔබේ ජීවිතේ කවුරුන්ද? ඔබට ඇසෙනවා නම් උන්වහන්සේගේ කටහඬ. උන්වහන්සේ කියනවා මාගේ බැටළුව මාගේ කටහඬ හඳුනති. මම ඔවුන්ගේ නම කියා හඬ ගසමි. ඔහු මා වෙතට පැමිණෙති. එබැවින් උන්වහන්සේට ඔබේ ජීවිතයේ අයිතිය අයිතිකාරකම දී ඇත්නම් පමණයි. ඔබ අවනත නම් පමණයි උන්වහන්සේගේ කටහඬ ඔබට ඇහෙන්නේ. අද දවසේදී කල්පනා කරන්න, ජීවිතයේ උපරිමයෙන් උන්වහන්සේට අවනත වන්නේ කෙසේද යැයි ඔබ කතිකා කරගන්න. සංවිධානන් වහන්සේ තමන් වහන්සේගේ ආත්මානුභාවය ඔබ මත වගුරුවන සේක. ඔබට ජේසු පිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: ගෞරවනීය සහෝදර සහෝදරියනි, මේ හිමිදිරි උදෑසන අපි යහපත් දේ කරමු කියන එකෙන් වචන කීපයක් බලමු. ශුද්ධ කුර්ආනයේ අල්ලා දෙවියන් වහන්සේ පැවසුවා පිරිමි කෙනෙක් වුණත් කාන්තාවක් වුණත් ඔවුන්ගෙන් කවරෙකු යහපත් දේ කරන්නේද ඔහුට යහපත් ජීවිතයක් අපි ලබා දෙන්නෙමු. එවගේම ඔහු කළ ඒ යහපත් දේවල් වලට ලබා දිය යුතු උපරිම පිනත් අපි ලබා දෙන්නෙමු කියා අල්ලා දෙවියන් වහන්සේ ඒ අරුතියෙන් කියා තිබෙනවා. ගෞරවනීය සහෝදරවරුනි, අපි යහපත් දේ කළ යුත්තේ මොකටද? එක් කවියෙක් කියනවා, ඔබ ඔබගේ අම්මා හුසෙන් එළියට යවන විට ඔබ අඬ අඬා තමා මේ ලෝකෙට ආවේ. අඬ අඬා මේ ලෝකෙට ආවා. එතකොට අපගේ ඒ ළඟ හිටපු නෑදෑ හිතමිතුරන් ඔක්කොමලා ලස්සනට hina වුණා. හොඳ ළමෙක්, ලස්සන ළමෙක්, සුදු ළමෙක්, චබ්බි ළමෙක් කියලා ඔක්කොමලා hina වෙයි හිටියා. නමුත් ඉපදිනකොට ඔබ අඬ අඬා ඉපදුනා. නමුත් ඔබ යම් දවසක මරණයට පත් වෙනවා. ඒ මරණයට පත් වෙන විට ඔබ සිනා මුසි මුහුණින් යන්නට ඕන නම්, ලස්සන මුහුණක් ඇතිව යන්නට ඕන නම් ඔබ යහපත් දේවල් කරන්න, ඇත්ත කතා කරන්න, අනිත් අයට උදව් උපකාර කරන්න, දෙවියන්ව නමදින්න, මේ වගේ යහපත් දේවල් කරන්න. එතකොට ඔබ සිනා මුසු මුසින් ඉන්නකොට ළඟ ඉන්න නෑදෑ හිතමිතුරන් අඬ අඬා ඉඳී අපගේ ලස්සන හොඳ එක්කෙනා අපගින් වෙන්මුණා නේද කියලා ඒ වෙනි දවසකට අපි යන්නට යහපත් දේ කරමු.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් ධර්මෙන් ඔබේ දිවියට.

0: குட் மார்னிங் உதயாய வினாடி ஹாய் வெலாவ வெரி வெரி குட் மார்னிங் ஹமோம மே பத்திட்டு குடா காதரின் பிலிகான வெலாவ 2026 அகோஸ்து தொலோஸ்வினிதா பதாத தவச நெத்தி மேல்ஃபோ ஸ்டுடியோ எஃப்எம் அனுபஹின் அனுஹத்ரை தசமாட்டின் ஒயா மே வெலாவட்ட மொனவ கிராத் கலபலிங் உனாத் குச்சுரக்காரி பகுலுனாத் அப்பிவ எஹிம் மெஹிம் அஹன கமங் தமாய் இன்னி கேல மம தான்னோ இதின் දැන් මෙහෙමයි ශිෂ්‍යත්ව විභාගයේ ඉවරුණා. එතකොට දැන් මේ දවස්වල සස්පල විභාග කටයුතු තියෙනවා. ඊළඟට තමන්ගේ වෙන වෙන රාජකාරී කටයුතු තියෙනවා. අනිත් දරුවන්ට ඉස්කෝලවල නිවාඩු. ඉතින් මේ දේවල් එක කාලය ගත කරන අපි හැමෝටම සුබ වෙන්න ජය වෙන්න තමයි අපි හැමෝගෙම හිතේ තියෙන ප්‍රාර්ථනාව වෙන්නේ. ඉතින් අද නෙතෆිම් ඇල්ෆා ස්ටුඩියෝ එකේ ඉන්නවා මේ පාර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්න දක්ෂීක්. එයා ඉස්කෝලේ වැඩ ගොඩාක් කරන බාහිර වැඩ ගොඩාක් කරපු හැබැයි ශිෂ්‍යත්ව විභාගයටත් හොඳින් මුහුණ දීපු දක්ෂීක් තමයි. අපි පිළිගමුකෝ කවුද කියලා බලමුකෝ. මේ ඉන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ හීරෝන් රණසිංහ. ගුඩ් මෝර්නින් හීරෝන්.
1: ගුඩ් මෝර්නින්.
0: මම නම කිව්ව විදිහ හරිද? හීරෝන්ද හීරෝන්ද?
1: හීරෝන්.
0: හීරෝන්. හරි. හීරෝන් කියන නම කවුද දාලා තියෙන්නේ? අම්මද තාත්තද?
1: දෙන්නම.
0: දෙන්නම. යෝ ආයි නමට ආසයිනේ. ලස්සන නමක් වෙනස් නමක්. ඉතින් හීරෝන් නමේ නෙමෙයි දැන් වැඩේ තියෙන්නේ නේද? ඔයාගේ ශිෂ්‍යත්ව විභාගයේ. කොහොමද මේ පාරේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීලා දැන් මොකද හිතෙන්නේ?
1: හිතෙන්නේ මම දැන් ශිෂ්‍යත්වයට ගොඩාගෙක ෆස්ට් පේපර් එක අමාරුවෙන් ලිව්වා. ඒක ටිකක් අමාරුයි. සෙකන්ඩ් පේපර් එක ලේසි.
0: ලේසි. දැන් රාජකීය විද්‍යාලය කියලා කිව්වහම එහෙම මේ මම අහලා තියෙන විදිහට මම දැකලා තියෙන විදිහට ගොඩාක් දරුවෝ එහෙම ශිෂ්‍යත්ව විභාගයට උනන්දුවෙන් කටයුතු කරන්නේ නැහැ. හීරෝන් කොහොමද ඒකට මුහුණ දුන්නේ?
1: මම ශිෂ්‍යත්වයට ආසයි. ඒකෙන්ද මේ අම අපේ අම්මි ඔෆිස් ගියාම මායි ආච්චි නැතමයි පුංචි එකතු වෙලා විභාගෙට පටන්
0: ගන්නවා. පුංචි එහෙම නැත්තම් කවුද? ආච්චි. ආච්චි පුංචි. හීරෝන්ගේ මේ පුංචි ජීවිතයට මොනාද කියලා දීලා තියෙන දැන් වැඩිපුර කාලයක් ඉඳලා තියෙන්නේ ආච්චි අම්මයි පුංචි එක්කනේ. වැඩිපුර කාලයක් හිටියේ දෙන්න එක්කනේ. කියන්නක මොනාද කියලා දීලා තියෙන්නේ හීරෝන්ට?
1: කියලා දීලා තියෙනවා ඩිසිප්ලින්
0: ඒවා. එතකොට
1: තව
0: ඩිසිප්ලින් කියලා මොනාද ඉගෙන ගත්තේ? මොනාද දැනගෙන තියෙන්නේ? එක දන්නවා. දැන් තැනකට ගියාම කතා කරන්න ඕනේ කොහොමද නේද? හැසිරෙන්න ඕනේ කොහොමද නේ? අම්ම තාත්තට කොහොමද ලොකු නාම සලකන්න ඕන නේද? හරි. දැන් මොනවද තව ඉස්කෝලේ කරන වැඩ?
1: රග, ක්‍රිකට්, ඇත්ලටික්ස්, ස්විමින්.
0: ඒ කියන්නේ ගොඩක් ක්‍රීඩා පැත්තට තමයි ආසනේ. ඒ කියන්නේ අපි දැන් මෙහෙම කිව්වොත් එහෙම මොනවද ඔය ජයග්‍රහණ අරන් තියෙන ක්‍රීඩාව පැත්තෙන්?
1: ස්පෝට් මීට් එකේ අරන් තිනවා, ක්‍රිකට් වල අරන් තිනවා.
0: මොන තරඟද කියලා මතකයිද?
1: ක්‍රිකට් වල ඒ කියන්නේ ටූර්නමන්ට් වල. ක්‍රිකට් ටූර්නමන්ට් වල ඇත්ලටික් පැත්තෙන් ජෝන් ටාබට්.
0: ආහහා. ඒව වලින් තමයි ජයග්‍රහණ අරගෙන තියෙන්නේ. දැන් ඔය අද ප්‍රැක්ටිස් මොන ප්‍රැක්ටිස් වලටද ඔය යන්න ලෑස්ති වෙලා ඇවිල්ලා ඉන්නේ?
1: අද ක්‍රිකට් ප්‍රැක්ටිස්.
0: ඒ කියන්නේ ක්‍රිකට් කෙනෙක් වෙන්න ආසයි වගේ මට නිකන් මූණ දැක්කම හිතෙනවා. එහෙමද?
1: ඔව්.
0: හරි. දැන් ඔය ආස ක්‍රිකට් කවුද?
1: යසින් මලංග.
0: ඒ කියන්නේ බෝල් කරන්නද වැඩිපුර කැමති?
1: ඔව්.
0: බැට් කරනවට වඩා?
1: ඔව්.
0: හොඳයිනේ. ඉතින් කොහොමයි දැන් ශිෂ්‍යත් විභාගයේ ඉවර වෙලා අපි ආසයි දරුවොත් එක්ක කතා කරන්න. ඉතින් අපි මේ පැත්තෙන් වැඩේ පටන් ගත්තා. කොළඹ පැත්තෙන් පටන් ගත්තා. මොකද දැන් නිවාඩු කාලෙ නිසා ඉක්මනට අපිට ගෙන්න ගන්න පුළුවන් හින්දා. හැබැයි ශිෂ්‍යත් විභාගයේ ලියපු ඕනම දුර පළාතක පුංචි පැටියෙක්ට නෙතෙෆෙම ඇල්ෆා ස්ටුඩියෝ එකට එන්න පුළුවන්. ඇවිල්ලා ඔයාලගේ දක්ෂතා ගැන කියලා, ශිෂ්‍යත් විභාගයේ අත්දැකීම් ගැන කියලා, පොඩි වෙනසක් නේද ජීවිතේට ලොකු අත්දැකීමක් වෙනසක් එකතු කරගන්න පුළුවන් ශිෂ්‍යත් විභාගයෙන් පස්සේ මේ නිවාඩු කාලේ. ඉතින් එන්නකෝ. දැන් ෆේස්බුක් ලයිව් එකටත් අවු චුට්ටකින් අපි එනවා. විනාඩි පහක් දෙන්නකෝ. විනාඩි පහකින් ඒ කියන්නේ උදේ 6:15 වෙනකොට මේ හීරෝන් රණසිංහ කියන්නේ කවුද කියලා නෙතෙෆෙම් ෆේස්බුක් ලයිව් එකෙන් බලාගන්න පුළුවන්.

0: NetFM Alpha Studio with Cosini and Lehansa.
1: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්.
1: සම්මුදුරු අභිමවමින් අභිමානයෙන්
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
2: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනේ
4: ඕම් බ්ලාස්ටර් දැම්මම කතා.

0: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයක රස බලමුද? මාතර ෆ්‍රීලන් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
1: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කෙල්නිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළංගම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
0: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
2: මගේ නම ජයවර්ධන රත්නපුරේ ඉඳලාම අසනීප වෙලා. එයාගේ කකුල් දෙක සම්පූර්ණයෙන් පන්නතෝ ගියා. අත් දෙකත් පන්නතෝ ගියා. අසනීප වෙලා අවුරුද්දක් තර විදකම් කළා අපිත්වලට ඉන්න. පස්සේ ওই නෙට් එකේ වැටලනමින් අපිට ওই මහත්තයා දැනගන්න හම්බුනා. පස්සේ අපි එතුමා හම්බෙන්න ගියා. ගීරි වෙලා ඉතින් එතුමාගේ ටෙස්ට් එක තුනක් ගන්නකොට ඔලෙඩි සම්පූර්ණයෙන් සුව වුණා. හොඳට ඇවිදින්න පුළුවන් වුණා.
0: කතා කරන්න 0777 300 940.
3: FM 95.8 NetFM. NetFM Alpha Studio with Kosani and Lehansa.
0: උදැස්සන 6:00 විනාඩිය 10:00 වෙනව ඇල්ෆා ස්ටුඩියෝ අහගෙන වැඩ කරන ගමන් නේද වැඩ කියලා කියන්නේ. දැන් උදේට සාමාන්‍යයෙන් මොනවද කරන වැඩ හීරෝන් කියන බලන්න අද මේ පරිශිෂ්‍යත්වයේ ලියපු හීරෝන් තමයි ඔන්න ඇවිල්ලා ඉන්නේ. හීරෝන් විතරක් නෙමෙයි නේද යාළුවෝ ගොඩක් ලිව්වනේ. හීරෝන් කියන්නකෝ දැන් මේ වෙලාවට සාමාන්‍යයෙන් මොනවද ගෙදර කරන්නේ?
4: චිත්‍ර
0: අඳිනවා. ඈ ආ කියන්නේ පොඩි කාලේ මතකේ ඔය කියන්නේ නේද? ඉස්සර චිත්‍ර ඇඳනේ. එතකොට මේ ඉස්සර ඇඳපු වැඩිපුරම ඇඳපු චිත්‍ර මොනවාද?
4: ගෙවල් කාර්.
0: ඒව තමයි යන්නේ. ඒව තම තියෙනවද ළඟ? අම්ම තියාගෙන ඉන්නවද? ආච්චි අම්ම තියාගෙන ඉන්නවද? මේ මගේ චූටි පුතා ඇඳපු චිත්‍ර කියලා. එහෙම මේ දැන් සමහර මේ ගෙවල් වල මම දැකලා තියෙනවා පොඩි කාලේ ඉඳලා. ඒ කියන්නේ මේ පෙරපාසල් කාලේ ඉඳලා ඇඳපු ලස්සන දේවල් එකතු කරපු මතක අපේ අම්මලා තාත්තලා ළඟ තියාගෙන ඉන්නවා. ආච්චි අම්මලා සියල්ල ළඟ තියාගෙන ඉන්නවා චූටි පැටවුන්ගේ දේවල්. ඉතින් දැන් මෙහෙම දෙයක් තියෙනවා, ලස්සන වැඩක් තියෙනවා මේ විෂන් කෙයා වෙතින්. විෂන් කෙයා පාට සිත්තම් මේ පාර මේ ඔන්න හීරුන්ටත් අවස්ථාව තියෙනවා. පේනවනේ දැක්කනේ මම පෙන්නපු ෆොටෝ එක. ඔයා විෂන් කෙයා මේ පාට සිත්තම් තරගයට හීරුන්ටත් ඔන්න එන්න පුළුවන්. දැන් අපි බලමුකු මේ හීරුන්ගේ වයස කීයද?
4: වයස
0: 10යි. 5 ශ්‍රේණියේ අවුරුදු 10යි. ඔන්න දැන් හීරුන් ඒ කියන්නේ එකතු වෙන්නේ මූලික ද්විතීයක කියන තරග අංශයට. හරිද? 4, 5, 6 කියන මේ ශ්‍රේණිවල නම් ඉන්නේ. ඔන්න ඒ අංශයට තමයි ඒ දරුවෝ එකතු වෙන්නේ. මම මේ හීරුන්ගේ වයස හින්ද කිව්වේ. ඊළඟට එක ශ්‍රේණිය ඉඳලා 13 ශ්‍රේණිය වෙනකම්ම ඕනම මේ පුතෙක්ට දුවෙක්ට පුළුවන් මේ විෂන් කෙයා පාට සිත්තම් තරගයට එකතු වෙන්න. හෙට ලොව දකින මාගේ දැස් තමයි මාතෘකාව වෙන්නේ. අපිට ඇස් නැති වුණොත් මොකුත් කරන්න බෑ නේද හීරෝ? දැන් හීරුන් කොච්චර දේවල් ඇස් දෙකෙන් කරනවදනේ. ක්‍රිකට් ප්ලේ කරද්දි, එහෙට දුවනකොට මෙහෙට දුවනකොට බලල නේද? රග ප්ලේ කරද්දි නේ. කොච්චර ඕන වෙනවද ඉතින් අපේ ඇස් කියන එකෙන් අපිට කොච්චර දෙයක් කරන්න පුළුවන්ද? ඉතින් අපේ මේ පැටව මම දැක්කා අපේ වට්ස්ඇප් අංකෙටත් එවලා තිබ්බා මෙන්න මේ වගේ චිත්‍රයක් තමයි අඳින්නේ කියලා. හිටලව දකින මාගේ දැස් කියලා ඒගොල්ලෝ මේ ලෝකේ අනාගතේ කොහොමද තියෙන්නේ කියලා ඇඳලා තිබුණා. ඉතින් ඒ වගේ මේක ලස්සන විදිහට හිතන්න පුළුවන් අපේ පැටවුන්ට. දියසායම් පැස්ටල්, එතකොට පෝස්ටර් සායම්, තෙල් සායම් මේ ඕනම මාධ්‍යකින් පාවිච්චි කරන්න පුළුවන් විෂන් කෙයා පාට සිත්තම් තරගයට එකතු වෙන්න. කඩදාසි, බෝඩ්, එතකොට කැන්වස් ඕනම මතු පිටක ඉදිරිපත් කරන්නත් පුළුවන්. තිරස් හැඩයට, සිරස් හැඩයට ඕනම විදිහකට. ඉතින් තරඟ අංශ ප්‍රාථමික, ද්විතීයක, කනිෂ්ඨ, ජේෂ්ඨ, ජේෂ්ඨ ද්විතීයක කියලා වෙන් කරලා තියෙනවා. ඊළඟට පළමුවන ස්ථානයේ, දෙවන ස්ථානයේ, තුන්වන ස්ථානයේ විශිෂ්ට සම්මාන මේ විදිහට හැම අංශයකටම මුදල් සහතිකපත් පිරිනමනවා. ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට මුදල් තෑගි තියෙනවා ඒ කියන්නේ. ඉතින් මේක වටින අවස්ථාවක්. සැප්තැම්බර් 12ට කලින් ඉක්මන් කරලා ඔන්න අම්මල තාත්තල මේකට යොමු කරන්න. මේ නිවාඩු කාලේ දරුවන්ව මෙන්න මේ ඩ්‍රස් එකට තමයි එවන්න ඕන. විෂන් කෙයා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම, අංක 505 යුනියන් පෙදෙස, කොළඹ 2. ඔන්න මම ආයේ කියනවා, ලියාගන්න. එහෙම නැත්නම් මේක රෙකෝඩ් කරගන්න. විෂන් කෙයා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම, අංක 505 යුනියන් පෙදෙස, කොළඹ දෙක. මේ කියන ඇඩ්‍රස් එකට තමයි එවන්න ඕන. මොනහරි විස්තර දැනගන්න ඕන නම් මෙන්න මේ WhatsApp අංකයට පොඩි මැසේජ් එකක් දාලා තියන්න. 077981 6713 077981 6713 මොනවහරි දැනගන්න ඕනේ නම් මටත් කතා කරලා විස්තර දැනගන්න පුළුවන්. ඉතින් Facebook Live එකට එන්න. මේ ඔක්කොම Facebook Live එකෙත් තියෙනවා. නේද හීරෝන්? හරි. දැන් අපි හීරෝන්ගේ පැත්තට යනවා. ශිෂ්‍යත්වෙන් පස්සේ හීරෝන්ට මොන වගේද දැනුනේ?
4: ෆ්‍රීඩම් එක.
0: ලොකු ෆ්‍රීඩම් එකක් නේද?
4: ඔව්.
0: දැන් වැඩිපුර සෙල්ලමටද දැන් ඒ කියන්නේ යොමු වෙලා තියෙන්නේ?
4: ඔව්.
0: ඒකනේ අද ක්‍රිකට් ප්ලේ කරන්නත් යන්නේ නේද?
4: ඔව්.
0: දැන් රාජකීය විද්‍යාලයේ මොන වගේ තරගයක්ද ශිෂ්‍යත්ව විභාගයට තිබුණේ? හීරෝන්ගේ යාළුවෝ අතර.
4: ලොකු තරගයක්.
0: ඔව්. ලොකු තරගයක් තිබ්බා. හීරෝන් ගොඩක් කල්පනා කළා තමයි උත්තර දෙන්නේ නේද? හරි. බලාපොරොත්තු මොකක්ද හීරෝන්ගේ කියන්නේ?
4: ක්‍රිකට් ක්‍රීඩකයෙක්.
0: ලස්සිත මාලිංග මාම වගේ වෙන්නනේ. ඒකට යන්න පුළුවන් ඔයාට හොඳද?

උදැස්සන 6යි විනාඩි 25යි. ඉතින් මේ අහන්නකෝ මැනික, ඔයා අසයි නේද ශිෂ්‍යත්වයේ විභාගයට හොඳින් මුහුණ දෙන්න? ඒ කියන්නේ දැන් ලබන අවුරුද්දේ අපි හිතමුකෝ හතර ශ්‍රේණියේ ඉන්න අපේ ඊරුන්ගේ නංගිලා මල්ලිලා ශිෂ්‍යත්ව විභාගයට දැන් සූදානම් වෙන කාලය. ඉතින් කලබල වෙන්න ඕන නැහැ, බය වෙන්න ඕන නැහැ. හොඳට විභාගයකට මුහුණ දෙන නම් දැන් තියෙන මේ දවස්වල උසස් පෙළ විභාගයේනේ. ඉතින් අපි විභාගයකට මුහුණ දෙනකොට ඒ ශක්තිය අපි ඇති කරගන්න නම් බය වෙලා බෑ, කලබල වෙලා බෑ. අපි හොඳින් හොඳ හයියක් හිතට ඇති කරගෙන හැම දෙයකටම මුහුණ දෙන්න ඕන. අනිත් එක තමයි නිකරුණේ කලබල වුණාම අපිට මතක හිටින දේවලුත් අමතක වෙලා යනවා. ඒක විභාගයකට විතරක් නෙමෙයි, ජීවිතේ හැම දෙයකටම. දැන් මේ නිවාඩු කාලේ ඇති තරම් චිත්‍ර ඇඳලා තෑගි දිනාගමුනේ, මුදල් තෑගි, ඒ වගේම සහතිකපත් දිනාගමුනේද? ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට මුදල් තෑගි සහතිකපත් විෂන් කෙයා මේ පාට සිත්තම් තරගෙන් හම්බ වෙනවනේ. සැප්තැම්බර් 12ට කලින් එවොත් එහෙම ඔන්න වැඩ ගොඩාක් කරගන්න පුළුවන්. මම දන්නවා චිත්‍රවලට දක්ෂ ගොඩාක් තරුවෝ ඉන්නවා. දැන් අපි අර ඊයේ මතක් කරා වගේ විවිධ මාධ්‍යවලින් දැන් අපේ රටේ චිත්‍ර කරන දරුවෝ ඉන්නවා. මම දන්නවා සමහර දුවල පුතාලා චිත්‍ර ප්‍රදර්ශනත් තියෙනවා, එක එක විදියට ලස්සනට නිර්මාණශීලීව. අපේ කලබල පැංච වැඩසටහනටත් දරුවෝ ලස්සන නිර්මාණ ගොඩාක් කියවනවා. ඉතින් ඒ පැටවුන්ට මෙන්න අවස්ථාව තියෙනවා විෂන් කෙයා පාට සිත්තම් තරගයට ඇතුළත් වෙන්න. හෙටලොව දකින මාගේ දැස් තමයි මාතෘකාව. මේක එක එක විදියට හිතන්න පුළුවන්. ඔයාට ඔයාගේ අනාගතය ගැන හිතන විදිය, ඔයා කොහොමද අනාගත ලෝකය දකින්නේ, හෙට දවස ඔයා කොහොමද වැඩියෙන්ම ඉන්න කැමති, අපි හිතමු ඒක ඔයාගේ බලාපොරොත්තු වෙන්න පුළුවන්, ඔයාගේ ලක්ෂ්‍ය වෙන්න පුළුවන්. ඉතින් මේක ගැන එක එක විදිහට හිතලා මගේ පැටිය ඇඳලා එවන්නකෝ. මෙන්න මේ ලිපිනයට සැප්තැම්බර් 12ට කලින් විෂන් කෙයා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම අංක 505 යුනියන් පෙදෙස කොළඹ 2. අම්මලා තාත්තලා උදව් කරන්න අපේ දරුවන්ට මොනවා හරි විස්තර තියෙනවා නම් කතා කරලා දැනගන්නත් පුළුවන්. නැත්නම් WhatsApp අංකයක් තියෙනවා, ඒවල විස්තර දැනගන්න. 077981 67013. ජය වේවා.

0: ෆේස්බුක් ලයිව් එකට ආවනම් මේ පරිශිෂ්‍යත විභාගයට මුහුණ දුන්න හීරෝන්නේ අද අපිත් එක්ක ඇල්ෆා ස්ටුඩියෝ ඇවිත් ඉන්නේ. හීරෝන්ගේ ආසාව තමයි හොඳ ක්‍රිකට් කෙනෙක් වෙන එක. ඊළඟට තමයි හීරෝන් කිව්වදී ලසිත් මාලිංග මාම වගේ වෙන්න තමයි මම කැමති කියලා. මට හිතන එතකොට ඇයි හීරෝන් එහෙම කියන්නේ කියලා අහන්න. ඇයි මණික එහෙම කියන්නේ?
1: මම එයා බෝ කරන විදියට ආසයි, තව එයාගේ ඩිසිප්ලින් වලට ආසයි, තව එයාගේ ෆීලිං වලට, ඒ වගේ ගොඩක් දේවල් වලට ආසයි එයාගේ.
0: ඒ කියන්නේ මේ අපේ හීරෝන් ගොඩක් ලසිත් මාලිංග මාමාව ෆලෝ කරනවානේ. ඒක තමයි මට ඒක තේරුණ ආපු වෙලාවේ ඉඳලා. ඒ පර්සනැලිටි එකටද කැමති? දැන් මොනවද එතකොට අනාගතයේදී කරන්න හිතාගෙන ඉන්නේ රට වෙනුවෙන්?
1: ක්‍රිකට් කෙනෙක්
0: වෙලා හොඳ දෙයක් කරන්න නේද? ජයග්‍රහණ ජාත්‍යන්තර ජයග්‍රහණ රටට ගේන්න නේද? හිරුන්ට ලස්සන බලාපොරොත්තුවක් තියෙනවානේ. ඉතින් කොච්චර හොඳයිද, ඒ වගේ දක්ෂ දරුවෝ ගොඩාක් ඉන්නවා නේද අපේ රටේ? ඒ දැ රටේ ඉන්න දක්ෂම දරුවන්ට තමයි අපි අවස්ථාව දෙන්නේ. ඒගොල්ලන්ට ගොඩක් වෙලාවට අවස්ථාව නැහැ ඒ දක්ෂතාවය පෙන්වන්න කියන්න. ඉතින් ඇල්ෆා ස්ටුඩියෝ මේ හොඳම මෝර්නිං වයිබ් එකෙන් ඒක තමයි ඔයාට ලැබෙන්නේ. දැන් මම යනවා ඒ වගේ තව ලස්සන වයිබ් එකක් ගැන කියන්න. මේ ගැන මේ වෙනකොට හැමෝම දන්නවා. දැන් මේ ඊයේත් අපි කිව්වා මේ බිලියන කතාවක් ගැන. මේක ගැන හැමෝම අවධානයෙන් ඉන්නවා. මොකද වටිනාකම් කියන ඒවා අපේ ජීවිතයට ලැබෙනකොට අපි ඒවා ආභරණයක් විදිහට එකතු කරගන්නවානේ. මේ වටිනාකම් එක තමයි අපි හැමදාමත් ජීවිතේ ලස්සන කරගන්නේ, හැඩ කරගන්නේ. ඉතින් මේ පාර වටින දේ තවත් වටින වෙලා තියෙනවා. ඒ තමයි ලංකා බැංකුව. ලංකා බැංකුව 2026 වසරේ ශ්‍රී ලංකාවේ වටිනම සන්නාමය විදිහට කිරුළු පළඳලා තියෙනවා. ඉතින් මේක ඉතාම වටින දෙයක් අපේ හැමෝටම. ඊයේත් මතක් කරා වගේ ලංකා බැංකුවේ සන්නාම වටිනාකම රුපියල් බිලියන 65.5ක් 2026 වසරේ. ඒක එතකොට කලින් වසරත් එක්ක බැලුවම 14.1% වර්ධනයක්. ඊළඟට තමයි ලංකා බැංකුවේ සන්නාම ශ්‍රේණිගත කිරීම බ්‍රෑන්ඩ් රේටින් එක A3ක්. මට මේ A3ක් කියනකොට මතක් වෙන්නම හීරුන් A-levels. දැන් හීරුන් ඊළඟට O-levels වලට ලෑස්ති වෙන්නේ නේද? දැන් අපි මේ දවස්වල වැඩිපුරම කතා කරන්නේ ශිෂ්‍යත්වයෙන් පස්සේ උසස් පෙළ ගැනනේ නේද? ඉතින් ඒ වගේ හැඟීමක් එනවා මේ ලංකා බැංකුවේ මේ A3 කතාව කිව්වහම. බ්‍රෑන්ඩින් රේටින් AAA විදිහට සනිටුහන් වෙලා තියෙනවා. ඒකත් ලේසි වැඩක් නෙමෙයි. ලංකා බැංකුව ශ්‍රී ලංකාවේ වටිනම සන්නාමය බවට පත්වෙන්න ආදායම් එක්ක, එතකොට ලාභ උත්පාදනය එක්ක විතරක්ම නෙමෙයි, ලංකා බැංකුවේ වැඩපිළිවෙලේ විශ්වාසය, ඒ ආඩම්බරය, අභිමානය, නිහතමානීත්වය, සහයෝගය, ටීම් වර්ක් එකක්, මේක මේ හැමදේම එකතු වෙලා තියෙනවා. ඉතින් ලංකා බැංකුව ක්‍රියාත්මක කළ සාර්ථක අලෙවි ප්‍රවර්ධන වැඩසටහන්, ශක්තිමත් සමාජ මාද ක්‍රියාකාරකම්, සුවිශේෂී පාරිභෝගික සේවාව, වේගවත් ඩිජිටල් අනුවර්තනය, මූල්‍ය සාක්ෂරතාවය, මේ හැමදේම බලපාල තියෙනවා ලංකා බැංකුව මේ විදිහට ඉස්සරහට එන්න. ඉතින් නෙතෆේ මෙල්ෆෝ ස්ටුඩියෝ එකෙන් අදත් අපි ප්‍රාර්ථනා කරනවා තව තවත් වටිනාකම් එකතු කරන්න අපි හැමෝටම. ලංකා බැංකුව 2026 වසරේ මේ එකතු කරගත් වටිනාම දේ, ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය විදිහට කිරුළු පළඳපු ඔබට අපේ උණුසුම් සුබ පැතුම්.

0: විභාගවලට යනවා වගේ මේ කියන්නේ ඉස්කෝලේ අනිත් වැඩත් කරනවනේ. ක්‍රිකට් ප්ලේ කරනවා, ෆුට්බෝල් ෆෑන් කෙනෙක් නේද? එතකොට රග ප්ලේ කරනවා, ස්විමින් කරනවා, ගොඩක් වැඩ කරන ගමන් අපි ඉගෙනීමේ කටයුතුත් හොඳින් කරගන්න ඕන කියලා තමයි හීරුන් කියන්නේ. ඔන්න ඒක මම කිව්වා. එහෙනම් හීරුන්ට අපි සුබ පතමු. හීරුන්ගේ අනාගතය සාර්ථක වෙන්න කියලා හීරුන් ඉතින් හිතාගෙන ඉන්නේ. ඔයාම කියන්නකෝ ක්‍රිකට් කෙනෙක් වෙන්න. ආයි කියනවා නම් ෆේස්බුක් ලයිව් එකට ඇවිල්ලා බලන්නකෝ. මේ ටිකක් ලස්සිත මාලිංග මාමගේ ඇක්ෂන්ස් මේ ටිකක් තියෙනවා කියලා මට හිතෙනවා. දැක්කම එයා කැමති එහෙම වෙන්න. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු අපේ හීරුන්ට එහෙම්ම මේක වෙන්න ලැබේවා කියලා. එහෙනම් හීරුන් සුබ පැතුම්, ජය වේවා.
1: Thank you. Bye.
0: Bye.
2: FM 95. FM 94.8. Net FM.

0: බර්ත විශෂස් කියන්නයි හදන්නේ. හිතින් අද කේකක කපන්න ඔන්න එකතු වෙනවා. සුභාසිරි ජයවේවා හොමාගම ජනාධිපති විද්‍යාලයේ විනුත සේනාධීර, සොර්ණ ජයන්ති විද්‍යාලයේ කෑගල්ල විනුකී පබසරා, සඳුනී භාග්‍යා වෙන්න ඕනේ හපුතලේ කනිෂ්ඨ විද්‍යාලයේ කියලා තියෙනවා. ඊළඟට මේකමුව චන්ද්‍රකීර්ති මහාවිද්‍යාලයේ සකුණී ප්‍රභානී තද උපන්දිනය සම්මරනවා. සුභ උපන්දිනයක් වේවා. ඉතින් අද අගෝස්තු 12 වෙනිදා උපන්දිනය සම්මරන හැමෝටම අපි ප්‍රාර්ථනා කරනවා ජීවිතේම ජය වෙන්න කියලා.
1: යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
2: ඊරා ඔයා උන ගන්නවා වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා.
1: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
2: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
3: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
4: ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සමිමත් කරමින් ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. වැඩි විස්තර 0112352 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළවේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
5: වර්ණකාරක රසකාරක කිසිවක්

0: අනුහයමතම ලංකාවි හදන යුරෝපේත් පදින KD Rice Leader 125 අපේම බයික් එක දැන් රුපියල් 599,000යි මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක් බස් වල හිර වෙලා මිරිකලා යන්න ඕනේ නැහැ දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට 0773523535
1: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අපි මානය සෙවන කළ ආයුර්වේද 0747 31 33 540
2: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-3872
1: නෙත්නිව සහනයි අපි ලෑස්ති වෙන්නේ හොදේ 6:45 වෙලා තියෙන හින්දා ඉතින් අපි හමුයමු අහගෙන ඉන්න FM 95.8 දිගටම net එකම හිටියොත් ජීවිතේම හැඩ කරගන්න පුළුවන් මම කසුනි
3: FM 95 FM 94.8 net FM divine pura

0: ನೆಟ್ ನ್ಯೂಸ್ ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් එම්මම් කතා

0: අප්ඩේට් කරගන්න.
1: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙත් තමතන්න 0112 863 363 0776 716 3672.

0: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 12 වනදා බදාදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සම්නාමය. net news සජීව මැදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල නීතිඥ සංගමය අද ජනපති හමුවෙයි. iPhone වල WhatsApp හැක් වෙනවද? තවදුරටත් විමර්ශන. දකුණු සහ නැගෙනහිර අහසේ විස්මිත දසුනක්. හෙට අලුයමත් නරඹන්න ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව. ඉරානයෙන් පැන වූ සම්බන්ධක බිඳදැමීමට තැත් කළ නෞකාවකට ඇමරිකාවෙන් ප්‍රහාර.
1: Net news, the truth people trust.
2: ලෝක අලියතුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා. ඒ අතර ජනාධිපතිවරයා සහ නීතිඥ සංගමය අතර සාකච්ඡාවකුත් අද පැවැත්වීමට නියමිතයි. අද දවසේ මේ විශේෂතා ඇතුළු නැවුම් පුවත් පෙළේ සත්‍ය අනාවරණය මෙතැන් සිට. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර හමුවක් අද පසරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය ස්ථාවරය පසුගියදා ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබුණා. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ අදාළ ව්‍යවස්ථා සංශෝධනය මෙම අවස්ථාවේ නොකළ යුතු බවයි එම සංගමයේ ස්ථාවරය වී ඇත්තේ. කෙසේ වෙතත් මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මේ වන විටත් ගැසට් කර ඇති පසුබිමක් තුලයි.

0: කලින් කොඩින් ඇසුණු කතා විශේෂාංගය දෙන්.
1: කලින් කොඩින් ඇසුණු කතා. කලින් කොඩින් ඇසුණු කතා.
2: අදත් කණින් කොණින් ඇසුණු කතා සමග මම තරංග රුක්ෂාන් ජයසේකර. විනිසුරු විශ්‍රාම් වයස ගැන කතා කරන්න ජීයලතුරු විපක්ෂ කණ්ඩායමක් ගියා මහනුවරට මල්වතු මහනාහිමිරුන් හම්බෙන්න. මල්වතු මහනාහිමිරුන් තරන්නේ නෙමෙයි අස්කිරි මහනාහිමිරුන් බහැදකල් තියෙනවා. ඊට පස්සේ ජීයලතුරු පිරිස මේ ගැන සම්පූර්ණ විස්තරයක් කරලා තිනවා. ඊට පස්සේ මහනාහිමිරුන් තවත් ලිපියක් ජනාධිපතිරයට යවලා තිනවා. ජනාධිපතිරගේ WhatsApp එකට ලිපිය යවලා තියෙන මල්වතු මහනාහිමියන්. ඊට පස්සේ ජනාධිපතිරයා මේ ලිපිය බලනවා. ඒක බලලා ජනාධිපතිරයා කෝල් එකක් ගන්නවා මල්වතු මහනාහිමියන්ට. ජනාධිපතිරයා කියනවා හම්ඳුරනේ මට ලිපිය හම්බුණා. ඒ ගැන කරුණු පැහැදිලි කරන්න මායි මගේ නියෝජිත පිරිසකෝයි මහනුවරට අනිවාර්යෙන් එනවා කියලා. මල්වතු හාමුදුරුවෝ හරි හොඳමයි කියලා ෆෝන් එක තියලා තිනවා. ඊට පස්සේ දවසක හර්ෂණ නානායක්කාර එවැගේම නලින්ද ජයතිස්ස ඇතුළු කණ්ඩායමක් ගිහිල්ලා මල්වතු මහනාහිමිරුන් බැහැදකලා කරුණු පැහැදිලි කරලා තිනවා. ඔය අතරතුරේදී අද දවසේ විශේෂ සාකච්ඡාවක් තිබෙනවා මේ විනිසුරු විශ්‍රාම් වයස ගැන ඒ ශ්‍රී ලංකා නීති සංගමයේ සහ ජනාධිපතිවරයා අතර. මේකෙදි පවතින තත්ත්වය පිළිබඳව වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි වාර්තා වන්නේ. හැබැයි දැන් විපක්ෂයේ කරගෙන ගියපු තර්ක විතර්ක පොඩ්ඩක් විතර හෙට මෙහෙට වෙලස් වෙනවා තියෙනවා කියලා තමයි වාර්තා වන්නේ. තිරේ පිටිපසෙන් ඇහෙන විදිහට විපක්ෂ කණ්ඩායම දැන් කියනවලු මේක ව්‍යවස්ථාවටත් ප්‍රශ්නයක් නැහැ නීතියටත් නම් ප්‍රශ්නයක් නැහැ හැබැයි මේක යුක්තියට පටහැනි. අන්න එහෙම තමයි විපක්ෂි දැන් අලුතෙන්ම කියන්නේ කියලායි තිරේ පිටුපසින් වාර්තා වෙන්නේ. පසුගිය හයවන්දා තිබ්බ විපක්ෂයේ නියෝජිත පිරිසක් සහ විදේශ රාජතාන්ත්‍රිකයන් අතර හමුවක්. මේක තිබුණේ කොළඹ සුපිරි හෝටලයක. මේක තනිකරම සංවිධානය කළේ සජිබ් පාර්ශවෙන්. ඒ කියන්නේ සජිත්ගේ ළඟම සමීපතම හිතවතෙක් වන ලක්ෂ්මන් ෆොන්සේක තමයි මේකට කර දීලා උර දීලා වැඩ කළේ. මේකදී විපක්ෂයේ හැමෝම් වගේ ඇවිල්ලා හිටියා. දිනේෂ් ගුණවර්ධන හිටපු අග්‍රාමාත්‍යවරයා හැර අනිත් ඔක්කොම වගේ මේකදී අදහස් දක්වලා තිනවා. මේ වැඩේ ඔක්කොම ඉවරුණාට පස්සේ එතෙන්ට ආපු මන්ත්‍රීවරු විපක්ෂයේ මන්ත්‍රීවරු කියලා තිනවා. යුරෝප රටවල් රාජතාන්ත්‍රිකයන් මේකට ඇවිල්ලා හිටියා හැමෝම් වගේ. හැබැයි ඉන්දියාවෙන් සහ චීනෙන් නම් ඇවිල්ලා හිටියේ මේ රාජතාන්ත්‍රිකයන් තානාපති සේවයේ තුන්වන පෙළේ වගේ අය. ඒකෙන් ඉතින් තේරෙන්නේ තාමත් චීනයේ ඉන්දියාව ඉන්නේ ආණ්ඩුවත් එක්ක කියලා. ඒ කියන්නේ චීනයේ ඉන්දියාවටයි තාමත් ආණ්ඩුව විශ්වාසයි. හැබැයි ඉතින් අනිත් රටවල අය නම් කිව්වා අපේ අදහස් අපේ රාජ්‍යයන්ට කියන්නම් කියලා. ඒ කියන්නේ ඒ අයගේ රටවල් වලට කියන්නම් කියලා. ඔන්නෝම කට්ටිය පස්සේ කාලා බිල සතුටින් විසිර ගියා කියලා තමයි විපක්ෂ කට්ටිය අපිත් එක්ක කිව්වේ. ඉසාරා සෙව්වන්දි ගැන ආය කරලියට ආවා. ඉසාරා සෙව්වන්දි ගැන ඔබ දන්නවනේ ගණිමුළු සංචිව ඝාතනයට සම්බන්ධ සැකකාරිය. ඒ අය අධිකරණයෙන් රැගෙනීමත් සමග ඇගේ රූපේ වෙනස් වීම සම්බන්ධයෙන් විවිධ තොරතුරු ගියා. net news එකේ තියෙන post එක ගිහිල්ලා බලන්න පුළුවන්. මේකත් එක්ක ආය කරලියට ආපු නමක් තිබ්බා. ඒ තමයි ගණිමුළු සංචිවට වෙඩි තැබු බව කියන සමුදු ප්‍රේමන්ත කන්දරාරච්චි ගැන. අර නීතිඥ විසර්ගෙන ඇවිල්ලා වෙඩි තියපු කෙනා. මේක කතාව වැති වෙන ප්‍රධානම හේතුව තමයි පහුගියදා වැලිකඩ මැගසින් එකේ ඇතිවෙච්ච ගැටුම. මේකෙදි ඔහු මිය ගියා කියලා තමයි රාබයක් පැතිර ගියේ. හැබැයි බලද්දි මිය ගිහිල්ලා තියෙන වෙන කෙනෙක්. ඔහු නෙමෙයි වෙඩි තැබු සමුදු තාමත් යහතින් බන්ධනාගාරෙ ඉන්නවා කියලා බන්ධනාගාර ආරංචි මාර්ග කියනවා. කණින් කොණින් ඇසුණු කතා සමග ආයෙත් මුණ ගැහෙමු.
1: කණින් කොණින් ඇසුණු කතා. කණින් කොණින් ඇසුණු කතා.
0: Apple ජංගම දුරකථන භාවිත කරන පුද්ගලයින්ගේ WhatsApp ගිණුම් අත්පත් කර ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් සොයා බලමින් සිටින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ පවසනවා. එම සංසදයේ පැවසුවේ සීරෝ ක්ලික් යනුවෙන් හඳුන්වන මෙම ක්‍රියාව iOS 16 මාදිලියේ iPhone වල ආරක්ෂක දුර්වලතා ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන බවයි. මෙම ප්‍රහාරයට ලක් වූ කිහිප දෙනෙකු මේ වන විටත් ඒ සම්බන්ධව පැමිණිලි කර ඇති බවත්, ඒ අනුව සීරෝ ක්ලික් WhatsApp ආරක්ෂක කඩවීම මෙරට තුල සිදුවමින් පවතින බවට පෙනී යන බවත් එම සංසදයේ පවසනවා. එම සංසදයේ වැඩිදුරටත් පවසන්නේ ඉතාලියේ ආරක්ෂක විශ්ලේෂණ ආයතනයක් විසින් සිදු කළ පරීක්ෂණයකට අනුව WhatsApp-ේ link device synchronization ක්‍රියාවලියට බලපාන ආරක්ෂක දුර්වලතා කිහිපයක් එකට භාවිත කරමින් හැකර්වරුන් විසින් මෙම ප්‍රහාරය එල්ල කරන බවට සැක පළ කරන බවයි. ලෝක අලියතුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා. පරිසර පද්ධතියේ අනන්‍ය සංකේතයක් මෙන්ම ජෛව විවිධත්වයේ තීරණාත්මක පොරුකක් වන අලියතුන්ගේ සුරක්ෂිතතාවය හා පැවැත්ම වෙනුවෙන් මුළුමහත් ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. ආසියානු අලියා යනු හුදෙක් ගොඩබිම වෙසෙන විශාලතම සත්වයා පමණක් නොව සමස්ත පරිසර පද්ධතියේම පැවැත්ම තීරණය කරන අද්විතීය සත්ව විශේෂයක් ලෙසයි සැලකෙන්නේ. ඒ අනුව අලියතුන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කිරීම යනු සමස්ත ජෛව විවිධත්වය, ස්වභාවික පරිසර පද්ධතිය, සංචාරක කර්මාන්තය, ලෝක ආර්ථිකය මෙන්ම අනුපමේය සංස්කෘතික දායාද එකලෙස සුරකීමක් ලෙස සැලකිය හැකි. සිය වාසස්ථාන අහිමිවීම අලියතුන් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගයක් ලෙස සැලකින අතර අලිමිනිස් ගැටුම උග්‍රවීමටද එය බලපා තිබෙනවා. වනාලීන් කළමනාකරණය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා නිසි සැලැස්මක් නොතිබීම මෙම තත්ත්වය උග්‍රවීමට හේතු වී ඇති බවයි පරිසර අමාත්‍යාංශයේ උපදේශක පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාර්යවස මහතා පෙන්වා දුන්නේ.
3: ඇත්තම ශ්‍රී ලංකාවේ වනාලීන් කළමනාකරණය පිළිබඳ නිසි සැලැස්මක් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබුණේ නැහැ. ඒකට හේතුව තමයි අපි අවුරුදු දෙකක් තිස්සේ මේ අලියතුන් සම්බන්ධව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අරගෙන තිබුණු ක්‍රියාමාර්ග සම්බන්ධව දීර්ඝ අධ්‍යයනයක් කරා. ඒ අධ්‍යයනයක් කරාට පස්සේ විවිධ රජයන් යම්කිසි උත්සාහයන් දරලා තියෙනවා. නමුත් ඒ උත්සාහයන් එක දිගට කරගෙන යන්නට හැකියාවක් ලැබිලා නැහැ. හෝ ඒ කරගෙන යන ආරම්භයේදීම සමහර වෙලාවට ඒක අතහැරලා තියෙනවා. ඉතින් අලි මිනිස් ගැටුම වැඩි වෙන්න ප්‍රධාන වශයෙන් හේතුවක් වෙලා තියෙනවා මොවුන්ගේ වාසස්ථාන අහිමි වීම.
0: 2024 වසරේ සිදු කරන ලද වනාලී සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ වනාලීන් සංඛ්‍යාව 7,451ක් පමණ වනවා. මෙම වනාලී සම්පත සංරක්ෂණය කිරීම මෙන්ම ඔවුන්ගේ වාසස්ථාන, ආහාර හා ජල සම්පත් සහ ස්වභාවික සංක්‍රමණික මාර්ග සුරක්ෂිත කිරීම රජයේ හමුවේ ඇති ප්‍රමුඛ පාරිසරික වගකීමක්. එමෙන්ම අලිමිනිස් ගැටුම මේ වන විට වනජීවි සංරක්ෂණයට පමණක් සීමා වූ ගැටලුවක් නොව ජනජීවිතය, ග්‍රාමීය ආර්ථිකය, ආහාර සුරක්ෂිතතාවය සහ ප්‍රාදේශීය සංවර්ධනය කෙරෙහි ඍජුව බලපාන ජාතික ගැටලුවක් බවට පත්ව තිබෙනවා. වර්තමානයේ පවතින තත්ත්වය අනුව අලිමිනිස් ගැටුම හේතුවෙන් වාර්ෂිකව මිනිස් ජීවිත 100,154 අතර ප්‍රමාණයක් අහිමි වන අතර වනාලීන් 350,400 අතර ප්‍රමාණයක් මිය යන බවට වාර්තා වී තිබෙනවා. මෙවැනි සංකීර්ණ තත්ත්වයක් තුළයි අලිමිනිස් ගැටුම කළමනාකරණය සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට රජය පියවරගෙන ඇත්තේ. අලිමිනිස් ගැටුම බහුලව පවතින ප්‍රදේශවල ගැටලු එකිනෙකට වෙනස් වන බැවින් ජාතික මට්ටමේ ප්‍රතිපත්ති සමග ප්‍රාදේශීය මට්ටමේ විසඳුම්ද ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වනවා. ඒ අනුව අලිමිනිස් ගැටුම බහුලව පවතින දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් අලිමිනිස් ගැටුම් කළමනාකරණ කමිටු පිහිටුවා ඇති අතර එම කමිටු හරහා එක් එක් ප්‍රදේශයේ පවතින භූගෝලීය, සමාජීය, කෘෂිකාර්මික හා වනජීවී සම්බන්ධ ගැටලු හඳුනාගෙන අදාළ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් ප්‍රාදේශීය මට්ටමේ කඩිනම් විසඳුම් ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබන බවයි පරිසර අමාත්‍යාංශය පැවසුවේ. නැගෙනහිර සහ දකුණු අහසේ දුර්ලභ දසුනක් දැකගැනීමේ අවස්ථාව මේ දිනවල ශ්‍රී ලාංකිකයින්ට උදා වී තිබෙනවා. ඒ බුධ, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චුන් යන ග්‍රහලෝක 6 චාපාකාර ලෙස පෙළගැස්වීම හෙවත් ග්‍රහලෝක පෙළගැස්මයි. ඒ අතරින් ග්‍රහලෝක 4ක් පියවියසින් නිරීක්ෂණය කළ හැකි බවයි ආතර්සී ක්ලායික් ආයතනයේ තාරකා විද්‍යාංශය පවසන්නේ. අලුයම 4:30-5:15 අතර කාලය තුළ නැගෙනහිර සිතිජයේ සිට දකුණු දෙස නිරීක්ෂණය කිරීමේදී එය නිරීක්ෂණය කළ හැකි. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ආතර්සී ක්ලායික් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා.
4: මේ දිනවල රාත්‍රියේදී ග්‍රහ පෙළපාලියක් සහිත සංදර්ශනයක් දැක්වන්න පුළුවන් උල්කා වර්ෂාවක උත්සමක මේ සඳහා සුදුසුම වේලාව තමයි 12-13 දිනයන්ගේ ගත්තොත් එහෙම පාන්දර 4:00-7:00 කාලේ නැගෙනහිර ගහසේ සිට දකින්න පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන්ම ගිනිගොන හදි ගහසේ දකින්න පුළුවන්කම ලැබෙනවා. මේ ග්‍රහලෝක 6ක් තියෙනවා. ඒතකොට බුද්ධ, බ්‍රහස්පති, නෙප්චුන්, යුරේනස්, අඟහරු, සෙනසුරු කියන ග්‍රහලෝක මේ නැගෙන සිකුලියේ ඉහළට යන ආකාරය මේ ග්‍රහලෝක 6න් ඉතින් අපිට යුරේනස් නැප්චුන් බලන්න දුරේශ්‍ය අවශ්‍ය වෙනවා. බුද තියෙන්නේ නැගෙනහිර සිතිරියට ආසන්නයෙන් වගේ ඊට පොඩ්ඩක් උඩින් බ්‍රහස්පති, ඊළඟට අඟහරු සහ සෙනසුරු කියන ග්‍රහලෝක දෙක තරම් උඩින් තිබේ.
0: ඕමාන් බොක්කෝස්සේ ඉරාන වරායක් වෙත ගමන් කරමින් අමරිකාව විසින් පනවා ඇති නාවික සම්බාධක බිඳහිලීමට තැත් කළ විදේශීය භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට අමරිකානු හමුදා විසින් ප්‍රහාර එල්ල කර තිබෙනවා. අමරිකානු මධ්‍යම විධාන බලකාය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ පැනමා රාජ්‍යයේ ධජය යටතේ සේවයේ යෙදී තිබූ වේලා නෝවා නැමැති මෙම නෞකාව වෙත අමරිකානු නාවික හමුදා හෙලිකොප්ටර් යානයක් මගින් හෙල්ෆයර් මිසයිල් ප්‍රහාර දෙකක් එල්ල කළ බවයි. අමරිකානු හමුදා නිකුත් කළ අවවාදාත්මක නිවේදන නොසලකා හරිමින් එම නෞකාව ඉරාන වරායක් දෙසට ගමන් කිරීම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර ප්‍රහාරයෙන් නෞකාවේ එන්ජින් කාමරයට හානි සිදු වී නෞකාව අක්‍රිය වී තිබෙනවා. කෙසේ වෙතත් මෙම ප්‍රහාරයෙන් නෞකාවේ සේවකයින්ට හානියක් සිදු වූවාද යන්න පිළිබඳව අමරිකානු බලධාරීන් තොරතුරු අනාවරණය කර නොමැති බවයි විදෙස් පුවත් සේවා අනාවරණය කළේ. පසුගිය ජූලි මාසයේ ඇති වූ දින 13ක තීව්‍ර උණුසුම්කාරී තත්ත්වයෙන් පසුව අමරිකානු, ඊශ්‍රායල් සහ ඉරාන ගැටුම්වල යම් අඩුවක් දක්නට ලැබුණු අතර ඉන්පසුව එල්ල වූ ප්‍රධානතම ප්‍රහාරයක් ලෙස මෙය සැලකෙනවා. அமெரிக்கா அணுமத்தியம விதான பலகாய வெடிதுரட்டத் பவசாயத்தி இரானு வராயன் இலக்கு கரகணிமின் பணவா எத்தி நாவிக சம்பாதுக பலகன்வீமே மெஹையும் எடுத்தி மேவன விட்ட வாணிஜ நௌகா பணஸ்பாக் அக்ரிய கிரீமட்டாதன் அவனது நோ நௌகா துணுக்கட்டு பிரஹார எல்ல கிரீமட்டாதன் நௌகா திகாக் பரிக்ஷாவிடலாக் கிரீமட்டாதன் அமெரிக்கா அணு பலயனி கட்டையத்துக்கர் எத்தி பவாய்
5: ஒப்பவேதேகினாவே தசுக கரண சத்யா நெட் நியூஸ் நிமாவ நெட் நியூஸ் மீலங்க பிரதான புரோத்திர் பிரகாஷ்ய தாவல் தொலாட்ட எதேக் பேன் பே புரோத்திர் பலாபுரத்துவன்ன மோதின் மோத வினாசன அலுத்மத்தொருத்துரு சந்தா நெட் நியூஸ் யூடியூப் நாளிக்காவட சஹா நெட் நியூஸ் ஃபேஸ்புக் ட்விட்டர் பி விசென்ன நெத்தோத் நெட் நியூஸ் டோட்டல் கே அப்பகே வெப் அடவியட்ட பி விசென்ன
6: Good morning, Dengvela Vude Hatai.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: FM Algo Town
2: brought to you by
3: Anutana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyaw Narammala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin
4: Melwa Box Bar wala nama ganakama mimma gahala tiyena nisa vishwasen ganna puluwa rawattannat ba
5: Melwa eka Lankawa eka
6: The Palace Gampaha Avasana Nivasa 25 Denma katha karanna 0.71.66.222 Prime Residences
7: Rasata gunata uyanna Vijaya Tunapaha
8: Rhino Roofing within Hadunwa then Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Sahita Roofing Sheet Fatty Mr. Sandhal Dahatunai Anuhaya Amatana
9: Damro Vasara Meda Sale Graha Bhandi Saha Vidulu Pakarna Sandhal Vishesha Vattam Sieluma Damro Pradarshana Garavalin
10: BYD C-Lion 5 Plug-in Hybrid SUV Vedi Ita Akarshane Penumsa DMI Thakshane Samaka Ope Community Suvi Sheshi Bavak Ekkaraganna Amatanna Bindu Ekai Kai Dekai Eka Sivisi Pahai Eka Sivisi Pahai
11: CDP Stavara Tan Patu Etin Siyata Pahala Vak Takwa Asama Sama Poli Anupata Bindu Ekai Kai Hatai Tunsia Asuwatai Tunsia Asuwata Amatanna
12: IMA Hotspot on Karannako
13: Hotspot? Aiyye
12: Data Ne Ane
13: නංගි මේ එහෙම දෙන්න ඩේට අපි ගාව නෑ නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි එතකොට නංගි ගිගාබයිට් 1024ක්
14: ඇයි නංගි මේ ඩේට නැතුව බයිට් එන්නේ ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගය වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට සතියේ දවස් පහේම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න
15: Neither ready for this war
16: squash the battle it does Nazi Congress comes to an end
17: Together on a day of profound joy and soaring hope
18: The day a planet stops for a game
19: Net FM Algo Town
2: Brought to you

0: Good morning. වෙලාව 07:00 විනාඩිය 8යි. Good morning දෙනරම.
1: Good morning.
0: බෝධියා.
2: ඒ කියන්නේ මොකද්ද?
0: බෝධියා කියන්නේ මේ ගැලීෂියන් වලින් good morning කියන ඉන්දිය.
2: ඒ කියන්නේ
0: ගැලීෂියන් කියන්නේ මේ ස්පාඤ්ඤේ තියෙන regional language එක.
1: ස්පාඤ්ඤටත් ගිහිල්ලා ඒකෙත් මේ
2: ප්‍රාන්ත භාෂා.
1: දැන් ඔච්චර ඔයා පොඩි භාෂා ගැන කියනකොට ඔයාට අද කියන්න තිබුණා.
0: ඔව්.
1: සීයකටත් අඩු සංඛ්‍යාවක් ලංකාවේ කතා කරන භාෂාවක් තියෙනවා. ඔව්. ඒ දෙකොල්ල කියන්නේ දෙකොල්ලම එකතු කරාම 200කටත් අඩු සංඛ්‍යාවක් ඉන්නේ. හැබැයි ඇත්තටම මේ ඒකේ එක පැත්තක් විතරයි කතා කරන්නේ. අනිත් පැත්තෙන් පිළිතුරු ලැබෙන්නේ නැහැ. එහෙම භාෂා මං හිතන්නේ ලෝකේ තියෙන ඉතාම ස්වල්ප සංඛ්‍යාවක්. ලංකාවෙත් එහෙම භාෂාවක් තියෙනවා. හැබැයි ඒකේ මම හිතන්නේ good morning කියලාක් නැහැ.
2: Good morning කියලා ගන්න නැහැ.
1: නැහැ. ඒ භාෂාවේ අපි දන්නම හොඳම දන්න වචනේ තමයි දරි කියලා කියන්නේ.
0: දරි.
1: ඔව්. හ්ම්. අහින්න තියනනේ. ඒ භාෂාව කතා කරන්නේ ඇත් ගොව්ව විතරයි.
2: ආ.
1: ඒ තමයි අලි භාෂාව.
0: ආ.
1: ආ අහලා තියනවා නේද? ආ. ඉතින් අද ඔයාට අලි භාෂාවෙන් good morning කියන්න තිබුණා.
0: ඇත්තටම
1: ඉතින් හීලා ආදී අතුන් ලංකාවේ මන් දන්න ඉඳලා දැන් 100කටත් අඩු සංඛ්‍යාවක් ඉන්නේ.
2: ඒතොර
1: අත් ගොව්වොත් ඉන්නෝනේ 100කට අඩු සංඛ්‍යාවක්නේ.
0: ඒතොර
1: මේ භාෂාව කතා කරනවා ඇත්ති 100කට අඩු සංඛ්‍යාවක්නේ.
0: ඔය දෙන්නට දරි කවර කමන්නේ.
1: ආ අපි එහෙම දන ගහන්නේ. ඊතන් ඇති.
2: ඒ කවුද හෙන්ඩුව දුන්නා?
1: ඒකනේ ගමන් යන්නේ සොඳ රූබර තාලෙට ඇත්රජ ගමනට පිවිසෙන්නේ පවන් සලන විට කන්පෙති සංගලින් දෑනේ මිනිලෙල දෙන්නේ. ඉතින් ඔහොම තමයි ගජගාවන්නමේ අලිගෙන ඇත්තට කවිය පටන් ගන්න යර අපි කවුරුත් දන්න දේවපුර ඇතකේ කුමුදාසේකේ දිගුදලාටකේ කියලානේ පටන් ගන්නෙ. ඉතින් මේ මං හිතන්නේ ලෝකයේ සත්තු පිළිබඳව ලස්සනම කවි ටික ලියවිලා තියෙන්නේ අපේ. ඒ තමයි අපේ වන්නම් වල තියෙන කවි ටික. ඒකනොත් මම හිතන්නේ ගජගාවන්නමේ තියෙන කවි ටික මේ හරිම අලංකාරයි. දැන් බලන්නකො දෙව්පුර ඇතකේ කුඹුදහසයකි දිගුදල අටකි කියලා අන්තිමට ගජගා නමකි වන්නමකි කියලා තමයි ඉවර වෙන්නේ. ඉතින් ඒකේ කවි පෙළ ගත්තොත් එහෙම හරිම අලංකාරයට මේ ඇත්රජා පිළිබඳ එහෙම නැත්නම් මේ අලියා පිළිබඳව සෑහෙන වර්ණාවක් කරලා තියෙනවා. ඉතින් මම මේ අලි කතාවක් ඇදලා ගත්තේ ඇත්තටම අද තමයි ලෝකයේ අලියතුන් පිළිබඳව අද උන්ගේ දවස. අලි දවස නෙට් නිවුස් අහගෙන හිටියා නම් මේ ඒ ගැන අද නෙට් නිවුස් වලත් කිව්වා. හැබැයි අර කතාවක් තියෙනවානේ අලියා උගේ සයිස් එක දන්නේ නැහැ කියලා.
2: දන්නේ නැහැ. ඒකනේ එන්ඩුවට බය.
1: අලියා උගේ සයිස් එක දන්නේ නැහැ කියලා කියනවානේ. ඇත්තට අලියා විතරක් නෙමෙයි. අපිත් අලියාගේ සයිස් එක දන්නේ නැහැ. මෙච්චර වටිනා සම්පතක් ලංකාවේ තිබිලා. දැන් අලි ගත්තම ඔයා දන්නවද සාරා?
0: ඔව්.
1: උන්ටත් තියෙනවා නිකන් අපි මොබයිල් ෆෝන් පාවිච්චි කරනා වගේ සිස්ටම් එකක්.
0: එහෙමද?
1: අලින්ට පුළුවන් උන්ගෙම ෆ්‍රීකවන්සි එකකින් හඬෙන් විතරක් නෙමෙයි පොළවට කරන කම්පන තරංග වලිනුත් ගොඩාක් ඈත සතුකම් ගානකින් ඈත ඉන්න අලින්ට sannivedanaya කරන්න. දැන් මේක හොයාගෙන තියෙනවා ভাইබ්‍රේෂන් සෙන්සිටිව් රෙස්පොන්ස් කියලා තමයි ඒකට කියන්නේ. මේ ඉතින් අර අලින්ගේ ගර්ජනා වලින් විතරක් නෙමෙයි වෙනත් ක්‍රමවලිනුත් උන්ට ඒ සංඥා නිකුත් කරන්න පුළුවන්. මේ ඉතින් ඒකින්දම දැන් අපි කියවනේ අර මේ ඇත් ගොව්ව පාවිච්චි කරන අලින්ගෙන් උත්තර නොලැබෙන අලි භාෂාව.
2: ඔව්.
1: ඒගොල්ලෝ ඒ අතර කතා කරට අලින්ටත් තියෙනවා උන් කතා අතර කතා කරගන්න භාෂාව. ඒ විතරක් නෙමෙයි අලි අතරේ එක එක අලියට නම් තියලා තියෙනවා කියලා දැන් හොයාගෙන තියෙනවා.
2: ඒගොල්ලෝ දාගත්තු නම්.
1: දැන් අචි ඉන්නවනේ උතන.
2: ඒ කලි.
1: නුවා ඉන්න ඒ අචි අලියා උතන. නුවා ඇතා මෙතන.
2: ඇතා
1: හරි. සාරා කෙනර මෙතන. හරි.
2: නම් දාගෙන ඉන්නවා.
1: කෙනර එතන ඉන්න. ඉතින් අචීට හොරෙන්. සාරට. පොඩි මොක් හරි ලයින් එකක් යවන්න ඕන. කෙනරට මේ
2: විදිහට
1: ඒ පණිවිඩයට කලින් එයාව ඒ කියන්නේ එයාව අවධානයට ගන්න නිකන් තව ෆ්‍රීකවන්සි එකක් යනවා කියලා හොයාගෙන තිනවා. දැන් අජීට කතා කරනකොට ඒ ඒක නෙමෙයි ඉස්සරහට එන්නේ.
2: ඔව්.
1: වෙන එකක් දාලා තමයි ඊළඟට කියන්න ඕනේ පණිවිඩය දෙන්නේ.
2: ඔව්.
1: එතකොට ඉතින් නමක්නේ.
2: ආ
1: ආ. ආ මම මේ උඹට තමයි මේක කියන්නේ. ආ. ආ මම මෙයාට තමයි මේක කියන්නේ.
0: රයිට්.
1: කියලා 2024 දී විද්‍යාඥයින් විසින් මේක මේ කරපු රිසර්ච් පේපර් එකක මේක මේ හොයාගත්තා. අනිත් එක මේ දැන් අපි සාමාන්‍යයෙන් අර ලෝකේ මේ ශක්තිමත්ම මේ මොනවාද ජීව විද්‍යාත්මක කාරණා වලින් මේ අපේ මේ කකුලේ බත් කෙන්ද ගාව තියෙන අස්තියනේ මේ ජංගාස්තියද මොකද්ද කියලා නේද කියන්නේ නේද ඒකනේ හයියම එක කියලා කියන්නේ කිසිම අස්තියක් නැතුව ලෝකේ ගස් පෙරලන්න පුළුවන් මාංශ පද්ධතිය තියෙන්නේ අලින්ට. ඒ තමයි හොඬ වැල.
2: හොඬ වැලනේ.
1: ඈ හිතන්න නහයකින් ගහක් පෙරලනවා ගලක් පෙරලනවා කියන්නේ.
2: ඔව්.
1: මිනිහෙක් උස්සලා පොළේ ගහනවා කියලා කියන්නේ ජීප් එකක් පෙරලනවා
2: කියන්නේ.
1: ඈ සෙල්ලම්. මේ ඉතින් ඊළඟට දැන් මේ ලංකාවේ මේ අලි සහ ඇතුන් පිළිබඳව මේ කාරණයක් තියෙනවානේ දැන් ලංකාවේ ඉන්නේ අලියට කියන්නේ මේ මැක්සිමස් මැක්සිමස් කියන අලි වර්ගය තමයි ලංකාවේ ඉන්නේ. හැබැයි අපේ මේ පරණ අලි බාසුන් නැලගේ මේ සොයා ගැනීම එක්ක අලි කුල 10ක් අපි පාරම්පරික කියන්නේ ඒකට කිසිම ජීව විද්‍යාත්මක හේතුවක් තාම හොයාගෙන නැහැ. හැබැයි අර නිකන් මේවා වැටුණා වෙන්නත් බෑ.
2: මේ හේතුව තියෙන්නේ.
1: ඔව්. කලාවන කුලය, ගංග කුලය, තබර කුලය, පිංගල කුලය, පණ්ඩල කුලය, මංගල කුලය, ගණ්ඩ කුලය, හේම කුලය, උපෝස්ත කුලය හා සද්දන්ත කුලය තමයි සද්දන්ත කුලය දන්නවනේ. ඒ කියන්නේ ස්ථාන හයක් බිම ගෑවෙන්න ඕනේ. මේ අලියාගේ, අලියාගේ නෙමෙයි අත්‍තරම ඇතාගේ.
0: මොකද
1: අපි ඇතා කියන්නේ දල තියෙන මේ අලියටනේ. එතකොට උට ඉංග්‍රීසි වලින් කියනවා ටාස්ක කියලා, රූට් එලිෆන්ට් කියනවා. මේ ඉතින් ඇත්තටම ලංකාවේ අලි ගහණය ගත්තම 10%ක් වගේ තමයි ඇත්තු ඉන්නේ. දැන් ඉන්දියාව වගේ රටවල 90%ක්ම ඉන්නේ ඇත්තු.
2: ඔව්.
1: ඉතින් මේ ලංකාවේ අලුත් සොයා ගැනීමක් තියෙනවා. ලංකාවේ ඇත්තු නැති වෙන්න හේතුව සමහර වෙලාවට ඇත්තුන්ව මරා දැමීම වෙන්න පුළුවන් කියලා. ඉතින් දැන් ඇතෙක්ගේ ජානයක් DNA එකක් ඇතින්නකට යන්න එපානේ. ඉතින් ඇද්දල නැතිකම හින්දා ඇද්දල තියෙනද ඇද්දල ගන්න අලින්ව මරපු හින්දා සමහරවිට ඒ DNA එක නිලීන වෙලා යන්න ඇති. මේ ජාන නිලීනය වෙනවනේ. ඉතින් එහෙම නිලීන වෙලා ගියාද කියලා මේ ප්‍රශ්නයක් තියෙනවා. කොහොම හරි ලෝකේ අලි අපි රට පොඩි වුණාට ලෝකේ ඉන්න ගොඩබිම ඉන්න විශාලම සත්වයාගෙන් අපි ලොකුයි. අපේ ලොකුකම තියන් ඉන්නවා මිසක් අපි ලොකුවට උන්ව රකින්න හදනවද කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ වෙනකොට ඊයේ වෙනකොට මේ මේ අවුරුද්දේ මේ මාස 8ට අලි 199ක්ද කොහෙද මිය ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ අඩුම ගානේ ලංකාවේ දවසකට එක අලියෙක් මිය යනවා. ඒ විතරක් නෙමෙයි මිනිස්සු 74 දෙනෙක් අලි ගහලා මැරිලා තියෙනවා. වෙන එකක් තියා අද උදේ මට ප්‍රවෘත්තියක් වාර්තා වුණා. ස්වාමින් වහන්සේ කෙනෙක් අපවත් වෙලා තියෙනවා ලෝක අලි දිනේදීම අලියෙක් ගහලා. ඉතින් මේ ගැටුම තාමත් අපිට විසඳගන්න බැරි වෙලා තියෙනවා. කෝටි ගණන් වියදම් කරලා තියෙනවා මේවා විසඳන්න. මේවා විසඳන්න බොහොම සරල සහ ජෛව විද්‍යාත්මක දේවල් අනන්තවත් මිනිස්සු දැන් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අලින්ට ලොකු කන්දකට තිබ්බට උන්ට අපි මේවා කිව්වට උන්ට වැඩක් නැහැ. අපි මිනිස්සු හැටියට දැනගන්න එපානේ. ඉතින් අර අලිපාර වගේ නව කතාවක ලස්සනට කියනවා කොහොමද මිනිස්සු යලි කාලයක් එකට හොඳට ජීවත් වුණේ කියලා. අපි ඒක දැනගෙන හිටියා. ඉතින් එච්චර දැනගෙන හිටිය මිනිස්සු සංඛ්‍යාවක් දැන් කාට හරි තරක් කරන්න පුළුවන් ලංකාවේ අලි ප්‍රමාණය සහ අපිට දැන් තියෙන වනාන්තර ප්‍රමාණයත් එක්ක මේ ඒ ඒ අලි ප්‍රමාණය වැඩි කියලා. හරි වැඩි නම් අපි ඒ වැඩි ප්‍රමාණය මරන්න බෑනේ. අපි ඒක තියාගන්න. මොකද ලැං මේ පහුගිය මෙයා මේ මේ මාසේ මේ දවස් අද කවද 12 වෙනිදානේ 10 වෙනිදා වෙනකොට සංචාරකයෝ 42000ක් ඇවිල්ලා 42000ක් ඇවිල්ලා තියෙන ඕෆ් සීසන් එකේ. දැන් මේ ඕෆ් සීසන් නෑනේ සාමාන්‍යයෙන් ටූරිසම් වල ඕෆ් සීසන් එක මේක. ඉතින් ඕෆ් සීසන් එකෙත් මේ දවස් ගානට 42000ක්
2: ළමයි.
1: මේ 42000 දෙයියනේ අඩුම ගානේ 30,000ක්වත් අලි බලනවා. මේ න 40,000 මං හිතන්නේ 40,000 30,000ක් නෙමෙයි මං හිතන්නේ 40,000ක්වත් අඩුම ගානේ අලි බලලා තමයි යන්නේ. අනිත් එක දැන් මේ දවස්වල අපේ සීනිකව පෙරහැර අපි අධ්‍යානුග්‍රහය දක්වලා යනවා. ඉතින් පෙරහැර බලන්න මිනිස්සු යන්නේ ඇයි? අලි බලන්නත් එක්කනේ. ඉතින් ඒක හින්දා අපේ මේ සම්පත පිළිබඳව අර අපි කිව්වා වගේ අලියවගේ සයිස් එක දන්නා වගේම මේ රටේ ඉන්න මිනිස්සුත් අපිට අලියෝ ඉන්නවා කියන මිසක් අලියාගේ සයිස් එක දන්නේ
2: නැහැ. දන්නේ නැහැ.
1: ඉතින් ඒ වගේම පිරිසක් ගැන අද තව දිනයක් කියදෙනවා. ඒගොල්ලොත් ඒගොල්ලන්ගේ සයිස් එක දන්නේ
2: නැහැ. දන්නේ නැද්ද?
1: ඒකින්ද ඔය මෝටර් සයිකල් වලින් නිකන් කන් අඩි පැලෙන්න සද්ද දාගෙන එක එක දේශපාලන පක්ෂවල කොඩි ගහගෙන මේ තාමත් පාරවල් වල විකාර කරනවා. ඒ තමයි අලි දිනේ වගේම අද ලෝක තරුණ දිනයත් එදිලා තිනවා. අනේ අපේ ලංකාවේ ඉන්න තරුණ තරුණියෝ අලියෝ වගේම තමයි උන්ගේ සයිස් එක දන්නේ නැහැ.

0: FM Anupaha Anuhatrai Dashama Ata Net FM Divaina Pura
1: උදේ 7යි විනාඩි 24යි දැන්.
2: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
3: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය. ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ.
5: LB රන් අය තමයි මගේ හයිය.
6: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ.
7: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
8: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙක් වන්න. දැන්ම කතා කරන්න 01.1.666.222 Rhyme Residences
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
10: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.1173888 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
11: අද කතා නැත්තේ මොකද වගේ ලදා ඔයා හෙපා හඳන්නට මගේ සුදා ඕම් බ්ලාස්ටර් එම්ම මං කතා නවතින්නේ දැන් ලාතා ඉතින් කතා කරන්න
12: අලුත් මොඩල් කෝම් බ්ලාස්ටර් ප්ලෑන් එක රීලෝඩ් කරන ඕනම

0: BYD Sea Lion 5 Plug-in Hybrid SUV. වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. Sea Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න. 0112125125.
1: මොකද රංගාමේ අතපය වකුටු කරගෙන කෝර සිංහ සෙයියාව. බෝඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙන වත්තාවද?
2: නෑ ජයා. මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
1: ගන්න link pass පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ.
0: නැගිට ගන්න නම් link pass පංගුව විතරමයි.
3: FM 95 FM 94.8 NET FM

0: උදේ 7යි විනාඩි 32යි අල්කටාම වෙලාව. අපි
1: ඕගොල්ලෝ අද පාන්දර උඩ බැලුවේ නෑ නේ?
0: උඩ
2: බැලුවේ නෑ.
0: පාන්දර උඩනේ කොහොමද බලන්න?
2: උඩ බලාගෙන නේ ඇහැරෙන්නේ.
0: ඔව්
1: ඇහැරෙන්නේ. උඩ බලන්න ඇහැරෙන්නේ
0: නේ. ඔව් උඩ බලන්න ඇහැරෙන්නේ.
1: අහස බැලුවේ නෑ නේද?
2: අහස බලන්න උන්නේ.
0: අහස නම් බලන්න උන්නේ.
1: හරි හරි හරි. යන්
2: කොහොමද ලදින්? මොකද සිද්ධියක් දහසෙ?
0: මොකද වෙලා තියෙන්නේ?
2: අහස කඩන් වැටෙනවද?
1: මොව කියන්නේ නෑ. බල්ලා නෑනේ වැඩක් නෑ.
2: එහෙනම් හිමින් සරේ කියලා දාමු.
1: හිමින් සරේ කියන්නම් ඉතින්. දැම්ම කියන්න බෑ. බල්ලා නැත්තම්.
2: හරි. එහෙනම් මේ පළපොය දැක්කනම් පොඩ්ඩක් කියන්න.
1: අන්න හරි.
0: අපිට කියන්න අපිට කියන්න
2: ආව අපි දෙන්න දන්නේ නැහැ මොන හරි දැක්කනම් ඔගොල්ලෝ කියන්න. ඕනම දෙයක් දැක්කනම් කියන්න. සමහර විට නුවා කියන්න යන දේ වෙන්න
0: පුළුවන්.
2: ඉතින් ඔයාලට මතක් කරන්න ඕනේ උදේ පාන්දරම ද පැලස් ගම්පහ ප්‍රයිම් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක ගැන. මොකද දන්නවද? දැන් අපි කිව්වනේ අද මේ ලෝකේ අලින්ව සමරන දවසක් කියලා. ලෝක අලිදි. අලි දිනේ කියන්නේ අපි නිකන් නිකන් පැය 48ක් විතර අද දවසට ඇති වගේ එකක් නේ. 24 වෙනුවට
0: අලි දිනය.
2: හරිද? ලෝක මේ අලි දිනය.
0: මගේ බල්ලට පස්සේ ආසම සතා අලියා.
2: අලියද? ආ. ඒ කියන්නේ අලියෙක් ගෙදර ගේන්න එහෙම කල්පනා කරාද?
0: එහෙම ආසාවක් තියෙනවා බැහැනේ
2: ඉතින්. එහෙම කල්පනා නෑ. සමහර ඔය
1: සමහර නෑ. සමහරලාට ගේට්ටු ගාව අලි දාලා යන්න
2: දාලා යන්න පුළුවන්. අලියා දාලා ගියා.
1: ඔව්. එහෙම එහෙම නොවුණා කියලා හිතනවද?
2: ඔව්.
1: පන්සල් ගේට්ටු ගාවක් තියෙන්න
2: පුළුවන්. ඕන තරම් වුණා.
0: මගේ ඇඩ්‍රස් එක
1: ගේට්ටු ගාව කැම්පස් ගේට්ටු ගාවක් තියෙන්න පුළුවන්.
2: සමහර විට මේ දැන් ඈ.
1: පෙටියක් ඇදි.
2: ඔව්. දැන් කිව්වනේ සාරා මේ බල්ලන්ට පස්ස කැමති අලින්ට කියලා. හෙට ගේ ගාව අලියෙක් දාලා යන්න පුළුවන්.
0: පුළුවන් නේ.
2: හරි. එහෙම කියන්නේ වාට නඩු කරයක් හරි આવොත් කියන්න පුළුවන් දාලා ගියා කියලා.
0: මන් දන්නේ නෑනේ දාලා ගියා.
2: දාලා ගියා. හරිද? ඉතින් කොහොම හරි දැන් මේ අලි ගැන කතා කරද්දී ඔය මේ ලොකුවට කතා වෙන වචනයක් තමයි කෝ එක්සිස්ටින් කියලා
0: කියන්නේ.
2: yes. ඒ කියන්නේ අලි සහ අපි කොහොමද එකට ඉන්නේ කියන එක ගැන ලෝකේ සෑහෙන්න පරේෂණ සිද්ධ වෙලා තියෙනවා. සහ මේ එහෙම ඉන්න පුළුවන් කියලත් පරේෂණ මගින් රිසර්ච් වලින් තහවුරු කරලා තියෙනවා.
0: right.
2: ඒකින්ද මේ අපිට නොය සෑහෙන්න ප්‍රශ්නයක් කරලා තියෙන අවුරුදු ගාණක් මේ අලි මිනිස් ගැටුම කියලා එකක්. මේ ඇත්තටම එහෙම අලි මිනිස්සු එකට ඉන්න පුළුවන්. ඒකට ඕන කරන විද්‍යාත්මක කාරණා කිහිපයක් තියෙනවා සපුරන්න ඕන. සහ මේ අලින්න ස්ථානගත කරන හැටි, ජනාවාස කොහොමද හරිතැන්වල ගිහිල්ලා හදන්නේ, ඒ වගේ කාරණා ගොඩාක් තියෙනවා සලකා බලන්න ඕන. ඉතින් කෝ එක්සිස්ටින් කියලා කියන්නේ අපි ජීවත් වෙන්න ගියාට පස්සේ සාරා අපිට අත්‍යවශ්‍ය කාරණාවක්. අලි එක්ක විතරක් නෙමෙයි. අපි මේ අහලා බහලා එක්ක වුණත් කෝ එක්සිස්ටින් තියාගන්න ඕන.
0: හරිද?
2: ඒ කියන්නේ එහෙම කතා බහ කරලා hina වෙලා බොහොම සතුටින් සහයෝගයෙන් ජීවත් වෙන්න ඕන. ඉතින් එහෙම ජීවත් වෙන්න නම් එහෙම ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් අපිට තියෙන්න ඕන. ඉතින් එහෙම වටපිටාවක් තමයි මේ ද පැලස් කියලා කියන්නේ. ගම්පහ තමයි තියෙන්නේ. නුවර පාරට මීටර් 100ක දුර කොළඹට බොහොම තදාසන්නව අපිට හරි පහසුවෙන් අපේ රාජකාරී කටයුතු වලට වෙන්න පුළුවන්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට වෙන්න පුළුවන්, පාසල් වලට වෙන්න පුළුවන්, යන්න පුළුවන් දුරකින් තමයි මේ අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක තියෙන්නේ. ඉතින් දැන් ඔන්න ඔයාට නිදන කාමර දෙක. ඒ කියන්නේ කාමර දෙකක් සහිතව ඕනනම් එහෙම. එහෙම නැත්නම් දෙක මදි නම් කාමර තුනක් සහිතව ඕනනම් ඒ විදිහට ඔයාගේ අපාර්ට්මන්ට් එක මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. රුපියල් මිලියන 25ක් විතරයි වෙන්නේ. 150,000 දෙද්දී ඔයාට පුළුවන්කම තියෙනවා ෆුලි ෆර්නිචර් ඩිපාර්ට්මන්ට් එකක් ඔයාගේ කරගන්න. හරිද? ඒ වගේම තමයි සුවපහසුව සැහැල්ලුවෙන් නවීන විදිහට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක තමයි මේක තියෙන්නේ. අර අපි කිව්වා වගේ මේක මේ ගේටඩ් රෙසිඩෙන්ෂල් අපාර්ට්මන්ට් කමියුනිටි එකක්. ගේටඩ් කියලා කියන්නේ ඔයාට පැය 24 පුරාම ආරක්ෂාව ලැබෙනවා. ආවරණය කරපු තැනක තමයි තියෙන්නේ. එහෙම කවුරුත් වැටවල් ගහලා නැතුව එහෙම ප්‍රශ්න මායිම් ප්‍රශ්න මුකුත් දෙන්නේ නැහැ. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් මේ රෙසිඩෙන්ෂල් අපාර්ට්මන්ට් කමියුනිටි එක. අපි අර කිව්වේ කෝ එක්සිස්ටන්ස් කියලා. හැමෝම එකට එක්කෙනාට එක්කෙනා ඉන්න ඕන තැනක් කියලා. ඉතින් එහෙම ඉන්න පුළුවන් වටපිටාවක් තමයි මේක. ප්‍රජාවක් කමියුනිටි එකක් ඉන්න තැනක් තමයි මේක. ඉතින් ඔන්න වටත් පුළුවන් වාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න මේ නම්බර් එක අපි කියන්නම්. මේ නම්බර් එකෙන් වාට පුළුවන් කෝල් එකක් දෙන්න ප්‍රයිම් ලට 0810-6-3-2-3 වාට පුළුවන් කෝල් එකක් දීලා දැම්ම වාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න ඉක්මන් කරන්න. මොකද බොහොම සීමා සහිත අපාර්ට්මන්ට්ස් ප්‍රමාණයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ.
0: ඉතුරු වෙලා තියෙන්නේ. yes. හරි. දැන් ආටි ඒ වගේ
2: හරි අපාර්ට්මන්ට් එක හරි. අලි නැති පැත්තකින් අපාර්ට්මන්ට් එකක්
0: ගත්තා. ගෙදර
1: සමහරట్లాට ඉතින් මේ මට මතකයි මේ එක්තරා පුරාවිද්‍යා ස්ථානයක මේ ඒක යම් කිසි කාලයක් දීර්ඝ කාලයක් විවෘත කරන්න කියලා යෝජනාවක් ආවම මේ දැන් අපිට අපේ රටේ සාමාන්‍ය යෝජනාවක් අහම ඒ විවිධ අංශවල නිලධාරීන් මේක කොහොමද නොකර ඉන්නේ කියලානේ මේ යෝජනා කරන්නේ. බෑ බෑ මේ කියලා එක්කෙනෙක් කිව්වා අපෝ බෑ බෑ එච්චර වෙලා අරින්න බෑ මොකද අලි ඉන්නවා කියලා. ඊට පස්සේ ඒකේ යෝජනාව ගැන ආපු කෙනා ඉඳන් කිව්වා ඇත්තටම අලි ඉන්නවද? ඔව් අම්මෝ මේ පහෙන් පස්සේ අලි ඉන්නවා බෑ. එහෙනම් පහෙන් පස්සේ ටිකට් එක දෙගුණ කරන්න මොකද අපි අලිත්
2: පෙන්නනවා.
1: අර ගන්න පෙන්නන්න බෑ.
2: නෑනේ අලිත් එක.
1: ඉතින් එහෙමනේ හිතන්න
2: ඕනේ. අන්න ඒකයි. මේ එහිලා තමයි අපිට කිව්වේ මේ කෝඑක්සිස්ටන්ස් කරන්න පුළුවන්. බැරි නෑ. ඒක මේ ට්‍රයි කරලා බලන්න ඕනේ විද්‍යාත්මකව. ඉතින් අපි නෙමෙයි ට්‍රයි කරන්න ඕනේ හැබැයි. ඒ කියන්නේ අපි හැමෙලෙම කියනවානේ ඒවට කට්ටි ඉන්න බලධාරීන් ඉන්න ඒගොල්ලෝ තමයි ඒව ට්‍රයි කරන්න ඕන. ඉතින් හරි ඒ වගේම තමයි හරි දැන් අලි නැති පැත්තකින් අපි ඔයාලට ඔන්න අපාර්ට්මන්ට් එකක් අරන් දුන්නා කිසි ප්‍රශ්නයක් නැහැ.
0: ගෙදරක් ගත්තා.
2: ඔව් අවුලක් නැතුව ඔයාලට බොහොම සුඛෝභෝගීව සතුටින් ජීවත් වෙන්න පුළුවන්. හරි ඊළඟට අපි ඔයාලට මතක් කරන දේ තමයි දැන් ওই විදිහට නවීන තැනකින් බොහොම අපි කියන්නේ පරිසර හිතකාමී තැනකින් වටපිටාවකින් අපාර්ට්මන්ට් එකක් විතරක් ගත්තට මදි. පාරට බැස්සට පස්සේ ගමන් යන්න විදිහක් තියෙන්න ඕන. ඒකත් පරිසර හිතකාමී වෙන්න ඕන.
0: වෙන්න ඕනේ.
2: අපි දැන් මේ අලින්ගේ දවසේ කතා කරන්නේත් පරිසරය ගැනනේ. අලි කියන්නේ සබාධාමේ සම්පතක්නේ. ඉතින් ඒ වගේම තමයි මේ පරිසරය වෙනුවෙන් ඔය අලි රකින්නවා වගේම තමයි කරන්න පුළුවන් අලි වැඩ ගොඩක් තියෙනවා. ඔය තව එක අලි වැඩක් තමයි BYD එකක් ගන්න එක.
0: ගන්න එක. ඔව්.
1: හරිද? අලියෙක් ගත්තා සුදු අලියෙක් ගත්තා වගේ
2: නෙමෙයි. අන්න හරි. ඔව්.
1: අලියෙක් ගත්තා වගේ වෙන්න පුළුවන්.
2: වෙන්න පුළුවන්.
1: ගමම් බිමම් පහසුවට යන්න පුළුවන් සබ් ප්‍රෙස්ටිජ් එක දාන්න.
2: ප්‍රෙස්ටිජ්
1: එකක් යනවා නේ බලන්න.
2: ඇටා පිට යනවා වගේ තමයි.
1: ඇටා පිට යනවා වගේ තමයි.
2: හරිද මේ සුදු අලි නෙමෙයි. බලලා ගන්න එපා. ඉතින් ඔන්නවට පුළුවන්කම තියෙනවා BYD එකක් ගන්න. BYD කියන්නේ ඉතින් දැන් EV මාකට් එකේ
0: ඔව්.
2: අලිම බ්‍රෑන්ඩ් එක තමයි.
0: අලිම බ්‍රෑන්ඩ්. අද දවසම අලි.
2: අලි වැඩ කරපු අලිම බ්‍රෑන්ඩ් එක තමයි BYD කියලා කියන්නේ. ඉතින් BYD plug-in hybrid එක දැන් තියෙනවා. C-line version එක, C-line 5-6 version දෙකම දැන් ඔයාලට තියෙනවා. ඒ වගේම තමයි ඔයා sedan එකකට කැමති කෙනෙක් නම් ඔන්න CL එක තියෙනවා. SUV type එකකට කැමති කෙනෙක් නම් ඔයාට C-line එක වගේම තව තියෙනවා Atto 1, 3 ඔය වගේ models range ගොඩක් තියෙනවා.
0: ඒ
2: වගේම තමයි ඔයා pickup එකක් හොයනවා නම් පොඩ cab එක, double cab එකක් වගේයක් හොයනවා නම් ඔයාට තියෙනවා BYD Shark 6 එක. ඉතින් ওই විදිහට BYD මාදිලි ගණනාවක්ම මේ වෙනකොට වෙළඳපොළට ඇවිල්ලා තියෙන්නේ. ලංකාව පුරාම BYD ප්‍රදර්ශනාගාර තියෙනවා. ඔයාට පුළුවන් ඔයාගේ BYD එක දැන් වෙන් කරගන්න යන්න ඉස්සෙල්ලා වෙන් කරගන්න කියන්නේ මෙහෙමයි. ඔයා ඉස්සෙල්ලාම අපි කියනවට ළඟම තියෙන ෂෝරූම් එකට යන්න. යන්න කලින් මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. 0112125125 0112125125 ඔය නම්බර් එකට කෝල් එකක් දීලා අපොයින්ට්මන්ට් එකක් එහෙම දාගෙන හිමින්සරේ යන්න.
0: ඔයාලා
2: ළඟම තියෙන ෂෝරූම් එකට. ගිහිල්ලා ඔයාලට පුළුවන් අර අපි දැන් කිව්වනේ මොඩල්ස් ගොඩාක් තියෙනවා කියලා. ඒ ඔක්කොම ඒවට ටෙස්ට් ඩ්‍රයිව් කරන්න පුළුවන්. කැමති විදිහට පරීක්ෂණ ධාවනයකට යන්න පුළුවන්. මේ ඩ්‍රයිව් කරලා බලන්න.
0: ඩ්‍රයිව් කරලා බැලුවාම ආයේ නොගෙන ගෙදරෙන්න හිතෙන්නේ නැහැ.
2: එන්න හිතෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට තේරෙයි අපි මේ BYD ගැන මේ කියන දේවල්, මේ ෆීචර්ස්, ඔප්ෂන්ස්, මේ දේවල් කොච්චර ඇත්තද කියලා. සහ වාට ඒවා මේ අත්දකින්න පුළුවන්, එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් යන්න ළඟම තියෙන BYD එකට.
0: රයිට්. දැන් ඊට පස්සේ මතක් කරන්න යන්නේ ඔයාට හොඳ ආයෝජන අවස්ථාවක්. හරිද? දැන් BYD ගන්න, apartment ගන්න, එහෙම කට්ටිය හොඳට invest කරපු කට්ටිය. කියන්නේ හොඳ financial stability එකක් සහ financial discipline එකක්
2: තියෙන කෙනෙක්. discipline විනයක් තියෙනවා. මූල්‍ය විනයක් තියෙන්න
0: ඕනේ.
2: ඒ වගේම තමයි මූල්‍ය ස්ථාවරත්වය කියන මේ දෙකම තියෙන්න ඕනේ. මේ දෙකම තියෙන්න නම් අපි හැම වෙලේම එකම ආදායම් මාර්ගයක් දිහා බලාගෙන ඉඳලා හරියන්නේ
0: නැහැ.
2: ඒ කියන්නේ job එකකට වෙන්න පුළුවන්, නැත්නම් අපේ ව්‍යාපාරයකට වෙන්න පුළුවන්. එක දෙයකට හුරු වෙලා හරියන්නේ නැහැ. අපේ අතට එන සල්ලි අපි යම් ප්‍රමාණයක් දන්නවනේ පරිභෝජනය කරනවානේ, consumption කියලා කියන්නේ. හරි. ඊට පස්සේ ඉතුරු වෙන ප්‍රමාණයක් තියෙනවානේ. ඒ ඉතුරු වෙන ප්‍රමාණය, ඒ කියන්නේ අපි savings කියලා කියන්නේ. savings වැඩි වෙන්න අපිට මේවා invest කරන්න පුළුවන් හැකියාව වැඩි. ඒ කියන්නේ ආයෝජනය කරන්න පුළුවන් හැකියාව වැඩි. ආයෝජනය කිව්වට පස්සේ ඉතින් ආයෝජනය කරන විදි ක්‍රම සෑහෙන ප්‍රමාණයක් ලෝකේ තියෙනවා. අපිම අපේ ඇල්ගොටවුන් එක ඇතුලේ මේ වගේ මේ විශ්වාසනීය මේ ආයෝජන විදි ගැන ඔයාට දැනුම් දෙනවා, ඔයාට කියලා දෙනවා. ඉතින් ඒ වගේ තව එක තැනක් තමයි මේ කසාගල කියලා කියන්නේ, කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එක. දැන් ඔන්න ඔයාට පුළුවන්කම තියෙනවා ඒගොල්ලන්ගේ වගාවන්වල ගිහිල්ලා වගේ මූල්‍යමය ආයෝජනය කරන්න.
0: රයිට්.
2: අද ලංකාව පුරාම විවිධ දේශගුණික තත්ත්වයන්ට ගැළපෙන විදිහට ඒගොල්ලෝ තමන්ගේ වගා කටයුතු කරගෙන යනවා. අපි කියනවට මේ නම්බර් එකට කෝල් එකක් ගන්නකෝ. මේක තමයි නම්බර් එක. 0112177787 0111 207 77 87 මේකෙන් කෝල් එකක් අරගෙන ඔයාලට පුළුවන් විස්තර ටික කතා කරගන්න.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Udai Hatai Vinadi 44 den
2: අලුතන කඩමු මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලි අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගනි මුලකම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ අති ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2777 87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්
3: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න ද පැලස් ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරු ගුවන්න දැන්ම කතා කරන්න 0.71 0.66 222 රයිම් රෙසිඩන්සිස්
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.11 7388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
1: වව් ලක්ෂ ගාණක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ
5: ඇයි දන්නේ නැද්ද අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD

0: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 රයිම් රෙසිඩෙන්සිස්
1: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300940

0: ZFM Algo Town Nagri Kadaba.
1: උදේ 7යි විනාඩි 49යි Algo Town මේ වෙලාව.
2: දැන් මේ මොනවද අලියනනේ දැන් අද කතාව.
1: අලි කතාවද?
2: දැන් අපි දන්නවනේ අලි මංකඩ කියලා එකක් තියෙනවා. දැන් ඕක හේතු දෙකක් හින්න ඇති වුණා කියලා කියනවා. යාපනයේ අර්ධද්වීපය ශ්‍රී ලංකාව කියන ශරීරයට සම්බන්ධ වෙන්නේ ඔතනින්. එතකොට ඒකට අලි මංකඩ කියන්න හේතුව තමයි අලින් දැන් ඔය පැත්තේ හිටිය විල්ලු අලි කියලා විශේෂ අලි වර්ගයක්. ඒගොල්ලෝ යුද්ධෙත් එක්කම මං හිතන්නේ අපේ රටට අහිමි වෙලාම ගියා. මං දන්නේ නැහැ දැන් මට ඒක හරියටම ස්ථිර සාධක නැහැ මේ දැන් විල්ලු අලි ඉතුරු වෙලා ඉන්නවද කියලා.

0: විල්ලු ආශිත තමයි උන් හිටියේ. මේ ඉතින් ඒ අලි යාපනයේ අර්ධද්වීපයට ගමන් කරපු ඒ බිම් තීරුව හින්දා අලි මංකඩ කියලාත් කියනවා. සමහර අය කියනවා කයිට්ස් දූපතෙන් තමයි අපි අලි පිටරටට පැටවුවේ. අපි අලි රට පැටවුව ජාතියක්
1: නෑනේ.
0: දැන් පෙරහැරවල වලට අපි අලි හොයනවා. ඉතින් අවශ්‍යතාවය මත එහෙම ගේන්න ඕන නම් අනිවාර්යෙන් ගේන්න ඕනේ. පෙරහැර කියන්නේ අපේ සංස්කෘතික අංගයක්නේ.
2: අලි තෑගි දුන්නා.
0: ඔව් අලි තෑගි දුන්නා තාමත් දෙනවා. දැන් අර චීනේ ඉන්නවා බීජින් සත්තු උද්‍යානයේ අලියෙක්. මම දන්නේ තාම ඌ ඉන්නවද කියලා.
1: ඔව්.
0: ඒ කියන්නේ ඌට ඒ සුදුසු පළුවට සීතලේ අලි ඉඳලා නැහැනේ කවදාවත්. අර අලි වගේ අර ලොකු සත්තු හිටියා මොකද මට නම් මතක නැහැ. හිමේමේ මැමත්ලා. ඉතින් මැමත්ලා නෙමෙයි නාලි කියන්නේ. ඒ ඌට වෙනම හීටර්ස් දාලා එහෙම තමයි තියාගන්න වෙන්නේ. ඉතින් කොහොම හරි කයිට්ස් ස්තූපතට උතනින් අලි අරන් ගිහිල්ලා අලිත් අපි පිටරට ඇරපු හින්දා උතන අලි මංකඩ වුණා කියලාත් කියනවා. කොහොම හරි ඉතින් අපි අලි පුරුදු අපි දන්නවනේ මේ දවස්වල ලෝකේ ජයගන්න අපි යවපු දේවල්. මෑත කාලේ ලෝකේ ජයගන්න අපේ සන්නාමය ශ්‍රී ලාංකික සන්නාමය පිහිටවන්න ලෝකේ මේ නගරවලට ගියාම මේ අපේ තැනක්නේ කියලා සිහි වෙන්න දැන් තියෙන ප්‍රධානම සන්නාමය තමයි විශේෂයෙන් ඉන්දියාවට ගියාම අපි දකින දම්රෝ.
1: ඒ කියන්නේ ලංකාවේ ගෘහ භාණ්ඩ
0: අලි වැඩ
1: වන්න හරි ලංකාවේ ගෘහ භාණ්ඩ ශේෂ්ත්‍රයේ අලි වැඩ කරපු කට්ටිය තමයි දම්රෝ කියලා කියන්නේ. ඉතින් ඔන්න දැන් අලි ඩිස්කවුන්ට් එකක් ගෙනල්ලා තියෙනවා. හරිද? අද ඔක්කොම අලි වැඩ තමයි වෙන්නේ.
0: ඇතෙක් බරට අරන් යන්න
1: පුළුවන්. වන්න හරි. ඇතෙක් බරට වාට ඕන කරන දේවල්, ගෙදරට ඕන කරන දේවල් අරන් යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ගණනාවක් තියෙනවා. චොයිසස් ගොඩාක් තියෙනවා. අපි කිහිපයක් ඔයාලට මතක් කරන්නම්. හරිද? ඔයාලට පුළුවන්කම තියෙන ඔන්න මේ මේ දැන් මේ ටිකේ. දැන් මේ වසර මැදනේ. හරිද? ඔයාලට දැන් යනවා මිඩ් ඉයර් සේල්. වසර මැද සේල් යනවා දම්රෝ එකේ. දම්රෝ ප්‍රදර්ශනගාර ලංකාව පුරාම තියෙනවානේ. ප්‍රදර්ශනගාර 160ක් විතර තියෙනවා. 160ම ඔයාලට මේ විදිහට ඩිස්කවුන්ට් දකින්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් නිදන කාමර කට්ටල තියෙනවා. ඒ සඳහා විශේෂ වට්ටම් ලැබෙනවා. ඒ වගේම තමයි දැව නිමාවෙන් යුතු අල්මාරි තියෙනවා රුපියල් 30,000 ඉඳලා. ඒ වගේම ඉහළ ප්‍රමිතියෙන් යුතු ඇඳන් තියෙනවා රුපියල් 34,000 ඉඳලා. නවතම මාදිලියේ ස්ප්‍රින් මැට්‍රස් තියෙනවා රුපියල් 29,000 ඉඳලා. ඒ වගේම තමයි සෝෆා මාදිලින් තියෙනවා රුපියල් 69,000 ඉඳලා. කෑම් මේස කට්ටල රුපියල් 87,000 ඉඳලා. කාර්යාල මේස තියෙනවා රුපියල් 15,000 ඉඳලා. ඒ වගේම තමයි අර කැරකෙන පුටු තියෙන ඔෆිස් චෙයාර්ස් තියෙන ඒවත් තියෙනවා රුපියල් 9,900 ඉඳලා. තව මොනවද තියෙන්නේ?
2: තව තියෙන වයින් වටා ශීතකරණ ගන්න පුළුවන් 20% ඩිස්කවුන්ට් එකක් එක්ක. ඒ වගේම දම්රෝ ෆෝම් මැට්‍රස්, දම්රෝ වොෂින් මැෂින් ගන්න පුළුවන් 15% ඩිස්කවුන්ට් එකක් එක්ක.
1: හරියටම හරි. ඉතින් මේ දේවල් ඔයාලට ලංකාව පුරාම තියෙන ඕනම දම්රෝ ප්‍රදර්ශනාගාරයකින් අත්දකින්න පුළුවන් හැකියාව තියෙනවා. දම්රෝ මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා. අර වර්ගඩි 50,000 ලොකු විශාල ප්‍රදර්ශනාගාර තියෙන අන්න ඒවත් තියෙනවා. දැන් ටික කියන්නම් මේ මෙගා ප්‍රදර්ශනාගාර කොහෙද තියෙන්නේ කියලා. කොල්ලපිටියේ තියෙනවා, නුගේගොඩ තියෙනවා, කටුබැද්ද, රාජගිරිය, වත්තල, මහනුවර, මාතර, ගම්පහ, කිරිබත්ගොඩ, අනුරාධපුර, රත්නපුර, ගාල්ල, කුරුණෑගල මේ හැමතැනම තියෙනවා. ඉතින් කට්ටිය විශ්වාසයෙන් යුතු ඕන කරන දේවල් ගෙදෙට්ට ගන්න නම් ගෘහ භාණ්ඩ වෙන්න පුළුවන්, ගෘහ විදුලි උපකරණ වෙන්න පුළුවන්. යන්න දම්රෝ එකට. මොකද ඔයාලට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් මාස 36ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයටත් මේ දේවල් ගන්න පුළුවන්. එතකොට ඉන්ට්‍රස්ට් ෆ්‍රී එක පැත්තකින්. ඒ වගේම තමයි ඩිස්කවුන්ට්. මේ හැමදේම ඔයාලට දම්රෝ එකෙන් හම්බ වෙනවා.
2: ඔව්. හරි. දැන් මේ වෙනකොට ඔයා දන්නවා ඔයාගේ ගෙදරට දාන්න ඕන ෂීට් වර්ගේ මොකද්ද කියලා. රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස්.
1: ඒක අලි ලගින් යන කට්ටියන්නේ.
2: ඔය
1: රයිනෝ සිරස් ලගියලා කියන්නේ. හරිද? ඒකින් ශක්තිමත් බව. රයිනෝල වගේම ශක්තිමත් තමයි මේ රයිනෝ රූෆින් ෂීට්.
2: රයිට්.
1: ඉතින් රයිනෝ රූෆින් ෂීට් ඔයාගේ අලුතෙන්ම හදන ගෙදරට වෙන්න පුළුවන්, ව්‍යාපාරික ස්ථානයකට වෙන්න පුළුවන්, ඕනම ගොඩනැගිල්ලට දැන් දාන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ අලුත්ම තාක්ෂණික අපි කියන්නේ යාවත්කාලීන වීම ටිකක් පොඩි අප්ඩේට් ටිකක් මේ වෙනකොට රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් තමන් තුළ ඇති කරගෙන තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන් දැන් ෂීට් එකේ ඉස්සර තිබ්බා මේ ඔය හයිඩ්‍රොෆෝබික් ක්වොලිටි එක. ඒ කියන්නේ වතුර රදවා ගන්නෙ නැති එක. ඒ තාක්ෂණයක් විදිහට ඒක තිබ්බා. හැබැයි දැන් ඒක 3 times 3 ගුණයකින් වැඩි කරලා තමයි හයිඩ්‍රොෆෝබික් කෝටින් එක ඇවිල්ලා තියෙන්නේ. ඒකින්ද වතුර කිසිසේත්ම රදව ගන්නෙ නැහැ. වතුර රදව ගන්නෙ නැති නිසා අර සාමාන්‍යයෙන් වතුර බින්දු වැටුණාට පස්සේ ඒවා ගලාගෙන පහළට යනවා. ඒකින්ද වතුර උරා ගන්නෙත් නැහැ. වතුර උරා ගන්නෙ නැති නිසා ඉක්මනින් මේ ඔය අතු වැටුණා කියලා හරි මොන හරි දේවල් වැටුණා කියලා වහල කැඩෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ වහල දුර්වල වෙලා නැහැ. ඒ වගේම තමයි සිදුරු ඇති වෙන්නෙත් නැහැ. ඒ වගේමයි අපි දන්නවා ඔය පාසි වර්ග වෙන්න පුළුවන්, දියසෙවල වෙන්න පුළුවන්, ඇල්ගී වර්ග වෙන්න පුළුවන් මේ වගේ තත්ත්වයන් වර්ධනය වෙන්නෙත් නැහැ මොකද 3 times advance කරලා තියෙන්නේ මේ hydrophobic coating එක කලින් තිබ්බට වඩා 3 ගුණයකින් බලය වැඩි කරලා ශක්තිය වැඩි කරලා ඇවිල්ලා තියෙන්නේ ඉතින් තව ගණනාවක් තියෙනවා features Rhino Premier roofing sheet වල තියෙන ඒක ගැන දැනගන්න පුළුවන් ඔයාට ගන්න කෝල් එක මෙන්න මේ hotline number එකට 1396 කියන hotline number එකට කෝල් එකක් කරන් ඔයාට පුළුවන් වැඩි විස්තර දැනගන්න
2: right අද බදාදනේ
1: ඔව්
2: අද ඔයගොල්ලෝ ගෙදර chicken curry hari මාළු කාරි හරි හදන්න ඕන දවස.
1: හදන්න ඕන දවසනේ.
2: ඇයි දන්නවද?
0: මම කියන විදිහට හදන්න හදන්න.
2: මං කියන විදිහට හැදුවොත් ආයේ මීල් එක වරදින්නේ
0: නැහැ. වරදින්නේ
2: නැහැ. හැමෝම කනවා. මොකද දන්නවද? විජය මස් කරි 3-5 හරි මාළු කරි 3-5 හරි දාලා වඩ පොලුවන් මාළු කරියක් හරි chicken curry කරේ හදාගන්න.
1: හැබැයි ඉතින් විජය වෙන්න ඕන.
2: විජය වෙන්න ඕන.
1: ඒකින්ද නම බල්ලා ගන්න කියලා මතක් කරනවා WP ලාංඡනය හොඳට බලන්න. අර නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ කහ පාටින් තියනවාද කියලා.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත් නියවී.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසිහෝ ගිකරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේද වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ. ඌව පළාතේ සහ මඩකලපුව අම්පාර සහ මුලතිව් දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු දෙකෙන් පසුව වැසිහෝ ගිකරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. කොළොම්බියාවට බලපෑ දෙවන්ත භූකම්පණයෙන් සිදු වූ ජීවිතහානි සහ එරටට සිදු වූ විනාශය පිළිබඳව ශ්‍රී ලංකාව සිය බලවත් ශෝකය පළ කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා එක්ස් සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එම භූකම්පණයෙන් සිදු වූ විනාශය සහ ජීවිතහානි පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි ලෙස කනගාටුවට පත්ව සිටින බවයි. කොළොම්බියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ භූකම්පණයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට 250 දක්වා ඉහළ ගොස් ඇති බවයි නවතම වාර්තාවල දැක්වෙන්නේ. මිලගනෙත් නිවුස් පෙරවරුණාවේට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 net fm

0: උදේ 8 විනාඩි 8යි අල්කට ආව වෙලාව. අපි ආවේ අපේ දෙවනි පැයට.
1: උඩ බලන් හිටියද කියලා ඇහුවා නේද?
2: ඔව් නේ.
0: ඒ කියන්නේ
1: දැන් අද මොකක් හරි ඉස්පාඤ්ඤෙන් ඇදලා නේද පිපිඤ්ඤ කැල්ලක් වා කිව්වේ?
0: ඈ ගැලීෂියන් වලේ කිය.
1: ආ අද ග්‍රීන්ලන්තයේ, අයිස්ලන්තයේ, උතුරු රුසියාව, ඉස්පාඤ්ඤ, පෘතුගාලය වගේ රටවල් වලට කට්ටිය මට වෙලාව හරියට මතක නැහැ. තව පැය කීපයකින් ඒගොල්ලන්ට රෑ අහසේ තරු තිබුණට, තරු තියෙන්නේ රෑ විතරද කියලා සින්දු කැල්ල කියන්න පුළුවන්. මොකද දන්නවද? සූර්යග්‍රහණයක් එනවා. ඒක මේ ඉතිහාසයේ ආයේ නොවෙන සහ වෙලා නැති සූර්යග්‍රහණයක් කියලා තමයි කියන්නේ. ඒකෙදී සෝලා කොරෝනා එක බලන්න පුළුවන්. කොරෝනා කියනකොට අපිට පොඩ්ඩක් බයයි
2: නේද?
1: සෝලා කොරෝනා කියලා කියන්නේ අර සූර්යග්‍රහණය උනන් පස්සේ අර වටේ විහිදෙන රැස්වලල්ලක් පේන්න ගන්නවානේ. අන්න ඒක ඉතාමත් පැහැදිලිව දර්ශනය වෙනවා කියලා කියන්නේ. කොරෝනා කියන කෑල්ල ඇවිල්ලා තියෙන ක්‍රවුන් කියන එකෙන්. ඒ කියන්නේ ඔටුන්නක් වගේනේ පේන්නේ. ඉතින් ඇත්තටම කොරෝනා වෛරසෙත් ඒ වගේ ස්වභාවයක් තියෙන හින්දා තමයි ඒකට කොරෝනා කියලා කිව්වේ. එහෙම මිනිස්සු දාගන්නවා. දැන් ඔය කිරල කියලා ගෙඩියක් තියෙනව නේද? ගොඩ දෙනෙක් දන්නේ ඇයි ඒකට කිරල
2: කියන්නේ කියලා.
1: හේතුව තමයි ඒ කිරල ගෙඩිය. දැන් කිරල බීම එහෙම මේ දවස්වල මේ දකින්නවා. දැන් සාරල එහෙම මං හිතන්නේ මේ පැත්ති වල සෑහෙන කිරල බීම මේ බොණ්ඩ තියෙනවා. කිරල ගෙඩිය දැකලා තියෙනවන්නේ. කිරල ගෙඩිය උඩ තියෙනවා කිරුලක්. පොඩි ඔටුන්නක් වගේ කැලක් තියෙනවා නේද? අන්න ඒක නේද තමයි ඒකට කිරුල ගෙඩි, කිරල ගෙඩි බවට පත් වුනේ. තේරුණාද? ඉතින් අද අර දුර්ලභ සූර්යග්‍රහණයක් දැක ගැනීමේ වාසනාව ඔය කියපු රටවල් වලට අත් වෙනවා. අපේ අය අද උදේ උඩ බලන් හිටියාම මම මේ net news එකෙන් මේක කිව්වේ. සේනසුරු, අඟහරු, බුධ, බ්‍රහස්පති, යුරේනස්, නෙප්චූන් ඔන්න ඔය යාළුවෝ සෙට් එකම අද උදේ දැක ගන්න තිබුණා. දැන් ඉතින් කරන්න දෙයක්
2: නැහැ.
1: ඔව්, ඒකත් බොහොම දුර්ලභ පිහිටීමක්. ග්‍රහයෝ ගියක්ද? සේනසුරු, අඟහරු, බුධ ඔය තුන් දෙනාම මේ පියවි ඇසින් බලා ගන්න තිබුණා. බ්‍රහස්පති ඊට පල්ලහැන් සිද්දේ පැත්තට බලා ගන්න තිබුණා. යුරේනස් සහ නෙප්චූන් නම් ඉතින් ටෙලස්කෝප් එකක් වයින්න කිලෝ එකක් පාවිච්චි කරලා
2: බලන්න
1: බල වැළුවා නම් ඔය කී දෙනෙක්ද? 1 2 3 4 5 5 දෙනෙක් තනි අහට ඇඬෙනවා.
2: තනි
1: ඔව් තනි අහට ඇඬෙනවා බැලුවා.
2: අනේ
1: තනි ඇහෙන් නැත්තම් ඇස් දෙකෙන් මේ බලා ගන්න තිබ්බා. ඒක තමයි ඉතින් ඔය යනකොට බිම බලන් යන්න මේ වගේ අවස්ථාවක උඩ බලන් ඉන්න.
2: අන්න ඒකයි උඩ බලන්න වෙලාවල් එනවා.
1: අපිට උඩ බලන් ඉන්න වෙලාවල් එනවා.
2: ඒ වෙලාවට උඩ බලාගෙන ඉන්න ඕන නැත්තම් මේ වගේ දේවල් මිස් වෙලා යන්න පුළුවන්. හරිද? මේ හරි දැන් අපි මේ සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ ඔක්කොම ගැන කතා කරා. ඒ වගේම තමයි අලි ගැනත් කතා කරා. මේ පෝස්ට් එකක් දාලා තිනවා යන්න අපේ net fm facebook page එකට.
0: රයිට්.
2: අපි තුන් දෙනත් ගියා ඔය පොඩි රිසර්ච් වලට යනවා නිතරම. ඉතින් අපි ඒ කියන්නේ හැම තැනම ඉන්නවා. අභ්‍යවකාශයේද, මහා සාගරයේ මැදද, නේ අලි බලන්න ගිහිල්ලාද, ඕන තැනක ටවුන් මැදද. ඔයගොල්ලන්ට
0: මේ සින්දු දාලා අපි මෙතන ඉන්නේ
2: නැහැ. මෙතන ඉන්නේ
0: නැහැ. අපි ගිහින් බලලා එනවා මොනවද ඒ වෙන්නේ කියලා.
2: වෙන්නේ කියලා. සහ ඔය දැන් අපි දැන් 10ට අපේ ටවුම වහලා කරලා කට්ටිය යනවනේ. ඒ ගියාට පස්සේ අපි වැඩ ඉවර නැහැ. අපි වගේ තැන් තැන් වල මේ ඇවිදින ගමන් තමයි ඉන්නේ, කරක් ගහන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ ඔහොම ගියාට පස්සේ මේ අපි දැන් ගත්තු ෆොටෝ එකක් තමයි දාලා තියෙන අපේ net fm facebook page එකේ. ප්‍රශ්නයක් අහලා දෙනවා. හරිද? ලෝකේ වැඩිම අලි ගහණයක් ඉන්න රට මොකක්ද කියලා.
0: රයිට්.
2: ලෝකේ වැඩිම අලි ගහණයක් ඉන්න රට.
1: මම කියන්න බලන්න.
2: පුළුවන් නම් ඔයගොල්ලෝ නිකන් එහෙම ඔයගොල්ලෝ වැඩ්ඩෝ නම්
0: ඔව්
2: කියලා කමෙන්ට් එකක් දාන්න
0: යටි.
2: ඔයගොල්ලෝ දන්නේ නැත්නම් දන්න කෙනෙක්ට පේන්න ඕක ෂෙයා කරන්න. ඒතොර ඒගොල්ලොත් දායිනේ. හරිද? බලමු ඔයගොල්ලෝ දන්නවද කියලා. දැන් යන්න අපේ facebook page එකට ගිහිල්ලා ආට පුළුවන් කමෙන්ට් කරන්න. ලෝකේ වැඩිම අලි ගහණයක් ඉන්න රට. අපි දන්නවා, හැබැයි අපි දැම්ම කියන්නේ
0: නැහැ.
2: හරිද? ඒ වගේ මිනිස්සුරි අපි කියනවා. හරිද?
0: ඔයගොල්ලන්ට පැය 3ක් දෙනවා. පැය 3ෙන්
2: පැය 3ක් නෑ.
1: පැය 3ක්
2: දෙන්නේ නෑ. පැය 3ක් දෙන්න
1: බෑ. ඒක අලි වැඩක්
0: නේ. 10 වෙනකන් වෙලාව දෙමු.
2: පැය 2ක් දෙමු. පැය 2ක් දෙමු.
0: හරි. ආ ඕකේ. පැය 2යි නේ දැන් දෙන්න පුළුවන්. හරි හරි.
2: 3ක් දෙන්න. 3ක් දුන්නොත් මේ අලි වැඩේට ජනියත් අවුල් වෙනවා.
1: ඒ කියන්නේ වෙන සත්තු අවුල් කරගන්න කැමති නෑ.
2: මේක අපේ වැඩක් විතරයි. ඒකින්ද අපි මේ 10 වෙද්දි වැඩ ඉවර කරනවා. ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න.
0: ඕකේ. හරි. එහෙනම් මොකද කරන්නේ අපි?
2: මොකුත් කරන්න නැහැ.
1: කරන්න නැහැ. ඕකට අපි දැන් කරන්න තියෙන්නේ.
2: දැන් තියෙන්නේ අලි ගණන් කරලා දාන්න. වෙන මොකුත් කරන්න දෙයක් නැහැ. මේ අලි ගණන් කරලා දාන්න.
0: අහහ.
2: අලි ගණන් තව කතා තියෙන අපි හිමින්සරේ කියන්න.
0: ඒ පැත්තට ගිහිල්ලා දාන්නකම.
1: දැන් අර උඩ බලන් ඉඳලා
0: ඔළුව රිදෙනවා.
1: ඔළුව රිදෙනවා විතර නෙමෙයි දැන් මේ තව පැය කීපයක් යනකොට අපේ ජ්‍යොතිෂ වේදීන් මාර්මාර කතා
2: කියන්නේ
1: අපිට වෙන්න වෙනුනා අයිස්ලන්තයේ අයිස් දියවීමට
2: නියමිතයි අපිට වෙන්න තියෙන දේවල් අපිට කියන්න දෙයක් ඉතුරු කරන්න යන්නේ
1: එකක් නෑ මං හිතන්නේ

0: FM 94.8 Net FM Divainapura
1: උදෑසන විනාඩි 17යි දැන්
2: නොතරයේ පෙරලිකරන NLB Mega Power දැවන්ත Mega Super Tag-කට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tag-කට Super Remote රටයක් දිනන ලොකුම Super Tag දෙන එකම නොතරයේ NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න
3: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න නැත්නම් අමතන්න 0112125125
4: ඩම්රෝ වසර මැද සේල් ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාර වලින්
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117378388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
6: මෙල්වා බොක්ස් බාර වල නම ගණකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ මෙල්වා එක ලංකාවේ එක
7: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Rhyme Residences
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino roofing within Hadunwadina Rhino Premier Roofing Sheet. Petivistra Sandhal, Tahatunai Anuhaya Amatana.

0: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්මම තන්න 011 437 1250.
1: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.

0: උදෑසන 8 විනාඩි 25යි අල්ගටාම වෙලාව. හරි දැන් මේ පැත්තට අපිට මැසේජ් එනවා මේ අපි ආපු
1: ඔවුනේ මේ මේ පැත්තට අපේ WhatsApp එකට කියන්නේ 0795 95 95 නම්බරයකටත් මේ වෙලාවේ මේ වැඩිපුරම අලි ඉන්නේ කොහෙද කියලා අපි අහුවානේ අලිගහණය ගැන කමෙන්ට්ස් එනවා ඒ වගේම තමයි අපේ net fm facebook page එකේ දාලා තියෙන post එකටත් comments වැටිගෙන යනවා
2: හැබැයි ඒක අලියෙක්වත් comment කරලා නැහැ නේ
1: ඔව් ඒක අලියෙක් අලිකෝ
2: අලිකෝ අලි
1: අලිකෝ තමන්ගේ IT ඉන්න වෙන මේ වෙලාවේ පෙනී ඉන්න බෑ කොහෙද ඉන්නේ කියලා message එකක් දාන්න බෑ ඉතින් අලි හැර ඔක්කොම අලි කමෙන්ට් කරලා
0: තියෙනවා.
1: අලි කිව්වම විවිධ දේවල් මතක් වෙනවා නේද? මම
2: ඉතින් අලි ඔක්කොම දැන් ටෙලිෆෝන් කෝල් ගන්නවා.
1: ඔව් අනේ. සමහර අලි දැන් පොඩ්ඩක් එහෙමේ වෙලා තියෙනවා.
0: අලි අලි අද හැමෝම අලි මූඩ් එකේ ඉන්නේ මේ
2: අලි සීන් එකේ ඉන්නේ.
1: නෑ ඒකද අපිට මේ දැන් අපිට තේරුණු දේ තමයි මේ අලියා කියන මාතෘකාව ගැන කතා කරන්න කට්ටිය හරි කැමතියි.
2: ඒ කියන්නේ
1: කොච්චරවත් අපිට එපා වෙන්නේ
2: නෑ. අර අලි බලන්නත් බලි බලන්නත්
1: මේ
2: අපිට එපා වෙන්නේ නෑ කියලා කියනවනේ.
1: එපා වෙන්නේ.
2: අලි බලි දෙක
1: එක වගේ බලාගෙන ඉන්න පුළුවන්
2: බලන් ඉන්න පුළුවන්. ඉතින් තේරුමකුත් නැහැ නේද බලන් ඉන්නවානේ.
1: ඉතින්
2: කතාවක් තියෙන අලියන්ට ළමයින්ට නලියන්ටමයි හිත
1: කියලා. හරි. ඉතින් ඔන්න අලි ගැන අපි කතා කරගෙන යද්දී ඔයගොල්ලොත් මේ පැත්තට ඕගොල්ලෝ අලි ගැන දන්න දේවල් දානවා. මේ මේ විල්ලලි ගැන එහෙමත් මේ නුවා කතා කරන මම අහගෙන හිටියා විල්ලු අලි ගැන එහෙම. ඉතින් මේ ස්වෑම්ප් එලිෆන්ට්ස් කියලා කියන්නේ අවසනාවකට මේ දැන් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඔය ජාතික කෞතුකාගාරයේ ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයේ එක කොනක තියෙනවා. අන්තිමට හිටපු මේ විල්ලලියගේ ගත්තු අර හිස කබලේ කොටසක්. ඒක සාමාන්‍ය අපි මේ දැන් දකින ආසියානු අලියට වඩා ලංකාවින් අලියන්ට වඩා සෑහෙන්න විශාලයි. ඒගොල්ලෝ උස්සනුත් සෑහෙන්න වැඩි කියලා තමයි කියන්නේ. ඔය මහවැලි ගංගාව ආශ්‍රිතව තියෙන බොහොම ශාස්ත්‍රීය භූමීන් වල තමයි මේගොල්ලෝ වැඩිලා තිබ්බේ. ඉතින් අවසනාවකට දැන් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් අර විල්ලු වලින්ට වෙච්ච දේම අපේ අනිත් අලින්ටත් වෙන්න දෙන්න එපා කියලා තමයි අපි මෙච්චර අලි ගැන කතා කර කර කියන්න හේතුව.
2: ඔව් ඒ ස්වාභාවික විද්‍යා කෞතුකාගාරෙත් යන්න බලන්න.
1: යන්න. ඔව් යන්න මේ
2: කියලා. අපේ කොළඹ තියෙන කෞතුකාගාරෙට පිටිපස්සේ පැත්තේ තියෙන්නේ.
1: පිටිපස්සේ තියෙන්නේ.
2: නෑ කියන්නේ ඔය නෙළුම් පොකුණ පැත්තෙන් ආවොත් ඉස්සරහා පැත්තේ.
1: ඉස්සරහා පැත්තේ තියෙන්නේ. ඉතින් ගියාට පස්සේ
2: ආනන්ද කුමාර ස්වාමී මාවතේ ආවමර චිත්‍රයෙන් මේ
1: විහාරමාදේවි
2: උද්‍යානයට අද යවුන් දිනේනේ මේ විහාරමාදේවි උද්‍යානයට ඉතින් යවුනේ තනියෙන් යන්නේ
1: නැහැ යන්නේ තනියම ගිහලා ඉතින්
2: තනියම ගිහලා
1: වැඩ නැහැ
2: ඒ සුන්දරත්වයේ විඳින ගමන්
1: ඔය
2: දෙන්න එක්කම ගිහිල්ලා
1: අන්න හරි දෙන්න යන්න පොඩි
2: කෞතුකාගාරේ බලන්න ලස්සනයි
1: හරිම ලස්සනයි ඉතින් දෙන්නට ගිහිල්ලා දෙන්න තුන් දෙනා හතර දෙනා ඕන තරම් කට්ටියකට යන්න පුළුවන් ඉතින් අපි අර කියපු මේ විල්ලලින්ට සහ අදාළ ජීවමානව අපිට දකින්න නොලැබුණත් දකින්න ලැබෙන එකම සාක්ෂිය දකින්න පුළුවන් හැකියාව තියෙනවා ඉතින් එහෙම මේ වීදුරු දාලා ආවරණය කරලා නැහැ වට ළඟටම ගිහිල්ලා බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා
0: රයිට්
1: අල්ලන්නේපා ඇල්ලුවොත් ඇති කෑ ගහනවා මල්ලි අල්ලන්නේවා
0: ඔව් ලැජ්ජ වෙන්න තාම
1: ඔව් එහෙම එපා හරිද එහෙම දැන් ගියාට පස්සේ මටත් එහෙම හිතුණා අල්ලලා බලන්න මොකද ඉතින් අපිට ඇත්තටම ජීවමානව දකින්න ලැබුණේ
0: නැහැ
1: අර අපි නේ ටී-රෙක්ස් කෙනෙක් දැක්කා වගේ තමයි
2: ඔව්
1: ඒකින්ද වාට බලන්න පුළුවන් හැකියාව තියෙනවා යන්න ඉතින් අවසනාවකට අපිට විල්ලලින් ඉතුරු වුණේ නැහැ ඒක නිසා මේ ඉන්න අලින්ටත් ඒ අලින්ට සිද්ධ වෙච්ච දේ වෙන්න දෙන්න එපා කියලා තමයි අපි කියන්නේ මේ ලෝකාලි දිනේ දවසේ හරි දැන් ওই විදිහට අලි ගැන කතා කරද්දී
0: ඊළඟට
1: අපිට මතක් වෙනවා ගෙදර වහල ගැන.
0: ඔව්.
1: හරිද උඩ බලාගෙන අලි ගැන කල්පනා කර කර ඉද්දී ගෙදර වහලේ තියෙන ඔය පැලුම් පේන්න පුළුවන්, දිරුම් පේන්න පුළුවන්, සිදුරු පේන්න පුළුවන්. ඔය වගේ ප්‍රශ්න ගොඩාක් එනවා. ඉතින් ඒක නිසා තමයි අපි වාට කියන්නේ සහ මේ ඊළඟට අපිට දැනෙන දේ තමයි රස්නේ. පොඩ්ඩක් දවල් වෙද්දී රත් වෙන්න ෂීට් එක කේ ඇතුළට රස්නේ දැනෙනවා වැඩි.
0: ඒක
1: හින්දා අපි ගොඩක් වෙලාට මේකට විසඳුම් කල්පනා කරනවා. මොකද අපිට කරන්න පුළුවන් කියලා. ඉතින් මතක් කරන්න ඕන රයිනෝ ප්‍රීමියර් රෝෆින් ෂීට්. දැන් ඔන්න අවුරුදු 60ක දශක ඒක විශ්වාසයත් එක්ක තමයි වෙළඳ පොළට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි කලින් කිව්වනේ මේ හයිඩ්‍රොෆෝබික් කෝටින් එක ගැන. දැන් ඒ වෙනුවට ඔන්න ඇවිල්ලා තියෙනවා ස්වාභාවික මැටි ලේයර් එකක්.
0: හරිද?
1: ඊට අමතරව ඒ වෙනුවට මේ ඊට අමතරව හයිඩ්‍රොෆෝබික් කෝටින් එක තියෙන්නේ ෂීට් එකේ උඩින්. හරිද? ෂීට් එකේ යට පැත්තේ. දැන් අපිට පේන පැත්ත තියෙන්නේ. ගේ ඇතුළට පේන පැත්ත. අන්න ඒ පැත්තේ තියෙනවා ක්ලේ වලින් හදපු ලේයර් එකක්.
0: හරිද?
1: නැචරල් ක්ලේ. ඒක පේන්ට් එකක්වත් කිමිකල් එකක්වත් එහෙම මුකුත් නෙමෙයි.
0: ඇත්ත මැටි.
1: අන්න හරි. ස්වාභාවික මැටියෙන් හදපු මේ ලේයර් එකක් තියෙන්නේ. මේ ලේයර් එක නිසා ගේ ඇතුලේ තියෙන අර රස්නේ කියන එක මේ අපිට දැනෙන්නේ නැති වෙනවා. ඒ කියන්නේ ටික ටික කූල් වෙනවා. රස්නේ ඇතුලට එන්නේ නැහැ. කොච්චර උඩින් ෂීට් එක රත් වුණත් ඇතුලට රස්නේ දැනෙන්න පටන් ගන්නෙ නැහැ. ඒකිනේ ගේ ඇතුලේ කූල් එක. සෑහෙන කාලයක් අපිට රදව ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අපි වටත් මතක් කරනවා ඒක හින්දා මේ විදිහට දැන් ක්ලේ ලේ එක තියෙනවා ඒ වගේම තමයි හයිඩ්‍රොෆෝබික් කෝටින් එක තියෙනවා මේ නවීන තාක්ෂණික උපක්‍රම ඔක්කොම එක තමයි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් අලුත්ම ෂීට් එක ඇවිල්ලා තියෙන්නේ මාකට් එකට ඉතින් ගන්න ඔය ගෙදරට වෙන්න පුළුවන් ව්‍යාපාරික ස්ථානයට වෙන්න පුළුවන් ඕනම ගොඩනැගිල්ලකට මේක දාන්න පුළුවන් හැකියාව තියෙනවා වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න 1396 හොට්ලයින් එකට 1396
0: 1396 රයිට් දැන් අලියා කියන්නේ පොඩක් ආඩම්බර සතෙක් නෙනේ
1: ඔව්
0: දැන් මේ හැම එකක්ම අද අලි සම්බන්ධව තමයි හරිද ඒ වගේම තමයි මිනිස්සයා කියන්නේ චුට්ටක් ආඩම්බර ඉන්න කැමති පොඩක් නේද pride and being proud කියලා තියෙන කැරි දෙකක්
1: ආඩම්බරයක් අභිමානයක් කියන තියනවා
0: එහෙම ඉන්න ඔයා ගොඩක් වෙලාවට ඔය වාහනේ කියන එක පොඩක් පාවිච්චි කරනවානේ නේද
1: ඔව් ඒ කියන්නේ මෙහෙමයි සද්දන්ත ගොලේ
0: ඔව්
1: විදියට ඉන්න ඕන මේ මිනිස්සුන්වත් අපි උනත් ජීවත් වෙද්දී සද්දන්ත කුලේ ඇත්ත වගේ ඉන්න ඕන එහෙම ඉද්දී
2: ඔව් හැබැයි වාහන සද්දන්ත කුලේ වුණොත් එහෙම වාහම මහාම ගෑරේජ් එකකට දාන්න ඕනේ මොකද වාහනයක ගෑවෙන්න පුළුවන් ස්ථාන තියෙන්නේ හතරයි බිම ගෑවෙන්න පුළුවන් ස්ථාන තියෙන්නේ ඒ කියන්නේ රෝද හතර විතරයි තව මොන හරි බිම ගෑවෙන්න
1: ගෑවෙනොත් ප්‍රශ්නයක් ගෑරේජ් එකට දාන්න
2: ඒකින්ද මේ ටග් ගාලා ගිහිල්ලා මේ ගෑරේජ් එකට දාන්න
1: දාන්න ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ එහෙම ගෑරේජ් වල වෙන්න පුළුවන් ඊට පස්සේ තෙල් පෝලිං වල වෙන්න පුළුවන් එහෙම ලොකුවට කල්ගත කරන්න ඕනේ නැහැ ඔයා ගත්තේ BYD එකක් නා ඉතින් BYD plug-in hybrid මේ වෙනකොට BYD Seelah and Maadili අවිල්ල තියෙනවා 6 එක වගේම 5 එක මේ දෙකම තියෙනවා 6 එකේ විශේෂත්වය තමයි මේක මේ hybrid එකක්
0: right
1: ඒ කියන්නේ hybrid කියුවට අපි දැන් කලිනුත් ඕක ඔයාලට පොඩ්ඩක් clear කරලා දුන්නා මොකද්ද මේ hybrid කතාව කියලා මේක මේ බැටරි එකෙන් විතරයි ධාවනය වෙන්නේ මේක ෆුල් ඉලෙක්ට්‍රොනික මෝටර් එකක් තමයි තියෙන්නේ අර ඉන්ධන පාවිච්චි කරනවා බැටරි එක චාර්ජ් කරන්න ඕන බලය නිපදවන්න ඒ හරනකොට ඩිරෙක්ට් ඉන්ධන වලින් මේ වැඩ කරන මෙකැනිකල් මෝටර් එකක් නැහැ මේක ඉලෙක්ට්‍රොනික මෝටර් එකකින් තමයි මේ වාහනේ දුවන්නේ ඒකින් ද BYD කිව්වම අපිට මතක් වෙන්නේ EV නේ EV තමයි ඒ කතාවේ කිසිම වෙනසක් නැහැ බැටරි එකෙන් තමයි බ්ලේඩ් බැටරි එකෙන් තමයි දුවන්නේ හැබැයි අර ඕන්නම් අපිට බැටරි එකේ චාර්ජ් එක නැතුව ගියොත් අර ගහපු තෙල් වලින් චාර්ජ් කරගෙන දුවන්න පුළුවන් හැකියාව තියෙනවා මේ දෙකම එකතුනම හයිබ්‍රිඩ් නේ බැටරි එක වගේම තෙල් වලින් ඒ ලැබෙන ඔක්කොම බලය එකතුනාට පස්සේ අපිට සම්පූර්ණ දුර කිලෝමීටර් 1000කට ආසන්න ප්‍රමාණයක් මේ Seelah එකකින් යන්න පුළුවන් හැකියාවක් තියෙනවා
0: right
1: ඉතින් ඒක නිසා තමයි අපි වාට කියන්නේ මේ ගන්න කියලා අනිවාර්යයෙන්ම Seelah 5 එක වගේම Seelah 6 එක කියන මේ version දෙකම දැන් ඇවිල්ලා තියෙනවා
0: Atto 1 Atto 3 වගේ version උත් තියෙනවාට
1: අන්න හරි BYD Atto 2 එක තියෙනවා ඊට පස්සේ 1 3 BYD Dolphin මේ වගේ මාදලි ගොඩාක් දැන් ඔන්න ඇවිල්ලා තියෙනවා යන්න ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා වාට පුළුවන්කම තියෙනවා test drive එකක් ගිහිල්ලම
0: right
1: අපි ගියා වගේ පොඩි test එකක් දාලා බලන්න ඒ කියන්නේ අර යන්න පොඩි තියෙනවා පොඩි ගැම්ම එන්න ඕනේ ඒක drive කරලා බලන්න අතා පිට යනවා වගේ ගැම්ම එන්න ඕනේ ඒකෙන්ද drive කරලා බලලා වාට පුළුවන්කම තියෙනවා අපි BYD එක ගන්න ඒකෙන්ද යන්න ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට කොළඹ තියෙනවා ඊට පස්සේ යාපනයට ඕනනම් ඒ යාපනෙත් තියෙනවා කොළඹෙන් ගන්න බැරනම් යාපනයට උනකන් ගිහිල්ලා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ
0: trip එක ගිහිල්ලා වාහනේ අරගෙන එන්න පුළුවන්
1: අන්න නුවර තියෙනවා අම්පාර තියෙනවා ත්‍රිකුණාමලේ තියෙනවා මේ හැම තැනම තියෙනවා BYD ප්‍රදර්ශනාගාර ළඟම තැනට ගිහිල්ලා ඔයාගේ BYD එක ගෙදර අරගෙන යන්න
0: ඕකේ දැන් අලියෙක් ගැහුවත් කැඩෙන්නේ නැති විදිහට පාසන්න විදිහක් දන්නවද
1: අන්න අලි ගැහුවා
0: අලි ගැහුවා
1: කැඩෙන්නේ ආයෙත් තියලා පෑස්සුවර පස්සේ පෑස්සුවම තමයි
0: පෑස්සුවම තමයි වෙන මොනවද මේ මෙල්ව වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස්ම ගන්න
1: කියලා මතක් කරනවා මොකද මේ ලංකාවේ SLS සහතිකයත් එක්ක එන එකම වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් එක තමයි මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් කියලා කියන්නේ
0: ආයෙ
1: වෙන කිසිම මේ වැල්ඩින් කූරක් සරලවම කියනවා නම් ඔයාට හම්බ වෙන්නේ නැහැ SLS සහතිකයත් එක්ක ඒ හම්බ වෙන්නේ මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් කූරම තමයි ඉතින් අපි දන්නවා මෙල්වා එක කියලා කියන්නේ ලංකාවේ
0: එක
1: මෙල්වා එකම අර සාර කිව්වා වගේ ඇත්තු ගැහුවත් කැඩෙන්නේ නැති වෙන විදියට ශක්තිමත්ව පාස්ස ගන්න මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් කූරම ගන්න කියලා අපි මතක් කරනවා

0: FM Anu Paha, FM Anu Hatrai Tak Cuma Ada, Net FM.
1: Udah atai minanditi satai dan...
2: Meltol, hisratia, una sempratishava, angapata vedanava, apasudinasadaha, ikman sahanea, Meltol, parasitamol visheshaki.
3: Damro wasara meda sale, sofa sadaha visheshavattam, sealuma damro pradashanagaravali.
4: BYD Sealion 5 plug-in hybrid SUV, vedi ita akarshane penumsa DMI thakshane samaga ope kamunata suvisheshi bavak ekkaraganna. Sealion 5 mullaiti karuwetven apake pradashanagaravata pivisenna, netnam amathanna, 011-125-125.
5: Oyat try karanna, ganna vijaya appapiti.
6: Nuwara parata meter 100ak durin iskalanka watapitawaka padinchi wenna The Palace Gampaha avasana nivasa 25 million 25 sita iyalata obath adama sadambara himikaruwaku wanna denma katha karanna 0.71.666.222 prime residencies
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න
8: සුඛෝපභෝගීත්වයට නව අර්ථයක් Denza නවීන තාක්ෂණයේ කළ Denza B5 සහ Denza B8 ප්‍රීමියම් SUV රට අත්විඳීමට Altea ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න නැතිනම් 0.112125125 අමතන්න
9: ඔබව ඉදිරියෙන් තබන SLT Mobitel ශ්‍රී ලංකාවේ අංක 1 හොඳම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලාස් සම්මානයෙන් පෙතුම් ලබයි. SLT Mobitel සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න. Rhino Roofing within හඳුන්වා දෙන Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
10: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම bike එක. දැන් රුපියල් 599,000යි. මේකනම් සුපිරිම discount එකක්. බස් වල හිරවිලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
6: Nuwara parata meter 100ak durin iskalanka watapitawaka padinchi wenna The Palace Gampaha avasana nivasa 25 million 25 sita iyalata obath adama sadambara himikaruwaku wanna denma katha karanna 0.71.666.222 prime residencies
4: BYD Sealion 5 plug-in hybrid SUV vedi ita akarshane penumsa DMI thakshane samaga ope kamunata suvisheshi bavak ekkaraganna Sealion 5 mullaiti karuwetven apake pradarshanagaravata pivisenna netnam amathanna 011-125-125
3: Downrow inverter sheethakarana 120k wattam 90000 sita කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම Downrow ප්‍රදර්ශනාකාරවලින්
0: FM 95 FM 94.8 Net FM

0: උදේ 8 විනාඩි 44යි ඇල්ගොතාම වෙලාව.
1: හරි මේ අපි අර අලි ප්‍රශ්නයක් ඇහුවනේ. මේ ලෝකේ වැඩිම අලි ජනගහනයක් ඉන්නේ කොහෙද කියලා.
0: ඔව්.
1: ඉතින් ඒකට දැන් කට්ටිය කමෙන්ට් කරලා දෙනවා. කමෙන්ට්ස් ගොඩාක් තියෙනවා. දැන් අපි කිහිපයක් කියවන්න ඕනේ කියලා හිතුවා.
0: හහ්.
1: හරිද? මෙහෙමයි. ගොඩාක් අය ඉතින් මෙහෙම හරියට කියලා තියෙනවා. හොඳයි කට්ටියනේ.
0: ඔව්.
1: එහෙනම් අපි මෙහෙම අවුලක් නැහැ. ප්‍රශ්නයක් නැතුව වැඩේ යනවා.
0: ඔව්.
1: දැන් මෙහෙමයි මේ බාතිය කියලා තියෙනවා කෙන්නයා කියලා.
0: රයිට්.
1: හරිද? ඊට පස්සේ දැන් කෙන්යාවත් ඇත්තටම මේ අලියත්තු ඉන්න රටක් තමයි.
0: ගොඩක් සෆාරි එහෙම තියෙන රටක්
1: මේ. ඒ වගේම තමයි මේ ඒගොල්ලන්ගේ විශේෂත්වය මොකක්ද දන්නවද? ඒගොල්ලන්ගේ තියෙන්නේ මේ අපි තමයි හිර කරලා ඉන්නේ. අලින්ව හිර කරලා
0: නැහැ.
1: අලින්ට නිදහසේ සැරිසරන්න පුළුවන් හැකියාව තියෙනවා. දැවැන්ත ජාතික වනෝද්‍යාන භූමීන් තියෙනවා කෙන්යාවෙ එහෙම. සහ ඔය නැෂනල් ජියෝග්‍රෆි එහෙම බලලා තිනවා දැකලා ඇති ලෝකේ සත්තු රැකගන්න සෑහෙන වැඩ කොටසක් කරනවා.
2: මොකද ඒගොල්ලන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය
1: ඒක සංචාරක ගමනාන්තයක්. ඔය අලි බලන්න මෙන කට්ටි ඉන්නවනේ ඉතින්.
2: අලි සිංහයෝ.
1: ඔව් සිංහයෝ.
2: ඊයේ

0: నా కేలా అలి గానత్ దాలతిన కౌంట్ ఎక దాలతిన సంజీవని కేన బోట్సానా కేల వెరోనికా కేన లంకావే కేల ఈ వగేమ తమై గొడక లంకావేత్ కేల తిన నదీష్ కేన ఆయ బోట్సానా కేల ఇతెన్ గొడ దెనిక్ వెడి బర తీన్నే బోట్సానా రాజ్యేట తమై
1: ඒක තමයි ඒකද හරි උත්තරේ
0: බොට්ස්වානා වල තමයි වැඩිපුරම අලි ඉන්නේ හරිද ඉතින් ඇත්තටම අලි කවුන්ට් එකක් විදිහට ගත්තොත් 130,000 අතර ප්‍රමාණයක් මේ වෙනකොට ඉන්නවා කියලා ගණන් බල්ලා තියෙනවා ඉතින් බොහොම විරුත් භූමීන් වල මේ වෙනකොට වැඩි ප්‍රමාණයක් මේ අලි නිසාම වනෝද්‍යාන විදිහට නම් කරලා තියෙනවා නැත්තම් දඩයක්කාරයන්ගෙන් බේරගන්න බැහැලුවේ සෑහෙන අමාරුයිලු ඒකෙන්ද ඒගොල්ලෝ ප්‍රතිපත්තිමය වශයෙන් තීරණ අරගෙන තියෙනවා වැඩි භූමියක් අලින් ඉන්න භූමීන් නිදහස් කරලා ඒවා අලින් වෙනුවෙන්ම ලියලා දීලා වෙන් කරලා තියනවා.
2: ඔය අප්‍රිකානු වලනේ. දැන් ලෝකේ කෙටිම දුරක් ගමන් කළා වැඩිම අලි ප්‍රමාණයක් බලා ගන්න පුළුවන් රට තමයි ලංකාව. උද්‍යානය තමයි මින්නේරි ජාතික උද්‍යානය.
0: ජාතික උද්‍යානය නේ.
2: මොකද දැන් මං හිතන්නේ මේ දවස්වලද මන්
0: දා මේ දවස්වල මං හිතන්නේ සෑහෙන රැස්
2: වෙනවා අලි ආසන්න වශයෙන් 3-400ක් එකට බලා ගැනීමේ හැකියාව තියෙනවා මේ ඉතින් ඒ අවස්ථාව පැහැර හරින්න එපා
0: මොකද දැන් අර වතුර
2: මට්ටම බොහොම කෙටි වෙලාවකින් විශාල අලි ප්‍රමාණයක් එකට ඉන්නවා
0: මං හිතන්නේ මේ ආසියානු කලාපයේම එකම තැන එච්චර ප්‍රමාණයක් අලි එක තැනක බලා ගන්න පුළුවන්
2: අලි ඊට පස්සේ තමන් ඔවුන් අනිත් පැත්තට ගමන් කරනවා කියන්නේ කවුඩුල්ල උද්‍යානය හරහා අනිත් පැත්තට යනවා එහෙම ඒවුන් කාලෙන් කාලට යනවා ඉතින් ඒක හොඳ අවස්ථාවක් බොහොම දුර්ලභ සිද්ධියක් බලා ගන්න.
0: ඉතින් අර ජල මට්ටම් අඩු වෙනවත් එක්කම මේ අඩියේ තියෙන බොහොම ශස්ත්‍රීය තනබිම් උඩට එනවනේ. ඒව කණ්ඩ තමයිලු කට්ටිය එන්නේ. ඇවිල්ලා ඒ අර ලොකුවට ඉන්නේගොල්ලෝ ඒකයි. ශස්ත්‍රීයව කණ්ඩ බොන්න තියෙන හින්දා. ඉතින් එහෙම ආවට පස්සේ තමයි ওই විදියට මේ ආසියානු කලාපේ අපිට දකින්න ලැබෙන දැවැන්තම අලින්ගේ අපි මොකද්ද කියන්නේ ඒක නිකන්
1: මංගල
0: වාර්ෂික
2: හමුව ගැදරින් එක
0: දැක ගන්න පුළුවන් වෙන්නේ ඉතින් ඒකත් ලංකාවේ තමයි තියෙන්නේ අලි ගැන කතා කරද්දී අපිට සෑහෙන්න කියන්න දේවල් තියෙනවා
1: ඒකනේ දැන් මේ පැය දෙකක් තිස්සේ අලි ගැන
0: කතා කරනවා ඒත් ඉවර නෑ හරි ඉතින් අලි කියලා කියන්නේ අපිට සම්පතක්නේ අලි කියලා කියන්නේ අපිට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම ලොකු සම්පතක් සහ අපිට ජීවමානව දකින්න ලැබෙන එකම සතාන ඔය මහා පරිමාණයෙන් ඉන්න තල්මස් වරනකොට අපිට මෙයාලව දකින්න බැරුව ගියානේ ඩයිනෝසෝරයන් අලින්ව තමයි ඉතුරු වෙලා
2: තියෙන්නේ ලංකාව කියන්නේ ඉතින් කොච්චර වාසනාවන්ත රටක්ද දැන් බොස්වානාවල ඉන්නවා අලි විශාල ප්‍රමාණයක් ඉන්න රට හැබැයි ලෝකේ ඉතාමත් රටවල් ස්වල්පයයි ලෝකේ ගොඩබිම ඉන්න දැවැන්තයා සහ මුහුදේ ඉන්න දැවැන්තයාව එකවර බලා ගන්න පුළුවන් රටවල් තියෙන්නේ ලෝකේ බොහොම ටිකයි ඒ අතරින් ලංකාව ප්‍රමුඛ ස්ථානයක තියෙනවා ගොඩබිම දැවැන්තයා අලියව බල්ලා පැය කීපයකින් යාලේ ඉඳන් පැයක් විතර මෙයා පැත්තට ආවම මිරිස්ෙන් ගිහිල්ලා තල් මසුන් බලන්නත් පුළුවන්.
0: පොලුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ මේවා අපේ සම්පත් කියලා, මේවා රැක ගන්න කියලා. නිල් තල් මස්සු බලන්න පුළුවන් හැකියාව තියෙන රටක් මේක. ඉතින් ඔය ඔක්කොම අතරේ දැන් ඔය වටිනාකම් ගැනනේ කතා කරන්නේ. අපි ඒකෙන්ද ඔයාලට මතක් කරන්න ඕන ආගාව තියෙන වටිනාකම්, මූල්‍යමය වටිනාකම්. ෆික්ස් ඩිපොසිට් එකක් දාලා තියාගන්න, FD එකක් දාලා තියාගන්න. අපි දන්නේ නැහැ මොන විදියට මොන අවස්ථාවේ ඔයාලට මේකේ වටිනාකම දැනෙයිද ඕන වෙයිද කියලා. ඉතින් එහෙම FD එකක් දානවා නම් ඔයා යන්න ඕන තැන තමයි CDB කියලා කියන්නේ. මොකද ඔයාලට වාර්ෂිකව 15%ක පොලියක් හම්බ වෙනවා. වාර්ෂිකව 15%ක් කියලා කියන්නේ මේ වෙනකොට ලංකාවේ FDA එකට හම්බෙන ඉහළම පොලියගේ
1: අලි පොලියක්
0: ලොකු පොලියක් වාට හම්බ වෙනවා ඒ වගේම තමයි CDB කියලා කියන්නේ මේ වෙනකොට ලංකාවේ non banking financial institutions අතර නැත්නම් බැංකු නොවන මූල්‍ය සමාගම් අතර සිව්වන විශාලතම ආයතනේ ඒකෙන් ඔයාලට බය වෙන්න කිසිම හේතුවක් නැහැ මේ පොරොන්දු වෙන interest rate ඒගොල්ලන්ට දෙන්න පුළුවන් හැකියාව තියෙනවා ඒ වගේම තමයි අදයියක නෙමෙයි CDB අපිත් එක්ක අවුරුදු 30ක් පුරාවට ඉන්නවා පහුගිය දශක 3 පුරාවටම ලංකාවේ මූල්‍ය ශේෂ්ත්‍රීන් ආයතනය ඒ වගේමයි වඩා වටිනාම කාරණාව ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී ලියාපදිංචි මූල්‍ය සමාගමක් තමයි CDB කියලා කියන්නේ. ඉතින් ඔයාට unmatch return එකක් ආය වෙන කොහෙන්වත් හම්බෙන්නේ නැති අපි කියන්නේ කොහෙටවත් match කරන්න බැරි විදිහේ ප්‍රතිලාභ ගණනාවක් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා CDB එකෙන්. කෝල් එකක් දෙන්න මෙන්න මේ number එකට ඔයාගේ FD එක දාන්න 0.11 මොකක්ද ඒවා එහෙම කරේ
1: එහෙම
0: සෝරි බලපෑම් කරන්න එපා අපිට
1: යට තියෙන්නේ කියලා
0: නම්බර්ස් කියන්නේ නැද්ද එහෙම මාරු කරන්න එපා
1: මේ නම්බර්ස් කියනවා වැඩිමයි
0: කියන්නේ 0.11 7 388 388 0.117 388 388 කියන නම්බරයකට කෝල් එකක් දීලා ඔයාලට පුළුවන්කම තියෙනවා වැඩි

0: තර දැනගෙන සීඩීබියකේ ඔයාගේ FD එක දාන්න.
1: ඕකේ. හරි. ඒ විදිහට ඉතින් ඔයාගේ සල්ලි ටික පරිස්සම් කරගන්න. ඒ වගේ ෆික්ස් ඩිපොසිට් එකක් දාගෙන.
0: දාගෙන මේ වැඩි සාරණ මේ සැරවෙන්න හොඳ නැහැ. මේ පැත්තට නුවා දැකගෙන නේ මැසේජ් එකක් ඇවිල්ලා ඉරියා මේ අහුවෙන්න එපා කියලා අපි දෙන්නට.
2: අහුවෙන්න එපා කියලා.
0: ආරට වැඩි සද්ද දාලා.
2: අපි අහුවෙන්න නැතු ඉන්න.
0: අපි අහුවෙන්න නැතුව සද්ද දා.
1: මේ මේ ලෝකෙට වැහෙන්න කතා කරනවා මයික් එකකින් අහුවෙන්න නැතුව කොහොමද සද්ද දාන්නේ?
2: අපෝ පුළුවා.
0: අපෝ පුළුවා.
2: මයික් ඕක් කරලා පුළුවන්.
1: දැනගන්න ඕගොල්ලෝ මම වෙනුවෙන් හන්නා ගන්න
2: පිළිසක්
0: ඉන්නවද කියලා. හරි.
1: හරි.
0: හරි වාම එන වාම කියන්නකෝ මේක.
1: ඔව් ඔයාලන්ට මතක් කරන්න ඕනේ මේ විජේ මස් කරි තුන පහ හරි මාළු කරි තුන පහ හරි පැකට් එකක් දැන් අරගෙන එන්න. දැන් වෙලාව හරිනේ.
0: දැන් වෙලාවද?
1: 8:51. 9. හරිද? ඒක නිසා අරගෙන ඇවිල්ලා ඔන්න දවල්ට අද ඒක දාලා උයලා ඔයාට බතුයි ඒකයි විතරක් කන්න පුළුවන්.
0: කන්න පුළුවන් නේ. ඔව් එහෙමත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ රස නිසා තමයි අපි එහෙම කියන්නේ විජේ මාළු කරි මිශ්‍රණය. ඒ වගේම තමයි කිරට සහ මිරිසට වට ඕන විදිහට හදාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් කඩට රහට අපේ ගුණෙන් අපේ ප්‍රමිතියෙන් මුළු ලෝකෙම දන්න රහක් තමයි විජේ කියලා කියන්නේ. ඒ රහෙන් කන්න නම් ඔයත් ගිහිල්ලා දැම්ම විජේ නිෂ්පාදන මිලදී ගන්න කියලා අපි ඔයාලට මතක් කරනවා. හැබැයි WP ලාංඡනයේ තියනවාද කියලා අනිවාර්යයෙන්ම බලන්න. අවුරුදු 30ක විශ්වාසයත් එක්ක තමයි විජේ මේ විදිහට අපිත් එක්ක ඉන්නේ.
1: ඕකේ. ඉතින් ඔයාලට පුළුවන් ඒ වගේම කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට යන්න.
0: ආයෙත් ගියොත් ගන්න පුළුවන් විජේ නිෂ්පාදන.
1: එතනට ගියොත් ගන්න පුළුවන්. මේ විජේ නිෂ්පාදන විතරක් නෙමෙයි ඔයාලට ගෙදරට ඕන හැමදේම කන බොන දේවල් වල ඉඳලා ක්ලීනින් නම් ඒ වගේ දේවල් ඉඳලා ඕන දෙයක් ඔයාලට ගන්න පුළුවන් මාකට් එකේ මිලට වඩා අඩුවෙන්.
0: අඩුවෙන්. හරිද? ඒක තමයි විශේෂත්වය. අඩුවෙන් සහ නියම ප්‍රමිතියෙන්.
1: ඔව්.
0: ඉතින් යන්න කොළඹවට ඉන්න කට්ටිය යන්න අතුරුගිරියේ තියෙනවා මුල් ඒරියාවේ තියෙනවා ගම්පහවට කට්ටිය යන්න ගණේ මුල්ලේ තියෙනවා කුරුණෑගල කට්ටියට ඔන්න නාරම්මලට ඇවිල්ලා තියෙනවා කසාගල ග්‍රීන් සුපර් මාකට් එකක් නුවර කට්ටියට ඔන්න ගම්පොළ තියෙනවා ඒ වගේම තමයි රටමැද මාතලෙත් තියෙනවා ඉතින් මේ ඕන තැනකට ගිහිල්ලා ඔයාලට පුළුවන් අඩුම මිලට ඔයාලට ඕන දේවල් ගන්න කසාගල ග්‍රීන් සුපර් මාකට් වලින්

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Udayatai Vinadi Panaspai then
2: Oyata Visha Madravya Bhavitain Ivatvenna Onada Jeevitaya Aluten Patanganna Asada Ehenam Meka Oya Gannam Ona Call Ekak 19:27ට කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම
3: කලප හැලප රොටි බිට්ටු ඇඟට ගුණට පදමට විජේකින් අරන් ආවේ හොඳම කුරක්කන් එක
4: එදා රටක් සම්බලගෙන වූ අපේ කුරක්කන් මෙදා නියම ප්‍රමිතියට විජය ප්‍රොඩක්ට්ස් වෙතින් විජය කුරක්කන් පිටේ ලෙඩ නැති රජ කෑමකට
5: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast time stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
7: Damro Wasser මැද sale. Sofa සඳහා විශේෂ වට්ටම්. කල්පවතින සුවපහසුයෙන් යුත් sofa 69,000 සිට. සියලුම Damro ප්‍රදර්ශනාගාරවලින්.
8: Leasing poli adu kali ai thamath wahaneyak ganne nathi
9: LB leasing within liyapadinchi kala nokala oonaema wahaneyakata
8: waddima leasing mudala aduma poliyata
9: dan mama tanna
8: 0.11 200 200
10: maraanthika dengue maturwangin aarakshawata pengiri adangu siddhalepa mosave spray 100% swabhavikai samata hita karai siddhalepa mosave spray maturwan palawaharana visheshajnya
11: BYD C-Lion 5 plug-in hybrid SUV wedi ita aakarshane penumsa DMI taakshane samaga upi අමනට සුවිශේෂී බවක් එක් කරගන්න. අමතන්න 0.11 200 125 125.
12: Home Blaster Mama

0: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් ඔබත් අදම රස බලන්න.
1: අක්මා විතෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
2: පාට 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

0: අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේදුණු මාවත.
1: මේ හැන්දෑවනම් ටිකක් වෙනස්. මොටොස්ද? වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
2: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් 5ම දවල් 1 ඉඳන් හවස 4 වෙනකල්.
3: ගින්දර හැන්දෑව විඥානු.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි
2: වේලාව දේ නමයයි දැන්

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නිය.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නිව් සමඟ මම කේසර. විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ මද්‍රව්‍ය සමග සකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට තෙල්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් සමත් වී තිබෙනවා. ඒ ලද තොරතුරක් මත දිගණ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 25 හැවිරිදී දිගණ ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. සකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 5155ක් සහ එම චාවාරමින් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 63,000ක මුදලක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරුවෙන් අනාවරණය වූ තොරතුරු මත ඔහුගේ නිවසේ සිදු කළ පරීක්ෂාවකදී සූක්ෂමව සංවා තිබූ විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, අයිස් මද්‍රව්‍ය මිලිග්‍රෑම් 1250ක් සහ තියුණු ආයුධ කිහිපයක්ද සොයාගෙන තිබවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. ඊළඟ පැය ප්‍රවෘත්ති පෙරවරු 10ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා NetNews YouTube නාලිකාවට සහ NetNews Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් NetNews Total K අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95, FM 94.8, Net FM.

0: හො නමය විනාඩී හය යල්ගටාම වෙලාව
1: හරි දැන් ඔය මේ අලි ප්‍රශ්න ගැන අපි කතා කර කර හිටිය අලි ප්‍රශ්න ගැන කතා කර කර ඉන්න අතරේ
0: හරි
1: ලෝකෙ ඉන්න අලි ලොක්කෙට් අලි අවමානයක් වෙලා තියෙනවා.
0: අලි ලොක්කෙක්ද අලි මෝඩෙක්ද?
1: ඒ අලි ලොක්කෙක් කියලා අපිට කියන්න පුළුවන්. එයා ඉතින් අපි කොච්චර වුණත් අපි දන්නවනේ ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා. ඇමරිකා එක්සත් ජනපදයේ කියන්නේ ලෝකයේ තියෙන බලවතා තමයි. ඒක ආය අවිවාදිතයි. ලෝක බලවතා. ඒක අවිවාදිතයිනේ. අපි මේ හැම වෙලේම දැන් ඔය මේ යුද්ධ ගැන කතා කරද්දී ඇමරිකාව පැත්තට ඇගිල්ල දික් කරද්දී අපි මේ බනින්නේ ඇමරිකානු නැත්නම් අපි බනිනවත් නෙමෙයිනේ. අපි ගොඩක් විවේචනය කරන්නේ බනිනවා කිව්වොත් බනිනවා කිව්වොත් විවේචනය කරන්නේ හරිද මේ ඇමරිකානු ජනතාවවත් ඇමරිකාවවත් නෙමෙයි මේ මේ මොහොතේ මේ නිශ්චිත මොහොතේ ක්‍රියාත්මක වෙන ඇමරිකානු ප්‍රතිපත්තිය මේක ඇමරිකානු ජනතාවගේ ප්‍රතිපත්තියද එහෙම තියෙනවද අපිටත් කාලයක් තිබ්බනේ හැම කාලෙම වගේ අපිටත් තියෙන මේ අපේ රටේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවද මේ ක්‍රියාත්මක වෙන්න කියලා කාලයක් නෙමෙයි හැම කාලෙම තිබ්බා ඒ වගේම තමයි ඇමරිකානු ජනතාවට මේ ඇමරිකානු ජනතාවගේ අභිලාෂයන්ද නේ ඒගොල්ලන්ගේ පරමාර්ථයන්ද මේ ක්‍රියාත්මක වෙන්න කියලා ඇමරිකානුවන්ටත් මේ වෙලාවේ ප්‍රශ්නයක් තියෙනවා
0: මොකද මිනිස්සුනේ නායකයන්ව පත් කරන්නේ
1: අනිවාර්යයෙන්ම අපි දන්නවා මේ දැන් ඔය වියට්නාම් යුද්ධයේ වෙලාවේ දහස් ගාණක් ඇමරිකානු සොල්දාදුවන් මිය ගියානේ නේ ඒ වෙලාවේ තමයි මේ මයිකල් ජැක්සන් මේ ලෝක සාමය වෙනුවෙන් සින්දු කිව්වේ හරිද ඒ කියන්නේ ඒ තරම් ජීවිත හානි ප්‍රමාණයක් සිද්ධ වුණා. ඒක ජැක්සන් පවා දැක්කා. එහෙම දැකලා තමයි සින්දු කිව්වේ. සින්දු ඒ වෙනුවෙන් නිර්මාණය කරේ. එදත් ඇමරිකානු ජනතාව යුද්ධය කියන එක ප්‍රතික්ෂේප කරා. හරිද? ඊට පස්සේ ඔය ත්‍රස්තවාදය ගැන ඇමරිකාව වෙන විදියකට දකින්න පටන් ගන්න ආර. අපි දන්නවා 9/11 ප්‍රහාරයෙන් පස්සේනේ. නේ මෙහෙම ත්‍රස්තවාදීන් අපි ගිහිලා මර්ධනය කරන්න ඕනේ කියලා. හැබැයි අද වෙනකොට මේ සිද්ධ වෙන දේවල් ගැනත් ඇමරිකානු ජනතාවට තියෙන වෙන අදහසක් සහ වෙන චිත්‍රයක්. ඒක විවිධ අපි දන්නවා රිසර්ච් වලින්, සර්වේස් වලින් මේ වෙනකොට ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. හරි දැන් ඒක නෙමේ ප්‍රශ්නේ.
0: දැන්
1: පහුගිය ටිකේ තිබ්බනේ නේටෝ සමිට් එක. ඔය සමිට් එකට සහභාගී වෙන්න, සමුළුවට සහභාගී වෙන්න ඇමරිකානු ජනාධිපතිතුමා ඩොනල්ඩ් ට්‍රම්ප් ගියා කොහෙට දන්නවද? තුර්කියට. තුර්කියට තමයි ගියේ. තුර්කියට ගිහිල්ලා ආයෙ එන අතරතුර තුර්කිය අපි දන්නවා අංකාරා ගුවන් තොටුපළට ඇවිල්ලා එතනින් තමයි ප්ලේන් එක නැගලා එන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ. දැන් මේක සිද්ධ වෙලා ඉවරයි මේ. හැබැයි මේ ඊයේ පෙරේද තමයි පොඩ්ඩක් ඊයේ වගේ තමයි මේක ජාත්‍යන්තර මාධ්‍ය කතාබහට ගන්නේ. ඇමරිකානු ජනාධිපතිතුමා මේ කේට්‍රින් ලොරිය එක හැංගිලා ප්ලේන් මාරු කරලා ගිහිල්ලා තියෙනවා කියලා ලොකු මේ හාවක්කුවක් කොන්න දැන් යන්න පටන් අරගෙන තියෙනවා. මේක මේ ලූ කතාවක් නෙමෙයි. මේ වෙනකොට ලෝකයේ සියලු ජනමාධ්‍ය මේක වාර්තා කරලා තියෙනවා. ඒක එහෙම නෙමෙයි කියලා වයිට් හවුස් එක පැත්තෙන් කියලත්
0: නැහැ.
1: එහෙම නෙමෙයි නම් කියන්න වෙන්නේ නැහැ ඔය බොරු කියලා. එහෙම කියලත් නැහැ. සිද්ධිය මේකයි. දැන් අංකාරවල, ඒ කියන්නේ තුර්කිය අංකාරා ගුවන් තොටුපළේදී ඔය ජනාධිපතිතුමාට වෙන් වෙච්ච, ඇමරිකානු ජනාධිපතිතුමාට වෙන් වෙච්ච ගුවන් යානයක් තියෙනවානේ. අපි ඒකට කියනවා Air Force 1 කියලා. බෝයින් වර්ගයේ ගුවන් යානයක්. මේක ලෝකයේ තියෙන බොහොම අධි තාක්ෂණික ගුවන් යානයක්. මේකේ තියෙන තාක්ෂණික කාරණාවන්, සන්නිවේදන මෙවලම්, ප්‍රහාරක ශක්තියින් මේක අසමසම මට්ටමේ ගුවන් යානයක්. ඇමරිකානු ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානය. හරියට නිකන් ෆ්ලයින් වොෂින්ටන් DC වගේ තමයි. වොෂින්ටන් DC එක ගලවගෙන අරගෙන ගියා වගේ, පියාඹගෙන ගියා වගේ තමයි මේ ප්ලේන් එකේ ඉන්නවා කියන්නේ. ඉතින් කොහොම හරි මෙයා අංකාරා වලින් මේ ප්ලේන් එකට නගිනවා. අර ලස්සන්ට ගිහිල්ලා වඩි පෙළ නැගගෙන ගිහිල්ලා ප්ලේන් එක ඇතුළට යන සිද්ධිය ඔක්කොම මේ රූපගත වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය ප්ලේන් එකටම පිටිපස්සෙන් කේට්‍රින් ටක් එකක් මේ තියෙනවා. ට්‍රක් තියෙන ඔය සාමාන්‍යයෙන් මේ ගුවන් සේවා කටයුතු වල මේ ඕන කරන ආහාර ටික හැම ප්ලේන් එකට ගෙනල්ලා දාන, බිවරේජස් ටික ගෙනල්ලා දාන ට්‍රක් තියෙනවානේ. කේට්‍රින් ට්‍රක් එකක්. මේ ට්‍රක් එක ප්ලේන් එකට පිටිපස්සෙන් තියෙනවා. මේක පේනවා ෆ්‍රේම් එකේ ලාවට වගේ පේනවා. ඉතින් මෙහෙම නැගපු ජනාධිපතිතුමා එහා පැත්තෙන් මේ කේට්‍රින් ට්‍රක් එකට ගොඩ වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ඉහළට ඔසවපු Air Force 1 ගුවන් යානාවේ ජනාධිපතිතුමා ඉඳලා නැහැ.
0: ඉඳලා නැහැ.
1: මෙහෙන් කට්ටියට වෙන්න නැගලා තව දොරකින් එහා පැත්තෙන් ගිහිල්ලා අර ට්‍රක් එකට ගොඩ වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ ට්‍රක් එක හැමම ගිහිල්ලා මෙයාව නග්ගලා තියෙනවා. ඒ වෙලාවෙම අංකාරා ගුවන් තොටුපළේම ගොඩ බාලා තිබ්බ ඇමරිකානු එක්සත් ජනපද ගුවන් හමුදාවට අයිති C-32A කියන මේ ගුවන් හමුදා මේ ගුවන් යානයකට.
0: ඕකේ.
1: ඊට පස්සේ ඒ ගුවන් යානයෙන් තමයිලු ගිහිල්ලා තියෙන්නේ. අරක නිකන් ඒ නිකන් පේන්න එකට නැගලා විතරයි. ඊට පස්සේ ආයෙ දැන් බහින දන තියෙනවනේ. ගමනාන්තයට යනවනේ. ගමනාන්තයට ගියාට පස්සේ ගිහිල්ලා Air Force 1 එක ගිහිල්ලා බානවා. බාලා ඉන්නවා. ආයර කේට්‍රින් ට්‍රක් එක එනවා ප්ලේන් එක ගාවට. ආයර දොරෙන් මෙයා ඇතුළට ඇවිල්ලා අර ඊට පස්සේ ප්ලේන් එකේ තියෙන ප්‍රධාන දොරෙන් මේ එළියට එනවා. ඒ ප්ලේන් එකේම ගමන ආව වගේ. ඕක තමයි සිද්ධිය. ඉතින් BBC එක මේක ලස්සන්ට මේ පෙන්නලා තියෙනවා ෆොටෝස් වලින් ඒ කියන්නේ එකින් එක කැප්චර් කරලා මෙන්න මෙතන මේ සිද්ධිය මේ කොටුවේ මේ අර තොරන් වල ජාතක කතා දී ඒ වගේ දාලා තියෙනවා මෙන්න මේ මේම තමයි සිද්ධිය වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ ගැන අපි දැක්කා ගොඩක් දෙනෙක් කතා කරනවා මොකද්ද හේතුව කියලා. හේතුව විදිහට කියන්නේ තුර්කියට ගිය අවස්ථාවේදී ඇමරිකානු ජනාධිපතිවරයා ඉලක්ක කරගෙන ඉරානය හෝ ඉරානයට සම්බන්ධ අපි දන්නවනේ ප්‍රොක්සි පාර්ශවයන් ගණනාවක් ඉන්නවා කියලා. හූතිලා වෙන්න පුළුවන්, හිස්බොල්ලා වෙන්න පුළුවන්, හමාස්ලා වෙන්න පුළුවන්, වෙනත් සටන් කාමීන් වෙන්න පුළුවන්, ඔය රීජනල් මිලිෂියාස් ගණනාවක් තියෙනවා ඉරානයට සම්බන්ධව කටයුතු කරන. ඒගොල්ලෝ මැදිහත් වෙලා මේ අෆෝස් වන් ගුවන් යානයට යම් ආකාරයකින් ප්‍රහාරයක් ගුවනේදී එල්ල කරයි කියන ඔත්තුව බුද්ධි වාර්තාවක් මෙහෙම ගහන්න පුළුවන් කියලා බුද්ධි වාර්තාවක් සීක්‍රට් සර්විස් එකට, ඒ කියන්නේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ ආරක්ෂා භාර නිල යාන්ත්‍රණයටනේ අපි කියන්නේ සීක්‍රට් සර්විස් කියලා. මේකට මෙහෙම ඔත්තුවක් ඇවිල්ලා තියෙනවා, තොරතුරක් ඇවිල්ලා තියෙනවා, බුද්ධි තොරතුරක්. ඒ අනුව තමයි ඉතින් මේ විදිහට ප්ලේන් මාරු කරලා මේ වැඩේ කරන්න තීරණය කළා තියෙන. මේක අලුත් දෙයක් නෙමෙයිලු හැබැයි. ඒ කියන්නේ ඇමරිකානු ඉතිහාසයේ ගත්තට පස්සේ කියන විශේෂඥයන් විශ්ලේෂකයන් කියනවා 2000 ඔය බිල් ක්ලින්ටන් ජනාධිපතිතුමා ඉන්දියාව සහ පකිස්තානය අතර ගමන් කරලා තියෙනවා. ඒ අවස්ථාවේදීත් ඔහොම දැන් ඉන්දියාවයි පකිස්තානය කියන්නේ පොඩ්ඩක් දන්නවනේ ඔය කාගිල් වෝ එක එහෙම තිබ්බ කාලේ. ඉතින් එහෙම ගමන් කරද්දිත් ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්න තිබ්බ නිසා ඔය විදිහටම ඇමරිකානු ජනාධිපතිවරයාගේ ගුවන් යානය වෙනස් කරලා තියෙනවලු. ඒ කියන්නේ අදාළ එයාර්ෆෝස් 1 ගුවන් යානය නැතුව වෙන මිලිටරි ගුවන් යාන හරහා ප්‍රවාහනය කරලා තියෙනවලු. ඊට පස්සේ W. Bush ජනාධිපතිවරයාත් ඇෆ්ගනිස්තානයේ සංචාරයකට ගියලු 2004 වගේ. ඒ අවස්ථාවේදීත් Air Force 1 එක නැතුව වෙන ගුවන් යානයකින් ගිහිල්ලා තියෙනවා කියලා විශ්ලේෂකයින් සහ ආරක්ෂක කටයුතු සම්බන්ධ විචාරකයින් කියලා තියෙනවා. මේක අලුත් දෙයක් නෙමෙයිලු. හැබැයි කොහොම හරි බය වෙලා තියෙනවා මොකක් හරි එකට. ඒ නිසා තමයි මේ විදිහට තමන්ගේ ප්ලේන් එක මේ මාරු කරලා වෙන ප්ලේන් එක යන්න කටයුතු කරලා තියෙන. හැබැයි මේ ප්ලේන් එක නෙමෙයි අවුල, මෙතන මේ ගිය විදිය
0: අවුල.
1: Air Force 1 එකට නගිනවා වගේ ඔක්කොම පෙන්නලා ඊට පස්සේ කේටරින් ට්‍රක් එකකට හිමින්සනේ අනිත් පැත්තෙන් ගොඩ වෙලා ඒක අස්සෙන් ගිහිල්ලා
0: මේ ඇමරිකාවේ ජනාධිපති කරන්න ඕන දෙයක්ද කියලා.
1: ඇමරිකාවේ ලෝක බලවදාන ඉතින් මේ වගේ පොඩි නිකන් අයික නිකන් මොනාට හරි බය වෙලා තියෙනවා කියලා තමයි කට්ටිය කියන්නේ.
0: අචි බලලා තියෙනවද The Diplomat කියලා TV series එක?
1: TV series එක.
0: ඒකේ තියෙනවනේ එක එක මේ strategies එක මේ
1: එක එක උපාය මාර්ග තියෙනවනේ. ජනාධිපතිවරු ආරක්ෂා කරගන්න
0: කරන
1: දේවල්. ඉතින් එහෙම තමයි. ඒ කියන්නේ ස්ට්‍රැටජීස් උපාය මාර්ගයන් තියෙනවා ලෝකේ බලගතුම ජනාධිපතිවරයා. ඒ වගේම තමයි ඕනම වෙලාවක ජීවිත තර්ජන ඇති වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. එක්කෙනෙක් කියලා නෙමෙයි ගොඩාක් අය හොයනවා. දැන් ඊශ්‍රායෙලිත් හොයනවා. මොකද
0: ඊශ්‍රායෙලිත් එක්ක
1: කරලා දැන් විරසක වෙලා හනින්නේ යුද්ධ පටන් අරගෙන ඒගොල්ලොත් හොයනවා, මොසාඩ් එකනොත් හොයනවා. ඒකින්ද මේ කොහොමත් අමාරුයි මේ ඒකින්ද වෙන්නේ නැති මේ විදිහට තීරණය කරලා තියෙන්නේ ප්ලේන් එක මාරු කරලා යන. කොහොම නමුත් අර මේ කතාවේ හයිලයිට් වෙලා තියෙන අර කේටරින් ට්‍රක් එකේ ගිය කතාව තමයි අපි දැක්ක සමහර ඇමරිකානුවන් මේ කමෙන්ට් කරලා තියෙනවා CNN එකේ මේ නිවුස් රිපෝර්ට් එකට පවා. දැන් අපේ ජනාධිපතිතුමාට Air Force 1 නේ. දැන් තියෙන කේටරින් 1.
0: කියලා
1: අලුත් ට්‍රක් එකක් තියෙන. ඒක තමයි ඔක්කොම යා යන්නේන කටයුතු කරන්න කියලා.
0: රයිට්.
1: ඉතින් ඔහොම තමයි ලෝක බලවතාට වුණත් මරණ බිය දැනෙන්න පුළුවන් ඕන අවස්ථාවක. එහෙම දැනුනම ට්‍රක් එකක් ඇතුලේ හරි හැංගිලා යනවා.
0: හැංගිලා යනවා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Udai Namayai Minani Dahatai Dan
2: Damro Vasara Meda Sale Nidana Kamara Kattala Sadaha Vishesha Vattam Devanimavin Yut Almari 30000 Sita Sieluma Damro Pradarshana Garavalin
3: Melva box bar වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. Melva එක ලංකාවේ එක.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: The Palace ගම්පහ අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0.71.666222 Prime Residencies.
6: සුඛෝපභෝගී ත්වයට නව අර්ථයක් Denza. නවීන තාක්ෂණයේ එක්කල Denza B5 සහ Denza B8 Premium SUV රථ අත්විඳීමට Altea ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතිනම් 0.112.125.125 අමතන්න.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nadun Vadina, Rhino Premier Roofing Sheet. Fetivistra Sandhal, Tahatunai Anuhaya Amatana.
2: Damro Vassara Meda Sale, Kamamesa Kattala Sadaha Vishesha Vattam. Devamaya Kamamesa Kattala Asu Haddaha Sesita, Damro Vagaki Makta Sahitava.
8: මගේ දරුවගේ නම සජිතන් ඉන්නේ. එයාට වයස අවුරුදු 9යි. මෙයා ආයතනයේ දැවිලා දැනට මාසයක් පමණ තමයි වෙන්නේ. එන විට ළමගේ ධන ඉස්ක ටික දිගාර ගන්න බැරුවයි සිටියේ. නමුත් දැන් ඒ ධන ඉස් ටික සාමාන්‍ය දුරට දිගෑරලා මාසයක් ඇතුළත දැන් කකුලක් පොට්ටට වගේ තිබ්බේ. දැන් එයාගේ කකුල හොඳට කෙලින් තියෙනවා. ඉතින් මේ ආයතනයේ දැවිලා උඹලාට මේ වගේ දරුවෝ සිටිනම් මේ ස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගන්න හොඳම තැන කියලා මම උඹලාට ඉල්ලනවා.
3: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න. Active Plus බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානය 0.856.956

0: උදේ 9 විනාඩි 23යි අල්ගට ආම වෙලාව.
1: හරි. දැන් අපි කතා කරන්න ඕනේ උදෙන්ම.
0: උදෙන්ම
1: කිව්වට ඉතින් 9 කියන්නේ දැන් පොඩක් දවල් වෙන්න.
0: දැන් දවල්.
1: කිට්ටුව
0: ඒනට වැඩ පටන් අරන්.
1: ඒනට අපිට තාම උදේනේ.
0: ඔව්.
1: අපි මෙන් ඉන්නේ උදේ වරුවේ තාම.
0: අපි 10න් පස්සේ තමයි අපි වැඩ පටන්
1: ගන්නේ. අපිට 10න් පස්සේ තමයි ටික ටික දවසේ වැඩ පටන් ගන්න. ඉතින් ඉස්සලා මතක් කරන්න ඕනේ ඔයාට BYD ගැන.
0: Yes.
1: BYD එකක් ඔයාය කරගන්න කියලා අපි මතක් කරනවා. හරිද? මේ BYD එකක් ගන්න හේතු කාරණා කිහිපයක්ම තියෙනවා.
0: ගොඩක් තියෙනවා.
1: ඔව්. මේ ওই BYD වාහනවල සාරා
0: දැන්
1: BYD අපි දන්නවානේ මේ මොඩල්ස් කිහිපයක් තියෙනවානේ BYD Atto 1 එක තියෙනවා, Atto 3 එක තියෙනවා, Seal එක තියෙනවා. ඊට පස්සේ C-Lion series එක තියෙනවා, Shark series එක තියෙනවා. මේ වගේ ගොඩක් තියෙනවා BYD version. මේ මේ BYD වාහන හැම එකකම වගේ තියෙන්නේ එකම එක blade battery එකයි.
0: Right.
1: Blade battery එක හැම එකටම මේ කොමන් පොදුයි. ඒ කියන්නේ බැටරිය මාරු වෙන්නේ නැහැ වාහනේ වාහනේට. මොකද මේ BYD blade battery එක කියලා කියන්නේ මේ වෙනකොට ලෝකයේ තියෙන ඉහළම ප්‍රමිතියක් සහිත බැටරිය එකක්. මේකේ තියෙන විශේෂත්වය තමයි අපි කලිනුත් මතක් කරා charging cycle. සාමාන්‍යයෙන් එක සයිකල් එකක් කියලා කියන්නේ බැටරිය එක බිඳුවේ ඉඳලා 100ට charge වුණාට පස්සේ. ඒ වගේ charge කරලා ඒ කියන්නේ complete නැත්තම් full charge 100 වෙනකන් charge කරා කියලා කියමුකෝ. එහෙම ඒවා 4000කට පස්සෙත් මේ බැටරිය එකේ ආයු කාලය බැටරි health එක අඩු වෙන්නේ 180 වෙනකන් විතරයි. 100ට 100 ඉඳලා 180 වෙනකන් විතරයි. ඒ කියන්නේ කිසි ප්‍රශ්නයක් නැතුව ඔයාට අවුරුදු 10ක් මේ බැටරිය එක භාවිතා කරන්න පුළුවන් හැකියාව තියෙනවා බොහොම පහසුවෙන්.
0: ඒ
1: කියන්නේ කිසිම මේ වෙන දෝෂ කාරණා කිසිම මොකුත් නැතුව හොඳට බැටරියක පාවිච්චි ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒක තමයි blade battery එකේ තියෙන විශේෂත්වය. ඒ නිසාම තමයි අපි කියන්නේ BYD වාහනයක් ගන්න කියලා. මොකද BYD වාහනවල තියෙන්නේ මේ lithium ion blade battery එක.
0: ඒ
1: වගේමයි මේ BYD ලගේ blade battery එකේ විශේෂත්වයකුත් තියෙනවා. ඒකේ තියෙන chemistry එකත් අනිත් batteries වලට වඩා වෙනස්. ඒ කියන්නේ ඇතුලේ තියෙන එක එක සංඝටක තියෙනවනේ ඔය එකතු වෙලානේ හැදෙන්නේ. ඒවත් වෙනස්. ඒක වෙනස් නිසා මේකේ durability එක නැත්තම් කල්පවතින ගතිය තවත් වැඩි. ඒ වගේම තමයි ඊළඟට මේ BYD හැම වාහනයකම තියෙනවා ADAS කියන ආරක්ෂණ පද්ධතිය. මේකේ කාරණා තුනක් තියෙනවා. සබ් සිස්ටම් තුනක් තියෙනවා. එකක් තමයි ක්‍රූස් කන්ට්‍රෝල් එක. ඒ කියන්නේ වාහනේ වේගය ඔයාගේ අතින් ගිලිහුණු යම් තැනකදී ඒක ස්වයංක්‍රීයව පාලනය කරලා අර පාලනය කරගන්න පුළුවන් තැනකට ගේන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඔයාලා
1: තනියම වැඩේ බලා ගන්න පුළුවන් තැනකට ගේන්න පුළුවන් හැකියාව ක්‍රූස් කන්ට්‍රෝල් ටෙක්නොලොජියකට තියෙනවා. ඒ වගේම තමයි කොලිෂන් ඩිටෙක්ට් කියලා එකක් තියෙනවා. වේගය වැඩි වෙලා ඔයා ගිහිලා ඉස්සරහා මොන හරි දෙයක ගැටෙන්න ගියොත් කොලිෂන් කියන්නේ ගැටෙනවා කියන එක. ඒ කියන්නේ කොලිෂන් එකක් වෙන්න කලින් මේකේ සෙන්සර්ස් වලින් ඒක අඳුන ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අඳුනගෙන වාහනය නවත්ත ගන්න පුළුවන් හැකියාව නැත්නම් ඔයාලට එලාම් එකක් දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ලේන් කීපින් ඇසිස්ටන්ට් තාක්ෂණය තියෙනවා. ඒ කියන්නේ ඔයාට අදාළ මන්තිරුවේ විතරක් ඔයාව අරගෙන යනවා. එහෙම එහෙ පයින්න දෙන්නේ නැහැ. ඉතින් ඕක තමයි BYD වාහනවල තියෙන විශේෂත්වය, සුවිශේෂීම කාරණා කිහිපය.
0: ඊට
1: අමතරව අපි දන්නවා මේකේ ෆිනිෂින් එක, අවුට් ඇපියරන්ස් එක, පිටින් බැලුවම අපිට වාහනේ පේන විදිය. ලෝකයේ EV ශේෂ්ත්‍රයේ ලොකු වෙනසක් නැත්තම් පෙරලිකාර වෙනසක් තමයි මේ BYD වාහන කියලා කියන්නේ. මේකේ මේ පෙනුම කියලා කියන්නේ ස්පෝට් ලුක් එක කියලා කියන්නේ. ඉතින් මේ ඔක්කොම එක තමයි වාට EV vehicle එකක් විදිහට BYD එක දැන් ගන්න පුළුවන් හැකියාව තියෙන. BYD ප්‍රදර්ශනාගාර තියෙනවා ලංකාව පුරාම. මේ ඕන තැනකින් වාට පුළුවන් වාගේ BYD එක ගන්න. ගන්න කලින් මේ කෝල් එකක් දෙන්නත් පුළුවන්. නම්බේකුත් තියෙනවා.
0: Yes, නම්බේ එක
1: අපි මතක් කරමු නේද?
0: නම්බේ
1: එක මතක් කරමු. මේ තියෙන්නේ මෙන්න මේ නම්බේකට ඔයාලට පුළුවන් කෝල් එකක් දෙන්න. 01 12 125 125 01 12 125 125 කෝල් එකක් දීලා ඔයාලට පුළුවන් අපොයින්ට්මන්ට් එකක් එහෙම දාගෙන ඔයාලට ළඟම තියෙන ෂෝරූම් එකට ගිහිල්ලා ටෙස් ඩ්‍රයිව් එකක් එහෙම කරලා
0: ඔයාගේ
1: වාහනේ ගෙදර අරගෙන යන්න.
0: රයිට්. දැන් අසි 2026 ඕල්මෝස්ට් ඉවරයි කියලා හිතුවට
1: ඉවරම නැහැ.
0: තාම මිඩ්ඩිය.
1: මිඩ්ඩිය. ඒ කියන්නේ වසර මැද තමයි අපි ඉන්නේ. ඒකෙන් හින්දා ඔන්නවට මිඩ්ඩිය සේල් හම්බ වෙනවා.
0: නැත්තම්
1: ඩිස්කවුන්ට් ගණනාවක් හම්බ වෙනවා.
0: ඔය
1: දම්රෝ එකට ගියොත්. දම්රෝ එකට ගියොත් තමයි ඔයාලට මේ දේවල් හම්බ වෙන්නේ. ඉතින් දම්රෝ ඉන්වර්ටර් ශීතකරණ තියෙනවා. දැන් ඔයාලට 120ක වට්ටමක් එක ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඒ
1: වගේම තමයි රටේ වැඩිම විශ්වාසයක් දිනපු. ලංකාවේ ගෘහණියන්ගේ ඉහළම තේරීමක් වුණු දම්රෝ වොෂින් මැෂින් දැන් තියෙනවා. 15% ඩිස්කවුන්ට් එක වාට ඒකත් ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඒ
1: වගේම තමයි දම්රෝ ෆෝම් මැට්‍රස් තියෙනවා. ඒත් 15% වට්ටම් එක තමයි තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි වාට ඕනේ කරන ගෘහ භාණ්ඩ වෙන්න පුළුවන්, ගෘහ විදුලි උපකරණ Samsung වෙන්න පුළුවන්, Panasonic වෙන්න පුළුවන්, Innovex වෙන්න පුළුවන්, මේ වගේ බ්‍රෑන්ඩ් නේම්ස් ගණනාවකින් වාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒවටත් වාට ඩිස්කවුන්ට් හම්බෙනවා. ඒ වගේම තමයි ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් මාස 36ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයටත් මේ ඕන දෙයක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා දම්රෝ එකෙන්. ඉතින් ප්‍රදර්ශනාගාර අපි කියනවා 160ක් ලංකාව පුරාම තියෙනවා කියලා.
0: මේ
1: ඕන තැනකින් ඔයාට පුළුවන් මේ නිෂ්පාදන මිලදී ගන්න.
2: කොහෙ ගියත් මග ඇරෙන්නේ නැහැ
1: නේ. මග ඇරෙන්නේ නැහැ. ඕන ටවුමක
2: ඕන ගමක
0: සල්ලි
2: නැතත් පුළුවන් මාස 30ක් දක්වා
1: ගෙවන්න ගන්න නේද? පොලි රහිතව ඔයාලට ගෙවන්න ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඔව් ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් ඔයාලට ගෙවන්න ගන්න පුළුවන්.
1: පුළුවන්.
0: රයිට්. ඒ දෙක මතක් කරන්න ඕනේ මේ ෆික්ස්ඩ් ඩිපොසිට් එකක් දාන එකේ වැදගත්කම.
1: ඔව් අපි කියලා දීලා තියෙනවානේ FD එකක් දාන්න ඕනේ මෙන්න මේ හේතු නිසා කියලා. ඉතින් ඔයාලට මතක් කරනවා යන්න CDB එකට කියලා. CDB එකේ දැන් ඔන්න ඔයාලට තියෙනවා 15% පොලියට.
0: හරි.
1: FD එකක් දාන්න පුළුවන් හැකියාව.
0: ඕකේ.
1: 15 කියලා කියන්නේ සාමාන්‍යයෙන් FD එකකට හම්බෙන ඉහළගයක්. හොඳ ඉන්ට්‍රස්ට් රේට් එකක්. ඉතින් මේක දෙන්න වෙන කවුරුත් නෙමෙයි CDB එක. CDB එක කියන්නේ ලංකාවේ non banking financial institution අතර.
0: ඕකේ.
1: බැංකු නොවන මූල්‍ය සමාගම් අතර.
0: හරි.
1: 4 වෙනියට විශාලතම ආයතනය.
0: ඒක
1: නේද බය නැතුව ආට ගිහිල්ලා ඔයාගේ FD එක පටන් ගන්න පුළුවන් හැකියාව
0: තියෙනවා.
1: ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක්. ඒක නේද බය වෙන්න කිසිම කාරණාවක් නැහැ.
0: රයිට්.
1: ඔයාට unmatched return එකක්. අය කිසිම තැනකින් සමාන කරන්න බැරි විදිහේ අසමසම රිටර්න් එකක් ප්‍රතිලාභ දිනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා CDB එකෙන්. කෝල් එකක් දෙන්න 0111783888 නම්බරයකට 0111783888ට කෝල් එකක් දීලා වට පුළුවන් CDB එකේ මේ FD එකක් දැම්මොත් මොනවාද ඔයාලට හම්බෙන වාසි කියලා වැඩි විස්තර දැනගන්න.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: උදේ නැමෙයි විනාඩි 33යි දැන්.
2: ඔයාලා ගිහින් එන්න. මම මෙතන ඉන්නවා.
3: කාලයත් එක ඇඟට ඇහුම් කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා. යුතුයකම් ඔබට මග හැරෙනවා. Now and Lean Calcium Vitamin C D Zinc Magnesium ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සන්ධි මාංශ පේශී සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ. And Lean සීමා බිඳලන්න.
4: හොඳම මිලට quality 100%ක වාසියක්. TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු app 9කට non stop data. 4GB extra data. Unlimited calls, SMS 1000ක්. රුපියල් 1000
5: 1995
6: දම්රෝ වසර මැද සේල් කාර්යාලීය ගෘහ භාණ්ඩ සඳහා විශේෂ වට්ටම් කාර්යාල මේස 15,000 සිට සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
7: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න නැත්නම් අමතන්න 0112125125
8: වෙනස්ම රසය වෙනස්ම විදියට Vijay instant noodles රස හතරකින්
9: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
10: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය

0: අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේ දුනු මාවත.
1: FM 95.8 Net FM Divaina Pura.

0: උදේ 9 විනාඩි 42යි අල්කටාම වෙලාව.
1: හරි යන්න වෙලාවනේ.
0: ඔව්. ඔන්න බදාද වැඩ ටිකක් ඉවර කළා යන්න වෙලාව. හරි.
1: අකමැත්තෙන් වුණත් අපිට යන්න සිද්ධ වෙනවා මේ අලි ගැනනේ අපි අද වැඩිපුර කතා කරේ.
0: ඔව්.
1: ඉතින් අලි වෙනුවෙන් පෙනී ඉන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. දැන් අලි කියලා කියන්නේ ඇත්තටම සම්පතක් කියලා අපි කිව්වා. අලි සම්පත කියන නමින් අපි හඳුන්වන්න හේතුවක් වෙන්නේ තන්නේ ඒකයි. ඉතින් සමහර අලි දැන් අපිට ආයේ දකින්න ලැබෙන්නෙම නැහැ. ඒ නිසා තමයි අපි අර ස්වෑම් පෙලිපන්ස්ලා එහෙමත් නැත්නම් විල් අලීන් ගැන හිම වට මතක් කරේ. ගිහිල්ලා මේ ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයේ තියෙනවා බලන්න පොඩි අයට පෙන්වන්න මේ අපේ අපිට අහිමි වෙච්ච අපේ උරුමය. ඉතින් මේ තියෙන අලි සම්පත පවා නැති කරගන්න එපා. ඒක හින්දා ඒ අයව පුළුවන් තරම් පරිස්සම් කරන්න උත්සාහ කරන්න කියලා තමයි කියන්නේ. ඉතින් අලි හරි ලොකුයිනේ සාරා. අලින් මේක හින්දා අපිට තනියම රකින්න බෑ. හින්දා අලි රකින්න නම් ලොකු ලොකු වැඩපිළිවෙළවල් ඕනේ වෙනවා. ඉතින් ඒ වැඩපිළිවෙළ එහෙම අපිට තනියම හදන්නත් බෑ. ඒ හින්දා අපි හිතනවා මේ ඇහෙන්න ඕන හැමෝටම මේ දේවල් ඇහෙනවා ඇති කියලා. අලි රැකගන්න ඒගොල්ලෝ මේ ඊට පස්සේ කටයුතු කරයි. හරි අලි ගැන ඔහොම ඉස්සරහට කතා කරගෙන යද්දී අද දවසම අපි අලි වෙනුවෙන් අපේ ටවුම කැප කරලා තියෙන වෙලාවේ
2: අලි වෙලාවක් ගත්ත
1: අලි ගැන කතා කරන්න මේ අපිට මතක් කරන්න දේවල් කිහිපයකුත් තියෙනවා නේද සාරා
0: යන්න කලින්
1: තියෙන අපිට මතක් ඔයා කියන්න
0: දේවල් තියෙනවා පළවෙනි එක තමයි
1: ඕන දණකින් අපි වටන් ගන්නවා.
0: එහෙමද?
1: ඔව් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ.
0: හරිම කීකරු ළමයි
1: දෙන්නේ. ඔබද ඔයා කියන විදියට ඉන්න කියලා අපිට ලැබිලා තියෙන උපදෙස්.
0: උපදෙස් ලැබිලා තියෙනනේ. හරි හොඳයි.
1: يعني පොදු
0: දැන් මෙතන මැසේජ් එකක් ආවනේ. ඒකට බය වෙලා ඉන්නේ මේ.
1: පොදු මහ ජනතාව ඉල්ලපු නිසා අපි ඒකට හිස නවනවා.
0: ඕකේ.
1: වෙන කෙනෙක් ඉල්ලුවනම් අපි ඔක් කරන්නේ
0: නැහැ. කරන්නේ නැහැ නේ.
1: ජනතාව ඉල්ලුවානේ මේ වාගෙන සලකා බලන්න කියලා.
0: එහෙනම්
1: අපි ජනතාව මතයට ගරු කරනවා
0: මේ අවස්ථාව. බොහොම
1: ස්තුතියි. ඔයාලට බයක් නෙමෙයි.
0: ආ එහෙමද?
1: ජන මතයට ගරු කරන නිසා අපි මේ වැඩි ඔයාලට මුකුත් සද්ද දාන්න නැතුව පාඩුවේ ඉන්නවා.
0: හරි. කියන්න තියෙන්නේ යන්න කලින් වැඩි වෙලා ගන්න නැතුව දැම්ම කෝල් එකක් ගන්න ප්‍රයිම් ලට. කෝල් එකක් අරගෙන ගම් පහ ද පැලස් එකේ වාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න කියලා තමයි.
1: ඔව් වෙන් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. නිදන කාමර දෙක එහෙම නැත්නම් තුන. ඔයාලට කැමති විදියට ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න පුළුවන්. ඉතින් රුපියල් මිලියන 25 ඉඳලා ඉහළට තමයි මේ අපාර්ට්මන්ට්ස් තියෙන්නේ. ඒ කියන්නේ 25 එක කියලා කියන්නේ දැන් නිදන කාමර දෙක. ඒ කියන්නේ පොඩිම තැනින් පටන් ගන්න. ඉතින් එහාට ඔයාගේ අවශ්‍යතාවය අනුව රුපියල් මිලියන ගණනින් මේක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මිලියන 25ක් වෙද්දී ඔයාලට බොහොම පහසුවෙන් අපි මේ කියන තැනින් ගම්පහින් ඔයාගේ the palace apartment එක ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් fully furnished apartment එකක් තමයි මේ විදියට ආ වෙනුවෙන් තියෙන්නේ. ඒ කියන්නේ සියලුම ඕනේ කරන අපි කියන්නේ මේ ගෘහ භාණ්ඩ ටිකත් එක්ක සම්පූර්ණයෙන්ම නිමාවක් සහිත. ඒ කියන්නේ මේ වෙනකොටත් ඔයාලට තියෙන ගිහිල්ලා පදිංච වෙන්න විතරයි ගේවල. ආයෙ ඔයාලට බලාගෙන ඉන්න හැම මොකුත්
0: නැහැ.
1: ඉතින් ගම්පහ තමයි තියෙන්නේ. නුවර පාරට මීටර් 100ක දුරින් ලංකාවේ ප්‍රධාන අධිවේගී පිපිසුම් වලට බොහොම ආසන්නේ. ඉතින් සුවපහසු සැහැල්ලු ජීවන රටාවක් අරගෙන යන්න නම් ඔයාලට පුළුවන් ද පැලස් එකට ගිහිල්ලා
0: ඔයාගේ
1: අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න. ඉතින් ඉතුරු වෙලා තියෙන තව අපාර්ට්මන්ට් බොහොම සුළු ප්‍රමාණයක්. අපි ඉස්සර නම් කිව්වා 25ක් විතර තියෙනවා කියලා. දැන් නම් 25ක් නැහැ. ඒක හින්දා සුවපහසු ආරක්ෂාකාරී නවීන ජීවිතයක් අලුත් අත්දැකීම් සමුදායක් එක්ක ගත කරන්න නම්

0: වේද දන්න. ඒක නිසා දැන් අපි මතක් කරපු වෙලේ කෝල් එකක් දෙන්න කියලා ඔයගොල්ලන්ට කියනවා. ඒ වගේම තමයි ඇති. දැන් වහලක් ගැහුවාම
1: ඔව්.
0: වහලක් ගන්න එක පොඩක් එක්ස්පෙන්සිව් වැඩක්
1: නේ. එක්ස්පෙන්සිව් වැඩක්.
0: එතකොට ඒකට තව සිවිලිමක් ගන්න උනොත් තව ප්‍රශ්නයක්. ඒක තව
1: එක්ස්පෙන්සිව් වෙනවනේ නේ.
0: ඩබල්
1: වෙනවා කොස්ට්
0: එක. ඩබල් වෙනවා. ඉතින් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් දැම්මොත් ඔයාලට සිවිලිමක් ඕනේ නැහැ.
1: ඔව්. ඒ කියන්නේ අර මේ මැටි ලේයර් එක නිසා අපි අර කිව්වේ මේ සාමාන්‍ය ගේ ඇතුලේ අපි ඉදි කරන ගොඩනැගිල්ල ඇතුලේ රස්නේ රැදෙන්නේ නැති විදිහට කෝල් එක වැඩි වෙලාවක් රැදිලා තියෙන විදිහට තමයි මේ අලුත්ම රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වල යටපැත්ත මේ ක්ලේ ලේයර් එකක් එක්ක මැටි ලේයර් එකක් එක්ක හදලා තියෙන්නේ.
0: ඕකේ.
1: සමහර මැටිවල පාටවා දන්නවනේ උළු වහලක පාට දන්නවනේ අන්නේ පාටින්ම ඔයාට ඔයාගේ ෂීට් එකේ යටපැත්ත බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඒ නිසාම ඔයාට ආයි සීලින් එහෙම ගහන්න ඕනේ වෙන්නේ නැහැ සිවිලින් ගහලා නම් මනම් ලুকু කතා වලට යන්න ඕනේ වෙන්නේ නැහැ සිවිලිමක් ගැහුවා වගේම තමයි මොකද මේ ඔක්කොම එකම පාටකින් පේනවා ඒකත් හරිම විශේෂයි ඔයාගේ කොස්ට් එක අඩු කරගන්න හේතුවක් වෙනවා ඒ නිසාම තමයි අපි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් දාන්න කියලා කියන්නේ ඊට අමතරව දන්නවා හයිඩ්‍රොෆෝබික් කෝටින් එක ගැන දැන් හොඳට දන්නවා අපිට වඩා රයිනෝකට වඩා දන්නවා මේ හයිඩ්‍රොෆෝබික් කෝටින් එක විශේෂත්වය. ඉතින් වතුර උරා ගන්නෙ නෑ වතුර මේ ගලාගෙන යන්න සලස්සනවා. මේක නැනෝ තාක්ෂණයෙන් තමයි හදලා තියෙන්නේ. ඉතින් එහෙම වතුර ගලාගෙන යන නිසා උරා ගන්නේ නැති නිසා අපි දන්නවා මේ දැන් තෙතමනේ කියන දේ මේ මේ ෂීට් වල රැදෙන්නේ නැහැ. ෂීට් එක මේ තෙතමනේ නැති නිසා දැන් ওই බැක්ටීරියා වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි දන්නවා ඇල්ගී වර්ග වෙන්න පුළුවන්, පාසි වෙන්න පුළුවන්, දියසෙවල වෙන්න පුළුවන්. මේ වගේ දේවල් මේ ෂීට් එකේ හැදෙන්නේ වර්ධනය වෙන්නෙත් නැහැ. එහෙම වර්ධනය වෙන්නේ නැති නිසා බොහොම ඉක්මනින් බොහොම පහසුවෙන් ඔයාගේ වහල ඔයාට සෑහෙන කාලයක් අලුත් පිට තියාගන්න පුළුවන් වෙනවා ඉක්මනින් සහ පහසුවෙන් කියවේ ආ ඉතින් මේ නිතර වහල උඩ නැගගෙන ඔක සුද්ධ කරන්න මදින්න ඒ දේවල් කරන්න ඕනේ වෙන්නේ නැහැ ඔයා දැන් මේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් නා ඉතින් වැඩි විස්තර දැනගන්නවා කෝල් එකක් දෙන්න 1396 1396 නම්බරයකට කෝල් එකක් දීලා හොට්ලයින් එකට කෝල් එකක් දීලා ඔයාට පුළුවන් මේ ගැන වැඩි පුර දේවල් අපි නොකියපු දේවල් තියෙනවා නම් රහස් එහෙම තියෙනවා නම් ඒවා දැනගන්න රයිනෝ ලගින්ම
0: හරි ඊට පස්සේ මතක් කරන්න ඕනේ මෙල්වා ස්ටීල් ගැන දැන් අලි ගැනනේ කතා කරේ
1: අලි
0: ශක්තිය තියෙන දේවල් ගැන තමයි අපි අද කතා කරන්නේ මෙල්වා ස්ටීල් කියන්නේත් එහෙම දෙයක් උගලන්ට පුළුවන් ඒ ශක්තියෙන් මේ ඒ ශක්තිය තියෙන මෙල්වා ස්ටීල්ම දාලා කල් පවතින දේවල් හදා ගන්න.
1: ඒ කියන්නේ නිකන් අලි 100ක හයිය තියනවානේ මෙල්වා ස්ටීල්.
0: මෙල්වා ස්ටීල්.
1: හරි. ඉතින් මෙල්වා ස්ටීල් කියලා කියන්නේ අපි දන්නවා ලංකාවේ අංක එකේ ස්ටීල් එක මේ වෙනකොට ලංකාවේ සිදු කරපු දැවැන්ති ඉදිකිරීම් ගණනාවකට මෙල්වා ශක්තිය තමයි යොදාගෙන තියෙන්නේ. අපි දන්නවා දක්ෂිණ අධිවේගී මාර්ගය ඊට පස්සේ නෙළුම් කුළුණ වෙන්න පුළුවන්. ඊට පස්සේ කොළඹ කටුනායක අධිවේගී මාර්ගය වෙන්න පුළුවන්. මැනින් මාකට් එක වෙන්න පුළුවන්. මේ වගේ දැවැන්ති ඉදිකිරීම් ගණනාවකට ඒ වගේම තමයි පෞද්ගලික අංශය කරපු අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් ගණනාවකට අපේ ප්‍රයිම්ල ඇතුළුව යොදාගෙන තියෙන වෙන මොනාවක් නෙමෙයි අපි මේ කියපු මෙල්වා ශක්තිය මෙල්වා ස්ටීල්. ඉතින් ලංකාවේ අංක එකේ ස්ටීල් මැනුෆැක්චරර් තමයි මෙල්වා කියලා කියන්නේ. ඔයගෙ දර වෙන්න පුළුවන් ව්‍යාපාරික ස්ථානයේ වෙන්න පුළුවන් කල් පවතින ශක්තිමත්ව හදන්න නම් ඔයත් අනිවාර්යෙන්ම මෙල්වා ස්ටීල්ම දාන්න කියලා අපි මතක් කරනවා. මොකද මෙල්වා කියලා කියන්නේ ලංකාවේ එක නිසා
0: අපේ එක
1: අපේ එක
0: රයිට්. හරි. දැන් යන්න පුළුවන් ඔය දෙන්නට.
1: දැන් අපිව නිදහස් කරනවාද?
0: ඔව් නිදහස්
2: කරනවා. යන්න කලින් මේ අපි යනකොට ආයෙ මතක් කරනවා අද ලෝක අලින් පිළිබඳව කතා කරන දවස ලෝක අලින් පිළිබඳව කතා කරනවා කියලා කිව්වට ලෝකේ ගොඩක් රටවල් වලට අලි නැහැ. අලි ඉන්නේ ඉතාමත් සීමිත රටවල් ප්‍රමාණයක. ඉතින් ඒ වාසනාව ලංකාවට ලැබිලා තියෙනවා. ඉතින් අලියා ගත්තොත් ඇත්තටම අපේ සංස්කෘතිය මාර සංකේතයක්
1: නේ.
2: දැන් සිදුවත් උපතට ඉස්සෙල්ල වෙනසතෙක් නෙමෙයි නේ මහමායා දේවි හීනෙන් දැක්කේ. සුදුවත් පොව් එක තමයි හීනෙන් දැක්කේ. එතකොට අපේ දල්දා කරඬුව වෙන කිසිම සතෙක් වැඩම කරන්නේ
1: නැහැ.
2: වැඩම කරන්නේ හස්තියා. ඉතින් එච්චර අපේ සංස්කෘතියට සම්බන්ධ අපිට විශාල විදේශ විනිමයක් ගෙනත් දෙන සතා නිකන් කෝච්චි වල හැපිලා හක්ක පටස් කාලා මැරෙන්න ඕනේ නැහැ. සොඩින් නෙළුම් මල් ගෙනියන බතික් රන්පටින් සරසුන ඒ අලංකාර සත්වයාගේ දවසේ අපි අදිෂ්ඨානයක් ගම්මු මේ මූව කොහොම හරි අපි වගේම රැක ගන්නවා කියලා. අර ඒ සින්දුවේ ලස්සන වචන ටිකක් තියෙනවා මට හරියට ගැලපෙන්නේ නැහැ. මේක කියනවා මිනිස්සු උඹව දැක්කම වඳින්නේ නෙළුම් මලට නෙමේ නුඹ අම්මා හින්දයි කියලා. ඒ මතකයත් එක්ක එහෙනම් අද ඇල්ගොටවුන් වලින් යන්.
1: එහෙනම් ඉතින් හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පරිස්සමෙන් ඉන්න අපි හෙට හම්බෙමු. අලි එහෙනම් පරිස්සමෙන් රැක බලා ගන්න. අපි ගිහින් එන්නම්. මම ආචි.
0: මම සාරා.
2: මම නුවා.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM. I'll go down.
2: Brought to you by Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin.
3: Melwa box bar wala nama ganakama mimma gahala tiyena nisa vishwasen ganna puluwa. Rawattannat ba. Melwa eka Lankawa eka.
4: The Palace Gampaha Avasana Nivasa 25. Denma katha karanna. 01-1-666-222. Prime Residences.
5: Venasma rasaya venasma vidiyata. Vijaya Instant Noodles. Rasa hatarakin.
6: Rhino Roofing within handunwa dena. Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Sahita Roofing Sheet. Wedi vistara sadaha 13.96 amathanna.
7: Damro Wasara Meda Sale. Sofa sadaha vishesha wattam. Sieluma Damro Pradarshanagara walin.
8: BYD C-Lion 5 Plug-in Hybrid SUV. වැඩි ඉට ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. අමතන්න 011-2125-125.
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. 011-7-388-388 අමතන්න.
10: පාට 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

0: අකුරු එක වචන කලපලා මුදලින් තෑගි දිනන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේ දුනු මාවත.
1: වසට පිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙතින්.
2: යහතුන වඩන අපේ රස විජේ.
1: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න. BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණය පෙනුම සහ DMI තාක්ෂණය සමඟ ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. අමතන්න 0112125125.
4: ඩාම්රෝ වසර මැද සේල් ඉහළ ප්‍රමිතියෙන් යුත් කාර්යාලයේ පුටු සඳහා විශේෂ වට්ටම් 9900 සිට ඩාම්රෝ වගකීමක්ද සහිතව.
5: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම, අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0447-21-33-540.
6: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල. කසාකල ග්‍රීන් සුපර්, කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
7: මේ අහන්නකො, අහන් ඉන්නේ කියන්නකො, වෙන මොකුත් ඕන නෑ. සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකො. ඒ වයිබ් දෙක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
8: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuri and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
9: Brought to you by
10: හරිදේ හරි තැනින් අරගන්න. Vision Care. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුළු සමාගමකි.
2: Good morning. වේලාව උදේ 10යි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විපස්සුවා ඇත්නිය.
2: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. විදේශගතව සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගගන නෙමෙත්තාගේ මෙරට ප්‍රධාන ගෝලියෙකු රුපියල් කෝටි ගණනක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පිටි තොගයක් සමග හෝමාගමදී අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය වලකායේ විශේෂ මෙහෙයුම්ංශයේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව හෝමාගම හයිලෙවල් මාර්ගයේ ඊයේ රාත්‍රියේදී මෙම වැටලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. එහිදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 59ක් සහ මත්පෙති 800ක් ද සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම ප්‍රදේශයේම පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු ගගන නැමැත්තාගේ උපදෙස් මත මෙරට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ චාලිය පවත්වාගෙන ගොස් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා හෝමාගම පොලිසිය වෙත බාර දී තිබෙනවා. මිලඟනෙත් නිවුස් පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 net FM
4: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
5: සෙලෝම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 0111 437 1250.
6: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ.
7: උදා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
8: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි.

good morning super udayasana kewa අද අගෝස්තු මාසේ 12වෙනිදා බදාදා දවස සතියේ මැද දවස අපි පටන් ගන්න හදන්නේ තෑගේ පිරුණු ෆන්නේ තිරුණු යාට සුපුරුදු දේදුණු මාවත. අද අගෝස්තු මාසේ 12 මුළු ලෝකෙම ඉන්න අලි සම්පත වෙනුවෙන් තමයි වෙන් කරලා තියෙන්නේ. මං හිතන්නේ ඇල්ගොටවුන් අහනකොට මේ සම්බන්ධයෙන් විස්තර ඔක්කොම වගේ ඕගලන්ට දැනගන්න හම්බ වුණා. දැන් මේ ඇල්ගොටවුන් එක අහනකොට අපේ ඔෆිස් එකේ කට්ටිය සමහරක් කෙවිලේ තමයි දැනගෙන තියෙන්නේ. අද තමයි ලෝක අලි දිනය කියලා. ඇඟර ඔෆිස් වල වැඩ කරන තැන්වල ඉන්න අර ශරීර ප්‍රමාණය හඳ අලියා කියලා නම කියන කට්ටිය ඉන්නවනේ. අන්නේ කට්ටිය හිතාගෙන ඉන්නවා ඒගොල්ලන්ගේ දවස තමයි අද කියලා. ඕගොල්ලෝ වැඩ කරන තැන්වලත් ඒ වගේ සිද්ධි වෙලා තියෙනවද කියලා නිකමට කල්පනා කරලා බලලා මේ පැත්තට කතා කරන වෙලාවට අපිට කියන්න. සුබුරුදු විදිහටම නැත් FM දේදුණු මාවතේ සති පතා තෑගි දිනන් අවස්ථාව ඔයාට ලබා දෙන අකුරු එක වචන ගලපලා සතිපතා මුදල් තෑගි දිනන අකුරෙන් අකුර තරඟ වටයාද දවසේදීත් ක්‍රියාත්මක කරන්න සූදානමින් තමයි මේ පැත්තට මම ඇවිල්ලා තියෙන්නේ. දැන් ඊයේ දවසේදී තරඟ කරන්න සම්බන්ධ වුණානේ මාත් එක්ක තරඟ කාරියෝ දෙන්නේ. ඇත්තම කියනවා නම් එක්කෙනෙක් තප්පර 30 ඇතුලේ වචන 66ක් කිව්වා. වචන 66ක් බොහොම අමාරුවෙන් තමයි මම මේ වචන ගාන ගණන් කරගත්තේ. ඊයේ දවස වෙනකම් අපේ ලීඩර් බෝඩ් එකේ ඉස්සරහින් හිටිය සඳුදා දවසේ කතා කරලා තප්පර 30 ඇතුලේ වචන 28ක් කියපු පානදුරේ ඉඳන් කතා කරපු අපේ ධනුෂ්ක මල්ලි. හැබැයි ඊයේ දවසේ කතා කරානේ මාතලේ හන්දියේ ඉඳන් තරින්දි කතා කරලා තරින්දිගේ 5 වෙනි වචනේ විදිහට කරේ කියලා අකුරු දෙකක වචනයක් කියනවා. ඒකත් එක්ක අපිට සිද්ධ වෙනවා අපේ තරින්දිගේ නෙවෙයි තරින්දිගේ මාතලේ හන්දියේ තරින්දිගේ වචන ගන්න වචන 4කට සීමා කරන්න. ඊට පස්සේ අපේ නුවණි කතා කරන ගාල්ලින්දන් කතා කරපු නුවණි තමයි තප්පර 30 ඇතුලේ වචන 66ක් කිව්වේ. මං කෝකටත් කියලා ආයේ 3 වෙනි පාරත් අහලා බැලුවම තමයි මට තේරුනේ නුවණිගේ 13 වෙනි වචනේ විදිහට යට ලීය කියන වචනය කියනවා කියලා. ඒ කියන්නේ වචන දෙකක එකතුවක්. ඒ අනුව අපිට නුවණිගේ වචන සංඛ්‍යාව වචන 12කට සීමා කරන්න සිද්ධ වෙනවා. ඊයේ දවසේ සම්බන්ධ වුණු තරින්දි වචන 4යි නුවණි වචන 12යි. තාමත් ලීඩර් බෝඩ් එකේ ඉස්සරහින්ම ඉන්නේ. පානදුරේ ඉඳන් කතා කරලා සඳුදා දවසේදී තප්පර 30 ඇතුලේ වචන 28ක් කියපෝ අපේ පානදුරේ ධනුෂ්ක මල්ලි. අද දවසේදී ඔයාට පුළුවන් වෙයිද කියලා බලන්න ට්‍රයි කරලා තප්පර 30 ඇතුලේ වචන 28කට වඩා කියන්න. එහෙම කිව්වොත් මේ සතිය ඔයාට වෙන් කරලා තියෙන රුපියල් 5000 මුදල් ටැග් ඔයාගේ කරගන්න අවස්ථාව තියෙනවා. කතා කරන්න 0112 55 33 63ට නම්බර් එක බිසි කියලා ඉතින් මමත් දන්නවා. දෙතුන් පාරක් අරගන්න කරන්න දෙයක් නැහැ. ගේම් එකක් තියෙනකොට එහෙම තමයි. 0711 95 95 95 අපේ WhatsApp නම්බර් එක තියෙනවා. මේ පැත්තට මැසේජ් එකක් දාන්න පුළුවන්. Net FM Facebook fan page එකට යන්න. මං අද අහලා තියෙන්නේ ප්‍රියා සූර්යසේන මහත්තයාගේ කැමැතිම සින්දු තුනක් අපිට කමෙන්ට් කරන්න කියලා. Facebook fan page එක පැත්තෙනොත් මං අද තරඟකරුවෙක් හෝ තරඟකාරියක් තෝරගන්න සූදානම් ඉන්න හන්දා. වැඩි වැඩියෙන් කමෙන්ට් කරලා අපේ පෝස්ට් එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ අතරේ මතක් කරන්න ඕනි ලින්ක් නැචරල් පස්පංගුව පිළිබඳව. මේ දවස්වල උණ හෙම්බිරිස්සාව ඊට පස්සේ ඇඟේ පතේ අමාරු කැස්ස කියන දේවල් සාමාන්‍ය රෝග විදිහට පැතිරිලා යනවා. ඒකත් එක්ක ඉතින් ඒ රෝගාබාධ වලට ගොදුරු වෙනකොට ඒ දේවල් වලට සූදානම් වෙලා ඉන්න එක තමයි වටින්. ඒ හින්දා තමයි කියන්නේ වාගේ බෑග් එකේ හැම වෙලෙම නිරන්තරයෙන් ලින්ක් නැචරල් පස්පංගුව පැකට් එකක් තියාගන්න කියලා. උණට, හෙම්බිරිස්සාවට, කැස්සට, ඇඟේ පතේ අමාරුවට, හිස රදයට ඔය හැම දෙයකටම ප්‍රත්‍යක්ෂ සහනය දෙන ලින්ක් නැචරල් පස්පංගුව එක ඔයාට විනාඩි 5කින් 10කින් බොහොම ලේසියෙන් නදා ගන්න පුළුවන්. මේ දවස්වල අපි හැමෝටම රත්තරන් වලටත් වඩා වටින්නේ කාලයනේ. ඒ තරමටම අපි කාර්ය බහුලයි. ඉතින් අර කඩේ තියෙන කෑලි පස් පංගුව පැකට් එකක් ගෙනහල්ලා අසනීප වුණාට පස්සේ ඕක තම්බලා පැයක් විතර ඒක තැම්බෙනකම් බලන් ඉඳලා ඕක පෙරාගෙන බොන්න අපිට යන වෙලාව සෑහෙන්න වටිනවා. ඒ හින්දා තමයි විනාඩි 5කින් 10කින් ඔයාට ප්‍රත්‍යක්ෂ සහනය ලබා දෙන ඉතාම ලේසියෙන් හදාගන්න පුළුවන් ලින්ක් නැචරල් පස් පංගුව පැකට් එකක් හොයා ගාව නිරන්තරයෙන් තියාගන්න කියලා අපි මතක් කරන්නේ. අවුරුදු 43ක කාලයක් තිස්සේ අපි දන්න ලින්ක් නැචරල් ආයතනයෙන් ප්‍රලක්ෂයක් හඳා කිසිම ප්‍රශ්නයක් නැතුව කිසිම බයක් නැතුව අපිට පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය පස්පංගෝ පැකට් එකේ තියෙන බෙහෙත් ජාති 5ට අමතරව තවත් බෙහෙත් ජාති 3ක් එකතු වෙලා
බෙහෙත්ජාති 8ක එකතුවක් විදිහට තමයි ලින්ක් නැචරල් පස්පංගුව. ඔයා ගාවට එන්නේ බෙහෙත්ජාති ටික හරියටම කිව්වොතින් ඔයාට දැනගන්න. කොත්තමල්ලි, පත්පාඩගම්, කටුවැල්බටු, ඉඟුරු, වෙනිවැල්, ගම්මිරිස්, එලබටු, විෂ්ණුක්‍රාන්ති. මේ බෙහෙත් හැම එකකම බලයත් එක්ක ලින්ක් නැචරල් පස්පංගුව ඔයා පාවිච්චි කළොතින් අර වංගේ පුලේඩ හැදුනාට පස්සේ නැගිටින්න පුළුවන් රජෙක් වගේ. දවල් එක වෙනකන් දේදුරු මාවත හමු. මම ජනී.

0: ඔය පුංචි හැඩකාරිලා කොච්චර හැඩට වැඩ කරන තැනට ආවත් එහෙම නැත්තම් උදේ වරුව කොහොම ආරම්භ කරත් දවසේ ටිකක් වෙලා වැඩ කරගෙන යනකොට ඔය හැඩ මූණ පොඩ්ඩක් බිරි වෙනවා. ඒකට හේතුව වෙන්න පුළුවන් මහන්සිය, එහෙම නැත්නම් කම්මැලිකම, නැත්නම් ඔෆිස් එකේ වැඩ කරනකොට, වැඩ පොලේ වැඩ කරනකොට දැනෙන ප්‍රෙෂර් එක. ඔය හැම දෙයකටම හොඳ උත්තරයක් කියන්නද? ඒ තමයි හොඳ කෝපි කෝප් එක රස බලන එක. කෝපි කෝප් එක රස බලනවා කියලා කෝප්පේ කඩාගෙන කන්න එපා. ඒ කෝප්පේ තියෙන කෝපි ටික තමයි බොන්න ඕනේ. හරි, සින්දු අහන්න යන්න කලින් මම ඔයාලට මතක් කරන්න හදන්නේ ෆ්‍රීලන් නිවසින් එන කෝපි වැකට් එක ගැන. ඒක ගැන විශේෂයෙන්ම මතක් කරන්න හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි ෆ්‍රීලන් කෝපි පැකට් එක ඇතුලේ තියෙන්නේ ලංකාවේ අපේම කෝපි අටවලින් නිෂ්පාදනය කරන කෝපි කුඩු. සාමාන්‍යයෙන් වා වෙළඳපොලේ තියෙන ඔය කෝපි එක එක ජාතිය තියෙන කෝපි ජාති තියෙනවනේ. අරගෙන බලන්නකෝ. ඔය කෝපි කුඩු වලට වඩා තියෙන කළුපාට ඩයි එකක් එහෙම නැත්තම් මොකක් හරි કૃතිම රසකාරක. හැබැයි ෆ්‍රීලන් කෝපි කියලා කියන්නේ අපි අවුරුදු 40කට වඩා වැඩි කාලයක් තිස්සේ දන්න ෆ්‍රීලන් සන්නාමයත් එක්කෙන කෝපි කුඩු එක. ඒක කියලා කියන්නේ ඉතින් කොහොමත් ලංකාවේ අපේම දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරන නිෂ්පාදන තමයි ෆ්‍රීලන් ආයතනය හරහා අපිට හම්බ
1: වෙන්නේ.
0: කෝපි කෝපයකින් අපි බලාපොරොත්තු වෙන නියම සුවඳ, නියම රසය, ඒ හැම දෙම අපිට හම්බ වෙන්නේ ෆ්‍රීලන් කෝපි එකත් එක්ක විතරයි. ලංකාවේ ඕනිම තැනක තියෙන කඩේකට ගිහිල්ලා ඔයා ඉල්ලුවත් ෆ්‍රීලන් කෝපි පැකට් එකක් දෙන්න කියලා. මුදලාලි මහත්තයා ගාව, මුදලාලි නෝනා ගාව බඩු දිනනවා. ඒ තරමටම ලංකාව පුරාම බෙදා හැරීම් ජාලය පුළුල් ෆ්‍රීලන් ආයතන. ෆ්‍රීලන් කෝපි එකක් බීලා වගේ දවසේ මූඩ් එක නිකන් අවුල් ගිහිල්ලා තියෙනවා නම් මූඩ් එක ප්‍රබෝධමත් කරගන්න කියලා අපි ඔයාලට මතක් කරමු. මමත් මෙහෙම ප්‍රබෝධයෙන් ඉන්නේ ප්‍රෝග්‍රෑම් එකට එන්න කලින් කෝපි කෝපයක් බීලා ඉන හන්ද උණු උණුවෙම. ඒ අතරේ වාට මතක් කරන්න ඕනි සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුම ආයුර්වේද වෙදමැදුර ගැන. අමුතුවෙන් මතක් කරන්න දෙයක් නෑ. කමල් බන්දුල වීරප්පිනෝ වෙද මහත්තයා දැන් නිකන් අපේ පවුලේ කෙනෙක් වගේ අපි දන්න හඳුනන කෙනෙක්. දන්නවනේ අර සමහර රෝගී වෙච්ච අම්මලා තාත්තලා ඉන්න පුළුවන්, සමහර තරුණ අය ඉන්න පුළුවන් රෝගී වෙලා හිතන්නේවත් නැති වෙලාවක ඔපරේෂන් කරන්න නියම කරලා තියෙනවා. එහෙම නැත්තම් ජීවිත කාලෙටම බෙහෙත් බොන්න වෙයි කියලා තියෙනවා. එහෙම අය ජීවිතයට තියෙන ආසාවත් අතහැරලා තමයි යන්නේ කමල් බන්දුල වීරප්පිනෝ වෙද මහත්තයා ගාවට අන්තිම ඔප්ෂන් එක විදියට. හැබැයි ඒ ගියාට පස්සේ ආශ්චර්යයකින් වගේ, හාස්කම් වලින් වගේ ඒගොල්ලෝ නිට්ටාවටම සුවය ලබන. ඒකට හේතුව කමල් බන්දුල වීරප්පිනෝගේ වෙද මහත්තයා ගාව තියෙන ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳ හසල දැනුම. එහිඳම තමයි එතුමා රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක් බවට පත් වෙලා ඉන්නවා. කමල් බන්දුල වීරප්පිනෝ වෙද මහත්තයා සඳුදා අඟහරුවාද පෝය දවස් සැරුණම ඉතිරි ඕනිම දවසක ඔයාට සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුම ආයුර්වේද වෙදමැදුරට ගිහිල්ලා හම්බ වෙන්න පුළුවන්. යන්න කලින් කෝල් එකක් ගන්න 0777 077 3940 හරි 0773 243 540 හරි. මට කෝල් කරපු කට්ටිය මතක් කරන්න හදන්න. ජනියෝ, සුබ උදෑසනක් ඔයාට. අපි මේ තේ බොන. මොකටද තේ බොන්නේ? බොන්නකො ෆ්‍රීලන් කෝපි එක. හිත් පුරා පෙම් සින්දුව දෙන්න පුළුවන්ද කියලා තමයි අහලා තියෙන්නේ ගොඩකවල ඉඳන් අපි අහගෙන ඉන්න ශෂිකා. බැරිකමකුත් නෑ, අද බැරිනොත් හෙට අනිවාර්යෙන් දෙන්න. සඳ ලංකාවේ පූර්ණිමා සෙව්වන්දි අපි වහගෙන ඉන්නවා. ඊට පස්සේ අද නම් ගෙදර ඉන්න ගමන් අපි වහගෙන ඉන්නේ එහෙම කියලා මෙසේජ් එකක් දාලා තියෙන කලවානේ පුෂ්ප. එයාගේ හස්බන්ඩ් ප්‍රියන්තවයි, දුවල දෙන්නවයි, මාවයි සින්දුවට එකතු කරගන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. ත්‍රිකුණාමලයේ පහේ කණුවේ පුංචි බණ්ඩයි එකතු කරගන්න ඕනි. මහනුවර අමුණුගම ඉඳන් මංගලිකා. නිවාඩු කාලේ විතරයිලු දේදුණු මාවත අහන්න වෙන්නේ. ඒ කියන්නේ අපි ආදරණීය ගුරු මහත්මියක්ද මේ. එකතු කරගන්නවා හැමෝම ගොඩක් ආදරෙන් මේ සින්දුවට අපි අමුණුගම මංගලිකා අක්කගේ පවුලේ සියලුම දෙනාව. පොකුන්දර 10 කණුවට ගියාට පස්සේ මංගලී ෆැෂන් ගාමන්ට් එකේ සෙට් එක එකතු කරගන්න ඕනි. සාලිය මංගලී, ශිරන්දි සංජීව, මහේෂ්, ලක්මුතු, මදුවන්ත, ඒ වගේම තමයි නිවන්තිදී දේවින්නා ෆැෂන් එකේ සෙට් එකත් එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකේ දාලා ලෙවලා තියෙනවා. ගොඩක් ආදරෙන් ඔක්කොම එකතු කරගන්නවා මේ සින්දුවට.

0: FM Anupaha, FM Anuhatarai Dashma Ata, Net FM.
1: අපි විරාමයකට යන්න හදන්නේ වෙලාව 10යි විනාඩි 25යි.
2: Meltol, හිසරතය, උණ, සෙම්ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව, අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol, පැරසිටමෝල් විශේෂයකි.
3: මාත්‍යාද කේක් කන්නවත් ආවෙ නෑනේ.
4: මට උණ වගේ සේන.
3: ලින් පස්පංගුව බමු.
4: සෑහෙන වෙලාවක් යයිනේ.
3: මොන? ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා. මාත්‍යයට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ.
5: නැගිට ගන්න නම් ලින් පස්පංගුව විතරමයි.
6: ලංකාවේ හදන යුරෝපේත් පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස් වල හිර වෙලා මිරිකලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
9: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
10: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
11: මම කාලේ මාපල්ලගම තුමනදාස කෝට්ටේගේ පරීක්ෂණ කරා ගොඩක්. මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයිය කෙනෙක් තමයි කිව්වා මම සෙවණගලේ කමල් බන්දුල මහත්තය කියලා. එහෙ ගියා. මම මාස 6කට බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා ඇල්වා. කරාපරින් කියනවා මට එහෙම හට් ඇටැක්ක් නැහැ කියලා. කමල් බන්දුල මහත්තයා ඉතින් ඇත්තම දෙවි කෙනෙක් වගේ.
10: කතා කරන්න 0777 300 940.
12: මේ හස්බන්ඩ්
13: මොකද වයිෆ්
12: හදන්න ඕන තේද කෝපිද?
13: තේදුණු මාවත.
12: තමු කොණ්ඩ හිතගෙන ඉන්නේ කොස්සෙන්ද ඉඳලෙන්ද?
13: තේදුණු මාවත.
12: හරි එහෙනම් තව ටිකකින් බඩගිනි වුණාම තේදුණු මාවතෙන්ම ඊළඟ කා ගන්න එක

0: கிருஷ்ணன் நெத்துவாகன் சனி ஏக்க தேதுனு மாவத்த
1: මංගද ෆේස්බුක් ෆෑන් පේජ්ගේ දාලදින පෝස්ටගේ හලදයන්නේ ඔගොල්ලො ප්‍රියාසූරිය සේන මහත්තයගේ කැම්මතිම සිින්දුව මොකක්ද කියලනි. ඉති මේ සිින්දුව හන්න යන්න කලින් කටිය කමෙන්ට කරලා තියෙනවාගේ මතක් කරන්න ඕනි සෑහෙන සිින්දු ප්‍රමාණයක් ඒගුල්ලන්ගේ කැමැත්තේ විදිහට කමෙන්ට කරලා තියෙනවා. ඒ කමෙන්ට් කරපු කටිය අතර ඉන්නවා උදයන්ගෙන තුමි ඉන්නවා, ශ්‍රියානි පෙරේරා ඉන්නවා, ලසන්ත දර්ශන ඉන්නවා, අනු විශා ඉන්නවා, ඊළඟට චිත්‍රා ප්‍රිය දර්ශනී ඉන්නවා, අපේ කරුවක්ක ඉන්නවා, ශෙහාන් මලින්ත ඉන්නවා, ඊට පස්සේ ලලිත් ප්‍රියංග ඉන්නවා, අපේ ලසා ඉන්නවා, යටියන්තුට මේ වගේ ගොඩ දෙනෙක් අපේ ෆේස්බුක් ෆෑන් පේජ් එකේ පෝස්ට් එකට කමෙන්ට් කරලා තියෙනවා. ඒ අතරේ මතක් කරන්න ඕනි මේ සින්දුවෙන් පස්සේ අපි සූදානම් අකුරු එක වචන ගලපලා සතිය ගානේ මොඩලින් තෑගි දිනා ගන්න ඔයාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටයක් එකතු වෙන්න. මේ වෙලාවේ මට කෝල් කරන කෙනෙක්ව තමයි මම තරඟයට සම්බන්ධ කරගන්න සූදානම් වෙන්නේ. ඒක හන්දා පුළුවන්තරම් මේ සින්දු අතරේ කෝල් කරන්න. මට හිතන වෙලාවට ෆෝන් එක ආන්සර් කරලා බලනවා කවුද කියලා. අන්නේව තමයි සම්බන්ධ කරගන්නේ තරඟයට. ඒක හන්දා පුළුවන්තරම් කෝල් කරන්න මේ සින්දුවෙන් පස්සේ මම ලෑස්ති. අකුරෙන් අකුර තරඟ වටයක් එකතු වෙන්න. ඒ අතරේ මතක් කරන්න ඕනි රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳව. හානිකර මද්‍රව්‍ය වැළැක්වීම වෙනුවෙන් තමයි මේ රටම එකට ජාතික මෙහෙම මේ දවස්වල ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ වැඩ කටයුත්ත වෙනුවෙන් අනිවාර්යයෙන්ම වගකීමක් ඇතුව අපි සපෝට් එක අපේ උදව්ව ලබා දෙන්න ඕනි. ඉතින් ඒ හින්දා තමයි අපි මතක් කරන්නේ නිරන්තරයෙන් ඔයාට හානිකර මද්‍රව්‍ය වලින් වැළකෙන්න කියන. සෑහෙන මද්‍රව්‍ය ප්‍රමාණයක් මේ වෙනකොට සමාජයට ඇවිල්ලා තියෙනවානේ. මම දැන් අද උදේ පත්තරෙත් දැක්ක විස්තර තියෙනවා. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට අපේ net news facebook fan page එකට ගියාට පස්සේ, එහෙම නැත්නම් net news youtube channel එකට ගියාට පස්සේ ඒගොල්ලෝ පළ කරන ප්‍රවෘත්ති වලනුත් අපිට දකින්න හම්බ වෙනවා. නිරන්තරයෙන් අපේ තරුණ පරපුර මේ හානිකර මද්‍රව්‍ය වෙත යොමු වෙන ආකාරය. මේකට තියෙන හොඳම විසඳුම තමයි අපි හොඳ මිතුරන් නිරන්තරයෙන් ආශ්‍රය කරන්න ඕනි. ඒ වගේම තමයි අපි විනෝදයෙන් ඉන්න වෙලාව, අපි විවේකයෙන් ඉන්න වෙලාව හොඳ දේවල් වෙනුවෙන් යොදවන්න. අපි අයහපත් මිතුරු අපි නිකන් අර හැම වෙලේම මොනවා හරි දෙයක් පාවිච්චි කරද්දි මම ඉන්න යාළුවෙක් ආශ්‍රය කරනවා කියලා කියන්නේ. අපිත් ඒ දේවල් වලට අපි නොදැනුවත්වම යොමු වෙනවා. මොකද තරුණ පරපුර ආසයි හැම වෙලේම මොකක් හරි අලුත් දෙයක් ට්‍රයි කරලා බලන්න. ඉතින් ඒගොල්ලෝ ඒ ට්‍රයි කරන අලුත් දේ මේ හානිකර මද්‍රව්‍යයක් උනෝතින් එහෙම ඒගොල්ලන්ගේ සුන්දර අනාගතය එක මොහොතින් විනාශ වෙලා යනවා. ඒ වගේම තමයි අපේ ආදරණීය අම්මලට තාත්තලට කියන්න ඕනි ඒගොල්ලන්ගේ පුංචි දුව පුතා ගැන අනිවාර්යෙන් සෙවිල්ලෙන් ඉන්න කියලා. එයා දුවෙක් උනත් පුතෙක් උනත් මේ දවස්වල තියෙන තත්වයත් එක්ක ඒගොල්ලෝ හැමෝම මේ හානිකර මද්‍රව්‍යයන් වෙත යොමු වෙන්න තියෙන අවස්ථාව වැඩි. විවිධ නම් වලින් එනවා. සමහර වෙලාවට අපි දැක්කත් හිතාගන්න බැරි විදිහ දේවල් විදිහට එනවා. ඒ හින්දා තමයි මතක් කරන්නේ අපි මේ වෙනකොටත් දන්නව නම් කවුරු හරි එහෙම හානිකර මද්‍රව්‍යයන් වලට යොමු වෙලා මේ විෂ මද්‍රව්‍යත් එක්ක නිරන්තරයෙන් කාලය ගත කරන කෙනෙක්, ඒගොල්ලන්ගේ ඉදිරි අනාගතේ පොඩ්ඩක් හරි යහපත් අතට යොමු කරන්න, ඒගොල්ලන්ගේ උපදේශන සේවාවන් වලට ඊට පස්සේ ප්‍රතිකාර වලට යොමු කරන්න කියලා. නිකම් බොරුවට නිකම් හොඳින් ඉන්න ජීවිතේ සල්ලි ටික නැතිනාස්ති වෙනවා මුලින්ම. ඊට පස්සේ අපේ මානසික සෞඛ්‍ය කඩා වැටෙනවා, ශාරීරික සෞඛ්‍ය කඩා වැටෙනවා. අපිට ප්‍රශ්නයක් වුණාට පස්සේ එකපාරට උත්තරයක් හොයාගන්න තියෙන අර මොලේ තියෙන නිදහස නැති වෙලා යනවා. මේ හැමදේම නැති කරගන්නවට වඩා මං ඔයාලට කියන්නේ වටිනම කාරණේ වෙන්නේ අපි හොඳින් ජීවත් වෙන එක මේ හානිකර මද්‍රව්‍ය වලින් බැලකිලා ඉන්න එක. එතකොට අතේ සල්ලි ටිකක් උනත් ඉතුරු වෙනවනේ. අන්න එතකොට පුළුවන් ඔයාගේ අනාගත හීන සැබෑවක් බවට පත් කරගන්න. දැන් ගොඩාක් වෙලාවට අපිට ගෙයක් හදාගන්න වගේ ගියාට පස්සේ පරහට හිටින්නේ, හරස් වෙලා හිටින්නේ සල්ලි කියන දේවල්නේ. හැබැයි දැන් මෙහෙම දෙයක්ත් තියෙනවා. ඔයා කැදැල්ල එන්ටර්ප්‍රයිසස් එක ගැන දන්නවනම් සල්ලි කියන ප්‍රශ්නය ඔයාට ප්‍රශ්නයක් නෙවෙයි, ඔයාගේ සිහින නිවස ඉදි කරගන්න. කැදැල්ල එන්ටර්ප්‍රයිසස් සූදානමින් ඉන්නවා. ඔයා ලංකාවේ කොතැනක ගෙදර හදන්න සූදානම් වුණත් එතනටම ඇවිල්ලා ගෙදර හදලා දෙන්න වගේම ඔයාගේ ගෙදර හදන්න යන වියදම අවුරුදු 10ක කාලයක් අරගෙන පොලි රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න අවස්ථාව ඔයාට ලබා දෙන්නත් කැදැල්ල එන්ටර්ප්‍රයිසස් සූදානමින් ඉන්නවා. මිල ගැන අවබෝධයක් ලබා ගන්න විතරක් මං ඔයාට කියන්නම්, කාමර දෙකක සාමාන්‍ය මට්ටමේ ගෙදරක් ඔයාට 150,000 වගේ හදා ගන්න පුළුවන් කැදැල්ල එන්ටර්ප්‍රයිසස් එකත් එක්ක. අර මං ඔයාට කාමර දෙකක උදාහරණයක් කිව්ව කියලා ඔයාගේ සිහින නිවස කාමර දෙකකට පොඩි කරගන්න එපා. ඔයාට ඕනි නම් කාමර 3-4ක ගයක් හදා ගන්න. එහෙම නැත්නම් ඔයා ගර්ල් ෆ්‍රෙන්ඩ් පොරොන්දු වෙලා ඉන්නවා නම් එයා වෙනුවෙන් ටජ් මහලක් හදනවා කියලා ඒ දේවල් වලට උනත් කැදල් එන්ටර්ප්‍රයිසස් ඔට්ටුයි. මහරගම එල්හේන පාර තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් ඔෆිස් එක තියෙන්නේ. හැබැයි එතෙන්ට යන්න කලින් කෝල් එකක් දෙන්න. 0744390352 හරි. 0744390352 හරි. අපි යමු ගේම් එකට මේ සින්දුවෙන් පස්සේ. පුළුවන් තරම් කෝල් කරන්න.

අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 10යි විනාඩි 36යි මිත්‍රවරුනි, මං ඔයාලට පොරොන්දුනා වගේම අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න ඔයාලට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටය තමයි අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ වෙනකොට පානදුරේ ඉඳන් අපිට කතා කරපු ධනුෂ්ක මල්ලි තමයි මේ සතියේ වැඩිම වචන ප්‍රමාණයක් තප්පර 30 ඇතුලේ කියලා ලීඩර් බෝඩ් එකේ ඉස්සරහින්ම ඉන්නේ. අපි ධනුෂ්ක මල්ලිට අභියෝගයක් වෙන්න මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ අම්පාරේ සිට තුවක්කු අතැතිව කොඩි තුවක්කු අයියා. ආයුබෝවන්, සුබ උදෑසනක් වේවා.
1: ආයුබෝවන්, සුබ උදෑසනක් ජනී මල්ලි.
0: කීයක් විතර ගත්තද කෝල්ස්? උත්සාහය අතහරින්න හොඳ නෑ, කොයි වෙලේ හරි වාසනාව කැරකෙනවාම තමයි. හරි, අපි ගේම් එකට තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් කියන්නකෝ මේ කොටිතුවක් වයි මොකෝ කරන්න මේ වෙලාවේ?
1: මේ වෙලාවේ නම් ගෙදෙට ඉන්නවා
0: විවේකීව. විවේකීව
1: ඉන්නේ. හාට් ඔපරේෂන් එකක් කරලා පොඩ්ඩක් අසනීපෙන් ඉන්නේ, ගෙදෙටලා ඉන්නවා.
0: හරි, එහෙම විවේකයෙන් ඉන්න අතරේ තරඟ කරන්න තමයි හදන්නේ. මෙහෙමයි, තරඟයේ තොරතුරු ටික මම ඔයාලට කිව්වොත් ඉන්නේ. එහෙම මේ තරඟෙදී මම ඔයාලට අකුරක් කියනවා. ඒ අකුරෙන් ඔයා පළවෙනි වචනේ පටන් ගන්නවා. හැබැයි එතනින් එහාට පටන් ගන්න හැම වචනයක්ම අර කලින් වචනේ අග අකුරෙන් පටන් ගන්න විදිහට තමයි කියාගෙන කියාගෙන යන්න තියෙන්නේ. පැහැදිලි නේද? දන්නවනේ ඉතින් කොහොමත්. හරි, මම ඔයාට දෙන වචනේ මොකද්ද දන්නවද? මම ඔයාට දෙන්න හදන්නේ අම්පාර. ඊට පස්සේ අම්පාරට එන්න කලින් අපිට හම්බ වෙනවා මොනරාගල. ඊට පස්සේ කොහෙද බුත්තල, මේ ටික හම්බ වෙනවනේ. මමත් දන්නවා ඉතින් පාරවල් ගැන ටිකක්. හරිද? ඔව්, අපි ඇවිල්ලා තියෙනවා. මේ මම දැන් ඔයාලට දෙන්න හදන වචනේ අකුර තමයි, මම ඔයාලට දෙන්න හදන අකුර තමයි තන මල් විල කියලා වචනේ. වා දන්නව නේද?
1: දන්නවා.
0: ඔව්, ඒ වචනේ තුන්වෙනි අකුර මොකද්ද? නෑ, තුන්වෙනි අකුර මයන්න. රයිට්, ඒක තමයි ඔයාලට හම්බ වෙන අකුර. ලෑස්තිද ගේම් එකට යන්න?
1: මයන්න.
0: ඔව්, ලෑස්ති නේද?
1: හා.
0: හරි, අපි යමු ගේම් එකට.
2: Your time starts now.
1: මාතකම් මාවරමණ්ඩිය යටියන යාපහුව වස්කඩු වඳුරා රාජගිරිය නළුවා වසන්ත නාගයා යෝධය යසබල් ලංකාතිලක කඩුගන්නා වංගෙඩි යාරේ යටියන නුවන් නංගී ගීතේ අතුරු රූපස්තර ලේන්සුව ඉරාගේ අසපාලස තාලම්බට මන්නාරම මන්දාකිණී නාකුළුගම විභාගේ ගල්ගම විජේසිංහ සික්කඩු වඩරාය කෝකිලා ලෝචනා නාලුවා වසන්තන් තරමල්ලිල ලනුව වරකපල ලියත්තමරව කියල දුනා වීරසේන නරියා යෝතිස් පැලිජ්ජවිල ලම්බේ යක්කල නන්තෑරුම මල්ලිකා කෝමාරිකා කුමාර තටකජ ජයන්ත තිසමාරාමේ විමලාදී තාත්තා තීරණේ යබුලේ.
0: වෙලා විවරයි. කොහෙන්ද ඔච්චර වතන එන්නේ?
1: ඒකනේ මම කිව්වනේ, මම net එකම ඉන්න කෙනෙක් කියලා. ඒ වයිට වචන එනවා.
0: මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ විරාගය කියවලා තියෙනවද?
1: පොත කියවලා නැහැ.
0: හැබැයි විරාගය කියලා කියනවා මට ඇහුණා. හරි, එහෙනම් බොහොම ස්තුතියි කතා කරගන්න. සින්දුවට කවුද එකතු කරගන්නේ?
1: කොහොමද ජනී ප්‍රතිඵල කියන්නේ?
0: ප්‍රතිඵල හිට කියන්නේ.
1: හරි හරි.
0: එහෙනම් බොහොම ස්තුතියි කතා කරාට. වාගේ පවුලේ හැමෝම එකතු කරගන්නවා මේ සින්දුවට.
1: හරි හරි ජනී, බොහොම ස්තුතියි. හරි.

0: FM Anu Paha, FM Anu Hatarai Dashma Ata, Net FM.
1: Milawa Dahayai Vinadi Hatalis Tunai.
2: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල්ලේරියා වන ආරම්භලගනේ මුලකම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2777 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
4: ශ්‍රී ලංකේ අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
5: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
4: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
5: ඔබගේ ජීවිත කාලයත් දෙක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
4: නොවිනස් වන රසවත්ම රසය
5: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
4: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
6: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
7: ඉතින් ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
8: දම්රෝ වසර මැද සේල් ග්‍රහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
9: ඇයි ශුග කියල මූනෙල්ලගෙන සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0047 31 33 540
10: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල්ල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
11: මේ හැන්දෑවනන් ටිකාක් වෙනස් මෝටෝස්ද වැඩ වැඩිද ට්‍රැෆික් එක හිරවෙලාද එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන එකම තැන
12: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්
13: ගින්දර හැන්දෑව විජානු
14: මේ හස්බන්
15: මොකද වයි
14: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා
15: හරි
14: ඒකට මමයි තව ගෑල් ළමයෙකු යනවා ඔයා කාටද දැන් උදව් කරන්නේ
15: වෙන කාටද වයිෆ් ඔයාට
14: අදත් වැරද්දුවා වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ නැහැ වයිෆ්ලා හැමදේම දන්නවා
16: මනි මනි මේ
17: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත

මේ වෙලාවේ මට වට්සප් මෙසේජ් එකක් දානකොට කෝල් එකක් ගන්නකොට ඊට පස්සේ තව පුංචි වෙලාවකින් මම Facebook live ආව මාත් එක්ක මේ දේවල් බෙදාගන්න. මේ අතරේ ඔයාලට මතක් කරන්න හදන්නේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. මාසේ මුල හරි මාසේ අග හරි අපිට අර සැලරි එක හම්බ වුණාට පස්සේ පඩිය හම්බ වුණාට පස්සේ අපි මුළු මාසයක්ම ප්ලෑන් කරනවානේ මේ පඩියෙන් කොහොමද රෝල ගහගන්න කියලා. හැබැයි ඒ අතරේ අපි හිතන්නේවත් නැති වෙලාවක එක පාරට වියදම් වෙනවා. පවුල කෙනෙක් අසනීප වෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ළඟම කවුරු හරි කෙනෙක් වෙඩින් එකක් කියලා යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔෆිස් එකේ කට්ටිය වැඩපොලේ කට්ටිය පොඩ්ඩක් පොඩි පාටියක් වගේ ඕගනයිස් කරලා තියනවා වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අතේ මිටේ පොඩි ගාණක් හැම වෙලෙම වැඩිපුර තියෙනවා. ඒ හින්දා තමයි පඩියට අමතරව අමතර ආදායමක් ඔයාට හොයාගන්න කියන මතක් කිරීමත් එක්ක එහෙම හොයාගන්න පුළුවන් පාරක් උණු සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන ඔයාට මතක් කරගන්න. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එක ඔයාට හැකියාව තියෙනවා වගාවත් එක්ක මුදල් හම්බ කරන්න. දැන් ඔයාට සිනකර ඉඩමක් තියෙනවා නම් මේ ඉඩමෙන් සල්ලි හම්බ කරන්නේ කොහොමද කියලා උපදෙස් දෙන අතරෙම ඔයාට අවශ්‍ය කරන කෘෂි උපකරණ පොහොර වර්ග උසස්ම තත්වයේ දේවල් වලින් ලබා දෙන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානමින් ඉන්නවා. දැන් ඉඩමක් නැහැ කියලා දුකෙන්ද ඉන්න දුක් වෙන්න එපා. ඉඩමක් තිබුණා හෝ ඉඩමක් නැතා ඔයා වෙනුවෙන් සුවිශේෂී වගා සැලසුම් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගාව තියෙනවා. සල්ලි ටිකක් අතර එනවා නම් හොඳ ක්‍රමයකින් ඒක වටිනවනේ මේ කාලේ. එහිඳ කතා කරන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එක. 011 437 1250 නම්බර එකෙන් දැන්ම කෝල් එකක් ගන්න. සින්දුවට යන්න කලින් තෝනිගල ඉඳන් අපිට කතා කරපු අපේ ප්‍රසන්න අයව එකතු කරගන්න ඕනි. තෝනිගල හන්දිය ත්‍රිවිල් පාකේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. ශාන්ත, දිනේෂ්, දිලීප, දිල්ෂාන්, ෂා, ජානක, පතිරණ මේ කට්ටියම එකතු කරගන්නවා. ඊට පස්සේ යන්න හදන්නේ වලස් මුල්ලේ සිනමා ශාලාව ඉස්සරහා තියෙන ත්‍රිවිලර් පාකේකට. එතන ඉඳන් අපේ වීරසේකර අයියා අහගෙන ඉන්නවා. එකතු කරගන්නවා බණ්ඩාර අයියා, ධර්මේ අයියා මේ සින්දුව අහන්න ගොඩක් ආදරෙන්. නිකවැරණි ඉඳන් ඉසුරු මල්ලි කතා කරා. ඊට පස්සේ අපේ මොවිඳු මල්ලි කතා කරේ අලව්වේ ඉඳන්. අලව්වේ කරුවක් එකතු කරගන්න ඕනි. තාත්තා රුක්මන් වයි අම්මා නිමාලි වයි එකතු කරගන්න කියලා කිව්වා. අපේ කරුවක්ගේ අමපාණි දුවවත් එකතු කරගමු. ඊළඟ පැයේ එහෙම කරලා ආයෙත් හම්බ වෙමු. ඒ අතර මේ පැත්තට කෝල් කරන්න 011 152 55 33 63ට, WhatsApp කරන්න 011 611 95 95 95ට. ඒ අතරේ සූදානමින් ඉන්න මං ඊළඟ පැයේ Facebook live එකක් එනවා. තරඟයට කට්ටිය තෝරගන්නේ Facebook live එකට වැඩිපුරම කමෙන්ට් කරන අය අතරින්.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM. Te dunu mamata, te dunu mamata.
1: Brought to you by.
2: Akunu lake namah bawan rata puram rasa genayan. Aule sama rasa kerakana. Mother Freela noodles, taste ke trust ke.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහත හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111 437 1250.
5: ඉරෑ ඔයා උණ ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න ට්‍රයි කළා.
6: මට ලින්ක් පස්පංගුවෙන් හරි ගියා.
5: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
8: ඩම්රෝ ඉන්වර්ටර් ශීතකරණ 120ක වට්ටම් 90000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
9: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773 313 36.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
10: Mobitel 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
11: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
12: කොල්ල කෙල්ල

0: අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540.
1: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
2: හොට්ස්පොට් ඇයි
1: ඩේටා නෑ අනේ
2: නංගි මේ එහෙම දෙන්න ඩේට අපි ගාව නෑ. නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
3: ඇයි නංගි මේ ඩේට නැතුව බයිට් එන්නේ? ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගය වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
4: Gather on a day of profound joy and soaring hope.
5: The day a planet stops for a game.
6: Net FM. Algo Town.
7: Brought to you by
8: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin.
9: Oya try karanna ganna vijaya aapapiti.
10: The Palace Gampaha Avasana Nivasa 25 Obat adama sadambara himikaruwaku wanna Denma katha karanna 0.71 666 222 Prime Residences
11: දම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
12: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117 388 388 අමතන්න.
6: FM Algo Town.
13: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
14: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
15: වේලාව උදේ 11:00.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම ඇත් නියුස්
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නියුස් සමග මම කේසර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරයෙකුගේ කොහුවල ප්‍රදේශයේ පිහිටි නිවසේ ආරක්ෂිත තාප්පේ තිබූ විදුලි මීටර පෙට්ටිය කඩා එහි ඇලුමිනියම් පටි සොරාගත් පුද්ගලයෙකු ගල්කිස්ස කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉකුත් හතරවනදා සිදු වූ මෙම සොරකම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනවලදී දෙහිවල ප්‍රදේශයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ. මෙලෙස අත්අඩංගුවට ගෙනැත්තේ දෙහිවල කළුබෝවිල වනරතන පාරේ පදිංචි 39 හැවිරිදි පුද්ගලෙක්. ඔහු දැඩි ලෙස මද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවටයි අනාවරණය වී ඇත්තේ. සොරා ගන්නා ලද ඇලුමිනියම් පටිතොගය කළුබෝවිල ප්‍රදේශයේ පරණ යකඩුබඩු මිලදී ගන්නා ස්ථානයකට විකුණා තිබේදී සොයාගෙන ඇති අතර සැකකරු නීතිමය පියවර සඳහා කොහුවල පොලිසිය වෙත බාර දී තිබෙනවා. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: FM 95 FM 94.8 Net FM
5: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540.
6: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 0111 437 1250.
7: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ.
8: පුතා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
9: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි.

me lavé con la jai, vinari a tai, a via villa tienne, tag, pirruno, fanni di runo, dedunu mavati, deveni pay, veda cateo tutica, rambacaran. මේ පැයේ වැඩ පටන් ගන්නකොටම කියන්න ඕනේ අපි net fm facebook fan page එක ඔයා බලාගෙන හිටපු facebook live එක ඇවිල්ලා තියෙන්නේ මේ පැයේ අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි ලබා දෙන අකුරෙන් අකුර තරංග වටේට අපි තරංග කරුවෙක් හෝ තරංග කාර්යයක් සුපුරුදු පරිදි තෝරගන්න සූදානමින් ඉන්නේ net fm facebook fan page එකේ මම ඇවිල්ලා තියෙන facebook live එකට වැඩිපුරම comment කරලා අපේ live එක share කරන කට්ටිය අතරින් කෙනෙක් එකකට දැන්ම එන්න net fm facebook fan page එකට අපේ live එකට පුළුවන් තරම් comment කරන්න live එක share කරන්න ඒ වගේම තමයි net fm facebook fan page එක follow කරන්නත් අමතක කරන්න එපා මේ පැයි පානදුරේ ධනුෂ්ක මල්ලිගේ වචන 28 අභියෝගයට අභියෝග කරන තරඟ කරුවා හෝ තරඟකාරිය ඔබ වෙන්න පුළුවන් ඒක හන්ද දැන්ම net fm facebook fan page එකට එන්න ඒ අතරේ මේ පැත්තට කෝල් කරපු කට්ටිය එකතු කරගන්න ඕනි WhatsApp messages ඔබ කට්ටිය එකතු කරගන්න ඕනි සූර්ය වැව ඉඳන් අපේ ලියනාරච්චි අයියා සුපුරුදු විදිහටම කතා කරා ඒ වගේම තමයි දියතලාව ඉඳන් අපේ සයුරි නංගි කතා කරා ඊයර ඒගොල්ලන්ගේ ගෙදරට ඒගොල්ලන්ගේ ටීචර් ඇවිල්ලානේ මං ඇහුවා ඉතින් ටීචර් ආවට පස්සේ මොකද උනේ කියලා දන්නේ නැහැ ඒ ළමයා නිදාගෙන ඉඳලා තියෙන ටීචර් එනකොට බලන්න කොච්චර ප්‍රබෝධයෙන් ඉන්න ළමෙක්ද කියලා අපේ සයුරි නංගිගේ අම්මවයි මල්ලිවයි යාළුවා චතුමිනි ඉන්නවා යාවත් එකතු කරගන්න කියලා කිව්වා ගොඩක් ආදරෙන් මං එකතු කරගන්නම් ඊට පස්සේ Facebook live එකේ හැම යනකොට ඒ පැත්තේ කට්ටියට පොඩ්ඩක් එකතු වෙන්න දීලා WhatsApp එකේ ඉන්න මගේ ආදරණීය මිතුරු කැල එකතු කරගන්න තමයි හදන්නේ මේ අපි අහන්න යන සින්දුවට ජනි අපිටත් සින්දුවක් දෙන්න කළුතර ඉඳන් අපිට message එකක් දාලා තියෙන්නේ මානෙල්ලක් එකතු කරගන්න කියනවා මහත්තයා ජානක පුතා වොනිල් ඒ වගේම තමයි දුව දනූලි මේ යාළුවට එකත් එකතු කරගන්න කියනවා තමරා සහ කලු හේමමාලි මේ කට්ටියම එකතු කරගන්න කියනවා ඇයි කලුවට කලු කියන්නේ යාට කියන්න සුදු කියලා හාලියල ගලවුඩ 12 කණුව උපුල් ඉලෙක්ට්‍රොනිකස් එකේ අපේ උපුල් අයියා සුපුරුදු විදිහටම අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා එකතු කරගන්න කියනවා නිෂාන් සැලුන් එකේ සෙට් එක GM ස්ටෝස් එකේ සෙට් එක පුබුදු පෙරපාසලේ දෙව්දි බබා ඇතුළු සෙට් එක මහරගම ඉඳන් දුලානියක්වත් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා Facebook live එක බලාගෙන ඉන්න කට්ටිය ටග් ගාලා මතක් කරන්නද ඉරංග මදුෂාන් බලාගෙන ඉන්නවා ඊට පස්සේ අපේ ඉෂාරා කරුණාරත්න අපිව බලාගෙන ඉන්නවා අනුරාධපුරේ ජානු රවීනා ඉන්නවා මීරිගම ඉඳන් තාරුකා ඉන්නවා සුජානි චන්දිමා Facebook live එක බලාගෙන ඉන්නවා අලව්වේ කරුවක්ක Facebook live එක බලාගෙන ඉන්නවා සෑහෙන දිනෙක මේ වෙනකොට Facebook live එක බලාගෙන ඉන්නවා කට්ටියටම කියන්න තියෙන්නේ වැඩි වැඩියෙන් Facebook live එකට comment කරලා අපේ live එක share කරන්න කියලා මල්ෂා සෙව් වන්දි good morning ජනි අයියා කියලා comment කරලා තිනවා නාමල් ටේලර්ස් එකේ කට්ටිය ඉන්නවා ඉරංගා මදුෂානි ඉන්නවා ලලිත් සොයිසා ඉන්නවා ගොඩ දෙනෙක් ඉන්නවා කට්ටිය ගැන ඉස්සරහදි මතක් කරන්නම් යන්න හදන්නේ බදුල්ලේ කැටවල සමන්ත සැලුන් එකට ගිහිල්ලා හොඳ හෙයා කට් එකක් දාගෙන කොණ්ඩෙටත් කලර් එකක් දානවා මං අර අපේ අසා වගේ රතු පාට හරි කොළ පාට හරි මොකක් හරි පාටක් දානවා සමන්ත සැලුන් එකට ගියාට පස්සේ අපේ කේෂාන් මල්ලි ඉන්නවා හිරුතරු ස්ටෝස් එකේ අපේ විමලාවති අම්මා ඉන්නවා ඒ වගේම තමයි වයිෆ් ඉන්නවා නිසංසලා දුවල දෙන්නා තරුන්දි සහ ඉරන්දි එකතු කරගන්න ඕනි ජයග්‍රහණයේ සතුට පිරි සුබ ලස්සන උදෑසනක් වේවා ජන් කෑගල්ල ඉඹුල්ගස් දෙනිය ෆෙයා ෆීල්ඩ් වල තියෙන නිරු ටේලර්ස් එකේ ඉන්න උදේශිකා නිරූපමාලා තමයි කමෙන්ට් එක දාලා තියෙන්නේ මම ඔයාවත් එකතු කරගන්න ඒ අතරේ වලට මතක් කරන්න ඕනි ලින්ක් නැචරල් පස්පංගුව පිළිබඳව ලින්ක් නැචරල් පස්පංගුව ඔයාලට බොහොම සෞඛ්‍ය ආරක්ෂිත ආවරණයකින් ආවරණය වෙලා ලස්සන පැකේජින් එකකින් තමයි ඔයාගේ අතට ඉන්නේ සාමාන්‍යයෙන් පස්පංගුව එකක් අරගන්න ගියාට පස්සේ කඩේට ගියාට පස්සේ පස්පංගුව කිව්ව ගමන් අපිට අර ඔළුවට එන්නේ අර පොලිතින් පැකට් එකක දාලා ඔක්කොම එකට එකතු කරලා ඊට පස්සේ ඕකේ අර සමහර වෙලාවට අර ඒකේ තියෙන කටු ඇනිලා හිල් වෙලා අර එක එක අර එක දින කොත්තමල්ලි ඇට එහෙම බිමට හැලිලා එහෙම පැකේජින් එකක් නෑ අපිට මතකයේ තියෙන්නේ හැබැයි ඒවැ මොන මොනා අස් වෙලාද කියලා අපිට හිතා ගන්න බෑනේ සමහර ලාඩ කූඹි ගිහිල්ලා තියෙන්න පුළුවන් වතුර ගිහිල්ලා වෙති කියන්න වෙනවා මොනාද නොවී තියෙන්න පුළුවන් හැබැයි ලින්ක් නැචරල් පස්පංගුව නම් ඔයා අරගන්නේ ඒක බොහොම ආරක්ෂාකාරීව ඔයාගේ අතට එන කම්ම අරගෙන ඉන්න ලින්ක් ආයතනය ලින්ක් නැචරල් ආයතනය කටයුතු කරලා තියෙනවා හොඳම පැකේජින් එකකින් එන්නේ ඒ වගේම තමයි විනාඩි 5කින් 10කින් ඔයාලට ලින්ක් නැචරල් පස්පංගුව හදාගන්න පුළුවන් වැඩි වෙලාවක් ගත කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඉක්මනින් ඔයාට සුවය ලැබෙනවා වගේම තමයි උණ හෙඹිරිස්සාව කැස්ස හැංගීපතේ අමාරුව තවමනද තියෙන ඔළුව කැක්කුම ඔය වගේ ඕනිම ලෙඩකට ප්‍රත්‍යක්ෂ සහනය දෙනවා වගේම තමයි නැගිටිනවා නම් ඒ වගේ ලෙඩක් හැදුනට පස්සේ ලින්ක් නැචරල් පස්පංගුවම තමයි
සිංදුවට යන කලින් ආයෙත් පාරක් මතක් කරන්නේ. එන්න Net FM Facebook fan page එකේ මම ඇවිල්ලා තියෙන Facebook live එකට.

ෆේස්බුක් ලයිව් එක බලාගෙන ඉන්න අය කට්ටිය කියනවා අද ඔෆිස් එකේ ඉන්න හැම අලි පැටියෙකුටම සුබපතන්න කියලා මට ගිහිල්ලා. මං ඒක කරන්නම් බොහොම සතුටින්. සිංදුවට යන්න කලින් මතක් කරන්න ඕනි මේ වෙලාවේ ෆේස්බුක් ලයිව් එක බලාගෙන ඉන්න මගේ ආදරණීය මිතුරු කැලව, මොකද සෑහෙන කමෙන්ට් ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා කට්ටියව එකතු කරගන්න කියලා. අනුෂා දමයන්ති ගැන මං හිතන්නේ කලිනුත් කිව්වා. චනෝෂි පතිරණගේ අපිත් ඔයාව අහගෙන ඉන්න වැල්ලවත් ඉඳන් කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ඉෂාරා කරුණාරත්න ගැන මම මතක් කරා. ඊට පස්සේ මාවනැල්ල ඉඳලා අපේ සඳුන් යෝජන මල්ලි ෆේස්බුක් ලයිව් එක බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ඉරංගා මදුෂානි හායි අයියේ කොහොමද කියලා අහලා තිනවා. මම හොඳින් ඉන්නවා. මීගහ තැන්න ඉඳන් තමයි අපේ අනුෂා දමයන්ති මාව ෆේස්බුක් ලයිව් එකේ බලාගෙන ඉන්නේ. රාගම ඉඳන් කුමාරි අපිට වට්ස්ඇප් මෙසේජ් එකක් නෙවෙයි ෆේස්බුක් ලයිව් එකට කමෙන්ට් කරලා තියෙනවා. අද තමයිලු මාව මුලින්ම දැක්කේ. බලන්න ඕගොල්ලන්ට ඒ වගේ දුර්ලභ අවස්ථාවක් හම්බුවෙන්නේ net fm facebook fan page එක follow කරලා තියාගත්තොත් තමයි. ලලිත් සොයිස අයියා ඉන්නවා, අසංගා කුමාර් ඉන්නවා, ප්‍රියා කුමාර්, ආයුබවන් ජනී මමත් ඉන්නවා කියලා. ආමේ අපේ අනුරාධපුර පුල්ලයාර් හන්දිය රංජිත් ප්‍රියංකර අයියා. යා ප්‍රියා සූර්යසේන මහත්මයාගේ ලස්සන සෙන්දුවක් දෙන්න කියන වැඩේ තින් අපි කලින් පෙය ඇහුවනේ. දේදුරු මාවත කරන ජනී නිසා දේදුන්නේ පාටින් කොණ්ඩේ පාට කරා නම් හරි කියලා ඉෂාරා කරුණාරත්න කියලා තිනවා. මං අර සමන්ත සැලුන් එකට ගිහිල්ලා කොණ්ඩේ පාට කරනවා කිව්වනේ. උදාර සම්පත් මේ ඇවිල්ලා අපේ ඇහැලියගොඩ බෙලිගස් හන්දිය ඉඳන් අපි වහගෙන ඉන්න අපේ යාළුවෝ කට්ටිය මේකතු කර ගන්නවා. ඊට පස්සේ හංවැලි ඉඳන් ඩිලාන් නිරෝෂ් ඉන්නවා. හායි හායි ජනී අපිත් අහගෙන ඉන්නේ කියලා. දෙහිවල නැදිමාලේ චන්දන ස්ටෝර්ස් එකේ චන්දන සහ චාන්දනිත් අපිට ෆේස්බුක් ලයිව් එකේ බලාගෙන ඉඳලා කමෙන්ට් එකක් දාලා තිනවා. ඔය කට්ටියම මතක් කරන අතරේ ඔයාලට මතක් කරන්න ඕනේ ෆ්‍රීලන් නිෂ්පාදන අතරේ තියෙන ෆ්‍රීලන් බැදපු 3-5 කුඩු පැකට් එක ගැන. මොකද දැන් ඉතින් හැම දෙයකටම සොලූෂන්ස් තියෙනවා. ඉස්සර වගේ මේ බැදපු 3-5 කුඩු අවශ්‍ය වුණු වෙලාවට 3-5 කුඩු ටික කබලේ තියලා බැද ගන්න ඔයාලට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකත් බොහොම ලේසියෙන් ඔයාලට අරගන්න පුළුවන් විදිහට ෆ්‍රීලන් ආයතනයෙන් ස්වභාවික අමුද්‍රව්‍ය විතරක්ම යොදාගෙන ෆ්‍රීලන් බැදපු 3-5 කුඩු පැකට් එක විදිහට, ඒ කියන්නේ තීරණ සිංහලෙන් කියනවා නම් රෝස්ටඩ් කරි පවුඩර් පැකට් එක විදිහට ඔයාගේ ළඟම තියෙන වෙළඳ සැලටත් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒක හන්ද ගීගාවම තියෙන කඩේට ගිහිල්ලා ඉල්ලුවත් ඔයාට අවශ්‍ය වෙලාවට බැදපු 3-5 කුඩු පැකට් එකක් දෙන්න කියලා හරි, රෝස්ටඩ් කරි පවුඩර් පැකට් එකක් දෙන්න කියලා හරි ෆ්‍රීලන් සන්නාමේ යටතේ එන මුදලාලි මහත්තයා ගාව, මුදලාලි නෝනා ගාව ඒක අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ අතරේ මතක් කරන්න ඕනි රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳව. මේක අපි අපේ වගකීමක් විදිහට අරගෙන තමයි අපි ඔයාලට දැනුවත් කරන්නේ හැම වෙලේම. මොකද මේ වෙනකොට අපිට හැම වෙලේම දකින්න හම්බ වෙනවා හානිකර මත්ද්‍රව්‍ය හන්දා අපේ තරුණ පරම්පරාව කොයි තරම් පරිහානියට පත්වෙලා තියෙනවද කියලා. ගොඩාක් වෙලාවට අපි දකින ප්‍රවෘත්ති මැවෙන්න හේතුව බවට පත්වෙලා තියෙන්නේ මේ හානිකර මත්ද්‍රව්‍යනේ. සමහර තරුණ පරම්පරාවේ නංගිලා මල්ලිලා මේ දෙගොල්ලම, දැන් ඉස්සර තමයි මල්ලිලා විතරක් උනේ, දැන් නංගිලා මල්ලිලා දෙගොල්ලම මේ දේවල් වලට යොමු වෙනවා. ඒක හන්දා දෙමව්පියන්ට ලොකු වගකීමක් තියෙනවා. ඒගොල්ලෝ හැමෝම මේ දේවල් වලට යොමු වෙන එකෙන් වළක්වා ගන්න. හොඳ යාළුවෝ ආශ්‍රය කරන්න ඒගොල්ලන්ව උනන්දු කරන්න. ඒ වගේම තමයි අර විවේකී කාලයේදී ඒගොල්ලන්ට සතුටු දැනෙන දේවල් කරන්න ඒගොල්ලන්ව පොළඹවන්න පුළුවන්. මොන වගේ දේවල් වලටද සෙල්ලම් කරන්න වෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ අගෝස්තු කාලේ සරුංගල් යවන්න වෙන්න පුළුවන්. වැඩනම් ඕනි තරම් තියෙනවනේ අපිට සතුටු වෙන්න කරන්න. කට්ටියත් එක ළමා සමාජයක් හරි තරුණ සමාජයක් හරි හදාගත්ත නම් ගමේ නගරේ කරන්න ඕනි තරම් වැඩ තියෙනවා, පොදු වැඩ. ඉතින් ඒ වගේ දේවල් වලට යොමු වෙන්න පුළුවන්. මේ වගේ මුළු අනාගතේම විනාශ වෙලා යන විෂ මද්ද්‍රව්‍ය වලට යොමු වෙනවට වඩා සමහර විට කවුරු හරි යාළුවෙක් ඔයාලට දුන්නොත් එකපාරකට විතරක් මේක ට්‍රයි කරලා බලන්න, මේක එහෙම මුකුත් වෙන දෙයක් නෙවෙයි, ඇබ්බැහි වෙන දෙයක් එහෙම නෙවෙයි කියලා කිව්වට වැරදිලාවත් පාවිච්චි කරන්න එපා. ඇබ්බැහි වෙන්නේ නැහැ කියලා කිව්වට ඇබ්බැහි වෙනවා. ඇබ්බැහි වුණාට පස්සේ වෙන්නේ ඔයාගේ මුළු අනාගතේම අඳුරු වෙනවා. තියෙන සල්ලි ටික නැති වෙලා යනවා. නැති වෙලා යනවා කියන්නේ ඒවටම වියදම් කරලා නැති වෙලා යනවා. ඊට පස්සේ ඔයාගේ තියෙන ප්ලෑන්ස් ඔක්කොම වතුර යනවා. අධ්‍යාපනය අඩාල වෙනවා. මේ හැම දෙයක්ම නිකන් නිස්කාරණේ ලාස්ති කර ගන්නවට වඩා අපි ඔයාලට මතක් කරන්නේ හානිකර මද්ද්‍රව්‍ය වලින් ඈත් වෙලා ඉන්න කියලා. ඒ මතක් කිරීමත් එක්ක ඔයාලට මතක් කරනවා ඉන්න net fm facebook fan page එකට ඇවිල්ලා තියෙන අපි සුපිරි ලයිව් එකක්. ලයිව් එකේ කට්ටිය කමෙන්ට් දාගෙන යනවා. වැඩිපුරම කමෙන්ට් කරන කෙනෙකුට සහ Facebook live එක ෂෙයා කරන කෙනෙකුට තමයි මම චාන්ස් එක දෙන්නේ. තව පුංචි වෙලාවකින් අකුරෙන් අකුර තරඟ වටයත් එක්ක එකතු වෙන්න.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: Velave kolahai vinade visi pahai.
2: Wow! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එකක් සල්ලි දීලාමද ගත්තේ?
3: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
4: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
5: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළුපොල් රස සෝයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ.
6: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773 13 36.
7: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
8: දෙවන්ද රසන් වතාවට අවසන් යමුද අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්මනිතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සං එන්නේ.
9: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
10: මේ හස්බන්ඩ්
11: මොකද වයිෆ්?
10: මම ආව එක්කගෙන යනවා ලෝකෙ රසම කෑම තියෙන හොටෙල් එකක බුෆේ එකට. ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද?
11: ඩිනර් එක. රෑනේ.
10: ආදත් වැරද්දුවනේ. ලෝකෙ රසම කෑම තියෙන නේද? ලෝකෙ රසම කෑම හදන්නේ මම. හිටු ගෙදර. දැන් ගන්න පොල්.
12: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
1: මේ සින්දුවෙන් පස්සේ මම ලෑස්ති අපේ ෆේස්බුක් ලයිව් එක බලාගෙන ඉන්න කට්ටිය අතරින් කෙනෙකුට අවස්ථාව ලබා දෙන්න අකුරු එක වචන ගලපලා සතිපතා මුදලින් තෑගි දිනා ගන්න ඔයාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටයක් එකතු වෙන්න. ඒ ගැනත් මතක් කරන අතරේ තමයි මේ ඔයාට මතක් කරන්න හදන්නේ තවත් සුවිශේෂී දෙයක් පිළිබඳව. ඒ තමයි ලංකා බැංකුව පිළිබඳව පණිවිඩය. ලංකා බැංකුව මේ අවුරුද්දේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපි හැමෝම බොහොම ආඩම්බරයෙන් තමයි ඒ ගැන මතක් කරන්නේ. මොකද ලංකා බැංකුව කියලා කියන්නේ අපි ඒ කාලේ ඉඳන්ම දන්න කියන තැනක්නේ. එහෙම දන්න කියන තැනකට දන්න කියන කෙනෙකුට ලෝකයක් දින්නා වගේ සතුටක් අපිට දැනෙනවා ලංකා බැංකුව මේ විදිහට අපේ රටේ වටිනාම සන්නාමය බවට පත්වීමත් එක්ක. ඒක පහුගිය අවුරුද්දත් එක්ක බලද්දි සෑහෙන ලොකු වර්ධනයක්. දැන් සමහර විට ඔයා කල්පනා කරනවා ඇති මේ වටිනාම සන්නාමය බවට පත්වෙන්න අවස්ථාව ලංකා බැංකුවට ලැබෙන්නේ ඒකෙන් වාර්තා කරගත්ත ආදායම හන්දා ඒ වගේ දේවල් කියලා හන්දර නිකන් ඔයාට හිතනවා ඇති. හැබැයි එහෙම නෙවෙයි. ලංකා බැංකුව ඔයා වෙනුවෙන් ක්‍රියාත්මක කරපු සමාජ සත්කාරක සේවාවන් පවා හේතුවක් වෙලා තියෙනවා මේ වෙනකොට ලංකා බැංකුව ලංකාවේ වටිනාම සන්නාමය බවට පත්වීම වෙනුවෙන්. දැන් ඔයාට මතක් කළොත් එහෙම මේ අවුරුද්දේදී ලංකා බැංකුවේ වටිනාකම විදිහට රුපියල් බිලියන 65.5ක මුදලක් බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකා වාර්ෂික ශ්‍රේණිගත කිරීමට අනුව ලංකා බැංකුවට හිමි වෙලා තියෙනවා. පහුගිය අවුරුද්දත් එක්ක බලනකොට ඒක 114.1ක වර්ධනයක්. විශේෂම දෙයක් වෙන්නේ අපි ගනුදෙනු කරනකොට බැංකුව එක්ක අපි බලනවා මේ බැංකුවේ ශ්‍රේණිගත කිරීම රේටින් එක කොයි වගේ අගයකද තියෙන්නේ කියලා. මේ ලංකාවේ වටිනාම සන්නාමය බවට ලංකා බැංකුව පත්වීමත් එක්ක ශ්‍රේණිගත කිරීම AAA රේටින් එකක් දක්වා ඉහළට ඇවිල්ලා තියෙනවා. ඉතින් හැමදාම විශ්වාසය තියාගත්තා වගේම ලංකා බැංකුව පිළිබඳව අපි සුබපැතුම් එකතු කරනවා. ලබන අවුරුද්දෙත් ලංකාවේ වටිනාම සන්නාමය බවට පත්වෙන්න අවස්ථාව ලැබෙන්න කියලා. ඒ අතරේ තවත් මතක් කරන්න ඕනි දෙයක් තමයි සෙවනගල කිරිබන්නාර බෝගහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර පිළිබඳව. කමල් බන්දුල වීරප්පිනෝ වෙදමහත්තය කියලා කියන්නේ දැන් නොදන්න කෙනෙක් නෙවෙයි. අපි හැමෝම එතුමගේ ආශ්චර්යයන් වගේ තියෙන ප්‍රතිකාර පිළිබඳව දන්නවා. කමල් වන්දල වීරප්පිනෝ වෙද මහත්තයව හොයාගෙන ලංකාවේ දුර බැහැර හිඳන් පවා කට්ටිය එනවා සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට. සමහර වෙලාවට අම්මලා තාත්තලා එතනට යන්නේ හරියට ඇවිද ගන්නවත් බැරුව. සමහර හෘද රෝගියෝ සමහර පිළිකා රෝගියෝ එතනට යන්නේ ජීවිත කාලයටම සුව කරන්න බෑ කියලා බටහිර වෛද්‍ය විද්‍යාවෙන් මේ රෝග ගැන කිව්වට පස්සේ. හැබැයි කමල් බන්දුල වීරප්පිනෝ වෙද මහත්තයාගේ ප්‍රතිකාරත් එක්ක ඒ රෝග නිට්ටාවටම සුවපත් කරන්න හම්බ වෙලා තියෙනවා. එහිඳ තමයි ඔයාලට කියන්න යන්න සඳුදා අඟහරුවාද පොය දවස් හැරුණම ඉතිරි හැම දවසකම විවෘත සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට කියලා යන්න කලින් කෝල් එකක් දෙන්න 0777 300 940 0773 273 540. මේ සින්දුවෙන් පස්සේ මම ලෑස්ති net fm facebook fan page එකේ මම ඇවිල්ලා තියෙන facebook live එකට වැඩිපුරම comment කරලා facebook live එක share කරලා තියෙන කෙනෙකුට අවස්ථාව ලබා දෙන්න අකුරෙන් අකුර තරඟ වටයක් එක එකතු වෙන්න වැඩිපුරම comment කරන්න.

0: සිත සන්සුම්.
1: අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාවෙ 11 විනාඩි 34යි. මේ වෙලාවේ Net FM Facebook fan page එකේ ඉන්න කට්ටිය සජීවීව බලාගෙන ඉන්නකොටම මම කෙනෙක් ගේම් එකට සම්බන්ධ කරගෙන ඉන්නේ. ඒ කෙනාව මේ වෙලාවේ තරඟයට සම්බන්ධ කරගෙන එයාට අපි බලනවා මේ වෙනකොට පාන්දුරේ ඉඳන් අපිට කතා කරලා වැඩිම වචන ප්‍රමාණයක් මේ සතිය කියලා තියෙන ධනුෂ්ක මල්ලිට අභියෝගයක් වෙන්න පුළුවන් වෙයිද කියලා. හරියටම වචන 28ක් තමයි මේ වෙනකොට අභියෝගය වෙලා තියෙන්නේ. අකුරෙන් අකුර තරඟ වටය වෙනුවෙන් මම මේ වෙලාවේ කැඳාගෙන ආවේ හෝමාගම සිට. අපිව අහගෙන ඉඳලා Facebook live එක බලාගෙන ඉඳපු අපේ නිර්මාණී ආයුබෝවන් සුබ උදෑසනක් වේවා. හරි, දැන් ඉතින් කමෙන්ට්ස් කීයක් විතර දැම්මද? මටත් හිතා ගන්න බෑ, මට වෙන කෙනෙක් හොයාගන්නත් බැරුණා. ඒ තරමටම ඔයාගේ කමෙන්ට් විතරයි තිබුණේ. හරි, දැන් අපි තරඟයට යන්න තමයි හදන්නේ නිර්මාණි. මං ඔයාට කියන්න හදන්නේ මේ තරඟය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. හරිද? තරඟයේදී මං ඔයාට පළවෙනි අකුරක් කියනවා. ඒක අකුරක් මං ඔයාට කියනවා. ඒ අකුර කිව්වට පස්සේ ඔයාට ඔයා කියන පළවෙනි වචනය පටන් ගන්න ඒ අකුර පාවිච්චි කරන්න පුළුවන්. එතනින් එහාට වචන දම්වැලක ආකාරයට අර හැම වචනයකම අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට කියාගෙන යන්න තමයි තියෙන්නේ. හරි, වැරදිලාවත් එකම වචන දෙපාරක් කියන්න බෑ, අකුරු දෙකේ වචන කියන්න බෑ. ඒ වගේම තමයි අර වචන දෙක දෙක එකතු කරලා කියන්නේ තනි වචන. අන්න ඒවා කියන්න බෑ. තයි පටිය, ඊට පස්සේ තව මොනාද තියෙන්නේ, ඒ වගේ වචන දෙකේ වචන කියන්න බෑ. පැහැදිලි? තප්පර 30ක කාලයක් තමයි ඔයාට හම්බ වෙන්නේ. දැන් මේ වෙනකොට මම Facebook live එකේ ඉන්න කට්ටියට කියලා තියෙන්නේ ඔයාට දෙන්න හොඳ අකුරක් කියන්න කියලා. ඉතින් එහෙම හොඳ අකුරු කට්ටිය කමෙන්ට් කරලා තියෙනවා. ඔයා අහලා තියෙනවද හවස කියලා වචනයක්?
1: ඔව්.
0: හවස කියන වචනේ පළවෙනි අකුර මොකද්ද?
1: හයන්න.
0: අන්න ඒක තමයි ඔයාට හම්බ වෙන අකුර. මේ අකුර ඔයාට දෙන්න කියලා දීලා තියෙන්නේ කවුද දන්නවද? Facebook live එක බලාගෙන ඉන්න ඉෂානි ප්‍රියංගිකා පෙරේරා. හරි, අපි අමුද තරඟයට එහෙනම්. හරි, වෙන්න ඔයාගේ කාලය ආරම්භ වෙනවා.
2: Your time starts now.
1: Kanchika. Kanchana. Namala. Lassana. Navinna. Nagaya. Yapane. Yanava.
0: කාලය අවසන්නේ. හොඳම වැඩේ කියන්නේ මොකද දන්නවද? Facebook live එක බලාගෙන ඉන්න කට්ටිය දන්න ඔයා වචන කීයක් කිව්වද කියලා. මං ගලන් කරා මෙහෙම අතේ. එහෙනම් බොහොම ස්තුතියි නිර්මාණි, අපිව සම්බන්ධ වුණාට අපිත් එක්ක තරඟෙට. තව අවස්ථාවක චාන්ස් එකක් අරන් බලන්නනේ. යන්න එපා පොඩ්ඩක් ඉන්න, මේ සින්දුවට කාවද එකතු කරගන්න.
1: මගේ පවුල හැමෝමයි, මගේ බබාල තුන්දෙනයි, හස්බන්ඩ්.
0: ඔයාව අමාරුවේ දාපු ඉෂානි ප්‍රියංගිකාව අනිවාර්යෙන් එකතු කරගන්න ඕනි.
1: ඔයාවත් එකතු කරගන්න.
0: බොහොම ස්තුතියි, දිගටම නෙත් අහන්න.

0: Anu Paha FM Anu Hatarai Dashma Ata Net FM
1: Melauden Nicola Hai Vinari Hatalis Pahai
2: විජය
3: නූඩ්ල්ස් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
4: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
5: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
6: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
7: තම්රෝ වසර මැද සේල් සෝෆා සඳහා විශේෂ වට්ටම් කල්පවතින සුව පහසුවෙන් යුත් සෝෆා 69000 සිට සියලුම තම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
8: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද?
9: අනේ මන්ද
8: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වටේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
9: හතර වටේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ එයා එනකල් විතරයි.
10: සතිය දවස්වල හවස 4 ඉඳලා 6

0: කෞද මුලින්ම සමාව ගන්න?
1: මම ගන්නවා.
0: හරි, එතකොට මගේ අතින් වැරද්දක් වුණා.
1: ඒත් ඉතින් මම සමාව ගන්නවා.
0: වැරද්දුවනේ. වයිෆ්ලාගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ. වයිෆ්ලා කරන හැමදේම හරි.
2: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.

ගෑනු ළමයෙක් එහෙම තරහ වුණාට පස්සේ නිකමට ඒ ළමයාගෙන් අහලා බලන්නකෝ යා ඩයස් ගින අංගිට කියලා. එතකොට ඒගොල්ලෝ ටක් ගාලා ඔයත් එක්ක යාළු වෙනවා. මොකද ඒගොල්ලෝ ඔළුවෙන් හිතා ගන්නවා බුදු අම්මෝ ලස්සන කියලා අපි කිව්වා කියලා. මේවා ඉතින් ට්‍රික්ස් ඈ. සින්දු අහන්න යන කලින් ඔයාලට මතක් කරන්න ඕනි දෙයක් තියෙනවා. ඒ තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. දැන් ඔයා පේර වගා කරන කෙනෙක් නම් ඔයාගේ පේර වගාවේ ඵලදාව හොඳ මිලකට මිලදී ගන්න සූදානම් කෙනෙක් තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. මොකද ඒගොල්ලෝ ඩිලෙක්ටර් නිෂ්පාදන හදනවා ඒ පේර වගාවේ වගා ගන්න ඵලදාවෙන්. ඩිලෙක්ටර් නිෂ්පාදන ලංකාවේ ඕනිම තැනක ඉන්න ඔයාගේ වෙළඳ සැලෙත අලෙවි හිමිකාරීත්වය ලබාගෙන විකුණන්න තියාගන්න පුළුවන්. මොකද ඩිලෙක්ටර් නිෂ්පාදන කියලා කියන්නේ හැමෝම හොය හොය අරගන්න ජාතියේ නිෂ්පාදනයක්. මේක ආහාර අතිරේකයක්, පෝෂණ අතිරේකයක් විදිහට අපි නම් හැමෝම හැම වෙලේම නිතරම අරගන්න දෙයක්. ඉතින් ඩිලෙක්ටර් නිෂ්පාදන වෙනුවෙන් ඔයාගේ කඩේත් අලෙවි හිමිකාරීත්වය ලබා ගන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කතා කරමු. ඒ වගේම තමයි මාසේ හම්බ වෙන සැලරියකට පඩියට අමතරව ආදායමට අමතරව තමාවතර ආදායමක් හොයාගන්න කැමති ඔයා වෙනුවෙනුත් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ නියම සොලූෂන් එකක්. ඒගොල්ලෝ සූදානමින් ඉන්නවා ඔයා වෙනුවෙන්ම සුවිශේෂී වගා සැලසුම් හදලා ඒවත් එක්ක සල්ලි හොයන්නේ කොහොමද කියලා. දැන් වගාවක් කරන්නම් ඉඩමක් තියෙන්න ඕනේ කියලා නිකන් කල්පනා කරනවා ඇතිනේ ඔයා. ඉඩමක් තියෙන අයට වෙනම වගා සැලසුම් තියෙනවා. ඉඩමක් නැති අය වෙනුවෙන් වෙනම වගා සැලසුම් තියෙනවා. ඉඩමක් තිබුණත් නැතත් ඔයා කතා කරන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට 011 437 12 50. 011 437 12 50 තමයි ඔයා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කතා කරන්න ඕනේ. කඩවත ඉඳන් අපි වහගෙන ඉන්න ලක්මාලි. හයි ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියනවා. කුමාරි මිස්, දුල්මි, ගයන්, දිනිඳු, හර්ෂණ, දුව, තිනුලි එකතු කරගන්න කියලා තමයි අපේ ලක්මාලි මැසේජ් එක දාලා කියන්නේ. ඊට පස්සේ යටියන්තොට හොරන්දල තියෙන නිතූ ගරාජ් එකට යන්න හදන්නේ. ගිහිල්ලා අපේ ලක්ෂාන්, රුක්ෂාන්, ජයම්පති, සෙල්වම්, කුමාරමල්ලි එකතු කරගන්න ඕනි. ඒ වගේම තමයි ජනි අපිවත් එකතු කරගන්න කියලා රිකිල්ලගස් කඩයි මයිල පිටියේ තියෙන අපේ සැලෝන් දිනේ ශ්‍රී එකේ අක්කි බබාලයි නංගි බබාලයි මැසේජ් එකක් දාලා තියෙනවා. සන්දීපනී නංගි, ඊට පස්සේ නුවන්තිකා නංගි, ශාමා විජේසිංහ අක්කා ගොඩක් ආදරෙන් එකතු කරගන්න. දැන් ඔය නංගි කියන කට්ටිය ඇත්තටම මට නංගිලද දන්නේ. ඊට පස්සේ සුබ දහවලක් වේවා ජනි, අපිවත් එකතු කරගන්න සින්දුවකට. එහෙම කියන්නේ හොරණ සත්හෙල ගාමන්ට් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න මගේ මිතුරු කැල. මම එකතු කරගන්නවා කට්ටිය මේ සින්දුවට. අශෝකමිස්, නිලු, දේවී, යසංගනී, නදීකා, ඉනෝකා, අනුරාධා, ක්‍රිෂාන්ති, සුජීවා, නිරෝෂා, සේපාලි, චමිලා ඇතුළු කෙල්ලෝ සෙට් එක. ගුඩ් මෝනින් ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ කවුද? බලමු පොඩ්ඩක් ඉන්න කවුද කියලා හොයාගන්න. ආ, ලව්වේ කරුවක්ක. මං කරුවක්කගේ නම දෙතුන් පාරක්ම කිව්වා Facebook live එකෙත් comment කරලා තිබුණානේ. ඊට පස්සේ අපි යන්න හදන්නේ මල්ලෝ පිටියේ තියෙන සුනෙත් වේලඳ සැලට ගිහිල්ලා ඉන්න. නයන අක්කා ඉන්නවා. ඊට පස්සේ එකතු කරගන්න කියනවා අම්මවයි පුතාවයි හස්බන්ඩ් සුනෙත්වයි ගාල්ලේ ගෙදර හැමෝමයි. මේ කට්ටියම එකතු කරගෙන අපි යමු සින්දුවට. සත්‍ය බොහොම කටුකයි. ජනීගේ කටහඬ අහන්න ආශාවෙන් හිටියේ. කවුද බොලේ මේ මට බටර් ගන්නේ? ආ, මේ ඇවිල්ලා බෝකොන්දර නිවන්තිරිය දේවින්නෑ ෆැෂන් එකේ ඉන්න දීප්තියක්. ඉනෝෂ් සර්, අනුෂා, ලලිතා අක්කා, මානෙල් අක්කා, නදීෂා මිස්, දිල්මේ, චන්ද්‍රිකා අක්කා, ක්‍රිෂාන්ත, මංගලී ෆැෂන් ගාමන්ට් එකේ කට්ටිය. මේ කට්ටියව තමයි එකතු කරගන්න කියන්නේ. එහෙනම් ඉතින් මේ සින්දුව අහලා, තව සින්දුවක් අහලා, ප්‍රවෘත්ති අහලා ඊළඟ පැයේ හම්බ වෙමු. නම් කියවුනේ නෑ කියලා මන් දන්නවා ගොඩ දෙනෙක්ගේ. මොකද මට මැසේජස් ටික පේනවනේ. ඊළඟ පැයේ අනිවාර්යෙන් හැමෝගෙම නම් කියනවා. තරහ නැතුව අහගෙන ඉන්න ඉවසීමෙන් ඊළඟ පැයේ හම්බ වෙමු.

0: FM Anupaha Anu Hatrai Dasama Atta Net FM Divaina Pura Te Dunu Mavata Te Dunu Mavata
1: Brought to you by
2: Atunulake Namahubavana Ratapurama Rasa Genayana Aulesama Rasa Karakana Mather Freela Noodles Taste Ke Trust Ke
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
5: ඊරෑ ඔයා උනගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා.
6: මට ලින්ක් පස්පංගුවෙන් හරි ගියා.
5: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
8: ඩම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් දැවනිමාවෙන් යුත් අල්මාරි 30,000 සිට සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.

0: පටවේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-21-33-540. මේ හැන්දෑව නම් ටිකක් වෙනස්. මෝටර්ස්ද වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
1: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකන්.
2: ගින්දර හැන්දෑව විජානු.
3: FM 95. FM 94.8. Net FM. Divina Pura.
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සමපොලියා කල්පි ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
6: වේලාව දවල් 12:00.

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News. ඔබ වෙත ගෙනෙන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: ඕම් බ්ලාස්ටර් දැම්මම

0: ඇක්ටිවේට් කරගන්න.
1: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙට් තමතන්න 0112 863 363 0776 716 3672.
2: විශ්වාස කරන සත්‍ය.
3: අයිබෝන් අද 2026 අගෝස්තු 12 වනදා බදාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. net news සජීව මැදිරියේ සිට මම සචිනි සීලවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර.
2: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: සිරස්තල මරණ දඬුවම ගෙනීමේ කතාව ගැන සර්ව ජන බලවේගයට සැකයක්. විදෙස්ගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙවන ගගනගේ ගෝලයෙක් STF අතරංගුවට. විනිසුරුවරයෙකුගේ නිවසක දේපල සොරාගත් මත් ලෝලියකු දෙහිවලින් අල්ලයි. තංගල්ලු කුඩාවැල්ල ප්‍රදේශයේ නිවසකට වෙඩි
2: ප්‍රහාරයක්.
3: මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුවීම පිළිබඳව මෙවැනි විට සමාජය තුළ දැඩි සංවාදයක් මතුවෙමින් තිබෙනවා. ඒ අතර තංගල්ල ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වෙලා ඒ ඇතුළු උණුසුම්ම පුවත් පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. මත්ද්‍රව්‍ය වැරදි සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මේ මොහොතේ මතුකර ඇති සංවාදය ජනතාවගේ අවධානය වෙනත් අතකට යොමු කිරීමේ අරමුණින් ගෙනෙන ලද්දක් බව සර්ව ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ උපසභාපති ආචාර්ය චනුජය සුමන මහතා net news සමග සාකච්ඡාවකට එක්වමින් කියා සිටී එය බැලූ බැල්මට ජනප්‍රිය මාතෘකාවක් වුවද ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම අපහසු බවයි.
4: මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම කියන කාරණාව ගත්තොතින් පක්ෂයක් විදියට සර්වජන බලය දක්වන මතය කුමක්ද?
5: ඇත්තටම මේ වෙලාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳ යම්කිසි කතිකාවක් එළියට ගෙනාවේ වෙනත් අරමුණක් ඇතිව කියලයි අප හිතන්නේ. විශේෂයෙන්ම ඉතිහාසයේ නොවිරු මට්ටමින් අද මත්ද්‍රව්‍ය විශේෂයෙන්ම අයිස් මත්ද්‍රව්‍ය හැම තැනම පැතිරලා තියෙනවා. ගම් නියංගම් පුරා පැතිරලා තියෙනවා. ඕනම කඩ පොලක ඕනම හන්දියක අද අයිස් මත්ද්‍රව්‍ය හොයාගන්න පුළුවන් මට්ටමට පත්වෙලා තියෙන බව තමයි ආරංචි පැතිරෙන්නේ. ඒ තරක් නෙමේ රජයේ වගකීතු අය පවා ඒ පිළිබඳ ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් එය පාලනය කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා දිය යුතුයි. එහෙම නැතුව ජනතාවගේ අවධානය වෙනත් අතකට යොමු කරන්න මරණ දඬනය ගේනවා කියන එක ඕක ප්‍රායෝගිකව මේ වෙලාවේ ක්‍රියාවට නංගන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එකයි අපේ විශ්වාසය.
3: ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වෝ ආචාර්ය චන්න ජයසුමන මහතා.
5: මීට පෙරත් ඔය සංවාදයේ අවස්ථා කිහිපයකදී මතු වුණා. නමුත් ඒ කිසිම අවස්ථාවක ඒ ක්‍රියාවට නැංගුවේ නැහැ. මොකද වත්මන් ලෝක දේශපාලනික සන්දර්භය තුළ අපේ දීර්ඝ කාලයක් තිස්සේ මරණ දඬුවම ක්‍රියාත්මක කළේ නැහැ. ඒ වගේම ලෝකේ ලොකු ජනමතයක් නිර්මාණය වෙලා තිනවා. විශේෂයෙන්ම මානව අයිතිවාසිකම් හා බැඳුණු ජනමතයක් නිර්මාණය වෙලා තිනවා මරණ දඬුවමට එරෙහිව. එතකොට මේ අවස්ථාවේදී මම හිතන්නේ නැහැ අපිට රටක් හැටියට ඒ ප්‍රායෝගිකව මොනතරම් එක හොඳයි කියලා හිතුණත් කියපු ගමන් ප්‍රවෘත්තියක් හැටියට අහන්න හොඳයි කියලා හිතනට ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට මේ රජය කටයුතු කරයි කියලා නම් අප කිසිසේත්ම හිතන්නේ නැහැ.
3: ආචාර්ය චනජය සුමන මහතා සමග net news කළ සම්පූර්ණ සංවාදය net news YouTube නාලිකාවෙන් සහ Facebook නාලිකාවෙන් නැරඹිය හැකි. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මරණීය දඬනය ලබා දීම සම්බන්ධයෙන් සමාජය තුළ යළි කතා බහක් ඇති වුණේ ඉකුද්දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රටම එකට ජාතික මෙහෙයුමේ සභාවේදී මේ පිළිබඳ සාකච්ඡා වූ බවට තොරතුරු වාර්තා වීමත් සමගයි. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මරණීය දඬනය ලබා දීම සම්බන්ධයෙන් ජනතාව දරන්නේ කුමන අදහසක්ද? ඒ සම්බන්ධයෙන් net news සුව බැලීමක් කළා.
0: මරණ දඬුවම නියම වූවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න දැන් නැවත යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. කොහොම වුණත් කාඩිනල් හිමියන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් මේ වෙද්දිත් ඒ සම්බන්ධයෙන් විරුද්ධ මත පළ කරමින් ඉන්නවා. අපේ රටේ සාමාන්‍ය පොදු මහජනතාව මේ ගැන දරන්නේ මොන වගේ මතයක්ද? ඒ ගැන හොයන්න තමයි net news අපි අද යන්නේ.
6: මරණ දඬුවම දෙන්නම ඕනේ. අනිත් එක කියන තරහ වෙන්න එපා මේ ලංකාව කට්ටිය. සෞදි අරාබියා වගේ දෙන්න ඕනේ.
7: අනිවාර්යෙන්ම හොඳයි. ඔකටම අපි ඡන්දෙ දුන්නේ. කොහොමද දන්තා විත්ති ප්‍රමුණි.
8: හරියට කරන කයිවාරු නැතුව හොඳයි. ඉතින් ඒක හරියට වැරදි කාර්ය හොයලා කරන්න ඕන. මේ නිකන් ඉන්න අයින්දක මිදු කිල්ලෙල්ලා මරන්න කියලා කියන්නේ වැරදි කාර්ය හොයලා මරනවා නම් කමන්නේ.
9: මම හිතන්නේ දැනට රටේ තියෙන තත්ත්වයත් එක බලනකොට ඒක කාලෝචිත පියවරක් විදිහට මට හැඟෙන විදිහට මම හිතන්නේ එහෙමයි. මොකද මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවා කියන එක කියන්නේ හැම කෙනාගේම අයිතිවාසිකම් අපි ආරක්ෂා කරන්න ඕන. මට දැනෙන විදිහට මම හිතන්නේ ඒක හොඳ කාලෝචිත පියවරක්.
10: හොඳ අදහසක්.
11: මේමනේ මේක බෞද්ධ රටක්. සමහර මිනිස්සු කැමති නැහැ. මගේ අදහස කැමති කිව්වොත් කැමති නැති මිනිස්සු විරුද්ධ වෙනවා. හරිද? කැමති මේක ඕන තමයි කියන මිනිස්සු මෙයා කතා කරන එක හරි කියනවා. දැන් මම කියන්නේ මේ බෞද්ධ රටේ ඒක හරි සාර්ථක වෙන්නේ
0: නැහැ. ඇයි ඒ සාර්ථක වෙන්නේ නැහැ කියන්නේ?
11: සාර්ථක වෙන්නේ කියන්නේ මිනිස්සු එකමුතුන් එන්න ඕනේ. එකමුතුෙන් එන්න ඕනේ. දැන් සමහර දැන් සෞදි රටවල මේක ආගම කියන කතා කරන්නේ මිනිහෙක් මැරුණා නම් දෙමව්පියෝ සමාව දෙනවා. එයාව මරණ දඬ දෙයි. අයිති ඒගොල්ලන්නේ අධිකරණ නැහනේ. ඒ ඇවිල්ලා ඉස්ලාමීය රටක්. මේක ඉස්ලාමීය රටක් නෑනේ. ඉතින් ඒගොල්ලන් සමාව දෙනවා. නැත්තම් වන්දි ඉල්ලන. වන්දි දුන්නොත් එයා බේරනවා. සමාව දෙන්න නැත්තම් ඒගොල්ලන්ගේ තීරණය. මේක බෞද්ධ රටක්. මේක බෞද්ධ රටෙන් මේක සාර්ථක වෙන්නේ නෑ.
3: මේ සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් ප්‍රශ්න කළා. එෙහිදී ඇති වූයේ මෙවන් සංහතයක්.
12: රටමකට මෙහමා සම්බන්ධ වෙලා මේ මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට මරණ දඬුවම ගෙනීමේ යෝජනාවක් සාකච්ඡා වෙමින් පවතිනවාද රජයතුල ඇමතුමා?
13: ඒ යෝජනාව සාකච්ඡා වෙනකොටත් මේ කාඩිනල් හිමියන් උන්වහන්සේගේ ස්ථාවරය ප්‍රකාශ කරලා තිබුණා මේ උන්වහන්සේ නම යෝජනාවට එකඟ නැහැ කියලා. එතකොට රජය සාකච්ඡාවක් විතරද නැත්නම් මේ මරණ දඬුවම ක්‍රියාත්මක කරනවද?
14: නැ මේ ප්‍රශ්නේ බරපතලකම පිළිබඳව සාකච්ඡා කිරීමේදී සමහර පාර්ශ්වයන්ගෙන් ආපු යෝජනාවක් අදහසක්. එය කෙසේද කරන්නේ කොහොමද කරන්නේ කියන එක සම්බන්ධයෙන් අවසාන නිගමනයක් ඔය ගණතාවයක් නැහැ. අපිට පේනවා තියෙන පාතාලය මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු මේවත් එක්ක සිදුවන ක්‍රියාවලිය පිළිබඳව කතා බහ කිරීමේදී එක එක පාර්ශ්වයන් කරන යෝජනාවක් පමණයි.
3: විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු බව කියන ගගන නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ මෙහිවන ප්‍රධාන ගෝලයා රුපියල් කෝටි ගණනක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පැති තොගයක් සමග පොලිස් විශේෂකාර බලකාය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ විශේෂකාර බලකායේ විශේෂ මෙහෙයුම් අංශ තුනෙහි නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරුකට අනුව සිදු කළ වැටලීමකදී හොමාගම පොලිස් බල ප්‍රදේශයට අයත් හයිලෙවල් මාර්ගයේ කැන්දලන්ද ප්‍රදේශයේදී සකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂකාර බලකාය පැවසුවේ. එහිදී සිදු කළ සෝදිසියේදී සකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2 මිලිග්‍රෑම් 59ක් සහ මත්පෙති 800ක් නිලධාරීන් බහරීටගෙන තිබෙනවා. අත්අඩංගුවට පත් වූ සකකරු වයස අවුරුදු 44ක් වන හොමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සකකරු සහ මත්ද්‍රව්‍ය තොගයේ වැඩිදුර විමර්ශන සඳහා හොමාගම පොලිසිය වෙත බහර දී තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරයෙකුගේ කොහුවල ප්‍රදේශයේ පිහිටි නිවසේ ආරක්ෂිත තාපයේ තිබූ විදුලි මීටර් පෙට්ටිය කඩා එහි ඇලුමිනියම් පටි සොරාගත් සැකකරුවෙකු ගල්කිත්ස කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඉකුත් 4 වන දා සිදු වූ මෙම සොරකම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනවලදී දේවල ක්වාටර්ස් ප්‍රදේශයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ. මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ දෙහිවල කළුබෝවිල වනරත්න පාරේ පදිංචි 39 හැවිරිදි පුද්ගලෙක්. ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලෙකු බවටයි අනාවරණ වී ඇත්තේ. සොරා ගන්නා ලද ඇලුමිනියම් පරිතොගයේ කළුබෝවිල ප්‍රදේශයේ පරණ යකඩවඩු මිලදී ගන්නා ස්ථානයකට විකුණා තිබේදී සොයාගෙන ඇති අතර සැකකරු නීතිමය පීවර සඳහා කොහුවල පොලිසිය වෙත බහර දී තිබෙනවා. තංගල්ල පොලිස් වසමේ මත්ද්‍රව්‍ය කුඩාවැල්ල නාකුළු ගමුව ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ කිසියම් පාර්ශ්වයක් විසින් අද අලුයම අදාළ වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි. මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදු කර ඇති අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා. අදාළ නිවසේ බිත්තියකට උණ්ඩ දෙකක් හා ජනේලයකට උණ්ඩ එකක් වැදි ඇති අතර වෙඩිතැබීම් සිදු වූ ස්ථානයේ තිබී මිලිමීටර 9 වර්ගයේ හිස් පතුරම් කෝපු 3ක් හා ජීව උණ්ඩ 3ක් සාගෙන තිබෙනවා. වෙඩිතැබීම් සිදු වූ අවස්ථාවේදී අදාළ නිවසේ දෙදෙනෙකු රැඳී සිට ඇති අතර නිවස ඉදිර පිටින් රතිඥා ශබ්දයක් වැනි යමක් ඇසුණු නමුත් ඔවුන් ඒ සම්බන්ධයෙන් අවධානයක් යොමු කර නැහැ. නිවසට වෙඩි තබා ඇති බව එහි නිවසියන් දැනගෙන නැත්තේ උදැසන අවදි වීමෙන් පසුවයි. මෙම වෙඩිතැබීම් සිදු වූ නිවසේ හිමිකරුගේ සහෝදරයා බහු දින දේවර යාත්‍රාවක හිමිකරුවෙකු බවද පැවසෙනවා. ඓතිහාසික සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ මෙවර ඇසළ පුණ්‍යෝත්සවයේ ගම්මඩු ශාන්ති කර්මය අද රාත්‍රියේ පැවැත්වෙනවා. මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ඓතිහාසික සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ මාධ්‍යංශ ප්‍රධානී දුලිප් දිල්ෂාන් මහතා.
10: සීනිගම දේවාලයේ 59 වන ඇසළ මංගල්‍යය අද දවසේ තියෙන්නේ ගම්මඩු ශාන්තිය. අද හවසේ පටන් අරගෙන එළිවෙන පාන්දර වෙනකන් ගම්මඩුව පැවැත්වෙනවා. ඊට පසුව මේ ගිනි පෑගීමෙන් සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ 50 වන ඇසළ මංගල්‍යය උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත් වෙනවා. අද ගම්මඩුව සහ ගිනි පෑගීම ඔබ තුමන්ලාට පැමිණියහොත් නැරඹීමට පුළුවන්. රාත්‍රී 7 සිට අපි ආරම්භ කරනවා.
3: ඓතිහාසික සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ 59 වෙනි ඇසළ පුණ්‍යෝත්සවයේ නිල රේඩියෝ මා දනුග්‍රහකත්වයෙන් ලබා දෙන්නේ නෙත FM රේඩියෝ වයි. කොලොම්බියාවට බලපෑ දෙවන්ත භූමිකම්පනයෙන් සිදු වූ ජීවිතහානි සහ එරටට සිදු වූ විනාශය පිළිබඳව ශ්‍රී ලංකාව සිය බලවත් ශෝකය පළ කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍ය විජය තෙහෙරත් මහතා එක් සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එම භූමිකම්පනයෙන් සිදු වූ විනාශය සහ ජීවිතහානි පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි ලෙස කනගාටුවට පත්වනව බවයි. එමෙන්ම මෙම දුක්බර අවස්ථාවේදී කොලොම්බියානු ජනතාව සහ රජය සමග ශ්‍රී ලංකාව සහයෝගයෙන් හා එකමුතුවෙන් කටයුතු කරන බවද ඔහු සිය එක්ස් පණිවිඩය මගින් අවධාරණය කර තිබෙනවා. කොලොම්බියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූමිකම්පනයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව මෙවර විට 250ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි නවතම වාර්තාවල දැක්වෙන්නේ. කඩාවැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිර වී සිටින පුද්ගලයන් සහ සහන කණ්ඩායම් තවදුරටත් මෙහෙයුම් සිදු කරන බවද විදෙස් වාර්තාවල දැක්වෙනවා. එම භූකම්පනය සිදු වෙ තිබුණේ රික්ටර් මාපකයේ ඒකක 7.4 ප්‍රබලත්වයෙන් යුතුවයි.
15: ජනතාව විශ්වාස කරන සත්‍ය net news පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චරුක දමනුපොළ මහතාද අදහස් පළ කළා.
16: net news සමගවන කලාවට මමත් කටයුතු කළා තිබෙනවා. අවස්ථා ගන්නා කිරීම සංවාද රැසකට ආරම්භ කළා තිබෙනවා. net news ඊටාම ගවේෂණාත්මක ප්‍රවෘත්ති රපේන ආයතනයක්. ඉතින් ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ කාලීන තොරතුරු එක්කම ගවේෂණාත්මකව සහ විශේෂයෙන්ම මම කතා මේ අන්තර්ජාල වංචාවත් එක්කම යම් කිසි පුරවැසියන් අදාළ යම් කිසි වංචාවක් අවදානමක් තිබෙනවා නම් හිතන්නේ ඉතින් මේ සම්බන්ධයෙන් ගවේෂණාත්මකව වාර්තාකරණය සිදු කරන සේවාවක් විදිහට මම හිතනවා නියුස් සෑතෙන්න මම සුවපතනවා.
17: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
18: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
19: De Dunu Mavata Brought to you by
20: Akunu Lake Namahu Bavana Rata Purama Rasa Genayana Aule Sayama Rasa Karakana Mother Freela Noodles Taste Ke Trust Ke
21: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773-273-540.
22: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250
1: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ.
2: පුතා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
4: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි.

0: කිව්වොත් අපි කිව්වා දැන්ද හයයි බන් කරකවපන් ලාලාලාලා
1: දෑහි පිරුණු ෆන් නිතිරුණු පැයතුන ජනි එක දේතුුණු මාවත
2: සත්‍ය බොම කරකයි.

වෙලාව 12යි විනාඩි 21යි අපි අවිල්ලා ඉන්නේ දේදුණු මාවතේ අද දවසේ අවසාන පැය වැඩ කටයුතු ටික ආරම්භ කරන්න මේ පැයේදී මට පැවරලා තියෙන ලොකුම රාජකාරිය තමයි මේ පැත්තට කෝල් කරපු WhatsApp messages එවපු මගේ ආදරණීය යාළුවන්ගේ නම් ගම් ටික මුළු රටටම හෙන්න කියන එක ඒ අතරේ මේ පැය පටන් ගන්නකොට ඔයත් එක්ක කතා බහ කරන්න තවත් විශේෂ කාරණා ගොඩාක් තියෙනවා ඒ අතරේ මුලින්ම සදහන් කරන්න ඕනි කාරණාව තමයි අද දවසේ සිට ඔයාට මතක් කරන්න දෙන සුවිශේෂී මතක් කිරීම ඒ තමයි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් පිළිබඳ ඔබට දැනුවත් කරන කාරණාව දැන් ලංකා ටයිල් මොබයිල් ෂෝරූම් එක ඔයාගේ නගරයටත් එන්න සූදානම් ඉන්නවා අද දවස් අගෝස්තු මාසේ 12 වෙනිදා බදාදා හෙට දවසේ ඉඳන් තමයි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ඔයාගේ නගරයට එන්න සූදානම් ඉන්නේ මොකද්ද මේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක කියන්නේ කියලා ඔයා කල්පනා කරනවා නම් සමහර විට ඔයාගේ නගරයේ ලංකා ටයිල් ෂෝරූම් එකක් නැහැ වෙන්න පුළුවන් හැබැයි ලංකා ටයිල් හරහානේ අපේ ගෙදර සුන්දර කරගන්න චමත්කාරයේ සොඳුරු නවාතනක් බවට පත් කරගන්න හොඳම ටයිල්ස් අපිට අරගන්න තියෙන එකම තැන එහිමයි කියලා ලංකා ටයිල්ස් එකට නොයා ඉන්න පුළුවන්ද නේද දැන් ඔයාට සුවිශේෂී වටම් එක ලංකා ටයිල්ස් නිෂ්පාදන මිලදී ගන්න ඔයාගේ නගරයට ඔයාගේ ගමට එන ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක හරහා ඔයාට අවස්ථාව හම්බ වෙනවා හෙට දවසේ ඉඳන් තමයි මේ වැඩේ පටන් ගන්න. හෙට උදේට නිකවරටිය නගරයේදී ඒ වගේම තමයි හවස ගල්ගමුව නගරයේදී ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ඔයා වෙනුවෙන් විවෘත වෙන්න නියමිතයි. ඉතින් වාට අවස්ථාව තියෙනවා ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම මේකත් එක්ක හම්බ වෙන්න. ඔයාගේ ගෙදර ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල්ස් ඒ වගේම තමයි බාත්වයා සුවිශේෂී මිලකට මිලදී ගන්න දැන් අවස්ථාව තියෙනවා ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකත් එක්ක. හෙට දවසේදී උදේවරුේ නිකවරටියට හවස ගල්ගමුවට එනවා කියන මතක් කිරීම කරනවා වගේම ඔයාට විශේෂයෙන්ම මතක් කරන්න ඕනි තව දෙයක් තියෙනවා. දැන් ලංකා ටයිල්ස් ශාඛාවක් ඔයාට ආසන්නයේ තියෙනවා නම් මොබයිල් ෂෝරූම් එක ඔයාගේ පැත්තට හෙට දවසේ ඉන්නේ නැත්නම් ඔයාට බලුවන් ඔයාගේ ගෙදරට අවශ්‍ය කරන හොඳම ටයිල් වර්ග ටික බාත්වයා ටික 40% දක්වා වට්ටම් සහිතව ලංකා ටයිල්ස් ශාඛාවක් හරහා මිලදී ගන්න ඒ අවස්ථාවත් ඔබට තියෙනවා ළඟම තියෙන ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයකට යන්න විතරයි තියෙන්නේ ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන් කියන මතක් කිරීම අපි වාට අනිවාර්යෙන් මතක් කරන ගමන් තමයි මේ පැයි වැඩ කටයුතු ටික අපි ආරම්භ කරන්න ඒ අතරේ වාට මතක් කරන්න ඕනි මේ පැතර WhatsApp කරලා තියෙන කට්ටිය කවුද කියලා අදත් ඉන්නවා ජනි අපිව සින්දුවකට එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා කවුද මේ මෙසේජ් එක දාලා තියෙන්නේ මහනුවර ඉඳන් අපි වහගෙන ඉන්න අපේ අනු මං ඔයාව ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා ඒ වගේම තමයි වාසනාවන්ත සුබම සුබ උදෑ දහවලක් වෙන්න කියලා අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා අනුරාධපුර පුල්ලේයාර හන්දියේ රංජිත් ප්‍රියංකර අයියා සැලොන් මායා එකේ ඉන්න මායා ගුණසේකර නිපුන්දි අනුරාධපුර සේනාරත්න සුපර් එකේ ඉන්න සේනාරත්න මහත්තයා සංදීප ඉඩෝක දුලාරි දිනේෂිකා හර්ෂිකා කෞෂිකා ඊචා ගයත්‍රි මෙද ඒතරේ මතක් කරන්න ඕනි හයි ජනි අයියේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න එහෙම කියලා මැසේජ් එකක් දාලා තිනවා හැලියගොඩ බොරළුව ඉඳන් සද්දටම අහගෙන ඉන්න අපේ සෙට් එකක් වැඩේ තියෙන්නේ නමයි වල නෑ උදාර සම්පත් තමයි මැසේජ් එක දාලා තින්නේ මම එකතු කරගන්නම් කටාන ගෝන්ගස් හන්දිය අරෝස් ටේලර්ස් එකේ කට්ටිය ඒ වගේම තමයි සුබ දවසක් වේවා අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙන බදුල්ල අන්දෙනිය ශ්‍රියාණි අක්කා ඇතුළු පවුලේ සියලුම දෙනා පුතා දනුෂ්ක ඉනාස් බබා හසිනී නවෝද් අජිත් ඇතුළු සියලුම දෙනා එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට ඒ වගේ තමයි ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා කෙනෙක් කවුද කියලා නමක් ගමක් එවන්නේ නැතුව ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නම් කවුරු වුණත් කොහේ හිටියත් ජනි ගුඩ් ආෆ්ටර්නූන් අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා පානදුරේ දනුෂ්ක මල්ලී තාමත් ලීඩ බෝඩ් එකේ ඉස්සරහින් ඉන්නේ යා කෑගල්ල නිදහස් මාවතට ගියාට පස්සේ අපේ ශාන්ත ටේලර්ස් එකේ ඉන්න ශාන්ත අයියා අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ ඒ වගේම තමයි අපි වහගෙන ඉන්නවා කුරුණෑගල වයිල්ඩ් ෆින්ස් ඇක්වේරියම් එකේ ඉඳන් අපේ සුමු Yes!
සුමුට චාන්ස එකක් දෙන්න ඕනි ගේම් එකට. මතකයි මතකයි මට. ලිංක් නැචුරල් පස්පංගුව පිළිබඳවත් ඔයාට මතක් කරන්න ඕනි. උන හැදුනම, හෙම්බිරිස්සාව හැදුනම, හැඟේ පතේ අමාරුව හැදුනම, හිසරදය හැදුනම නැගිටිනවා නම් ඉතින් ලිංක් නැචුරල් පස්පංගුව විතරමයි කියලා දැන් ඔයා හොඳින්ම දන්නෝ. ලිංක් නැචුරල් පස්පංගුව කියලා කියන්නේ අවුරුදු 20ක විතර කාලයක් තිස්සේ අපි දන්න කියන නිෂ්පාදනයක්. ඉතින් ලිංක් නැචුරල් පස්පංගුව පිළිබඳව මතක් කරනකොට අනිවාර්යෙන් කොත්තමල්ලි, පත්පාඩගම්, කටුවැල් බටු, ඉඟුරු, විනිවැල්, ගම්මිරිස්, එළවටු, විෂ්ණු ක්‍රාන්ති ඇතුළුව බෙහෙත් ජාති 8ක එකතුවක් විදිහට ඔයා ගාවට එනවා කියන කාරණය මතක් කරන්න ඕනි. ළඟම තියාගන්න ඕනි දෙයක් තමයි මේ දවස්වල, මොකද උන්න හෙම්බිරිස්සාව, කැස්ස, සෙම්ප්‍රතිෂ්ඨාව මේ වගේ දේවල් කොයි වෙලේ හැදෙයිද කියලා හිතාගන්න බෑ. ළඟම තියාගන්න ලිංක් නැචුරල් පස්පංගුව.

සින්දුවෙත් කිව්වේ කලන මිතුරන් ආශ්‍රය කරන්න කියලා. හොඳ මිතුරන් ආශ්‍රය කරනකොට හොඳ දේවල් වලට අපි පුරුදු වෙනවා වගේම තමයි. වැරදිලාවත් අපි වැරදි මිතුරු ආශ්‍රයයකට පෙළඹු නොතින් අපේ අනාගතේ කොතනින් නතර වේද කියලා අපිට හිතා ගන්න බැරි වෙනවා. මේ තරමටම අනාගතේ අඳුරුයි. නිකමට කල්පනා කරලා බලන්නකෝ, දැන් නික වේලාවකට කලින් අපි ප්‍රධාන ප්‍රවෘත්ති අහනකොටත් මද්ද්‍රව්‍ය කියන දේවල් හන්ද, මේ විෂ මද්ද්‍රව්‍ය කියන දේවල් හන්ද මොන තරම් දේවල් රටේ වෙලා තියෙනවද කියලා ඔයාලට අනිවාර්යෙන් අහන්න හම්බුණානේ. එයින්ද තමයි මතක් කරන්නේ අපේ ආදරණීය තරුණ පරපුරට, අපේ ළමා පරපුරට මේ විෂ මද්ද්‍රව්‍ය කියන දේවල් වලින් ඈත් වෙලා ඉන්න කියලා. හිතෙන්න පුළුවන් එකපාරකට පොඩ්ඩක් ට්‍රයි කරා කියලා මුකුත් වෙන එකක් නැහැ කියලා. ට්‍රයි කරාට පස්සේ තමයි තේරෙන්නේ එකෙන් බීරින්න බෑ කියලා. විෂ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු හන්ද රටේ වෙන ප්‍රශ්න සෑහෙන ප්‍රමාණයක් තියෙනවනේ. දැන් මේ වෙනකොට කතාබහටත් ලක් වෙලා තියෙනවනේ මේ වගේ දේවල්. ඉතින් අම්මලා තාත්තලාට කියන්න තියෙන්නේ, දුව හරි පුතා හරි වෙන්න පුළුවන්, මොනවා හරි වෙලාවට එකපාරට නිකන් තනියම ඉන්නවා වගේ දැනෙනවනะ, ඊට පස්සේ කාමරේටම වෙලා ඉන්නවා වගේ දැනෙනවනะ, සමහර වෙලාවට නිකම්ම අහක බලාගෙන කල්පනා කර කර ඉන්නවා වගේ දැනෙනවනะ. පොඩ්ඩක් හොයලා බලන්න යා මොන වගේ දෙයකට සම්බන්ධ වෙලාද කියලා අපිට හරියටම හිතා ගන්න බැහැ. විෂ මද්ද්‍රව්‍ය පිළින් ලංකාවම තුරාම, ලංකාව විෂ මද්ද්‍රව්‍ය වලින් නිදහස් කරගන්න තමයි රටම එකට ජාතික වැඩසටහන මේ වෙනකොටත් ක්‍රියාත්මක වෙන්නේ. හානිකර මද්ද්‍රව්‍ය වැළැක්වීම වෙනුවෙන් ඉතින් ඒකත් එක්ක අපි බොහොම ගෞරවයෙන් මතක් කරන්න ඕනි අපේ ආදරණීය දෙමව්පියන්ට, ඒ වගේම තමයි අපේ ආදරණීය මිත්‍රයන්ට. ඒගොල්ලෝ දන්න කියන කවුරු හරි කෙනෙකුත් මේ විෂ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් ප්‍රතිකාර වලට, උපදේශන සේවාවන් වලට අනිවාර්යෙන් ඒගොල්ලන්ව යොමු කරන්න. මොකද ඒගොල්ලන්ගේ අනාගතේ සාර්ථක කරගන්න එක සෑහෙන ලොකු පිටිවහලක් වෙයි. හොඳ යාළුවා ආශ්‍රය කරන එකෙන්, හොඳ දේවල් වල නියැලෙන එකෙන් ඔයාට මේ විෂ මද්ද්‍රව්‍ය වලින් ඈත් වෙලා ඉන්න පුළුවන් කියන කාරණාවත් මතක් කරන්න ඕනි. සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුර පිළිබඳව ඔයාට මතක් කරන්න හදන්නේ. කමල් බන්දුල වීරපිරුම වෙද මහත්තයා, දැන් ඉතින් අපි දන්න කියන කෙනෙක් තමයි කමල් බන්දුල වීරපිරුම වෙද මහත්තයා කියලා කියන්නේ. ලෙඩක් දුකක් හැදුනට පස්සේ මතක් වෙන්නේ අපිට සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුර. ඉතින් කමල් බන්දුල වීරප්පිරුම වෙද මහත්තයා ගාව ඔය කැන්සර්ස් වලට, ඊට පස්සේ ඩයබටික් වලට අර කොටින්ම කියනවා නම් වෛද්‍ය විද්‍යාවේදී, බටහිර වෛද්‍ය විද්‍යාවේදී සුව කරන්න බෑ කියලා කියන ඕනිම රෝගයකට නිට්ටාවට සුව වෙන ප්‍රතිකාර තියෙනවා. ඒක හන්දා අම්මාව වෙන්න පුළුවන්, තාත්තාව වෙන්න පුළුවන්, අච්චි අම්මව වෙන්න පුළුවන්, සීයාව වෙන්න පුළුවන්. මේම අසනීප වලට ගොදුරු වෙලා ඉන්නවා නම් කෙලින්ම අරගෙන යන්න සෙවනගල කිරිබන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුරට. යන්න කලින් කෝල් එකක් දෙන්න 0777 300 940ට හරි 0773 273 540ට හරි. බ්‍රේක් අප් සින්දුව අහන්න යන්න හදන්නේ, හැබැයි ඊට කලින් කටි එකතු කරගන්න ඕන. හයි ජනී මල්ලි, දේදුණු මාවත හැමදාම අහන ගමන් ඉන්නේ, අද තමයි මැසේජ් එකක් දාන්න හිතුවේ. එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ මේ ගල්ලෑල්ල ඉඳන් අපි වහගෙන ඉන්න සශි, අම්මා චිත්‍රා, තාත්තා බොතේජු, අයියා රොමේෂ්, ඒ වගේම තමයි හස්බන්ඩ් ශමීර, පුතා ශාක්‍ය එකතු කරගන්න කියලා කියලා තියෙනවා. අම්බන්තට කළු දොදොල් කඩේ ඉඳන් අපේ ශානක සුපුරුදු විදිහටම මැසේජ් එක දාලා තියෙනවා. ආනන්ද, නිලන්ත, මහීම, සසීම, රන්දිමා, සින්දු ගොඩක් ඕනේ කියලා තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ යන්න හදන්නේ අපේ ගාමිණී අයව හොයාගෙන ජපානෙට. එයා කියන්නේ ලංකාවේ ගොඩලිද ගමේ ඉන්න කට්ටිය එකතු කරගන්න කියලා. වයිෆ් අරුණ, සංජීවනී, පුතා ඖෂධ, දුවසේනා, ශ්‍රී, අම්ම සමග ලංකාවේ ගොඩලිද ගමේ යාළුව හැමෝම එකතු කරගන්න කියනවා. ගොඩලිද මලිදු මෝටර්ස් එකේ අපේ කුමාරයවත් එකතු කරගන්න කියනවා සින්දුවට. ඊට පස්සේ කහවත්තේ ප්‍රසාද් මෝටර්ස් එකේ සෙට් එක අපි වහගෙන ඉන්නවා කියලා විනීතක්වත් මැසේජ් එකක් දාලා තිනවා. බරු දැල් පොළ SL ප්‍රනාන්දු, අපි අනිවාර්යයෙන්ම එකතු කරගන්න ඕනි සින්දුවකට. මේ සින්දුවට මම එකතු කරගන්නම් ගොඩක් ආදරෙන්. ඒ වගේම තමයි කළුතර පනාපිරිය චාමර ස්ටෝස් එකේ ඉන්න චාමර සහ තනෝජා එකතු කරගන්නවා මේ සින්දුවට. ලකන් ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා අපිට මකුළුළු රංජිත් දිසානායක අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. ජනියෝ, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කෑගල් ඉඳන් ශාමලියක්වත් මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ වගේම තමයි යන්න හදන්නේ අපේ වඩුමුල්ල හන්දියේ ලෝලු කඩේ ඉන්න සුදු නංගි. ඒ තමයි අපේ කෞශල්‍ය නංගිව එකතු කරගන්න මම මේ සින්දුවට එකතු කරගන්නම්. අනුරාධපුරේ නිපුණි නංගි, සුපුරුදු පරිදි අර මලක ෆොටෝ එකකුත් එක්ක මට මැසේජ් එක දාලා තිනෝ.
අද නම් කෙහෙල් මලක ෆොටෝ එකක්ද මන් දැවලා තියෙන්නේ මල් නැති කමටද බියගම ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා කවුද මේ අහිංෂා නාගහවත් මං එකතු කරගන්නම් පවුල හැමෝම මේ සින්දුවට ඊට පස්සේ ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා නමක් නැත සුජී තමයි මැසේජ් එක දාලා තියෙන්නේ කොහෙන්ද කියලාත් කියලා නැත ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මිනුවන් ගොඩින් දැන් සුජාත කියනවා. එයාගේ චූටි දුව සමුද්‍රිකාවත් එකතු කරගන්න කියලා කියනවා. ඒ වගේම තමයි පොළොන්නරුවේ සෙවන පිටි ඉඳන් නවංජනා ටේලර්ස් එකේ සෙට් එකත් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ඊජි අනුරයියා පුස්සෙල්ලාවේ BF ජනපදයේ ඉඳන් මැසේජ් එකක් දාද්දි දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ චන්දන සොස්ටෝස් එකේ චන්දන සහ චාන්දනි. ඒ වගේම තමයි මාකොළ ගල්පොත්ත හන්දියේ ප්‍රියන්ද සමරවීරයියත් ගම්පලොව මොගිරිවෙණේ ඉඳන් අපි වහගෙන ඉන්නේ ඉන්දික සර්ජීවයිය. දුවල දෙන්න දොලීෂා මනීෂා මේ සින්දුවට එකතු කරගන්නවා.

0: ලාස්ටර් ඇක්ටිවේට් කරගන්න.
1: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙත. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-376-716-3672.
2: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777-300-940.
3: අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස
4: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව
3: අතික්‍රමණ
4: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
3: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී
4: ඔබේ අසනත් වෙන් කරගන්න අතික්‍රමණ හිස්තනක් ඔබේ නම සඳහන් කර 0770-666-8017 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
3: විමසීම් 0760-980-980
4: අතික්‍රමණ
3: සාංසාරික සීමා ඉක්මවා යාමට.
5: මොකද වයිෆ්?
6: දැන් හිතන්නකෝ ආගතේ සල්ලි නෑ කියලා.
5: හ්ම්.
6: අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද?
5: වෙන කාගෙද ඉතින්? ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි.
6: ආදත් වැරද්දුවනේ. තමුන් එක්කන් එනකොට එක්කන් ආවේ කොහොමද? මට සුර සැප දෙන්නම් කියලා. හැබැයි බලනකොට අදේ සතයක්වත් නෑ. යන්න. මට මොන හරි කණ්ඩ අරන් එන්න.
7: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
5: වෙලාව 12:45. මුලින්ම ආද මතක් කරන්න හදන්නේ ෆ්‍රීලන් නිවසින් ඔයාට හඳුන්වා දෙයිලා තියෙන ෆ්‍රීලන් මොකද්ද නිෂ්පාදනේ. ඒ තමයි අනිවාර්යම ඉන්දියාවේ රස අපිට අරගෙන එන ෆ්‍රීලන් හෙල්ල මසාලා පවුඩර්. ෆ්‍රීලන් හෙල මසාල පවුඩර් කිව්ව ගමන් අපිට මතක් වෙන ඉන්දියාවේ තියෙන මසාල රහ. දැන් ඉන්දියාවේ යන්නේ නැතුව ඉන්දියාවේ රසට ගෙදර ඉඳන්ම කෑම හදාගන්න ෆ්‍රීලන් හෙල මසාල පවුඩර් ඔයා තරගෙන යන්නම ඕනි. ෆ්‍රීලන් හෙල මසාල පවුඩර් ඉන්දියාවේ රස අරගෙන ආවට හදන්නේ ලංකාවේ අපේම ස්වභාවික අමුද්‍රව්‍යවලින්. එලෝලු ජාතිවලට පාවිච්චි කරන්න ග්‍රීන් කරි මසාලා, මාළු ජාතිවලට රෙඩ් කරි මසාලා, මස් ජාතිවලට නම් බ්ලැක් කරි මසාලා. කෑමට එකතු වෙන කට්ටිය ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් හදලා පවුඩර් දාලා කෑම හදලා දුන්නොතින් සර්ප්‍රයිස් වෙන එක නවත්තන්න කාටවත් බැ. ඒ තරමටම එක රසවත්. සින්දුව ගැන කියන්න කලින් සින්දුවට යන්න කලින් කටි එකතු කරගන්න ඕනි. කොහෙටද යන්නේ මුලින්ම? ජනි මම ඔයාව අහගෙන ඇඳුම් මහන ගම. හැබැයි ඉතින් ළඟදීම ගමෙන් ගුටි කෑමක් සෙට් වෙන්න යන්නේ. මොකද ඒ තරම් සද්දෙට මං ඔයාව අහගෙන ඉන්නේ. කවුද මේ දමයන්ති රත්නායක? ගමටම ඇහෙන්න චුට්ටක් අඩු කරන්න කොහෙද? ඊළඟට සඳුන් යෝජන මාවනැල්ලි දැන් අපි වහගෙන ඉන්නවා. මල්ලි මං ඔයාව එකතු කරගන්න මේ සින්දුවට. යටියන්තොට ඉඳන් අපේ මහේෂී අපි වහගෙන ඉන්නවා. කෑගල්ලේ රාම් ඉන්නවා. හෙලෝ ජනියෝ අපිවත් සින්දුවකට එකතු කරගන්න. අම්පාරේ ඉඳන් අපි වහගෙන ඉන්න නම නැති කෙනෙක් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. නමක් නැහැ ඒකනේ වැඩේ. ආ රෝහිණි, රෝහිණි මං නම හොයාගත්තා අමාරුයි. ඊට පස්සේ මිනාරා සෙහන්සා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. අයියා බිලේෂ පංචසරවයි, අම්මා මනෝජිවයි, නිල්මිනී තාත්තා කුමාර හේරත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා කොතලාවල ඉඳන් තමයි අපි වහගෙන ඉන්නවා කියන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. සයිප්‍රස් ඉඳන් සුජීවක්වත් මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අපේ සුජානි චන්දිමා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා ඉමෝජිස් ගොඩකුත් එක්ක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා එල්පිටියේ පුන්සරා. මං ඔයාවත් එකතු කරගන්නම් පුන්සරා මේ අපි අහන්න යන සින්දුවට. ඉංග්‍රීයාවත් ඒ තැලිගමයි තියෙන සන්සෙලා ෆැෂන් එකේ සෙට් එකත් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. රංජිත් නිසන්සලා රන්දි තවින්සා යසිස්මා මේ කට්ටියව එකතු කරගන්න ඕනි. ජනිව අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ මේ වෙලාවේ සද්දෙටම අපිව අහගෙන ඉන්න අපේ චන්ද්‍රිකා අක්කා. ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්න මේ සින්දුවට. ඊට පස්සේ හැලියගොඩ බෙලිගස්සන්දියේ තියෙන රශ්මික මෝටර්ස් එකේ සෙට් එක අපිට මැසේජ් එක දාලා තියෙනවා. සමීර් කුෂන් වර්ක්ස් එකේ ඉන්න කට්ටිය සමීර් අයියා ඇතුළු සෙට් එක එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. අම්මෝ ඉතාලියට මේ වෙලාවේ රස්නේ සෙල්සියස් අංශක 40. එච්චර රස්නේද? ජනී මල්ලී අපි ඇතුළු

අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ආදරය කරන දැරණියගල මාලිම්බොඩ අශේන් මදුරංගවත් එකතු කරගන්න කියලා කෙනෙක් මට මෙසේජ් එකක් දාලා තියෙනවා. එහෙම මෙසේජ් එක දාලා තියෙන්නේ කවුද? හෙලෝ ජනී අයියේ, මට සින්දුවක් ඕනි එකතු කරගන්න. මම ආදරය කරන අශේන් මදුරංග අයියව වැඩ කරන තැන සෙට් එකවත් එකතු කරගන්න. මාලිම්බොඩ ගමේ හැමෝමත් එකතු කරගන්න කියලා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. රොෂෙල්, රොෂෙල් මං එකතු කරගන්නම් මේ සින්දුවට. ගිනිගත්තේ ඉඳන් අපේ ලීලානන්ද අයියා අපි වහගෙන ඉන්නවා. රිතීෂා, කාවින්ද්‍යා, වගේම තමයි වයිෆ් අනුෂා එකතු කරගන්න කියලා කියනවා. කලන අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. කලන කොහෙන්ද මේ අපි වහගෙන ඉන්නේ? සිංහල නන් ස්ටොප් එකක් ඕනි කියලා තමයි කියන්නේ. මේ සින්දු දෙක එක දිගට හන්න දෙන්නම්. හරිද? ජනි අයිය අපිවත් සින්දුවකට එකතු කරගන්න. අද ඊයේ හස්බන්ඩ්ගේ උපන්දිනය තිබුණා. එහෙම කියලා මෙසේජ් එකක් දාලා තින්නේ පන්නල කොටුවැල්ලේ ප්‍රසංගියක්ක. කොටුවැල්ලේ ප්‍රසංගියක්කගේ හස්බන්ඩ්ගේ නම තමයි චින්තක. චින්තක අයියට දවසක් පරක්කු වෙලා හරි සුබ උපන්දිනයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි යටියන්තොට පීපල්ස් බැංක් එක ගාව තියෙන 3 wheeler පහක් එකේ කොල්ලෝ සෙට් එක එකතු කරගන්න කියලා අපිට අපේ ලසා බෝයි මෙසේජ් එකක් දාලා තිනවා. නිමල්, දිනේෂ්, ෂර්ලී, ලොක්කා, කැලුම්, සුමුදු කට්ටියම එකතු කරගන්නවා. ටයිටැනික් සැලුන් එකේ සෙට් එකත් එකතු කරගන්නලු. අයියේ අද මගේ අයියගේ උපන්දිනේ. එයාට විෂ් කරන්න කියලා අපේ ලෝචන මල්ලි මෙසේජ් එකක් දාලා තිනවා. ගාල්ලි ඉඳන් එයාගේ නම ඩිල්ෂර්. ඩිල්ෂර් සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm ටීම් එකේ අපි හැමෝමත් ප්‍රාර්ථනා කරමු. අද අපේ ඔෆිස් එකෙත් බර්ත්ඩේස් දෙකක් තියෙනවා. පහලට යද්දි කේක් ගොඩක් තියෙයි කියලා තමයි මම බලාපොරොත්තු වෙන්නේ. සංජීවනියක් ඇතුළු ගෑමන්ටගේ ගාමන්ටගේ වැඩ කරන හැමෝම එකතු කරගන්න කියලා පානදුරේ මොරවින්න ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. ලහිරු ගුණරත්න මං එකතු කරගන්නම් කට්ටියම. ජනීමාවත් සින්දුවකට එකතු කරගන්න කියලා ඉඳුල්ගොඩ ඉඳන් තරංගා දිසානායක මෙසේජ් එකක් දාලා තිනවා. ඉඳුල්ගොඩ තියෙන කුරුණෑගල කියලා දාලා තිනවා. මොකද මං ගම් නගරගෙන දන්නවා කියලා ඒගොල්ලෝ දන්නවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපේ ජපානයේ ඉන්න නිශාන්ත අයියා මෙසේජ් එකක් දාලා තිනවා. යාළුවෝ දෙන ගාමිණී සහ ඉෂාන් එකතු කරගන්න කියනවා. අන්තිමට කියන්නේ ඊට පස්සේ දොම්පේ ගල් වල ගොඩ ඉඳන් දිලූෂා මෙසේජ් එකක් දාලා තියෙනවා. එයා කියනවා එකතු කරගන්න කියලා ලස්සන සින්දුවකට ඉෂාංකක්කා, නයෝමි නංගි, දිල්රුක්ෂි නංගි, මදුෂානි නංගි, මෙතුෂි දුව, අජන්තක්කා, නිරෝෂක්කා ඇතුළු සෙට් එක මම එකතු කරගන්නම්. මා ජනියෝ මමත් ඉන්නවා කියලා හෝකන්දර රුක්මණී අක්කා මෙසේජ් එකක් දාලා තියෙනවා. මම එකතු කරගන්නම්. ජයම්පති අයියා බුලත් කොහොපිටියේ ලෑවල ඉඳන් මෙසේජ් එකක් දාලා තියෙනවා. ඒ වගේම තමයි අපේ සීවලී සීලව සී අම්මා අහගෙන ඉන්නවා කියලා ඇහැලිය ගොඩ ඉඳන් මෙසේජ් එකක් දාලා තියෙනවා අපේ සුජීවා. මම එකතු කරගන්නම්. අද දවසේ බර්ත්ඩේ එක සමරන පිළියන්දල සුවාරි පොළ හිමන්ෂි ඔසන් ඔහන්සා දුවට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන්න කියලාත් මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ඔන්න හිමන්ෂි සුබ උපන්දිනයක් වේවා කියලා net fm ටීම් එකේ අපි හැමෝමත් ඔයාලට සුබ ප්‍රාර්ථනා කරනවා.

වෙලාව 12 විනාඩි 53යි. අද ලෝක අලි දවසනේ. ඉතින් මේ දවස අලි විදිහට සමරන කෙනෙක් මෙදිරියට ඇවිල්ලා තියෙනවා. ගින්දර හැන්දෑවේ ගින්දර. ගින්දරීට මෙදිරිය අවස්ථාව දීලා දේදුණු මාවතෙන් ජනී බැහැලා යන්න තමයි හදන්නේ. මේ පැත්තට කෝල් කරපු WhatsApp messages, එවපු live එක බලපු හැමෝටම ස්තුතියි. හෙටත් උදේ 10ට සුපුරුදු විදිහටම දේදුණු මාවතෙන් හම්බ වෙමු. පරිස්සමෙන් ඉන්න. ගින්ගෙන් නම් මම ජනී.

0: Anu Paha FM Anu Hatarai Tashma Ada Net FM De Dunu Mavata
1: Brought to you by
2: Akunu Lake Namahu Bavana Ratapuram Rasa Ganayana Aule Sama Rasa Karakana Mather Freela Noodles Taste Ke Trustika
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.
5: ඊරෑ ඔයා උනගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා.
6: මට ලින්ක් පස්පංගුවෙන් හරි ගියා.
5: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
8: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. ඔබත් අදම රස බලන්න.
9: ඔයාලා ගිහින් එන්න, මම මෙතන ඉන්න.
10: කාලයත් එක ඇඟට උම්කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා. යුතුකම් ඔබට මග හැරෙනවා. නව ඇන්ලීන් කැල්සියම් විටමින් C, D, සින්ක්, මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සන්ධි මාංශ පේශි සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ. ඇන්ලීන් සීමා බිඳලන්න.
11: අද කතා නැත්තේ මොකද වගේලාද? එපා හඳන්නට මගේ සුදා ඕම් ප්ලාස්ටර්.

0: සුග කියල මූනෙන්න්නගෙන සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද. පින්දෝය 47 31 33 540. මේ අහන්නකො. අහන් ඉන්නේ. කියන්නකො. වෙන මොකක් තෝනනෑ. සතිය තවස්සල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකො. ඒ වයිල් දෙක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
1: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuri and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
2: Brought to you by
0: හරිදේ හරි තැනින් අරගන්න. Vision Care. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
3: මහානුභාව සම්පන්න සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ උත්තම පෙරහර මංගල්‍ය. අගෝස්තු 8 සහ 9 දිවා මහා පෙරහර, අගෝස්තු 10 සහ 11 රාත්‍රී පෙරහර, අගෝස්තු 12 වනදා රාත්‍රී 7 සිට රටටම සෙත්පතා පවත්වන මහා දෙවොල් මඩියාගේ සහ ගිනිමැල සත තරණය උතුම් දේවාශිර්වාදය ලැබගන්න. පෙරහර සමයේ ඔබත් සීනිගම දෙවොල් මහා දේවපුදවිමට එන්න. මාධ්‍ය සවිය Net FM.
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසමසම පොලියක් LP ස්ථාවර තැන්පතු. Which rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
0: සුබ දවසක් දවල් එකයි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නිත්‍යෝ සමක මම කේසර. අයිස් හෙරොයින් සහ මත්කරල් සන්තකව සිටි හිමිනමක් මොරටුව පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ වස්කඩුව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටින 45 වසරෙදි හිමිනමක් එලෙස අත්අඩංගුවට ගත් බවයි. එම හිමිනම කාලාන්තරයක සිට මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවි ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා. මොරටුව පොලිස් බල ප්‍රදේශයට අයත් කොරණවැල්ල ප්‍රදේශයේ නිවසකට පැමිණ මත්ද්‍රව්‍ය මිලදී ගැනීමේදී එම හිමිනම අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර හිමිනම අද මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මිලඟ net news පස් වරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: The truth people trust. FM 95, FM 94.8, Net FM.
4: කින්දර හැන්දෑව
5: brought to you by සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
6: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
7: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
8: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.
9: FM 95.

0: Kinder Händeva. Kinder Händeva.
1: සුබද හවල අක්දමලකයි විනාඩි 8යි වෙලාව. එන්නකොටම මට ඇහුණ එක්කෙනෙක් මට එක එක ඒවා කියලා යනවා. අලි විදිහට හැම දවසක්ම සමරන කෙනෙක් තමයි ඒත්. මොකද එයා විතරක් පොඩිද? එහෙනම් ඉතින් අදත් හරියටම දවල් එකේ ඉඳලා හවස 4 වෙනකම් මං ඉන්නවා මේ පැත්තේ. කෝල් කරන්න, මැසේජ් කරන්න, ඔයගේ මගේ ගින්දර හැන්දෑවේ වැඩ ටික තමයි මේ විදිහට පටන් ගන්න හදන්නේ. වෙනද වගේම කාල් කරන්න පුළුවන්, මෙසේජ් කරන්න පුළුවන්. මම මේ පැත්තේ WhatsApp chat එකේ ඉන්නවා. හවස 4ට කලින් ඔයාට 2715 6595 මගේ WhatsApp number එකට ටග් ගාලා මෙසේජ් එකක් දාන්න තියෙන්නේ. ඔයගේ කට්ටිය එකතු කරගන්න කියලා. යතර යන්න net fm අපේ Facebook fan page එක පැත්තට. wall post එක තියෙනවා. wall post එකට comment කරන්න පුළුවන්. මුලින්ම fan page එක like කරලා follow කරලා නැත්නම් ඔයාට fan page එක like කරලා follow කරලා ඔයගේ message එක ඒ පැත්තට inbox කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, wall post එකට comment කරන්නත් පුළුවන්. අද live එකට join වෙන්න පොළුවන්. තාම ලයිව් ආවෙ නෑ, තව වෙලාව තියෙනවා. මං කිව්වේ ලයිව් ආපුහම. ඉතින් අද දවසේ මොකද වෙන්නේ? අද කොහොමද වැඩ ටික පටන් ගන්නකොට අර ගැම්මෙන් පටන් ගත්තා වගේම තාමත් ඒ විදිහටම වැඩ ටික කරගෙන යනවා නේද? දැන් ලන්ච් එක හැම අරගෙන දින්නේ. ඔව්, ලන්ච් එක නම් අරගෙන ඉන්නේ. දැන් පොඩ්ඩක් විතර කම්මැලි වීගෙන එන ගමන් ඉන්නේ. හරි හරි, මාත් එක්ක එව්ව හරියන්නේ නෑ. එක දිගට හොඳ ලස්සන සින්දු සෙට් එකක් ඔයාලා අහගෙන ඉන්න පුළුවන්. නටාගෙන වැඩ කරන්න තියෙන්නේ. බොසුත් කියයි අම්මා වෙනදට වඩා ගැම්මෙන් වැඩ කරනවා කියලා. හරි, එහෙනම් ඉතින් වැඩි කතා මොකටද? අද වගේ අහලා තියෙනවා එක පැයකට ආගේ එක්ස්ගේ රූපේ ඔයාට හම්බුනොත් ඔයා මොකද කරන්නේ? එයා වගේ වෙන්න කැමතිද? කියමු බලන්න මොකද වෙන්නේ කියලා. එයාට මොනව වෙයිද? හරි, එහෙනම් ඉතින් ඔයා හිතන්නේ කොහොමද කියලා දැනගන්නත් මම මේ පැත්තෙන් බලාගෙන ඉන්නවා. මෙයාගේ මගේ ගින්දර හැන්දෑව. මං ඉන්නවා හවස 4 වෙනකන්. මං ඔයාගේ ජානෝ.

0: දවල්ලේ කයි විනාඩි 17යි.
1: මෙල්ඩෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: අද කතා නැත්තේ මොකදම කියලා දා. ඔයා එපා හඳන්නට මගේ සුදා.

0: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයමීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
1: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මමතන්න 0111 437 1250.
2: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද?
3: අනේ මන්ද.
2: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
3: හතර වතේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ එයානිකල් විතරයි.
4: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවිනින් ඩ්‍රයිව් එක.
5: net fm 4 වතේ.
6: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව විද්‍යා.

දවල්ලේ කයි විනාඩි 19යි වෙලාව. අහන්න රෙඩි කරගත්ත මේ සින්දුවට කට්ටි එකතු කරගන්න කලින් මම යනවා. ඔයාලට මෙන්න මේ දේවල් ටික මතක් කරන්න මුලින්ම කියන්න ඕනි. සෙවණගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. ආයුර්වේදයේ කියන නම ඇහුණ ගමන් ආයුර්වේදයේ කියන වචනය ගැන කතා කරපු ගමන් ආයුර්වේද ඖෂධ ගැන කතා කරන්න පටන් ගත්ත ගමන් ඕන කෙනෙක්ට ටග්ගාල මතකෙට එන්නේ සෙවණගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. හේතුව හේතුව තමයි මෙච්චරටම හදවත එළිය වෙච්ච ආයතනයක් බවට පත් වෙලා තියෙන්නෙම 100%ක් හරීම ප්‍රතිඵල වාට අරගන්න පුළුවන් වෙන හින්දාමයි. ඉතින් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන කිව්වහම මේකෙන් తాවකාලික විසඳුම් ලැබිලා හරියන්නේ නැහැ. 100%ක් හරීම විසඳුම් ලැබෙන්න ඕනි. ඉතින් අන්න ඒ විදිහට 100%ක් හරීම විසඳුම් දැන් වාට ලබා ගන්න පුළුවන් සෙවණගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම නිෂ්පාදනය වෙන මේ ආයුර්වේද ඖෂධ මගින්. ඉතින් මෙච්චර කාලයක් ෂුගර් නිසා දුක් විඳ කෙනෙක් නම් අර හෙට මෙහෙට ගියා අච්චරයි මෙච්චරයි කියලා බෙහෙත් වලට වියදම් කරා. හැබැයි දැන් මම ඔයාලට කියනවා ඒ ඔක්කොම නතර කළා වඩ පුළුවන්. හරිම විසඳුම මෙන්න මෙතනින් අරගන්න. ඒ තමයි සෙවණගල මధుමේහ හරණි කැප්සියුල් කියලා කියන්නේ. සෙවණගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම නිෂ්පාදනය කරන සෙවණගල මధుමේහ හරණි කැප්සියුල් පාවිච්චි කරන ඔයාට දිය වැඩියාවට තිත තියන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේ දවස්වල මේ කාලගුණයේ දේශගුණයේ ටටගාල වෙනස් වෙනකොට දන්නේම නැතු උදේට ගෙදරින් හොඳට යන මිනිස්සයා. ගෙදරට ආයෙනකොට ප්‍රතික්ෂාව කැස්ස උනාගපත වේදනාව අරගෙන තමයි එන්නේ. ගෙනල්ලා ඉතින් ඒව ඔක්කොටම දෙනවා. දායාද විදියට. ඉතින් ඒ ඔක්කොම දේවල් ටික නතර කරගන්න දිව්‍යම ඖෂධයක් දැන් සෙවණගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය කරනවා. ඒ තමයි සෙවණගල මధుකා කැස්සට පැනිය. ලිවයිගේ තෙල් පැටි ලිව බයවලානි හිටියේ දැන් බයවෙන්න ඕන්න. පැටි ලිව වලට තිත තියන්න සෙවණගල ලිව බූස්ටිං කැප්සියුල් එක වාට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට නිෂ්පාදන ගණනාවක් මේ වෙනකොට සෙවණගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල් බඳුල වීරපෙරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණ යටතේ නිෂ්පාදනය කෙරෙනවා. අපේ වෙදකම පෙවුරුමය පොඩි කාලයක් නෙමෙයි මේ හැමදේම එක වසර 40ක්. හොඳ විශ්වාසයක් හොඳ නමක් දිනාගෙන තියෙන සෙවණගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට කාලෙකක් දෙන්න. ගොඩක් ගැනු ළමයින්ට දන්නෙම නැතුව පීරියඩ්ස් දවස්වලට තමන්ව අතහැරෙනවා, තමන්ව මග ඇරෙනවා. ඔයා හිතන්න හරිම ආසාවෙන් කරපු වැඩපවා ඔයාට හිතිලා නැද්ද අතහැරලා දාලා ගෙදරට වෙලා ඉන්න ඕනි කියලා? සෑම එකක් තියෙනවා. එතකොට ටිකක් බයෙන් යන්න වෙලා තියෙන්නේ මේ දවස්වල පීරියඩ්ස් නිසා. හේතුව ඇඳගෙන ඉන්න අපහසුයි. මෙච්චර දවසක් ඔයාවේ පාවිච්චි කරපු පෑඩ් එක අනිත් එක තමයි ලීක් වෙයි කියලා බයයි. කී දෙනෙක් ඉස්සරහ අපහසුතාවයට පත් වෙන්න වෙයිද හැමුණොත්? ඔය කියන ප්‍රශ්න ඔක්කොම අස්සේ ගෙවන මිලට උසස්සත්වයේ පෑඩ් එකක්, සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් නෙමෙයි ඔය මෙච්චර කාලයක් පාවිච්චි කරලා තියෙන්නේ. මාකට් එකට ගියාම නම් එක එක නම් වලින් එක එක පාටින් තියෙනවා ඕවා. හැබැයි ඉතින් හරිම දේ ගත්තේ නැත්නම් ඔයාම තමයි අමාරුවේ වැටෙන්නේ. එහෙනම් ඉතින් හරිම දේ හරි විදිහට තෝරලා අරගන්න. ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස් සතේ පෑඩ් එක SLS සහයස සහතික සහිතව දැන් ඔයාගේ අතට එනවා. ඒ තමයි FEMS Air. FEMS Air ඔයත් අරගන්න. මාකට් එකට ගිහිල්ලා ඔයාට අවශ්‍ය කරන දේවල් ගන්නකොට මන් දන්න ඔය බඩු ලිස්ට් එකේ පෑඩ් පැකට් එකක් තියෙනවා. එහෙනම් ඉතින් එයාට ගෙනල්ලා දෙන්න FEMS Air නම බලලා හරියට අරගන්න. දිවෙනපුරා තියෙන ඕනෑම සුපිරි වෙළඳ සැලකින් ෆාමසි වලින් FEMS Air දැන් ඔයාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. අපි අමුද WhatsApp messages පැත්තට හුරු බුටි ජානු ඔබ ආදරෙයි. එයාසේ උම්ම ගොඩ කුත්තේවල ආදරෙයි ආදරෙයි කියලා ගොඩ වතාවක් මට කියලා වෙලා තියෙනවා. එච්චරට මාත ආදරෙයි. හරිද? පණිවිඩ අරුණයා. එතනින් පස්සේ හයි මගේ වස්ස කැටේ පහුගිය දවස් ලස්සනීපෙන් එහිද අවහන බැරි වුණා. වන්න අදාවා උමකකුත් ඉල්ලගෙන යන්න එක්කම දෙන්නක සද්දට සිඳවා කලතර ශශි දෙවලි බාති එක රමණි සුමේ දක්කා කැනඩාවෙන් චන්න ඇන්චි මිෂල් ඒන්ජල් ඒඩ්‍රියන් එක පුංචි සෝෆියා තින්නවා කියලා තියෙනවා. දැන් මං හිතනවා ඔයාට හොඳටම හොඳයි කියලා. චුට්ටක් හරි තවම අසනීප ගතිය තියෙනවා නම් ඔක්කොම නැති වෙන්න.

0: ගෑනු ළමයින්ට යාලුව මිස් වෙන දවස් තියෙනවා.
1: එහෙයි
0: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
1: ඒ කියන්නේ එයාලට යාලුව මගහැරෙනවා.
0: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
2: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
3: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
4: ලංකාවේ හදන යුරෝපයේ පදින කේඩි රයිස් ලීඩර් 125 අපේම බයික් එක දැන් රුපියල් 599,000යි. මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිරවිලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න කේඩි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එකට 0773 523 535.
5: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැයතු

0: අකුරු එක වචන කලපල මුදලින් තෑගි දිනන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේ දුනු මාවත.
1: දවල්ලේකේ හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩී එක අහන්න. net fm ගින්දර හැන්දෑව.
2: දවල්ලිකයි විනාඩී 36යි වෙලාව. මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. මේ ඇහෙන සින්දුවට යන්න කලින් කෝ ඉතින් බෑනේ වැඩේ කරන්න, මේ WhatsApp එකටත් calls ගන්න ඕනේ. WhatsApp එකට නෙමේ calls ගන්න ඕන. හරිද? WhatsApp එකේ chat එකේ මම ඉන්නේ. මම ඔයාලට reply කරන්න. ඔයාගේ message එක මට දාන්න. මම අනිවාර්යෙන් හවස 4ට යන්න කලින් කොහොම හරි මේ message ටික ඔක්කොම කියලා තමයි යන්නේ දෙයියෝ. එහෙනම් call කරන්න එපා. හරිය? බෙල්ල කොන්ද වේදනා ඇතුළු මොනයම් හරි ස්නායු රෝගයක් නිසා කාලයක් තිස්සේ දුක් විඳ කෙනෙක්ද? ආතරයිටිස්, සන්ධි රෝග, මාංශපේශි වේදනා, නහර ගැට ගැසීම් මෙන්න මේ වගේ රෝග තිබුණා නම් හරිම කැටි කාලෙකින් සුව කරන ලංකාවේ අංක 1 බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය තමයි ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. ඉතින් ඒ වෙනුවෙන් ශාඛා හොරණ සහ කොට්ටාවේ තියෙනවා. ඉතින් විශ්වාසයෙන් යුතුව දැන් ඔයාට යන්න පුළුවන්කම තියෙනවා. මොකද මේවා තාවකාලික ප්‍රතිඵල නෙමෙයි, දීර්ඝකාලීන නිට්ටාවට මේ දේවල් සුව කරගන්න පුළුවන් හොඳම තැන තමයි ලංකාවේ අංකකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. ඉතින් ආතරයිටිස් වගේ සන්ධි රෝග, මාංශපේශි වේදනා මේ වගේ දේවල් තියෙන කෙනෙක් නම් ඔන්නෝට හොරණ සහ කොට්ටාවේ තියෙන ශාඛාවලට යන්න පුළුවන් ඔයාගේ ප්‍රතිකාර සඳහා. දරුවෝ ඉන්නවා උපතින් හරිම නිරෝගී, ටික කාලයක් ගියාට පස්සේ ආබාධ මතුවෙනවා. එහෙම නැත්නම් උපතින්ම ආබාධිත දරුවන් ඉන්නවා. එහෙම දරුවෙක් ඉන්න අම්මෙක් තාත්තෙක් නම් මං ඔයාට කියනවා පරක්කු කරන්න එපා. ඔයාගේ පුංචි දරුවව අරගෙන ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට අනිවාර්යයෙන්ම යන්න. හොරණ තමයි ළමුන් සඳහාම ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයක් ඇක්ටිව් ප්ලස් ජාලය තුළ දැන් ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් හොරණ තියෙන මේ ශාඛාවට ඔයාට ඔයාගේ දරුවව අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි පැරලයිස් වෙලා මුළු ජීවිත කාලෙම ඇඳක් මත රෝද පුටුවක් මත ඉන්නවයි කියලා හිතපු ඔයාට පුදුම හිතේ මම මෙහෙම කිව්වොත් මුළු ලෝකෙම පුදුම කරමින් අවුරුදු ගානක් ඇඳන් මත රෝද පුටු මත හිටපු පැරලයිස් රෝගීන් හරිම කෙටි කාලෙකින් සුව කරන ලංකාවේ අංක 1 බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය තමයි ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. ඉතින් ඒ වෙනුවෙන් ඔයාට යන්න තියෙන හොරණ සහ බණ්ඩාරගම තියෙන ශාඛාව වෙත ඔයාට 100% හරිම ප්‍රතිඵල බලා ගන්න පුළුවන්. විශ්වාසනීය ලංකාවේ අංක 1 බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය තමයි ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. දැන් මේ කියන තැන්වලට ඔයාටත් එන්න ඕනි. හැබැයි ඉන්නේ දුරක. ඒ නිසා එන්න විදිහක් නැහැ. එක්කෝ නේවාසික ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් වෙන්න ඕනි. එහෙම නැත්නම් මේ ප්‍රතිකාර සඳහා පාවිච්චි කරන පාරම්පරික තෙල් ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් වෙන්න ඕනි. ඔය වැඩ දෙකම කරගන්න පුළුවන්කම තියෙනවා. මුලින්ම කියන්නම්කෝ, මේ ප්‍රතිකාර සඳහා යොදා ගන්න පාරම්පරික තෙල් දැන් ඔයාගේ නිවසටම ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි විශේෂත්වය තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරයත් ඔයාට වීඩියෝ පටමකින් ලබා ගන්න දැන් පුළුවන්. එවගේම ඊළඟ ප්‍රශ්නය, නේවාසික ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්ද? ඔව් පුළුවන්. මේ වෙනකොටත් රෝහලේ රෝගීන් 100% විතර එක පාර ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් ඉදිර හැමදේම සූදානම් කරලා තියෙනවා. ඒ වගේම තමයි නේවාසික ප්‍රතිකාර ලබා ගන්නවා කියලා කියන්නෙම ඉක්මනින්ම රෝග සුව කරගන්න පුළුවන්කම තියෙනවා. වගේම මේ ප්‍රතිකාර ලබා ගන්න කාලය පුරාවටම නොමිලේ ආහාර පාන නවාතැන් පහසුකම් රෝගීන් සඳහා සපයන්න ආයතනය මගින් කටයුතු කරනවා. ඉතින් ඒ නිසා ඔයාටත් පුළුවන් මේ හැම දෙයක් ගැනම වැඩි විස්තර දැනගන්න කතා කරන්න. ඔය යනවනම් යන්න කලින් දිනය වේලාව වෙන් කරගන්නත් කෝල් එකක් දෙන්න පුළුවන්. මෙන්න මේ නම්බර්ස් ලියා ගන්න, කොලයක් පැනක් ළඟ තියෙනවා නම් ලියා ගන්න. එහෙම නැත්නම් ඔහොමම ෆෝන් එක අතේ තියෙන කෙනෙක් නම් ඩයල් කරගන්න 0134 226 7646 0134 226 7646 0 77 5 11 39 18 0 78 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 ලෙඩ රෝගවලින් දුක් විඳින කෙනෙක් නම් යන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඔයාට 100%ක් හරීම ප්‍රතිඵල අරගෙන එන්න පුළුවන්කම තියෙනවා. බ්‍රෑන්ඩ් ෆයිනන්ස් ලංකා සෑම වසරක්ම වගේ මේ වසරේදීත් ඔන්න සියලුම සන්නාම ශ්‍රේණිගත කිරීමකට ලක් කරලා තියෙනවා. ඉතින් මේ වතාවේදී ඒ කියන්නේ 2026 මේ අවුරුද්දේ බ්‍රෑන්ඩ් ෆයිනන්ස් ආයතන ශ්‍රේණිගත කිරීමත් කලින් අවුරුදුවල වගේම සිද්ධ කළා. ඒ අනුව 2026 වසරේ කියන්නේ මේ අවුරුද්දේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමයේ විදිහට අංක 1 සන්නාමයේ විදිහට කිරුළු පළඳින ජාතියේ මහා පහන්තම ලංකා බැංකුවට මේ වතාවේදීත් ඔන්න හැකියාව ලැබුණා. ඒ පණිවිඩය ගැන ඔයාලට මේ විදිහට මතක් කරන්න ඕනි. ඉතින් ඒ සන්නාම වටිනාකම රුපියල් බිලියන 65.5ක සන්නාම අගයක් පෙන්වමින්. ඉතින් ඒ සන්නාමගය ගත්තහම පහුගිය වසරට සාපේක්ෂව මේ සන්නාමගය 14.1ක වර්ධනයක් විදිහට තමයි සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා ඔන්න ජාතියේ මහා පහන්තම ලංකා බැංකුව මේ වසාවෙදිත් 2026 වසරේ බ්‍රෑන්ඩ් ෆයිනන්ස් ලංකා ආයතනය මගින් පවත්වන ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය දිනාගෙන තියෙනවා කියන කාරණාව හාරිම අභිමානයෙන් යුතුව මතක් කරන්න ඕනි ලංකා බැංකුවේ ගනුදෙනු කාර්ය භවතුන් වෙත. ඒ වගේම තමයි ලංකා බැංකුව මේ ග්‍රහණයත් එක්කම ලංකා බැංකුවේ සන්නාම ශ්‍රේණිගත කිරීම කියන්නේ බ්‍රෑන්ඩ් රේටින්ග්ස් එක AAA විදිහට සනහිටුවන් කරගන්නත් ලැබුණා වුණත් ඉතින් ඒකත් විශේෂී අවස්ථාවක් විදිහට සඳහන් කරන්න ඕනි. දැන් මේ ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් වුණේ ලාභ ඉපයීම කියන පදනමම විතරක් පදනම් කරගෙන නෙමෙයි. ලංකා බැංකුව සිදු කරපු අලෙවි ප්‍රවර්ධන වැඩසටහන්, ශක්තිමත් සමාජ ක්‍රියාකාරකම්, සුවිශේෂී පාරිභෝගික සේවාව, ඒ විතරක් නෙමෙයි තාමත් වේගවත් විදිහට කරපු ඩිජිටල්කරණයට අනුගත වීම, මූල සාක්ෂරතාවය, සමාජ සත්කාරක වැඩසටහන් ක්‍රියාත්මක කරවීම වගේම තිරසර පැවැත්මක් වෙනුවෙන් අදාළ වෙන ක්‍රියාකාරකම් කරවීම කියන කරුණු කාරණා බොහෝමයක් පදනම් කරගෙන තමයි මේ ජයග්‍රහණය ඔවුන්ට ලබා ගන්න පුළුවන් වුණේ. කියන්නේ ලංකාවේ වටිනම සන්නාමය බවට කිරුළු පළඳින්නට පුළුවන්කම ලැබුණේ, හැකියාව ලැබුණේ මේ කියන කරුණු කාරණා පදනම් කරගෙන. ඉතින් ලංකා බැංකුව මේ වෙලාවේදී මේ ජයග්‍රහණය කොහෙත්ම තනියෙන් සමරන්නේ නැහැ. ඒ සතුට තනියෙන් භුක්ති විඳින්නේ නැහැ. ඒ වෙනුවෙන් ඔවුන් ආදරණීය ලංකා බැංකුවේ ගනුදෙනු කාර්ය භවතුන්ට ස්තුතිවන්ත වෙනවා සහ ඔවුන්ගෙන් ඉල්ලනවා ලබන වසරේදීත් මේ සන්නාමය, මේ පළමු ස්ථානය මේ විදිහටම තියාගන්න ලංකා බැංකුව සමග එකතු වෙන්න කියලා. ඉතින් ආදරණීය ගනුදෙනුකාර භවතුන්ට හරිම ආදරෙන් ගෞරවයෙන් ලංකා බැංකුව මේ වෙලාවේද ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ පණිවිඩයේත් හරිම ආඩම්බරයෙන් මතක් කරන ගමන් යන්න හදන ටක් ගලවත් මැසේජස් පැත්තට මෙන්න මේ කටියත් එකතු කරගන්න. Good afternoon. මමද ලස්සන සින්දුවකට එකතු කරගන්න බරුදල්පල එස්එල් ප්‍රනාන්දෝ මැසේජ් කළා තියෙනවා. ඕකේ. මේහෙන සින්දුවට එකතු කරගන්න චනු. ඕකේ. අපිත් ඔයාව අදත් අහගෙන ඉන්නේ ඉංගිරියවත්ත තලගම සන්සලා ෆැෂන් එකේ. රන්ජීත් නිසන්සලා රන්දි. තවින්සා යසිස්මා කට්ටියම එකතු කරගන්න. හයි ජානු, ගින්දර ඇන්ටි. මේ ඇන්ටි කිව්වොත් නම් උම්ම දෙන්නේ. හොඳේ. හරි පොඩි ළමයි. අනේ අනේ. කෝ බලන්න පොඩිද කියලා ෆොටෝ එක ගෙවන්න බලන්න කට්ටියගේ. ඔයා එනකම් බලාගෙන ඉන්නේ අපි වගේ කැන්ඩි බෝයිස්. ප්‍රාන්ත යුකේ කුමාර, ඊට පස්සේ සෙල්වා, ගයාන්, රශාන්ත. උම්ම දෙකක් ඕන නෑ, එකයි දෙන්න. මට ඇන්ටි කිව්වනේ මේ දවස් දෙකේම. කට්ටියට මෙහිඳ එකයි දෙන්න. ලස්සන සින්දුවකට මම එකතු කරගන්න ලහිරුගුණ රද පැලාද පාසල අසලින් අනිවාර්යෙන් එකතු කරගන්න කට්ටියම. ඊට පස්සේ මාපලගම් පියල් ජයම සෙච් කරලා තිනෝ සින්දුවකට එකතු කරගන්න කියලා. දෙහි යෝමිට ලක්ෂ්මන් සංජීව මෝටර්ස් වැඩකන ගමන් ඉන්නේ මම සංජීව. ඊට පස්සේ දාමේ චන්ද්‍රසිරි කට්ටියම එකතු කරගන්න ලස්සන සින්දුවක් දෙන්න. හින්දිරං වඩාත් හොඳයි කියලා තියෙනවා. හින්දි සින්දුවක් දෙන්න දැම්මන මේ තව ටිකකින්. හරිය ගින්දරී සුදු මැණික් කෙනකන් හිටියේ උම්ම කැටේ මම චැම්පති. උඹලත් කොපිටිය ලැවලින් උම්ම එකකුත් තෝනි සින්දුවක් එක්කම.

0: Killer B and Raj. You know we do it big, baby. Yeah, this ain't no joke. Can't play with us, man. Stop playing.
1: දවල්ලකයි විනාඩි 51යි වෙලාව මතක් කරන්න දේවල් ටිකකුත් අරගෙනම තමයි මම මේ පැත්තට මේ ආවේ එකතු කරගන්නත් කටිය ගොඩාක් ඉනවා හැබැයි ඉතින් ඊළඟ ඊට කලින් මෙන්න මේ ගැන මතක් කරන්න ඕනි දැන් සාමාන්‍යයෙන් ගයක් දොරක් හදනවා කියලා කියන්නේ අපි ඒක පොඩි කාලයකට කරන දෙයක් නෙමෙයිනේ අපි අද ගයක් හැදුවොත් ඒක ආයේ හෙට අපි වෙනස් කරන්න නැහැනේ ටිකක් දීර්ඝ කාලීනව අපි අපේ පාවිච්චිය වෙනුවෙන් ලස්සන ගයක් හදාගන්න නේද එහෙම හදාගන්න ගේ ලස්සන කරගන්න එකත් ඉතින් ඔයාගේ අතේ තියෙන වැඩක් තමයි එහෙම ඔයාගේ ගේ ලස්සන කරගන්නකොට ඔයා පාවිච්චි කරන ටයිල් ගැනත් එකපාරක් නෙමෙයි හිතන්න ඕනි. ඊට වඩා වැඩි වතාවක් අපි හිතන්න ඕනි. මොකද අපි පාවිච්චි කරන ටයිල් කියලා කියන්නේ ඔයාගේ නිවස ලස්සන කරනවා වගේම ඒ පාවිච්චි කරන ටයිල් විශ්වාසනීය ගුණාත්මකභාවය වගේම කල්පවත්ම අලංකාර මෝස්ටර් එක තමයි අපි අරගන්න ඕනි. මොකද මං එහෙම කියලා කියන්නේ කාලෙන් කාලෙට හැමදේම වෙනස් වෙනකොට මේ ටයිල් කරනවා කියන එකත් කාලෙන් කාලෙට අලුත් වෙනවා වෙනස් වෙනවා. ඉතින් එතකොට හරිම ටයිල් අපි තෝරගන්න ඕනි අපේ ගේ ලස්සන කරගන්න. ඉතින් එහෙනම් දැන් ඔයා දන්නවා ඒ වෙනුවෙන් ඔයාට තියෙන හරිම දේ මොකද්ද හරිම තැන මොකද්ද කියලා ඒ තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. ඉතින් ලංකා ටයිල්ස් අලුත්ම වැඩේ ගැන තමයි ඔයාට මේ මතක් කරන්න හදන්නේ. දැන් සමහර වෙලාවට ඔයා ඉන්න ප්‍රදේශයේ මේ වෙනකොට ලංකා ටයිල්ස් ෂෝරූම් එකක් නැති වෙන්න පුළුවන්. හැබැයි දැන් මේගොල්ලන් ඔයාව හොයාගෙන ඔයාගේ ප්‍රදේශයට එන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ තමයි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම්. දැන් ඔන්න හෙට ඉඳලා තමයි මේ වැඩේ පටන් ගන්නෙ. මේගොල්ලන් එනවා අපිත් එක්ක හෙට දවසේදී උදේ කාලේ නිකවැරටියට, ඒ වගේම හවස ගල්ගමුවට. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් ඔයාගේ නගරයට මේ විදිහට එනකොට වාසිත් එක්කම ඔයාගේ නිවසට අවශ්‍ය කරන සියලුම ටයිල්ස්, ඒ වගේම බාත්වේ අවුපාංග, මේ හැම දෙයක්ම සුවිශේෂී මිල ගණන් වලට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඔයා තලිතින් ගයක් හදන්න හිතාගෙන ඉන්නවනම්, ඔයාගේ ගෙදර අලුතඩියා කරන්න හිතාගෙන ඉන්නවනම්, මේ හැම දෙයකටම තමයි ඔයාට මේ සුපිරි අවස්ථාව හිමි වෙන්නේ. ඉතින් මතකයිනේ හෙට උදේ නිකවැරටියට නිකවැරටියේ ඉන්න සහ ඒ අවට ඉන්න ඕනම කෙනෙක්ට හෙට යන්න පුළුවන් ලංකා ටයිල්ස් මේ මොබයිල් ෂෝරූම් එක ළඟට. එතෙන්ට ගිහිල්ලා වගේ නිවසට අවශ්‍ය කරන ටයිල්ස් ඊට පස්සේ මොනවද බාත්වයා, මෙන්න මේ විදිහට හැම දේම වගේ ගෙදරට අවශ්‍ය කරන හැම දේම ඔයාට අරගන්න පුළුවන්කම තියෙනවා. විශේෂ මිල ගණන් වලට ඒ විතරක් නෙමෙයි, හවස ගල්ගමුවට

ස්මයිල් ඇස්ති වෙලා ඉන්න මේ ගොල්ලන්. ඉතින් හවස ගල්ගමුවට ආවට පස්සේ ගල්ගමුව ඉන්න ඔයාට ඒ අවට ඉන්න ඔයාට ඔයත් ඔයාගේ ගෙදර අලුත් වැඩියා කරන්න ලස්සන කරන්න අලුත් ටයිල්ස් ගන්න බලාගෙන ඉන්නවනම් ඔන්න ඒකට තමයි ගල්ගමුවට ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක අරගෙන හෙට එන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම යන ලංකා ටයිල්ස් කියන්නේ හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්. ඉතින් මේ විදිහට ඔයාට හෙට දවසේදී මේ අත්දැකීම විඳගන්න පුළුවන් වගේම හෙට ඉඳලා ඉදිරි දවස් කීපය පුරාවටම ලංකාව වටේ ලංකා ටයිල්ස් ෂෝරූම් යන්නයි සූදානම් වෙලා ඉන්නේ. ඒ ගැන ආව අපි දැනුවත් කරනවා හෙට දවසේදී. මොකද හෙට නිකවැරඩියට සහ ගල්ගමුවට ආවට පස්සේ අනිද්දා දවසේ කොහෙටද එන්නේ මේ ඔක්කොම දේවල් ටික අපි ඔයාට දැනුවත් කරනවා. එතකොට ඔයාගේ වැඩේ කරගන්නත් හරිම ලේසි. ඒ විතරක් නෙමෙයි තවත් විශේෂ අවස්ථාවක් ඔයාට තියෙනවා, මේ ගැනත් මතක් කරන්න ඕනි. ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත් ටයිල්ස් සඳහා ලංකා ටයිල්ස් ඔන්න 40% ඩිස්කවුන්ට් එකක් දෙන්න සූදානම් කරලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රදේශයටත් මේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක එනකන් බලාගෙන ඉන්න දෙයක්වත් නැහැ. ඔයාගේ ප්‍රදේශයේ තියෙනවා නම් ඔයාට ළඟම තියෙන ලංකා ටයිල්ස් ෂෝරූම් එකට යන්න ඔයාට වාසීත් එක්ක මොවාගේ ගෙදරට අවශ්‍ය කරන මේ හැමදේම අරගන්න පුළුවන්කම තියෙනවා. යන්න ළඟම තියෙන ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට. මේ වසර මැද්දේ ඔන්න තෝරාගත් ටයිල් සඳහා 40% දක්වා වාසි අත්විඳින්න ඔයාට පුළුවන්කම තියෙනවා. ඉතින් ලංකා ටයිල්ස් කියන්නේ හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්. මං අර මුලින් කිව්වා වගේ අපි ගෙයක් හදන්නේ ඒගේ අලුත් වැඩියා කරන්නේ හැමදාටමනේ. එහෙනම් ඉතින් ඒගේ ලස්සනට තියාගන්න හරිම තැනින් ඔයාගේ ගෙදරට අවශ්‍ය කරන බාත්‍රයා උපාංග ටයිල්ස් මේ හැමදේම අරගන්න ඕනි. එහෙනම් ඉතින් ඒකට දැන් ඔයාට යන්න තියෙන විශ්වාසනීයම තැන තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. මේ සින්දුව ඉක්මනටම මේ කටි එකතු කරගන්නද, එහෙම නැත්නම් විපතක් තමා වෙනවා. අපේ මෙන්න මෙයා ඉන්නවා මේ වෙලාවේ මාව අහගෙන. සුබ දහවලක් වේවා ජානු. අපි වදලසන සින්දුවකට එකතු කරගන්න යටි අන්තොට පීපල්ස් බැංක් එක ළඟ ත්‍රූ වීල් පාක් එකේ කොල්ල සෙට් එකම එකතු කරගන්න කියලා මැසේජ් කළා තියෙනවා. ප්‍රියන්ත ලොක්කාන් සිසිරණි මල්ලක් මල්දි නේත්. අපි ලසායියා අපි ටයිටනික් සලෝනිකෙත් තුෂාරවත් එකතු කරගන්න උත්තුරන්න හරියන්න ඕනි ජානු වැනිකට කියලා තියෙනවා. මට විතරක් හරි ගිහිල්ලා මොකද දානේ, මට හරියනවා වගේම ඔයාටත් උත්තුරන්න හරියන්න ඕනි. ජය වෙන්න ඕනි, සුප වෙන්න ඕනි.

0: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
1: මාස්ටර් ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
2: අලුතෙන කාටම මිලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින් හද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහත හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0173 273 540.
3: මුහුදෙන්ම ගුවනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්වුන් සැමට දැනුම් දීමයි ඉවත් වෙන්න.
4: කින්දර හැන්දෑව
5: brought to you by
6: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
7: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
8: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණි කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
9: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0134 226 7646.
10: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
11: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14% සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch rating A- LKA Outlook stable ලියාපදිංචි මුල් සමාගමකි.
12: දවල් දෙකයි විනාඩි 1යි.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි තිබස්වා ඇත්නිය.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. විනිසුරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නීති සංගමයේ නියෝජිතයින් මෙවැනි විට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එම සංගමයට ලබා දුන් සාකච්ඡාව සඳහායි. ශ්‍රී ලංකා නීති සංගමයේ විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක සිවිල් සංවිධාන මෙන්ම ජාත්‍යන්තර නීති සංවිධාන වලින් දෙල්ලුව විරෝධය මතේ උපරමාධිකරණ විනිසුරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දාල ව්‍යවස්ථා සංශෝධනයේ කැබිනට් මණ්ඩලය විසින් පසුගියදා අනුමත කරනු ලැබුවා. යනුව ඊට දාල 22 ආණ්ඩුකම් ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටු පත පසුගිය සිකුරාදා ගැසට් පත්‍රයේ පළ කෙරුණා. එවන් පසුබිමක විනිසුරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනා පිළිබඳ ශ්‍රී ලංකා නීති සංගමයේ ස්ථාවරයේ පසුගියදා ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දුන්නා. මිලගණිත් නිවුස් පසර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් ට්‍රේල්ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM Anupaha, FM Anu Hatarai Dashma Atta, Net FM. Kindara Handava.
4: Brought to you by Sumudu Matupita Nisa Adang Innat Pahasui Leak Vennit Na
5: Fems Ayaka Oyata Oyava Magarin Na
6: Oyata Sugar Nam Sevenagala Madumeha Harni Capsule Argan 40 Vasaraka Abhimane Sevenagala Ayurveda 0747 31 33 540
7: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134 226 7046.
8: FM 95 94.8.

0: Net FM Kinder Händeva Vidjanu.
1: සුබදහවලක් දවල් දෙකයි විනාඩි පහයි. අපි දැන් නගේ දෙවනි පැයට තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ පැයදිත් කෝල් කරන්න, මැසේජ් කරන්න, වෝල් පෝස්ට් එකට කමෙන්ට් කරන්න, ඔය ඔක්කොම දේවල් ටික් කරගෙන ලයිව් එකකිනුත් මේ පැයදී අපි හම්බ වෙමු. හරිද? මතක් කරන්නත් තියෙනවා දේවල්. හැබැයි ඊට කලින් මට හිතනවා මේ නෝන් ස්ටොප් එකට මෙන්න මේ කටි එකතු කරගත්තා නම් හොඳයි කියලා. අනිත් ටික පස්සේ මතක් කරන්න. හරි. හයි හයි ජනු, ගින්දර උම්මත් දේවි. එනකම් බලන් හිටියේ ආවා අපේ උම්මා දේවි. ආවා ආවා ආවා. අපිට දෙන්න කොලස්සට සිඳු ගොඩාක් බොකුදුර 10 කනපාරේ මංගලි ෆැෂන් ගාමටිකේ සාලිය මංගලි ශ්‍රේයන්දි සංජය මහේෂ් ලක්මුතු මදුවන්ත නිවන්තිට දෙවිඳ ෆැෂන් ගාමටිකේ ඔක්කොම සෙට් එක එකතු කරගෙන ලොකු මයිකකු දෙන්නකෝ ගින්දර වගේ සිඳු වැස්සක් එක්ක. ලස්සන සින්දුවක් අයිලා තියෙන සින්දු කොමාරි දෙන්නම්. හොඳ වස්තුවනි මගේ රුක්මණි අක්කා දෙන්නම් දෙයෝ දෙන්නම්. දැන්ට මේ සින්දු ටික අහන එකතු කරගන්නම්. සුබ දවසක් සුදු මැණිකේ හොරණ සතල ගාමට ගියා. අපිටත් සුපිරි සින්දුවක් දෙන්න අශෝක මිස් රොමණී මුදිතා හර්ෂ මැණිකේ ඊට පස්සේ දේවි නිලු පොඩි අක්කා සෙපාලි ශ්‍රාණී කට්ටියම එකතු කරගන්නන්නේ. සුදුමැණික උම්මයික ගිල්ලන්න බැරි වුණා. අපිට උම්මයිකකුත් දෙන්න. ආගේ උම්මයික අපිට ඕනිමයි සුදුමැණික. ආදරේ හැමදාමත් මාත ආදරේ ගොඩම ගොඩාරියා කට්ටියටම. එතනින් පස්සේ ගින්දරි හයි කොහොමද? අපි හම්බන්තට කළද දල් කඩේ මම ශානක මට උම්මයිකක් ඕනි. බෑ අපේ කට්ටිය ආනන්ද නිලන්ත මහිම ශෂිමා රන්දිමා නෙතහන හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. දෙන්න චුට්ටක් ඉන්න. තව චුට්ටකින් දෙන්නම්. ඒක නම් අගේ කරලමයි දෙන්න ඕනි. ජානුමණික ඉතින් කොහොමද? අපිත් ගින්දර හැන්දෑව අහන ගමන් ඉන්නේ. අහලිගොඩ චමින්ද මෝඩස්සගේ බොස් චමින්ද සරත් රසිදු කුඩුවිට කඹරාවේ බින්ති නගා මාලින්ද තනුෂ ශාඛ්‍ය විහරා ඊට පස්සේ කුටිපිටිය නිලෝ සමන්ත මන්දාර හුලංගස්තරුවෙන් චාරිකාව ද්‍රුවාන් යාගේ දුව තර්ෂි මැගිනන්ද අල්ලපු ගෙදර ප්‍රියංගිකා සමාන් යාලගේ දරුවෝ බලංගොඩින් ඉන්ද්‍රාණියක්ක දිස්නා කම්පාරේ නන්දපාල මාමා ඉන්ද්‍රනන්ද වර්ක්ෂොප් එකට බයික් හදාගෙන අපු ගතියත් ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමු. මේ උම්මයික අර කළුද දොල් කඩේ කොල්ලට.

0: Kindere hen det var.
1: දවල් දෙකයි විනාඩි 14යි. මතක් කරන්නම් ඔයාලට මෙන්න මේ ගැන ඉක්මනටම මේ ටික කියාගෙන මේ යන්නම් හොදේ. ෆෙම්සය ගැන මතක් කරන්න ඕනි. SLSI ISO සහතික සාහිත්‍යව සාධාරණ මිලකට වාගේ අතරපත් වෙන ෆෙම්සය කියලා කියන්නේ. දැන් ඉතින් ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ්ස් දවස්වලදී තමන්ව අතහැරගන්න ඕනේ නැති තමන් ළඟ තියෙන්න ඕනි හොඳම දේ තමයි. මොකද පෑඩ් එකක් තෝරගන්නකොට අපි අනිවාර්යයෙන්ම බලන්න ඕනේ දේවල් ටිකක් තියෙනවනේ. මේක ඇඳගෙන ඉන්න පහසුයිද ලීක් වෙයිද? ගෙවන මිලට උසස්සත්වයේ හොඳ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක්ද? ඔන්න ඔය කියන දේවල් ටික අනිවාර්යයෙන්ම අපි හරියටම දැනගෙන ඉන්න ඕනේ. හරියට බලලා තමයි ගන්න දේ ගන්න ඕනේ. එහෙනම් ඉතින් මේ හැම දෙම හරීම විදිහට තියෙන SLSI ISO සහතික සහිතව සාධාරණ මිලකට වාගේ අතරපත් වෙන ෆිම්ස් ඇය ඔයත් අරගන්න. මේ දේවල් අහගෙන ඉන්න පිරිමිලමයි කියනවනම් මොනවද අනේ ඔය ජානු මේ කියන්නේ කියලා මං නම් කියන්නේ මේ වගේ පාටන කෙනෙක් ඔයාට ජීවිතේට හරියන්නේ නැහැ. මොකද ඉතින් ඔය දැනගත්ත කියලා නරක දේවල් නෙමෙයි මෙව්වා. ඔයා දැනගෙන ඉන්න මොනි. හැමදාම ඔහොම තනියෙන් ඉන්නේ නෑනේ. ගෑනු ළමෙක් වුණාම එයාට පිරිමි ළමෙක් හම්බෙන්න ඕනි. ඉතින් ඒ හම්බෙන පිරිමි ළමයා එයාට ගෑගේ ගෑනු ළමයාට ඕන කරන දේවල් දැනගෙන ඉන්න ඕනි. ඉතින් ඒ හින්දා තමයි මම ඔයාලට කියන්නේ ඔයත් දැනගෙන ඉන්න එක හොඳයි මේක. එයාට ගෙනල්ලා දෙන්න උනොත් හදිස්සියවත් ගෙනල්ලා දෙන්න එයාට. ෆේම්ස් ඇයම මොකද ඇඳගෙන ඉන්න පහසුයි ලීක් වෙන්නේ නැහැ. ගෙවන මිලට උසස් තත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් විදිහට ඔයාට මේක අරගන්න පුළුවන්කම තියනවා. දැන් මාකට් එකේ දිවෙන පුරා තියෙන ඕනෑම සුපිරි වෙළඳසැලකින් ෆාමසි වලින් ෆිම්ස් ඇය දැන් ඔයාට සාධාරණ මිලකට අරගන්න පුළුවන්කම තියෙනවා. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම ගැන පොඩ්ඩක් මතක් කරන්නද? ආයුර්වේදයේ කියන නම ඇහුන ගමන් ඕන කෙනෙක්ට මුලින්ම මතකෙට එන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම. මේකට හේතුව 100%ක් හරීම ප්‍රතිඵල වාට ලබා ගන්න පුළුවන් වෙන එක. ඉතින් දැන් ෂුගර් තියෙන කෙනෙක් නම් ඔයාට ඒ වෙනුවෙන් තමයි සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ නිෂ්පාදනය කෙරෙන්නේ. ඉතින් ඔයාට 100%ක් ප්‍රතිඵල අරගන්න මේක අරගෙන පාවිච්චි කරලා බලන්න කොහොමද ප්‍රතිඵල කියලා එතකොට ඔයාටම තේරෙයි. ඒ වගේම ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය තමයි සෙවනගල මදුකා කැස්සට පණිය කියලා කියන්නේ. මෙච්චර කාලයක් හැම වෙලේම කැහැකැහැ ඉන්න ළමයෙක් ළඟ හිටියානම් ඔෆිස් එකේ උනත් ඔය හපත් අරුණාම කොච්චර නම් ඉන්නවද? ඒව ලෙඩ වාට්ටු. ඉතින් මම ඔයාට කියනවා එයාට කියන්න ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය අරගන්න කියලා. නැත්නම් හැමදාම බොස්ට මැසේජ් දානවා අද උණ අද කැස්ස නිවාඩුවක් ඕනි. ඒ ඔක්කොටම තමයි මේ හරිම විසඳුම සෙවනගල මදුකා කැස්සට පැනියා. ලිව එකේ තෙල් පැටි ලිව බය වෙන්න එපා. සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක වඩ පාවිච්චි කරන්න පුළුවන්. කැමෝ ප්‍රියයි බඩ පිපෙනෝ බඩ කැකුම් බඩ චින්නේ. එහෙනම් 100%ක් ස්වභාවික සෙවනගල සමෝදගම් වඩ දැන් අරගෙන පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. මේ නිෂ්පාදන අතර තියෙන සෙවනගල ශ්‍රියාදේවි හාවිල්ලක මගේ වගේ හොඳ ලස්සන කොණ්ඩයක් ඔයාටත් හදාගන්න ඕනි නම් සෙවනගල ශ්‍රියාදේවි හාවිල්ලක අරගෙන විශ්වාසයෙන් පාවිච්චි කරන්න. සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීව බලාම්ල පිතසය, සෙවනගල හාන්දි රාජ්‍ය තෛලය මේ නිෂ්පාදන අතර තියෙනවා. ඉතින් මේ කියන සියලුම නිෂ්පාදන කමල්බන්දුල වීරපෙරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණ යටතේ තමයි නිෂ්පාදනය වෙන්නේ. 40 වසරක විශ්වාසය දිනාගත් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම කාලිකක් දෙන්න. 0747331540 සුබ දහවලක් වේවා ආදරණීය ජානු. අද සුපුරුදු විදිහට මම වහගෙන ඉන්නේ වාරිපල ශ්‍රී සුමංගල විද්‍යාලය උසස් පෙළ විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ඉඳලා මේ අපේ ආදරණීය ටීචර්ස්ලා සර්ලා ටිකක් නේද නිවසේ වැඩ කටයුතු වගේම ඉස්කෝලේවල වැඩ කටයුතු තමත කරලා අපි සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ නේවාසිකව ඉන්නවා. ඉතින් අපි වලස්සර සින්දුවකට එකතු කරගන්න ඔයා වහගෙන ඉන්නේ නිරෝෂන් බණ්ඩාර සර්, කොසත් සර්, ඒ වගේම නික වැරටි එක්ස්ප්‍රස් කිරීමේ මධ්‍යස්ථානයේ ඉන්ද්‍රානන්ද සර්, රොහන් මල්ලි, කසුන් මල්ලි ඇතුළු සියලුම විභාග කාර්ය මණ්ඩලයම ඉකවරටියේ චම්පිකලාලිත් පෙරේරා තමයි මැසේජ් එකේවලා තියන්නේ. සුබ දවසක් වේවා ජානු. කට්ටියම ඉතින් හැමදාම වහන්න ඕනේ හරිද? අපේ සර්ලා මිස්ලා ටික ඔක්කොම ජය වේවා. හයි ජානු, අද අහන්න නම් වෙන්නේ නැහැ. කලාවෙන් පුෂ්පක්කා හස්බන්ඩ් ප්‍රියන්තයි දුවල දෙන්නයි ඔයාවයි නෙත්තන හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. අහන්න වෙන්නේ නැහැ කියලාත් මැසේජ් එකක් දාන ඔයාට මං ආදරෙයි හරිද?

0: නොතරයියේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: මෙල්ඩෝල් හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 13 අපි එන්නේ උදේ නිකවරටිය සහ සවස ගල්ගමුව නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල් රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
4: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
5: ලේකේ මූඩ් බූස්ට් එක නෙත් FM කින්දර හැන්දෑවා විචානු

දවල් දෙකයි විනාඩි 25යි වෙලාව. net fm අපේ facebook fan page එකේ ඔන්න දැන් facebook live එකට වඩ join වෙන්න පුළුවන්. වාගේ කටිය සින්දුවකට එකතු කරගන්න. comment කරන කටිය මම තව චූටි වෙලාවකින් මතක් කරන්න. තාම කටිය live එකට join වෙන ගමන් ඉන්න නිසා ඔයට මෙන්න මේ ගැන මතක් කරන්න ඕනේ. brand finance lanka සෑම වසරකම වගේ ඔන්න මේ වසරදීත් සියලුම සන්නාම ශ්‍රේණිගත කිරීමකට ලක් කරලා තියෙනවා. ඉතින් මේ වතාවෙදීත් ඒ කියන්නේ 2026 වසරේ බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ආයතනයේ ශ්‍රේණිගත කිරීම මේ වෙනකොට සිද්ධ කරලා තියෙන. ඒ අනුව 2026 මේ වසරේ ලංකාවේ වටිනම සන්නාමය විදිහට අංක 1 සන්නාමය බවට කිරුළු පළඳින්නට ජාතිය මහපහන් තැඹ ලංකා බැංකුවට හැකියාව ලැබුණා. ඒ ගැන හරිම ආඩම්බරෙන් ඉදුවාට මතක් කරන්න ඕනේ. ඉතින් ඒ සන්නාම වටිනාකම රුපියල් බිලියන 65.5 සන්නාමගයක් පෙන්නමින් තමයි ඒ විදිහට කිරුළු පළඳින්නට හැකියාව ලැබුණේ. ඒක පසුගිය වසරට සාපේක්ෂව ගත්තාම මේ සන්නාම අගය 14.1% වර්ධනයක් විදිහට සඳහන් කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා ලංකා බැංකුව මේ වතාවේදී 2026 වසරේ බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකා ආයතනය මගින් පවත්වපු මේ ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය දිනාගෙන තියෙනවා කියන කාරණාව අභිමානයෙන් යුතුව මතක් කරන්න ඕනේ. වගේම තමයි ලංකා බැංකුව මේ ජයග්‍රහණයත් එක්කම ලංකා බැංකුවේ සන්නාම ශ්‍රේණිගත කිරීම, ඒ කියන්නේ බ්‍රෑන්ඩ් රේටින්ග්ස් වලට අනුව AAA විදිහට සනිටුහන් කරගන්නත් හැකියාව ලැබුණා ලංකා බැංකුවට. ඒ විශේෂ අවස්ථාවත් ඔන්න ඔවුන්ට ලැබිලා තියෙනවා. ඒ ගැන තවත් මතක් කරන්න ඕනේ. දැන් ඒ ගැන ඒ විදිහට කියනකොට මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් උනේ ලාභ ඉපයීමම පදනම් කරගෙන නෙමෙයි. ලංකා බැංකුව සුදු කරපු අලෙවි ප්‍රවර්ධන වැඩසටහන්, ශක්තිමත් සමාජ ක්‍රියාකාරකම්, සුවිශේෂී පාරිභෝගික සේවාව හා ඉතාමත් වේගවත් විදිහට සිදු කළ ඩිජිටල් කරණයට අනුගත වීම, ඒ විතරක් නෙමෙයි මූල්‍ය සාක්ෂරතාවය, සමාජ සත්කාරක වැඩසටහන් ක්‍රියාත්මක කරවීම, ඒ වගේම තිරසර පැවැත්මක් වෙනුවෙන් අදාළ වන ක්‍රියාකාරකම් කරවීම මගින්ද මේ කියන කරුණු කාරණා හැමදේම පදනම් කරගෙන තමයි මේ ජයග්‍රහණය ලබා ගන්නට ලංකා බැංකුවට හැකියාව ලැබුණේ. මේ වටිනාම සන්නාමයේ විදිහට පත්වෙන්නට ලංකා බැංකුවට හැකියාව ලැබුණේ, කිරුළු පළඳින්නට හැකියාව ලැබුණේ මේ කියන කරුණු කාරණා සියල්ල පදනම් කරගෙන. ඉතින් මේ වෙලාවේදී ලංකා බැංකුව මේ ලැබපු ජයග්‍රහණය තනිව සමරන්නේ නැහැ, තනිව භුක්ති විඳින්නේ නැහැ. ඉතින් ඔබත් එක්ක, ඒ කියන්නේ ආදරණීය ගනුදෙනුකාර බව තුන්වන ඔබ සමග හරිම ආදරයෙන් ගෞරවයෙන් මේ සතුට බෙදා ගන්නවා වගේම සියලුම ගනුදෙනුකාර බවතුන්ට මේ වෙලාවද ස්තුති කරන්නත් ලංකා බැංකුව අමතක කරන්නේ නැහැ. ඒ වගේම තමයි මේ විදිහටම ලබන වසරෙදිත් මේ සන්නාමය මේ පළවෙනි ස්ථානය මේ විදිහටම ලංකා බැංකුවත් එක්ක තියාගන්න ලැබෙන්න ඒ සඳහා ලංකා බැංකුව සමග එකතු වෙන්න කියලා ආදරණීය ගනුදෙනුකාර බවතුන්ට ආදරයෙන් යුතුව ආරාධනා කරනවා ලංකා බැංකුව ජාතියේ මහා පහන් තැඹ. ඉතින් ඒ විදිහට ඒ ගැන මතක් කරාට පස්සේ ඊළඟට වඩ මතක් කරන්න ඕනි මෙන්න මේ පණිවිඩය ගැනත්. ඒ කියන්නේ ඉතින් ඔයත් මේ කියන ප්‍රශ්න වලින් දුක් විඳින කෙනෙක් නම් කාලයක් තිස්සේ බෙල්ලේ කොන්දේ වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් නිසා දුක් විඳපු කෙනෙක් නම් ආතරයිටිස් වෙන්න පුළුවන්, සන්ධි රෝග වෙන්න පුළුවන්, මාංශපේශී වේදනා, නහර ගැට ගැසීම, මේ කියන හැම දෙයකටම දැන් තිත තියන්න හරිම කාලේ වට ඇවිල්ලා තියෙන්නේ. ඒ වෙනුවෙන් තමයි හාට ලංකාවේ අංකිකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් එක එකතු වෙන්න කියලා කියන්නේ. හොරණ සහ කොට්ටාවේ වෙනුවෙන් ශාඛා තියෙනවා. ඒ විතරක් නෙමෙයි උපතේදී වෙන්න පුළුවන්, උපතින් පසුව වෙන්න පුළුවන් දරුවන්ට ඇතිවෙන ආබාධ 100%ක්ම සුව කරගන්න පරක්කු වෙන්න එපා. යන්න ඔයාගේ දරුවවත් අරගෙන ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට. ළමුන් වෙනුවෙන්ම ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයක් මේ වෙනකොට හොරොන්න ආරම්භ කරලා තියෙනවා. ඉතින් මෙතෙන්ට ඔයාගේ දරුවව අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. පැරලයිස් ළමුළු ජීවිත කාලෙම ඔය විදිහට ඉන්නද හිතාගෙන ඉන්නේ? අදක් මත වෙන්න පුළුවන්, රෝදපුටුවක් මත වෙන්න පුළුවන්. එහෙම ඉන්නේ නැතුව ඔයාටත් පුළුවන් විශ්වාසනීය තැනට යන්න. ඇක්ටිව් ප්ලස් මුළු ලෝකෙම පුදුම කරමින් අවුරුදු ගානක් ඇඳන් මත රෝදපුටු මත හිටපු පැරලයිස් රෝගීන් හරිම කෙටි කාලෙකින් සුව කරපු ලංකාවේ අංකයේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් හොරණ සහ බණ්ඩාරගම තමයි ශාඛා තියෙන්නේ. ඉතින් මෙතෙන්ට එන්න විදිහක් නැහැ. දුරබැහැර ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන්කම දැන් තියෙනවා මේ ප්‍රතිකාර සඳහා පාවිච්චි කරන පාරම්පරික තෙල් ඔයාගේ නිවසටම ගෙන්න ගන්න. මේකේ තියෙන අනිත් විශේෂත්වය තමයි මේ තෙල් ප්‍රතිකාර සඳහා සහ බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරය වීඩියෝ පටමගින් ලබා ගන්නත් අවස්ථාව තියෙනවා. ඒ විතරක්ද, නේවාසික ප්‍රතිකාර ලබා ගන්නත් අවස්ථාව තියෙනවා. දැන් මේ වෙනකොටත් රෝහලේ රෝගීන් 100කට පමණ එකවර ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්කම තියෙනවා.
නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමෙන් ඔයාට ඉක්මනටම රෝග සුවපත් කරගන්න පුළුවන් වෙනවා වගේම මේ කාලය පුරාවටම නොමිලේ ආහාර පාන රවාතෙන් පහසුකම් මේ හැමදේම ලබා දෙන්නත් සියලුම කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඔයාට යන්න හිතාගෙන ඉන්නවා නම් යන්න කලින් වැඩි විස්තර දැනගන්න කාල් එකක් දෙන්න දිනයක් වෙලාවක් වෙන් කරගන්න. මෙන්න මේ නම්බර්ස් ලියා ගන්න. 0134227646 0134227646 077 5 11 18 077 5 11 18 071 856 0956 071 856 0956 එකමක වතාවකට හරි යන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට 100%ක් හරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. හයි හයි ජනෝ, ගින්දර හැන්දෑවක්. ඔයාට අපිවත් ලස්සන සින්දුකට එකතු කරගන්න පුළුවන්ද? පුළුවන් අනේ. රතුපසල නන්දිනි ගමඩගේ සෙට් එක කටිය කාලා නිදි, ඒක නිසා අපිට ලස්සන සින්දුවක් දෙන්න. අනේ මේ මේ සින්දු ටිකට නම් නිදාගන්න බෑ, කාටවත් නටන්නමයි හිතෙන්නේ. හෙලෝ හෙලෝ ජනෝ, උම්මා මිස්. අපිවත් ලස්සන සින්දුකට එකතු කරගන්න. මිගමුවෙන් මීගමු ඔරලෝසු කනුව ළඟ ජයසිරි බතික් ස්ටාෆ් එක. තැන්ක් යූ, ජය වේවා. ඔයාට ජයම වේවා. මෙහෙන සින්දුවට එකතු කරගන්න. එදිරින් පස්සේ තව කවුද ඉන්නේ? පූර්ණිමා නම් අහගෙන ඉඳලා නැද්ද කොහෙද? ජානු මණික, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. කලතරින් හස්බන්ඩ් ජානක, පුතා ෂානිල්, දුව දනලි, යාලුව ටික තමාරා, මැග්නි, හේමාලි, මානෙලා කමසේච්ච කියවලා තියෙන එකතු කරගන්න මෙහෙන සින්දුවටම. මොරන්තුඩුවෙන් රොෂාන්, ශාමා, සෙනුගරු, ශිකයි, ලක්ෂ්මණ අයියා, තැන්ක් යූ කමෙන්ට් එකට. මේ සින්දුවට එකතු කරගන්න ඒ අතර එන්න ෆේස්බුක් ලයිව් එක පැත්තට.

0: zara hande ba.
1: ගාල ෆස්බුක් ලයිවකට ඇවිලයින මෙන මේ කටියවත් මේ සින්දුවට හෝම දාගෙන යන්න මම හිතන එක හොදයි කියලා මොකදැන් ගොඩාක් වෙලායිදම් මෙන මේ කටිය බලාගෙන ඉන්නවා නම් ටික කියනග නිරංචයාමගහ ගෙතර නිරංචාක් ඇතු කරගන්න ඉශාරා කරුණා රත්න මට වැඩ්ඩියම් මලි පැටියෙක් වගේ කියන්නේ ඉශාර තමයි. ජේමස් කුමාර සංගීත් හයි ඔයා වදන දැක්කීතින් හයි ජානුවක්කේ මන් සංගීත් ඉශරයිත් එකතු කරගන්න මාල්දිව සලීන් ඕකේ තැන්කි ඔන්ලයින් ම වහගෙන බලාගෙන ඉන්නවට ලලිත් සයිසා. ඊට පස්සේ උදාර සම්පත් හයි ජානුවක් කාපිවත් සින්දුවකට එකතු කරගන්න අපි හැලිගොඩ බොරළුවේ සද්දනම දාලා තියන්නේ උම්මයි කෝනි ලයිව් එකේ ඉන්න ඔක්කොටම චුට්ටි චුට්ටි බෙදා ගන්න. එතනින් පස්සේ රංශමදශාන ඉන්නවා ත්‍රිගවලින් මහේෂින්දික පුලින්ද ශාලුක ලවන්දි දුවවත් එකතු කරගන්න කියලා නිරංචි අක්කා මෙසේජ් කරලා කමෙන්ට් කරලා තියෙනවා. අනුෂා දමයන්ති එකතු කරගන්නම් වීරයාවා පුලින්දු එකතු කරගන්නම් මේ සින්දුවට මෙනකා බාලසූරිය. එතනින් පස්සේ තව කවුද ඉන්නේ සම්පදුවන්නේ නෝ යාවත් එකතු කරගන්නම් ඔෂදාශානි නෝ අවත් එකතු කරගන්නම් මේ හැන සින්දුවටම. ඊට පස්සේ ලලිත් සොයිසා ලසන්ත අයියා ඔයාවත් එකතු කරගන්නම්. නෑ නෑ මට ඔය විශ් ඕන් නෑ මේ අපේ ජනී තමයි එක එකම කියලා ගියේ. අනුෂා දමයන්ති පැතුම් තුෂාර කමනි සිල්වා ඔයාවත් එකතු කරගන්නම් මේ සින්දුවටම. එහෙනම් ඉතින් ඉක්මනට ලයිව් එකට ජොයින් වෙන්න සින්දුවක් ඉල්ල ගන්න කමෙන්ට් එකක් දාන්න.

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 13 අපි එන්නේ උදේ නිකවරටිය සහ සවස ගල්ගමුව නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
2: අක්මාවි තෙල් ෆැටි ලිව. බය වෙන්න එපා. සිවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සිවනගල ආයුර්වේද. 0747 31 33 540.
3: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
4: හොට්ස්පොට්? අයියේ.
3: ඩේටා නෑ යන්නේ.
4: නංගි මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ. නංගි දන්නවද? මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
5: ඇයි නංගි මේ ඩේටා නැතුව බයිට් වෙන්නේ? ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
6: Neither ready for this war.
7: Squash the battle Hitler's Nazi Congress comes to an end.
8: Together on a day of profound joy, a soaring hope.
9: The day a planet stops for a game.
10: Net FM. Algo Town.
11: Brought to you by
12: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulla Gampola Kasagala Samuha Vyapare Vetin.
13: Oya try karanna ganna vijaya aapapiti.
14: The Palace Gampaha Avasana Nivasa 25 Oba tadama sadambara himikaruwaku wanna Danma katha karanna 0.71.666.222 Prime Residences
15: දම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
16: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න.
10: Net FM Algo Town.
17: Hello.
18: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කිඳර හැන්දෑව විජ්ජා.

දෙකයි විනාඩි 45යි. චාමර වීරසිංහගේ සින්දු ටිකක් අහන්න දෙන්න ලෑස්ති කරගත්තේ කැමතිද? මන් දන්නවා කැමති කියලා. ඊට පස්සේ WhatsApp message කළ තියෙන කට්ටිය එකතු කරගන්න ඕනේ. අතරේ අපේ බදුරලි අශෝක අක්කා කතා කළා. අශෝක අක්කා එකතු කරගන්නම් හොඳේ. ඔයාවත් මේ සින්දු ටික අහන්න. සුදු බෝලේ ජානු මම බදුරලියෙන් රේනු. ලස්සන සින්දුවකට එකතු කරගන්න. අජිත්යි දුවල දෙන්න සුදු දෝනි එකතු කරගන්නම් කට්ටිය ඔක්කොම. හයි ජන ස්වීටි කොහොමද ඔයාට? වන්නම් හොඳින් ඉන්නවා. අපේ බ්‍රාන්ච් එකට අලුතින් ආව හර්ෂණ මල්ලිට ලොකුම එකක් ඕනෙලු. මල්ලි බබෙක් නේ. හා දෙන්නම් කැමැත්තෙන් දෙනවා. ගිදර හැන්දෑවේ ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කුමාරි මිස් දුල්මි ගයන් දිනිදු හර්ෂණ දුව තිනලි එක්ක ඔෆිස් එකේ හැමෝම එකතු කරගන්න කියලා කඩවතින් ලක්මාලියක්ම මැසේජ් කළා තියෙනවා. හර්ෂණ මේ කාඩ් හරිද? ජයවර්ධනයි ලයිව් එකෙත් හිටියන කොල්ලා පැතුම් සංචය කොම්ලවයි බිස්කට් කොල්ලෝ ටිකයි පළම්පිටි හිරාණි අක්කයි කන්නතුරි හලගම් බේකරි රසිකයි අයි වැඩ කරන හැමෝමයි කාන්ති අම්මයි නැත්තහන හැමෝමයි වාව එකතු කරගෙන ලස්සන සින්දක් අහමුක් කේ කියලා දෙනවා. වැඩ කරන ගමන් ඉන්න කියලා දෙනවා. පරිස්සමට වැඩ කරගන්න ඕනි. ජය වේවා. හයි ජාන සුදු බබා අපිවත් ලස්සන සින්දු ගොඩකට එකතු කරගන්න කියලා ඉන්දියා ප්‍රල් වාදුවෙන් නිශාන්ත මැසේජ් කියලා තියෙනවා. ඕකේ ජය වේවා කට්ටියටම. හයි කොහොමද අපි චාමර ස්ටෝස් කලතර පනා පිටි චාමර අයියා තනුෂකා කොහොමද අද දවස? මේ සින්දුවටම එකතු කරගන්න නංගියෝ මම අම්බලන්තට බැමිනියන් විල දමිකා අක්කා ලස්සන සින්දු සෙට් එකකට අපිවත් එකතු කරගන්න. හස්බන්ඩ් වසන්ත දරුවා මිනි දුමෙත්සන අම්මා තාතා රමෙසිලි අක්කා ඒ වගේම නැත්නම් හැමෝමයි විශේෂයෙන් ඔයාව එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන අදත් කඳ මුද්‍ර හන්දියට ආවෝ රස ඉඳියා පැකට් එකක් අරන් කාලේ යන්න පුළුවන්. අදරේ ගොඩක් කියලා තියනවා. කවද හරියනවා මං ඔය ඉඳියාප්පයක් කාලා යන්න කොහොම හරි. එදාට මට ඉඳියාප්ප හදලා ඊට පස්සේ පොල සැඹුලක් හදලා පොල් සම්බෝලයක් හදලා තියන්න ඕන.

0: දවල් දෙකයි විනාඩි 58යි.
1: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
2: ඔබව ඉදිරියෙන් තබන SLP මොබිටෙල් ශ්‍රී ලංකාවේ අංක එකේ හොඳම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලා සම්මානයෙන් පෙතුම් ලබයි. SLP මොබිටෙල් සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න. ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
3: දෙවන්ද රසන් වතාවට අවසන් යමුදා අපි කුකුසයි රංගශාලාවේ ග්‍රීෂ්මලිතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයෙන්නේ.
4: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
5: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
3: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මගෑරෙන්නේ නෑ.
2: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
6: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0134 226 7046.
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
0: හවස 3යි විනාඩියක් ආයේ.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමස්ම
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවස් සමග මම තරංග. විනිසුර විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ලබන සතියේදීම ක්‍රියාමාර්ග ගන්නා බවයි හිටපු අමාත්‍යවරයා කියා සිටියේ. ඒකබද්ධ විපක්ෂයේ නියෝජිතයින් අද පෙරවරුවේ මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය 2000ක මිනිහුමේ බව කියා සිටියා. එහිදී ඒකබද්ධ විපක්ෂයේ නියෝජිතයින් විසින් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ අණ්ඩුවේ තීරණය පිළිබඳ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් දැනුවත් කිරීමට කටයුතු කළ බවයි මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ. මිලඟ නිත් නිවුස් පස්සර 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නිත් නිවුස් YouTube නාලිකාවට සහ නිත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නිත් නිවුස් ටිටල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM Anupaha FM Anu 4.8 Net FM
4: Kinder Handava
5: Brought to you by
6: Sumudu Matupita Nisa Endang Innat Pahasui Leak Vennit Na
7: Fems Ayaka Oyata Oyava Magarin Na
8: Oyata Sugar Nam Sevanagala Madumeha Harni Capsule Largana Hathalis Wasaraka Abhimanya Sevanagala Ayurveda 0747 31 33 540
9: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134 226 7046.
10: FM 95 94.8

0: ZFM Kinder Händeva Vidjanu.
1: அவசத்துனாய் வினாடி பாய் சுப்ப சந்தாவாக ආවොත් තමයි ඉතින් අපි හැමෝටම ලොකු හිණයක් තියෙනවන්නේ නේද ලස්සන ගයක් දොරක් හදාගන්න ඕනි කියලා අන්න එහෙම හිණ දකින්නේ කැදල්ල හදාගන්න නම් ඔයාට දැන් යන්න තියෙන විශ්වාසනීයම තැන තමයි කැදල්ල එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ ලංකාවේ කොහෙද ඉඩම තියෙන්නේ කොහේ ඉඩම තිබුණාත් එයාලා ඕන තැනකට ඇවිල්ලා ඔයාගේ පුංචි නිවහන හදලා දෙන්න ලෑස්ති වෙලා ඉන්නවට ඕන විදිහට එයාලට කියලා කතා බහ කරලා ඔයාගේ ගේ හදාගන්න පුළුවන් ඔයා විශ්වාස කරනවද මෙතනින් ඔයාට නිදර කාමර දෙකක නිවසක් ලක්ෂ 50ක වගේ මුදලකට හදාගන්න පුළුවන් කියලා කිව්වොත් මේ මුදල එකපාර ගෙවන්න නොනිට නෑ ගවගෙන යනකොට පොලියක් ඇඩ් වෙන්නෙත් නැහැ. ආට හරිම සැහැල්ලුවෙන් ඔයාගේ නිවස හදීගෙන එන විදිය බලාගෙන ඉන්න පුළුවන්. මේ විතරක් නෙමෙයි ඔයාට ඕන විදිහකට ඒගොල්ලන්ට කියලා ගේ හදා ගන්න පුළුවන්. මම මේ කිව්වේ එක විදිහක්. ගවගෙන යන විදිහට ඔයාට ගේ හදා ගන්නකොට සමහර වෙලාවට සමහරු කියනවනේ ඔයාට ගෙවන් යන්න අපි පුළුවන් විදිහට හදලා දෙන්නම්. හැබැයි තින් පොලිය මෙච්චරයි අච්චරයි කියනවා. හැබැයි කැදල් එන්ටර්ප්‍රයිසස් එකේ ඕවා නැහැ. ටික ටික ගෙවන්න පුළුවන් කිසිම පොලියකුත් නැතුව ඔයාට අවශ්‍යම විදිහට ඔයාගේ ගේ හදා ගන්න පුළුවන්. ඉතින් ඔයා යන්න ඕනි මහරගම ඇල් හේන පාරේ තියෙන කැදල්ල එන්ටර්ප්‍රයිසස් එකට. හැබැයි මත්තක ඇතුව පුතේ යන්න කලින් අපොයින්ට්මන්ට් එකක් නම් දාලා යන්න ඕනි. මොකද එච්චරට සෙනගක් ඉන්නවා මෙතන. ගිහිල්ලම් බලන්නකො ඔයාට තේරෙයි එතකොට. ඒ නිසා යන්න කලින් අනිවාර්යයෙන්ම අපොයින්ට්මන්ට් එකක් දාන්න. මහරගම ඇල් හේන පාරේ තියෙන කැදල්ල එන්ටර්ප්‍රයිසස් එකට තමයි ඔයා යන්න ඕනි. යන්න කලින් අපොයින්ට්මන්ට් එක දාගන්න මෙන්න මේ නම්බර්ස් වලට කෝල් එකක් දෙන්න. 0774-392-32-50 කියන නම්බර්ස් වලට ඔයාට කෝල් කරලා අපොයින්ට්මන්ට් දාගන්න පුළුවන්. පීරියඩ්ස් දවස් කියන්නේ සාමාන්‍ය දවස් වගේ නම් නෙමෙයි. ටිකක් අමාරුයි අපහසුයි. ඕක තවත් වැඩි කරන ඔයා පාවිච්චි කරන පෑඩ් එකෙන්. ඇඳගෙන ඉන්න අපහසුයි, ලීක් වෙයි කියලා බයයි, ගෙවන මිලට උසස්සත්වයේ හොඳ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් නෙමෙයි මෙච්චර කාලයක් පාවිච්චි කරේ. මං ඔයාලට කියනවා ඔය හැම දෙයක්ම ගැන සලකලා බලලා ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස්සත්වයේ පෑඩ් එකක් විදියට සෞඛ්‍ය ආරක්ෂිත විදියට දැන් ඔයාගේ අතට පත් වෙන ෆෙම්ස් ඇය අරගන්න. SLSI ISO සහතිකද සහිතව ෆෙම්ස් ඇය සාධාරණ මිලකට ඔයාගේ අතට පත් වෙනවා. එතකොට ඉතින් පීරියඩ්ස් කියලා ඔයා කැමති දේවල් මග අරගන්න දෙයක් නැහැ. දන්නේම නැතුව ඔයාගේ හොඳම දේවල් මිස් කරගන්න නැහැ. හැම දවසක්ම එක වගේ වට ගෙවන්න පුළුවන්. දැන් දිවයින පුරා තියෙන ඕනෑම සුපර් මාකට් එකකින් ෆාමසි වලින් ඔයාට මේක අරගන්න පුළුවන්. ආ මොකද්ද? Happy Elephants Day. අනේ මේ දෙන්න සින්දු ඉල්ලනේවා. අනේ බෝලේ ලස්සන සින්දුවක් ඕනි. කම්මැලිකම යන්න කියලා. අපේ ගොඩක වෙල ශෂික මැසේජ් කරලා තියෙන මං අහන්නේ මේ මූණ බලාගෙන ඔහොම කියන එක හරිද? හයි ජාන සුදු මණික ගොඩ දවසකින් ලස්සන සින්දුවක් ඇහුවේ නෑ. ගොඩ දවසකින් ලස්සන සින්දුවක් ඇහුවේ නෑ. පහුගිය දවස් ටික එන්න විදිහක් තිබ්බ නෑනේ නේද? දැන් දෙන්නම් දිගට මහන්න. අපිට ලස්සන සින්දුව කොයි උම්මයික කොයෝ නී කියලා සිරිනිමල ඉලෙක්ට්‍රොනික්ස් යටි අන්තරින් මැසේජ් කළා තියෙනවා. කාටියටම එතනින් පස්සේ වෙනද වගේ මාදත් මම තනියම වහගෙන ඉන්නවා. මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අංජල ගාලින් මැසේජ් කළා තියෙන්නේ. අංජල එකතු කරගන්නම් මේ සින්දුවට. හයි ගින්දර බෝලේ. ඔන්න අද තවා ගිනි ගින්දරේ නිවෙන්න දෙන්න බියුටි සොන් එකක් දෙන්නම් අනේ. හබිසමුදු චුටිකි දිනිදු කොලු පූජදු මේසර එළවලින් අපේ මිහංගදු ඇතුළු හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න අපේ අම්මා තාත්තවත් එකතු කරගන්න යාළුව සෙට් එක හිත හොඳ කල්ලි ආදරෙන් එකතු කරගන්න කියලා දේවදරෙන් අපේ චන්දියක් මැසේජ් කළා තියෙන. චන්දියක්කෝ ජය වේවා මේ සින්දුවට එකතු කරගන්න.

0: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් අගෝස්තු 13 අපි එන්නේ උදේ නිකවරටිය සහ සවස ගල්ගමුව නගරවලට ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන් BYD C-Line 8 7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 01121125125 අමතන්න.
1: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මතුකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-31-33-540.
2: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද?
3: අනේ මන්දා.
2: මේ ඔයා නොදන්නා උනට රටම දන්නවා එයා එනකන් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
3: හතර වටේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ අයනකල් විතරයි.
0: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවිනින් ඩ්‍රයිව් එක.
4: Net FM හතර වටේ.

දවස තුන විනාඩි 20යි වෙලාව. අහන්න දෙන නන් ස්ටොප් එකක් ලෑස්ති කරගත්තේ. දැන් ඉතින් පඩන් නටාගෙන අපි මේ පැය ඉවර කරමු. මොකද ඉතින් දැන් වැඩ ටික ඉවරලා ඕෆ් වෙන්නත් ළඟයිනේ නේද? ඒ හින්දා ඒ විදිහට අපි ඕෆ් වෙමු. ඒ අතරේ වට මතක් කරන දේවල් තියෙනවා. ගියක් දොරක් හදන්න ඉතින් හැමදාටමනේ නේද? ඒ හදන ගේ ලස්සනට තියෙන්න ඕනි. ඒක ලස්සන කරගන්න එක ලස්සන වැඩි කරගන්න තමයි අපි ටයිල් හැම හොඳම විදිහට අරගෙන පාවිච්චි කරන්න ගන්නෙ. ඒ කියන්නේ ගේ ලස්සන කරගන්න අරගන්න ටයිල් ටික හරිම තැනකින් හොඳම තැනකින් ගන්න ඕනේ නේද? එහෙමනම් ඉතින් ඒ ගන්න ටයිල් හොඳ විශ්වාසනීය, ඒ වගේම තමයි කල්පැවැත්මක් තියෙන. දැන් කාලෙන් කාලෙට දේවල් වෙනස් වෙනකොට ওই ටයිල් වලත් එක එක දේවල් වෙනස් වෙනවනේ. එතකොට අලංකාර මෝස්තර මෙන්න මේ හැම දෙම අලුත්ම විදිහට හොඳම විදිහට අරගන්න නම් දැන් තියෙන විශ්වාසනීයම තැන තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. ගුණාත්මකභාවය, කල්පැවැත්ම, මේ හැම දෙම හොඳම විදිහට අරගන්න නම් ලංකා ටයිල්ස් තමයි. දැන් මේ වෙනකොට ගොඩක් තැන්වල ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර තියෙනවා දිවෙන පුරාවටම. දැන් මේගොල්ලන් අලුත්ම වැඩකුත් පටන් අරගෙන තියෙනවා. හෙට තමයි ආරම්භක දවස. ඒ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම්. ඔයාව හොයාගෙන ඔයාගේ නගරයටම එනවා වාසිත් එක්ක. ලෑස්ති වෙන්න මුලින්ම හෙට දවසේදී, හෙට උදෙන්ම එන්න ලෑස්ති වෙලා ඉන්නවා ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක අපේ කට්ටියත් එක්කම. නිකවරටියට මුලින්ම නිකවරටිය නගරයට තමයි එන්නේ. ඉතින් නිකවරටිය සහ එයාවට ඉන්න හැමෝටම හෙට දවසේදී ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකට ඇවිල්ලා එයාලගෙන් අරගන්න පුළුවන්කම තියෙනවා ඔයාගේ ගෙදරට අවශ්‍ය කරන ටයිල්ස්, ඒ වගේම බාත්වයා, මේ සියලුම දේවල් අරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් හරියටම ඔයාගේ ගෙදරට, ඔයාගේ නාන කාමරයට, නිදන කාමරයට, නිවසේ ආලින්දයට, මේ හැම තැනකටම හරියටම ගැලපෙන්නේ මොනවද, කොයි විදිහටද මේ දේවල් ලස්සන කරගන්න ඕනි, හැම දෙම ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වෙලා ඔයාට හෙට දවසේදී ඒ වැඩ ටික ගාන්ට කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් හෙට උදේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක එන්න නිකවරටියට, ඉතින් නිකවරටිය සහ එයාවට ඉන්න හැමෝටම හෙට දවසේදී ඒ අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි හෙට හවස මේගොල්ලන් එනවා ගල්ගමුවට. කොහෙටද ගල්ගමුවට? ඉතින් ගල්ගමුව සහ යාවට ඉන්න හැමෝටමත් හෙට දවසේදී මේ අත්දැකීම විඳ ගන්න පුළුවන්කම තියෙනවා. ලංකා ටයිල්ස් ෂෝරූම් එක ළඟට යන්න, ගිහිල්ලා වගේ නිවසට, අලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල්, ඒ වගේම බාත්වයා සහ උපාංග විශේෂ සුවිශේෂී මිලකට ඔයාට අරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ලංකා ටයිල්ස් කියලා කියන්නේම හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්. මතකයිද නිකවරටි සහ ගල්ගමුව නගර දෙකේ තමයි හෙට උදේ නිකවරටිය, හෙට හවස ගල්ගමුවේ. ඉතින් හෙට වගේම ඉතුරු දවස් ටිකෙත් මේගොල්ලන් අර හෙටම හෙට එනවා. ඒ එන්නේ කොහෙටද කියලා ඉස්සරහ දවස්වලදී අපි ඔයාලට අනිවාර්යයෙන්ම මතක් කරනවා. ඒ විතරක් නෙමෙයි, දැන් හෙට එන්න නිකවරටියටයි ගල්ගමුවටයිනේ. ඉතින් අනිත් කට්ටියට මෙන්න මේ විදිය වාසියකුත් තියෙනවා. වසර මැද සේල් තියෙනවා. ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත්ත ටයිල් සඳහා 40%ක් දක්වා ඉතිරියක් ඔන්න තියෙනවා. ඉතින් මේ විශේෂ දීමනා දිනා ගන්න නම් ඔයා අදම යන්න ඔයාගේ ළඟම තියෙන ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට. ඔයාට මේ වාසී අත්විඳින්න පුළුවන්කම තියෙනවා. ලංකා ටයිල්ස් වසර මැද වාසී වෙතින් තෝරාගත් ටයිල් සඳහා 40%ක විශේෂ වට්ටම් හිමි කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඔයාගේ නිවස හැඩ කරගන්න, ඔයාගේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, බාත්รูම් එකට වෙන්න පුළුවන් මේ කොහෙට වුණත් හොඳම ටයිල්ස්. අර මම මුලින් කිව්වා වගේ ගෙයක් හදන්නේ හැමදාටම ඉන්නනේ ඒගේ හරිම විදිහට ලස්සනට හදාගන්න ඕනි, සහ ඒ ගෙදර ටයිල් කරනවා නම් ඒ ගෙදරට අවශ්‍ය බාත්වැ උපකරණ ගන්නවා නම් මේ හැමදේම හරිම තැනකින් ගන්න ඕනි. එහෙනම් ඉතින් විශ්වාසයෙන් යුතුව දැන් වාට යන්න තියෙන, ගොඩ වෙන්න තියෙන හොඳම තැන තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. ඉතින් මතකයිනේ හෙට දවසේදී ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එනවා නිකවරටිය නගරයට සහ ගල්ගමුව නගරයට. ඉතින් වේවාසිත් අත්විඳින්න හෙට දවසේ සූදානම් වෙලා ඉන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්. ඒ පණිවිඩය මතක් කරගෙන මෙන්න මේ ගැනත් මම ඔයාලට මතක් කරන්නද මේ කට්ටියත් එකතු කරගන්න ඕනි. හැබැයි ඊට කලින් මට ඔයාලට මතක් කරන්න තියෙනවා ලෙඩක් දුකක් තියෙනවා නම් හැමදාම ඔහොම ඉඳලා හරියන්නේ නැහැ. ඒකට හරියටම හරියන තැනක් තෝරගන්න ඕනේ. අන්න එහෙම තැනක් තමයි ලංකාවේ අංක 1 බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. ඉතින් ඇක්ටිව් ප්ලස් එකට යන ඔයාට බෙල්ල කොන්ද වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් තියෙනවා නම් ආතරයිටිස් වෙන්න පුළුවන්, සන්ධි රෝග වෙන්න පුළුවන්, මාංශපේශී වේදනා, නහර ගැට ගැසීම්, මේ රෝග හරිම කෙටි කාලෙකින් සුව කරගන්න පුළුවන්කම තියෙනවා 100%ක්ම. ඒ වෙනුවෙන් තමයි ශාඛා තියෙන්නේ හොරණ සහ කොට්ටාවේ.
උපතින්ම වෙන්න පුළුවන් උපතින් පසුව වෙන්න පුළුවන් ආගේ දරුවත් ආබාධයට ලක් වෙලා ඇති එහෙනම් බලාගෙන ඉන්න දෙයක් නැහැ පරක්කු වෙන්නේ නැතුව යන්න ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට ළමුන් සඳහාම ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයක් දැන් හොරණ ආරම්භ කරලා තියෙනවා ඇක්ටිව් ප්ලස් ජාලය තුල ඒ වගේම පැරලයිස් වෙලා මුළු ජීවිත කාලෙම එකම තැනකට වෙලා ඉන්න නම් ඔයා හිතුවේ දැන් ඒ හිතපු දේ වැරදි ලෝකෙම පුදුමයට පත් කරමින් අවුරුදු ගානක් ඇඳන් මත රෝදපුටු මත හිටපු පැරලයිස් රෝගීන් කෙටි කාලෙකින් සුව කරපු ලංකාවේ අංක එකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් හොරණ සහ බණ්ඩාරගම ඒ වෙනුවෙන් ශාකා තියෙනවා මේ ඕන තැනකට ඔයාට යන්න පුළුවන්කම තියෙනවා ගිහින් ඔයාට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි දැන් හොඳම අවස්ථාව තියෙනවා ඔයාට gedara ඉන්නව නම් ඔයාට එන්න විදිහක් නැත්නම් මේ ප්‍රතිකාර වලට යොදා ගන්න පාරම්පරික තෙල් ඔයාගේ නිවසටම ගෙන්න ගන්න පුළුවන් මේකේ තියෙන අනිත් විශේෂත්වය මේ තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරය වීඩියෝ පට මගින් ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා ඒ විතරක් නෙමෙයි නේවාසික ප්‍රතිකාර ලබා ගන්නත් පුළුවන් ඔයාට ගිහින් නතර වෙලා ඉන්න කාලය පුරාවටම කෑම බීම නවාතැන් පහසුකම් ඒ හැමදේමත් නොමිලේ හම්බෙනවා සහ ප්‍රතිකාර කරලා ඉක්මනින්ම සුව වෙන්නත් පුළුවන් සියලුම රෝග ඉතින් දැන් මේ වෙනකොට රෝගීන් 100කට විතර එකපාර ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් ඉදිරියට රෝහල හදලා තියෙන්නේ. ඒ නිසා ඔයත් යන්න නේවාසික ප්‍රතිකාර ලබා ගන්න රෝගීන්ට ඉක්මනින්ම රෝග සුව කරගැනීමේ හැකියාවක් තියෙනවා. යන්න කලින් වැඩි විස්තර දැනගන්න දිනේ වෙලාව වෙන් කරගන්න මේ නම්බර්ස් ලියා ගන්න 0134 26 76 46 0134 26 76 එකමක වතාවකට හරි ආ යන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන වෛද්‍ය මධ්‍යස්ථානයට 100%ක් හරීම ප්‍රතිඵල ඔයාට බලා ගන්න පුළුවන්කම තියෙනවා. හයි හයි ජනුවක්යෝ මං කැගල් පාරඹි කෑගල්ලේ පාරේ මේ බස් එකේ යන ගමන් ඉන්නේ පද්මේ මාම සද්දට මාව දාගෙන ඉන්නේ හරිද ප්‍රමුදි මැසේජ් කරලා තියෙනේ පද්මේ මාමා දිගරම net අහන්න ඕන හරිය පරිස්සමට එක්කයි යන්න ඔය කෙල්ලව එකතු කරගන්නම් මේ සින්දුවට ජානුමණික අපිටත් ලස්සන සින්දු ගොඩාක් දෙන්න මන්දීල් කීපු දයු ගන් හස්බන්ඩ් ශමල මතාතා සබු ගස්කන්දෙන් ඔම් මයි කක් දෙනවද දෙන්නම්

0: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
1: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරේටත්. අගෝස්තු 13 අපි එන්නේ පුදේ නිකවරටිය සහ සවස ගල්ගමුව නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
2: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණය පෙනුම් සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
0: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
3: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
4: හොට්ස්පොට් ඇයි
3: ඩේටානේ යන්නේ
4: නංගි මේ එහෙම දෙන්න ඩේට අපි ගාව නෑ නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි එතකොට නංගි ගිගාබයිට් 1024ක්
5: ඇයි නංගි මේ ඩේට නැතුව බයිට් එන්නේ ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට සතියේ දවස් පහේම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න
6: be ready for this war
7: squash the battle Hitler's Nazi Congress comes to an end
8: together on a day of profound joy and soaring hope
9: the day a planet stops for a game
10: net fm Algo Town.
11: Brought to you by
0: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulla Gampola Kasagala Samuha Vyapare Vetin.
12: Oya try karanna ganna vijaya aapapiti.
13: The Palace Gampaha Avasana Nivasa 25 Oba tadama sadambara himikaruwaku wanna Denma katha karanna 0.71.666.222 Prime Residences
14: දම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
15: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න
10: Net FM Algo Town
16: Hello
17: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව

හවසතුනම විනාඩි 39යි වෙලාව. මතක් කරන්න දේවල් නම් තියනවා. ඉතින් කොතනින්ද පටන් ගන්න මෙන්න මේ කට්ටියත් එකතු කරගන්න ඕනි. හැබැයි ඊට කලින් මම ඔයාලට මතක් කරනවා සෙමනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම ගැන. ඕන කෙනෙක්ට ආයුර්වේද ඖෂධ කියන නම ඇහුණ ගමන් මුලින්ම මතකෙට එන්නේ සෙමනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම. හදවතේම ලියවිච ආයතනයක් වෙලා තියෙන්නේ 100%ක් හරියම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙලා තියෙන නිසාමයි. දැන් මේ නිෂ්පාදන අතර ෂුගර් තියෙන කෙනෙක් නම් ඒකට හරියනම විසඳුම තියෙනවා. ඒ තමයි සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක කියලා කියන්නේ. අරගෙන පාවිච්චි කරන්න 100%ක් හරියම ප්‍රතිඵල වාට ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ප්‍රතික්ෂාව කැස උන අගපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය. මේ දවස්වල ගෙවල් වල ওই වචන ටික හරියට හෙන්න ලැබෙනවා. ඒ ඔක්කොටම තමයි සෙවනගල ආයුර්වේද නිෂ්පාදක පුද්ගලික සමාගමේ සෙවනගල මදුකා කැසට පැණිය නිෂ්පාදනය කරන්නේ. ලිව එකේ තෙල් පැටිලි වහරියට කැමක් බීමක්වත් කන්න විදිහක් නැහැ. බය වෙලා ඉන්නේ. බය වෙන්න එපා. ඒ වෙනුවෙන් තමයි සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක තියෙන්නේ. තිත තියන්න දැන් පැටිලිව වලට. එහෙනම් සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් පාවිච්චි කරන්න. කැම අප්‍රිය බඩ පිපෙනවා බඩ කැකුම් බඩ ජීන 100%ක් ස්වභාවික සෙවනගල සමෝදකම් දැන් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට එකීම එකී නොකි නිෂ්පාදක ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ කමල් බන්දුල වීරපෙඩම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා. අපේ වෙදකම අපේ උඩුමය 40 වසර කා බිමානිය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම කතා කරන්න. 0747 33500 40 යම් WhatsApp messages පැත්තට ජානු මගේ සුදු මැණික උම කැටේ ඔය ආවද? ඇවිල්ලා ගොඩාක් වෙලා. මට වගේ message එක miss වෙලා. ආදරේ වස්තුවේ මැණික ගොඩාක් ආදරේ බොකුඳුර නිවන් තිරිය. දෙවින්ද ෆැෂන් එකේ දීප්ති අක්කා message කළා තියෙන ඉනෝෂ අනුෂා ලලිත අක්කා මනෙලකා නදිෂමීස් ඊට පස්සේ චන්ද්‍රකා දිල්මි දමිකා ක්‍රිෂාන්ත 10 මංගලි ෆැෂන් එකේ හැමෝමත් මගේ චූටි මැණික ඔයාවත් සුදු මැණික අපේ අනුෂකට ලොකුම එකක් දෙන්න පැටියෝ සුද්ධිටත් උම්මා ඔක්කොලටම දෙන්නම් හරිද? හයි බෝලේ, අද අපේ කළුතර ඉන්න නෙතූ පැට්ටගේ බර්ත්ඩේ එක යාට ආදරෙන් විශ් කරන්නකෝ. චන්දි පුංචි ආදරෙන් යාට විශ් කරනවා. ෆැමිලිගේ හැමෝම අතයට විශ් කරනවා. හොඳින් ඉගෙන ගන්න පැට්ටෝ. ලස්සට සින්දුවකුත් දෙන්න කියලා දේවතරේ චන්දියක් මැසේජ් කළා තියෙන්නේ. Happy birthday to you. Happy birthday to you. Happy birthday. Happy birthday. Happy birthday to you. කළුතර ඉන්න පෙන්නේතු පැටියෝ, ඔයාට සුබම සුබ පන්දිනයක් වේවා. ඔයාගේ චන්දි පුංචි වගේම ඔයාගේ ෆැමිලි කෑය වගේම ගොඩාක් හැදරෙන් මමත් විශ් කරනවා නෙච්චීම කෙනුවෙන්. හොඳට ඉගෙන ගන්න ඕනේ හරිද? කටුගස්තට සන්ධ්‍යා අත්නායක උදේශී එකලසර සිද්ධාක ගන්න අපිවත් එකතු කරගන්න කියලා තියෙනවා. ගුඩ් ඊවනිං ජානු, අලවේ කඩුවා කා ලසරම ලසර සිද්ධාක් දෙන්නකෝ. අලවේ මොවිදු පුතාවත් එකතු කරගන්න ඔයාව අහගෙන ඉන්න කියලා තියෙනවා. තැන්ක් යූ, මාව අහගෙන ඉන්නවට එකතු කරගන්න මේ සින්දුවට. ගුඩ් ඊවනිං ජානු අක්කේ, අලවේ මොවිදු මාවත් ලසර සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ, මේ හැන සින්දුවට එකතු කරගන්නම්. හයි සුදු බෝලේ ජානු, අපිවත් ලසර සින්දුවකට එකතු කරගන්න. ලෙන්දර දම්මියා කා අපේ වැඩට ඉන්න උක්කු අයියාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. උම්ම දෙකකුත් ඕනි. අනිත් එකත් එයාටද? අනිත් එක ඔයාට. ඊට පස්සේ චන්ද්‍රකාන්ති අක්කා කඳානින් මැසේජ් කළා තිනෝ ලස්සන සින්දුවක් දෙන්න. අපිත් හැමදාම නෙත් අහගෙන ඉන්න කියලා තිනෝ. ජය වේවා. මේ සින්දුවට එකතු කරගන්නම්. හයකි මවත් සින්දුවකට එකතු කරගන්න. ගාල්ලෙන් දිනල් මැසේජ් එක දාලා තියෙන්නේ. මේ සින්දුවට එකතු කරගන්නම්. එතනින් පස්සේ මෙන්න මේ කටියත් කියන්න එපා. අපේ රිකිල්ලගස්කඩ මයිල පිටිය සලෝන් දිනේෂ් ශ්‍රීයකේ කෙල්ලෝ ලස්සන වෙන්න නම් එතෙන්ට යන්න ඕනි. මාත් යනවා කොයිලේ හරි කියන්නම නැතු වෙන්නේ. සඳීපනි, නුවන්තිකා, අපේ ශාම විජේසිංහ අක්කා කටියම එකතු කරගන්නම් මේ සින්දුවට. ජය වේවා.

එහෙනම් ඉතින් මටත් දැන් යන්න වෙලාව ටික ටික ලං වෙලා තියෙන්නේ. හැබැයි යනවා කියලත් එහෙම එකපාරට යන්න බෑ. 3:47 වෙලාව මට ඉන්නව කට්ටිය ගොඩාක් එකතු කරගන්න. වලස් මුල්ල සිනමා ශාලාව ඉදිරිපිට ට්‍රොවිල් පාක් එකේ වීරසේකර අයියා, බණ්ඩාර අයියා, ධර්මය අයියා කොහමද? ජය වේවා. කට්ටියම එකතු කරගන්නම් මේ හැන සින්දුවට. කෑගල්ලෙන් අපේ මැණිකේ අක්කා කතා කළා. දැන් නම් ඉන්නේ හොරණ. මෙයාත් ඉතින් එක්තරා විදිහක ලස්සන ගායිකාවක් තමයි. වඩ සින්දුවක් එහෙම කියලා පෙන්නවා. අම්මේ. ඔයාවත් එකතු කරගන්නම් මේ හැන සින්දුවටම. තැන්ක් යූ මාව අහගෙන ඉන්නවට. එදිරින් පස්සේ කටාන කොංගස්සන්දි අරෝෂ්ටෙලකේ ප්‍රසන්න දම්මිකා ෂෙමෝන් තාරුක බෙවෝන් නරෝෂ කට්ටියම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා. ඊට පස්සේ ට්‍රින්ක පහේ කනුවේ පුංචිබණ්ඩායියා ගුණසිලිය රන්දිකා මදුෂා සසන්න සුපුන් දිලංක කට්ටියම එකතු කරගන්නම් මේ සින්දුව. සුබ දවසක් වේවා. ජනුවා කියාට කොහොමද මැණික් අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. පිළියන්දර කහපොළ හේලිත ෆැෂන් එකේ සමන්ති කුමාරි අනුපමා ප්‍රියදර්ශිනී රූපා ජයශානි අජන්ති නිලෝකා නිශාන්ති සුනේ අකි ආදරෙයි සමහර වෙලාවකට හරිව ආදරේ සමහර වෙලාවකට හරි වදයක් නේද සුදු මැණිකේ? එහෙමද? ඔව් නේද? ඔය මොකෝ නැතුව ඉන්න තියෙනම් කියලා හිතනවා. අම්ම අම්ම එච්චර සීරියස් වෙන්න එපා. ආදරේ මට උම්මා හොණී කියලා තියෙනවා. මානෙල්ලකිටත් උම්ම එකක් දෙන්න කියලා තියෙනවා. දෙන්නටම දෙන්නම්. හරිද චතු? හයි ජන බෝලේ, අපිත් ගින්දර හැන්දෑව අහගෙන ඉන්නේ. ලැස්ති කරලා තියෙන සිඳු ඔක්කොටම එකතු කරගන්න කියලා තියෙනවා. දැන් ඉතින් සිඳු ඉවරයි. ඔක්කොම ටික අහගෙන හිටියානේ නේද? යටි අන්තර් මහවිලෙන් සුදර්ශනී දුවලා දෙන්නා සඳසි ගිහන්ගා යටි අන්තර් නෙතන හැමෝමත් එකතු කරගන්න කියලා දෙනවා. ආදරේ මාත් හරිද? සද්දෙටම අහගෙන ඉන්නේ අම්පර පන්න ගම ටන්ඩියස් හෙල්මට් ජගට් කඩේ අතු කරලා අයියා මේ සින්දුවට එකතු කරගන්නම්. එතරින් පස්සේ මාකොල ගල්පත හන්දිය ප්‍රැන් සමර විරායත් මැසේජ් කියලා තියෙනවා. ජානු පැටියෝ දෙහිවල නැදිමල ඇන්ඩ්‍රසන් පාරි චන්දන ස්ටෝසගේ චන්දන අයියා චන්දනී අක්කා ජය වේවා දෙන්නටම. ජනුවක්කේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න තාත සමන්ත අයෝම්යන්ත අක්ක ශාෂිනී අම්මා වනියරචි ඇහැලියගොඩ බොරළුවේ සද්දනම දාලා තියන්නේ. ඔය සද්දෙන් හැමදාම අහන්න ඕනි උදාර මේ සින්දුවට එකතු කරගන්නම්. ඊට පස්සේ ගින්දර මෝනික්ක ජනු අපිවත් ලස්සන සින්දුව

එතනින් පස්සේ තව කවුරුත් ඉන්නවද කියලා මම ඉක්මනට බලන්නේ. කොහොට අපේ ජීවිතය මැසේජ් කරලා තිනෝ සින්දුකර එකතු කරගන්න කියලා ආවද එකතු කරගන්න. මාත් වෙනද වගේ මොන්රගලින් ඉනවා මේනක සඳරුවන් ආවද එකතු කරගන්න මේ සින්දුවට මා. එහෙනම් ඉතින් ඒ ඔක්කොම එකතු කරගෙන මේ සින්දුව අතහන්න දීලා මම යන්න හදන්නේ අපේ අසායවිලා අස්සාටීට. එහෙනම් කොල්ලෝ අපි ගියා අය තම්බුවෙමු හෙට හරියටම දවල් එකට ඔයාගේ මගේ ගින්දර හැන්දෑවෙන්. මං ඔයාගේ ජනු.

0: ஸ்டார்ட்டுகளோ துறை மண்டலையா
1: மொபிடெல் வித்தின் சாம்சங் கேலக்ஸி A06 ஸ்மார்ட் போனுக்கு ரூபியல் பாலுஸ்தா செகசிய ஹெட்டகட்ட புத்கலிக்க சக ராஜ்யாஷே சியலு சேவகையின் ஹட்ட தென் லபாகத ஹெக்கி வெடி விசர சதா www.slt.mobitel.lk வித்த பிவிசென்ன தாகத்தை தாகத்தாமதான் கொந்தேசி சாகிதாய்
2: மகே நம அனுஷா லக்மாலி மம ஆக்டிவ் பிளஸ் எக்கட ஆவே படி பெலவத் நெக கண் பெறுவ மட்ட லொக்கு தன ஹி சமாருவக் திபுனா அவருது தெக்கக் திசே மங் கொடாக் துக் பிந்தா ඇත්තටම කියන්න සතුටේ මගේ තිබුණු සියලෝම වේදනාවල් දැන් අඩු වෙලා මම හොඳින් මගේ සියලෝම වැඩ කටයුතු කරගන්නවා ඇත්තටම කියන්න තියෙන ඔයාලටත් ඇවිල්ලා බලන්න ගොඩාක් පින් ඇක්ටිව් ප්ලස් එකට මගේ මේ දනහි සමාරුව සුවපත් කරලා දුන්නට
3: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානය 0761856956
4: දෙවන්ද රස වතාවට අවසන් යමුද අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නුරික සං එන්නේ.
5: මන්තරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
6: ඉන්දර හැන්දෑව
7: brought to you by
8: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
9: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
10: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
11: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046

0: දිවයිනපුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුළු සමාගමකි.
2: සුබ සන්ධ්‍යාවක්. හවස 4යි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නේ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාර්ථක සාකච්ඡාවක් පැවැත්වූ බවත් එම සාකච්ඡාවෙන් පසු තීරණයේ වෙනසක් සිදු නැතැයි බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා නීති සංගමයේ පවසනවා. අදාළ යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය දස් දක්වමින් එම සංගමයේ සභාපති රජීව් අමරසූරි මහතා මේ බව පැවසුවා. එහිදී ඒ මහතා පවසා සිටියේ ජනාධිපතිවරයා සමග දීර්ඝ කරුණු දැක්වීමක්ද සිදු කළ බවයි. මිලග net news පසුර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people trust. FM 95 FM 94.8 net FM
3: සමාගමට කතා කරන්න 0977 46 37 97
4: මරු බා

සුභ සන්ධ්‍යාවක්. හවස 4යි විනාඩි 7යි වෙලාව. අපි වාගේ මගේ බොරින් නැති විනින් ඩ්‍රයිව් එක හතර වටේ බදාදා දවසේ වැඩ පටන් ගන්න හදන්නේ. අතිශය කාර්යබහුල බදාදා දවස. දහහක් වැඩස්සේ හිර වෙලා ඉන්න ඔයාට නිදහසේ අහන්න පුළුවන් සින්දු ටිකක් එක්ක. හවස 4 ඉඳලා 6 වෙනකම් මම ඇවිල්ලා ඉන්නවා. ආදරය කරන කට්ටිය එකතු කරගෙන ඔයා කැමති සින්දුවක් ඉල්ල ගන්න පුළුවන්. අද පොඩ්ඩක් වැඩත් එක්ක සෑහෙන්න බිසි වෙලා ස්ට්‍රෙස් පිටින් ඉන්නවා ඇත්තේ නේද? ඒ නිසා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න පුළුවන් ලස්සන සින්දු ටිකක් එක්ක තමයි හතර වටේ වැඩ පටන් ගන්න තියෙන්නේ. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ස්ට්‍රෙස් වෙලා ඉන්න වෙලාවට අපි ආදරය කරන කෙනෙක්ව දැක්කහම අපි කැමති කෙනෙක්ව දැක්කහම පොඩ්ඩක් ස්ට්‍රෙස් එක රිලීස් වෙනවනේ නේද? අනේ නිසාම තමයි මම NetFM official Facebook page එකෙන් ලයිව් එකක් ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ මාව දැක්කහම ඔයාලට පොඩ්ඩක් ස්ට්‍රෙස් එක රිලීස් වෙයි. හරි, ලස්සන කොල්ලෙක් නේ නේද? උදාර කොල්ලෙක් ලයිව් ඇවිල්ලා ඉන්නේ. ඉතින් එන්සා NetFM official Facebook page එකට එන්න. ඔයා වැඩ කරන ගමන් නම් ඉන්නේ මෙහෙම ලයිව් එක ඔන් කරලා මේසේ පොඩ්ඩක් පැත්තකින් තියලා තියන්න. හරිද? ඊට පස්සේ එතකොට ඔයාලට ලයිව් එක බලාගෙන ඉන්න පුළුවන්. ලයිව් එකෙන් සින්දුවක් ඉල්ලන්න පොඩි කමෙන්ට් එකක් දාන්නත් පුළුවන්. ගෙදරට වෙලා ඉන්න කට්ටිය නම් කොහොමත් අනිවාර්යෙන් Facebook live එක පැත්තට එන්නම ඕන. හරිද? එනිසා ඉතින් අපි NetFM official Facebook page එක ගැන මේ විදිහට මතක් කරනකොට WhatsApp එකේ ඉන්න කට්ටිය බය වෙන්න එපා. ඔල්රෙඩි කොහොමත් ඔයාලට chance එක තියෙනවා 0711 95 95 95 ට message කරන්න පුළුවන්. message කරන set එකවත් මම අනිවාර්යෙන් මතක් කරන්න බලාගෙන ඉන්නවා. දැනටමත් WhatsApp එකේ messages සෑහෙන්නෙනවා. ඊට පස්සේ live එකේ කට්ටියත් comment කරගෙන කරගෙන කරගෙන යනවා. මම සින්දුවක් දීලා කරලා ඔයගොල්ලෝ මතක් කරන්නම්. හරිද? හරි, වැඩේ පටන් ගන්නකොට මාට මතක් කරන්න තියෙන්නේ වසර ගණනාවක් පුරාවට මහජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් රටේ සංවර්ධනයට වගේම ඔයාගේ ජීවිතේ ගොඩනගන්න දෙවන්ත දායකත්වයක් ලබා දුන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය. එතකොට NLV ජය ලොතරැයි ගැන කතා කරන්න ඕන. ජාතික ලොතරැයි මණ්ඩලය හරහා දවසේ වැඩිම දිනුම් අවස්ථාවන් ප්‍රමාණයක් වාට ළඟා කරන ලොතරැයිය තමයි NLV ජය ලොතරැයි කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. සාමාන්‍යයෙන් NLV ජය ලොතරැයි අරගත්තට පස්සේ වාට දැන් මේ දවස්වල හම්බ වුණු සුපුරුදු තෑගිවලට අමතරව දැන් සන්ඩේ බෝනස් වාසනාවන්ත ජයග්‍රාහකයෙක් වෙලා හැම ඉරිද දවසකම ඔයාට රුපියල් 10,000 වාසනාවන්ත ජයග්‍රාහකයෙක් වෙන්නත් අවස්ථාව තියෙනවා. ඒ නිසා ඔයා වැඩි වැඩියෙන් NLB ජය ලොතරැයි අරගන්න විශේෂම කාරණාව තමයි ඔයාගේ වාසනාවන්ත අංක ටික මුලින් ඉඳලා අගට ගැලපුණත් අගේ ඉඳලා මුලට ගැලපුණත් ඔයාට දිනුම් අවස්ථාවක් තියෙනවා. ඊට අමතරව රුපියල් 50,000 මුදල් තෑගි ඇතුළු තවත් තෑගි රසක් දිනන්න නම් ඔයා අනිවාර්යෙන් අරගන්න ඕනේ ලොතරැයිය තමයි NLB ජය ලොතරැයිය කියලා කියන්නේ. තියෙන්සා වැඩ ඇරලා යන ගමන්, වැඩට එන ගමන්, ටවුන් එකට යන ගමන් ලොතරැයි විකුණන මහත්මයෙක්ව දැක්කොත් එහෙම ඔයා ළඟට ගිහිල්ලා අනිවාර්යෙන් NLB ජය ලොතරැයියක් අරගන්න අමතක කරන්න එපා. හරි, ඒ ගැනත් මතක් කරලා අපි චිල්ලක අහන්න පුළුවන් සින්දු ටිකක් එක්ක හවස් වරුවේ. ආගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක හතර වටේ වැඩ පටන් ගන්න හදන්නේ. හවස 4 ඉඳලා 6 වෙනකන් ආමාව අහගෙන මගේ ළඟින්ම ඉන්න. දන්නවනේ, ඔයයි මමයි සින්දුයි විතරමයි. මම TJ අසා.

0: හතර අතෙන් සිංදු ඇහෙන නැතෆම් හතර වටේ.
1: Right, සිංදුව ක්ලාසික කරගෙන තිනකොට ඔයාලට අහන්න දෙන්න අපි Facebook live එකේ ඉන්නේ ධම්මිකා සිංදුවකට මාවත් එකතු කරගන්න කියලා තිනවා. ඒ වගේම නිමේෂා මදුෂානි, ඒ වගේම සෙහන්සා නිර්මාණී මාවත් එකතු කරගන්නම්. අපිත් ඔයාව අහගෙන යන ගමන් කියලා තිනවා නිමේෂා. ඔයත් එක්ක ඉන්නේ අලුත් සෙට් එකම අනිවාර්යෙන් එකතු කරගන්නම්. Thank you, ජය වේවා. ඒ වගේම අප්සරා හෙවගමගේ උදාර විදිහට ආවත් එකතු කරගන්නම්. ඊට පස්සේ ලක්මාලි ප්‍රියදර්ශනී අසයිදි බෝරින් නෑ ඉතින් හතර වටේ අහගෙන වැඩ අපි කියලා තියෙනවා. ඔයාගේ අලුවවත් අනිවාර්යෙන් මතක් කරා කියන්න. හරිද? රයිට් ඕකේ. තාමත් ඔයා Facebook live එක පැත්තට ආවේ නැත්නම් මේ රිසින්දි වගේ දැම්ම live එකට එන්න ඕනේ. හරිද?

0: හවස 4යි විනාඩි 21යි දැන්.
1: ඩම්රෝ වසර මැද සේල් ඉහළ ප්‍රමිතියෙන් යුත් කාර්යාලයේ පුටු සඳහා විශේෂ වට්ටම් 9900 සිට ඩම්රෝ වගකීමක්ද සහිතව.
2: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
3: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා?
2: අම්මට ඒකත් ඇහුණා.
3: පුතා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
4: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි.
5: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 13 අපි එන්නේ උදේ නිකවරටිය සහ සවස ගල්ගමුව නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාස්පයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්.
6: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ.

0: ජාතිකල ත්‍රයි මණ්ඩලය
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: ඇයි ෂුගර් කියලා මූණෙන්න කල සෙවන කල මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කල ආයුර්වේද 0.47
3: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගෙයක් හදාගන්න එක. ඔයාගේව කියලා ගෙයක් හදාගන්න එක්ස්පර්ට්ලව හම්බ වෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස්ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලිනේ මහරගම ඇල්හින රෝඩ් එකේ වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටෙන්නේ නැතුව මහරගම ඇල්හින රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස්ලම මුණ ගැහෙන්න අද කාලේ වියදම් එක්ක බලලා ඒගොල්ලෝ 150,000 වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගෙයක් හරි ලස්සන්ට හදලා දෙනවා. 150,000කට කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0.74390532 50. එහෙම නැත්නම් ගන්න 0.74390532 50.

කතා කරන්න 0112 55 33 63 WhatsApp 0711 95 95 95.

හවස 4 විනාඩි 27ක් වෙනකොට මම Facebook live එකේ ඉන්නේ. කමෙන්ට්ස් එනවා මෙහෙම මෙහෙම මෙහෙම කියාගන්න බැරි තරමට කමෙන්ට්ස් ප්‍රමාණයක් එනවා. හරිද? දැන් live වෙනව නේද හැමදාම කියලා ලක්මාලි අහලා තිනවා Facebook live එකේදීම. ඔව්වනේ. ඇයි එපාද? අපි කැතයිද? නෑනේ නේ. මහේෂි සුභාෂිනී ආවත් එකතු කරගන්න එන්ටර් නවරත්න ලසන්ත කුමාර මේ සෙට් එකම live එකේ ඉන්නවා. ඊට පස්සේ මහේෂි මම කිව්වනේ වගේම යොහන් YM thank you උදාරයි ජය වේවා. චමිත් කුමාර හයි කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා. හයි කොහමද? ඊට පස්සේ ආදරේ නෙත් කියලා ලක්මාලි කමෙන්ට් කරලා තියෙනවා. ඔකේ අනිවාර්යෙන් ආව එකතු කරගන්න. ඊට පස්සේ රෙදි හොදන ගමන් live එක බලාගෙන ඉන්න අපේ සෙහන්සා මම ආවත් එකතු කරගන්න. හරිද? මේ ඉතිහාසයේ පළවෙනි වතාවට රෙදි හොදන ගමන් Facebook live එක බලාගෙන ඉන්න උදාර දරුවෙක් මට හම්බ වුණාමයි. හරි. අන්න එහෙම තමයි ගෑනු ළමයි වුණාම ඉන්න ඕනේ. හරි. මාවත් ළඟ තියාගෙන රෙදිත් හොදන ගමන් ලයිව් එකත් බලාගෙන ඉන්නවා කියලා කියන්නේ උදාර ළමෙක්ම තමයි. හරි. ඊට පස්සේ කවුද ඉන්නේ මදු තිසේරා ඔයාවත් එකතු කරගන්නම් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. දැන් Facebook live එකේ මෙහෙන් සෑහෙන්න කට්ටියක් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මාව ප්‍රෝග්‍රෑම් එකේ අහගෙන ඉන්න සෙට් එකක් ඉන්නවා. මේ කට්ටිය ඔක්කොටම මතක් කරන්න තියෙන්නේ දැන් ජපානයේට Toyota, ඉන්දියාවට Tata, ජර්මනියට Benz වගේ ලෝකේ හැම රටකටම ආඩම්බර වෙන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් තියෙනවනේ. එතකොට දැන් ඔන්න ලංකාවේ අපිටත් බය නැතුව ආඩම්බරයෙන් කියන්න පුළුවන් අපේම බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඒ තමයි KD Rice. හරිද? KD Rice Motor Company Private Limited ගැන කතා කරද්දී ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ මේ දවස්වල වැඩිපුරම ඉල්ලන බයික් එක තමයි KD Rice Leader 125 petrol bike එක කියලා කියන්නේ. මේකට මෙච්චර ඉල්ලුමක් තියෙන හේතු කිහිපයක් තියෙනවා. දැන් ඔයාලට බයික් එක රුපියල් 599,000කට ගන්න පුළුවන්. ඒ කියන්නේ හිතා ගන්න බැරි තරම් දැන් තිබ්බටත් වඩා මිල අඩු කරලා ඔයාලට හරිම ලේසියෙන් ඔයාගේ බයිසිකලයක් ගන්න සීනේ වාහන සීනේ සැබෑ කරගන්න KD Rice Motor Company Private Limited එකෙන් දැන් ඔයාලට අවස්ථාව ලබා දීලා තියෙනවා. හරිද? ඒ විතරක් නෙවෙයි දැන් මේක ඇවිල්ලා KD Rice Leader 125 petrol bike එක ගැන කතා කරද්දී කියන්න ඕනේ කාරණාව තමයි මේක ඇවිල්ලා බබා පෙට්‍රල් සුවඳටත් දුවනවා. හරිද? අලුතෙන් බයික් එකක් ගත්තාම අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ මාසෙකට පෙට්‍රල් වලට යන වියදම. හැබැයි උනාට වාට මේකට වියදමක් යන්නේ නැතිම තරම්. ඒ තරම්ම බයික් එකේ හොඳට තෙල් කරනවා. හරි. අනේ නිසා කොල්ල කෙල්ල වැඩිපුර මේ දවස්වල මේ බයික් එක ගැන කතා වෙනවා. දැන් 599,000 වාට එකපාර දීලා ගන්න බැරි නිසා වා හිතනවා ලීස් එකක් දාලා ගන්න නේද? වා දන්නවද ලීස් එකක් දාලා මේ KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක ගන්නකොට මේන් මෙච්චර විතර හරිම පුංචි ගාන ගෙවල වාට බයික් එක ගෙදර අරන් යන්න පුළුවන්. එන්සයි තින් ඔලුවට බරක් ඇත්තෙම නැහැ. දැන් තව දුරටත් වැඩ ඇරලා එනකොට බස් වල කට්ට කන්න ඕනේ නැහැ. ට්‍රේන් වල හිර වෙලා එන්න ඕනේ නැහැ. හරිද? ට්‍රැෆික් වල අස්සේ හිර වෙලා පැය දෙක තුන පරක්කු වෙන්නේ නැහැ. දැන් වාටම කියලා බයික් එකක් ගන්න පුළුවන්. අනේ නිසා මම KD Rice Motor Company Private Limited එකේ නම්බර් එක දෙන්නම්. කතා කරලා වැඩි විස්තර දැනගන්න 0773 523 535 කතා කරලා වැඩි විස්තර වාට දැනගන්න පුළුවන්. Facebook live එකේ තව පොඩි වෙලාවක් ඉන්නවා. එනිසා tag ගාලා net fm official facebook page එක like කරලා follow කරලා වා මේ පැත්තට එන්න ඕනේ. හරිද? මෙතනින් එහාට ආදාද පොඩ්ඩක් නටන්න පුළුවන් සින්දු ටිකක් දෙන්න තමයි අසාලා ඇස්ති වෙලා ඉන්නේ. සින්දුව කිල්ල ගන්න tag ගාලා live එකට එන්න.

0: net.
1: House hadar aayi viraditi sadai den.
2: අඩු වියදමක දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 4397 Lanka Tiles Mobile Showroom දැන් ඔබේ නගරයටත් අගෝස්තු 13 අපි එන්නේ උදේ නිකවරටිය සහ සවස ගල්ගමුව නගරවලට ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
3: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
4: Meltdol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltdol පැරසිටමෝල් විශේෂයකි.
5: Black curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0111738388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
7: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉදිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
8: Mobitel 1278 වාසි double දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
9: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV දනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාද ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත්
10: දම්රෝ වසර මැද සේල් ග්‍රහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
11: අලුතැන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
12: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය

0: අකුරු එක වචන කලපලා මුදලින් තෑගි දිනන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේ දුනු මාවත.
1: අඩුවියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස්. වසර පහක වගකීමක්. KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 43 97.

මෙතන Facebook live එකේ සෑහෙන ලොකු වීෂණයක් වෙන ගමන් තියෙන්නේ. හරිද? ඔයා තාම live එක පැත්තට ආවේ නැත්නම් tag ගාලා ඉන්න මට පොඩ්ඩක් අද live එකකින් අයින් වෙන්න පොඩි ලෝභකමක් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි Facebook live එකේ පැත්තෙන් යනකොට මම මේ මතක් කරන්න හදන්නේ ලංකා බැංකුව ගැන. එදා ඉඳලම ලංකා බැංකුව කියලා කියන්නේ අපේ විශ්වාසය ඉහළින්ම තියෙන සන්නාමයන්නේ නේද? ඉතින් එතකොට ලංකා බැංකුව 2026 අවුරුද්දේ ශ්‍රී ලංකාවේ වටිනාම සම්මානීය විදිහට යලිත් කිරුළු පළඳි කියලා ඔන්න අපිට දැනගන්න ලැබුණා. මං හිතන්නේ ලංකා බැංකුවත් එක්ක අත්වල බැඳගෙන ඉන්න පාරිභෝගිකයන්ට මේක බොහොම වටින කියන කාරණාවක්. බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකා වාර්ෂික ශ්‍රේණිගත කිරීම වලට අනුව 2026 අවුරුද්දේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමයේ විදිහට ලංකා බැංකුව ඔන්න නම් කරලා තියෙනවා. 2026 අවුරුද්දේ ලංකා බැංකුවේ සන්නාම වටිනාකම රුපියල් බිලියන 65.5ක්. ඒ කියන්නේ කලින් අවුරුද්දට සාපේක්ෂව 114.1ක අති දැවැන්ත වර්ධනයක් වාර්තා කරලා තියෙනවා. ඒ වගේම තමයි ලංකා බැංකුව ශ්‍රේණිගත කිරීම් වල AAA සටහන් කර ගැනීම සුවිශේෂී කාරණාවක්. දැන් සාමාන්‍යයෙන් මේ වගේ තත්වයකට පත් වෙනවා කියලා කියන්නේ මේ ශ්‍රේණිගත කිරීම් වල ඉහළටම එනවා කියලා කියන්නේ ලේසි නෑ. හරිද? බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකා කියලා කියන්නේ ලෝකයේ කීර්තිමත්ම ස්වාධීන සන්නාම තක්සේරු කරන ආයතනයක්. ඉතින් එතකොට ලංකා බැංකුව ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමයේ බවට පත් වෙන්නේ ආදායම් වලින් ලාභ උපයන සමාගමක් විදිහට විතරක් නෙමෙයි. ලංකා බැංකුව ක්‍රියාත්මක කරපු සාර්ථක අලෙවි ප්‍රවර්ධන වැඩසටහන්, ශක්තිමත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම්, ඊට පස්සේ සුවිශේෂී පාරිභෝගික සේවාව, වේගවත්ම ඩිජිටල් අනුවර්තනය, මූල්‍ය සාක්ෂරතාවය, ඒ වගේම සමාජ සත්කාර වැඩසටහන් වගේ කරුණු කාරණා නිර්ණායක රාශියක් එකක තමයි ලංකා බැංකුව ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමයේ බවට පත් වෙන්නේ. ඒ නිසා මේත් එක්කම ඔබට යලි යලිත් මතක් කරන්නේ පාරිභෝගිකයන් විදිහට නවෝත්පාදන වැළඳ ගැනීම, ඒ වගේම ඩිජිටල් හැකියා ශක්තිමත් කිරීම වගේ දශක 8කට වැඩි කාලයක් පුරාවට මනන්‍යතාවයේ විශ්වාසනීයත්වය අඛණ්ඩව සපයා ගනිමින් පවත්වා ගනිමින් මිලියන සංඛ්‍යාත ගණදෙනුකරුවන්ගේ විශ්වාසයත් එක්ක ඉදිරියටම යන ලංකා බැංකුව තිරසාර සංවර්ධනයකට දායකත්වය ලබා දෙන ගමන් නවීන බැංකුකරණ විසඳුම හරහා ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න එදා වගේම අදටත් කැප වෙලා ඉන්නවා කියලා ඔන්න ඔබට විශ්වාසයෙන් යුතුව මතක් කරනවා. ඊට පස්සේ මතක් කරන්න හදන්නේ ලංකා ටයිල්ස් ගැන. සාමාන්‍යයෙන් අලුතෙන් ගයක් හදන කෙනෙක් නම් ඊට පස්සේ ගෙදර බාත්รูම් එක එහෙම හදන්න හිතාගෙන ඉන්නවා නම් පොඩ්ඩක් වෙනස් කරන්න ඕනි කියන අයිඩියා එකේ ඉන්නවා නම් ඔයාට අවශ්‍ය කරන හැම දෙයක්ම ගන්න තියෙන හොඳම තැන තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ නේද? ඉතින් එතකොට ඔන්න මේ දවස්වල අපි ඔයාලට මතක් කරා වගේම ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔන්න ඔයාගේ නගරයටත් එනවා. ඒ නිසා දැන් හෙට ඔන්න උදේ පාන්දරම ඔයා ඉන්න නිකවැරටිය සහ ගල්ගමු ඉන්න කට්ටිය නම් උදේ නිකවැරටියට එනවා ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක හවස්වරේ ගල්ගම නගරයට එනවා. ඉතින් ඒ නිසා ඔයාලට වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් ගන්න ගමන් ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වෙලා ඔයාගේ නිවසට ආලින්දයට ඊට පස්සේ නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල්ස් හා බාත්වය උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් සමතකයිනේ නිකවැරටියට හෙට උදේ එනවා හවස ගල්ගමුවට ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවා තැන්. ඒකනත් මතක් කරලා අපි සින්දුවක් එක්ක කමර්ෂල් බ්‍රේක් එකට යන්නත් ඕන. මැසේජ් එකක් දාලා තියන්න WhatsApp එකේ මම මතක් කරන්නම්.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
2: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
3: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
4: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: මුදලාලි
4: අනෝනා
5: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ස්කුඩු ග්‍රෑම් 200ක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
6: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත ඔතවා මට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
7: විජේ දාන්න ඔක්කොටම.
6: ඇයි මුදලාලි? නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
5: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්නම් අපිත් අහු වෙනවා.
8: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
9: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
10: ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සමිමත් කරමින් ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. වැඩි විස්තර 0112-2352 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළවේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
11: ඩම්රෝ ඉන්වර්ටර් ශීතකරණ 120ක වට්ටම් 90,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
12: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770 313 3036.
13: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර වෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
14: වීතරාගේ මුනිගුණ ගයන ලෝ සත සිත් නිවාසනහන පින්සාර සද්ධර්ම සන්ධ්‍යාව
15: නැත්තෙ ෆෙම් බුදුගුණ හැන්දෑව.

0: මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
2: සුබ සන්නවක් හවස 5යි දැන්.

0: අතේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: පැයෙන් පැය අලුත් වන අලුත් පැය දිවස්ම Bad News
3: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. දුම්රිය සේවයේ පවතින පරිපාලනමය සේවාමය සහ විගණන ක්‍රියාවලියට අදාළ ගැටලු රැසකට බලධාරීන් මෙතෙක් නිසි විසඳුම් ලබා දී නොමැති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමේ පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් මෙම සංගමේ පවසන්නේ අදාළ ඉල්ලීම් සඳහා සාධාරණ කාල සීමාවක් තුළ ප්‍රායෝගික විසඳුම් ලබා නොදුනහොත් අනිකුත් දුම්රිය වෘත්තීය සමිති සමග සාකච්ඡා කර දැඩි ක්‍රියාමාර්ගවලට එළඹීමට තීරණය කරන බවයි. දුම්රිය ස්ථානවල පැමිණීම සහ පිටවීම පරීක්ෂා කිරීම විගණන ක්‍රියාවලියක එක් කොටසක් පමණක් බව පෙන්වා දෙන සංගමය වසර ගණනාවක් තිස්සේ නිසි විගණනයට ලක් නොවු දුම්රිය ස්ථාන පවතින බවයි සංගමය පෙන්වා දෙන්නේ. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: FM Anupaha FM Anu Hatarai Dashma Ata Net FM
5: Baru Bang

හවස පහයි විනාඩි 7යි වෙලාව. අද දිගෝ Facebook live එකකින් පස්සේ අපි 4:00ට යහගෙන ඉන්න දෙවනි පැයට ඇවිල්ලා තියෙනවා. දැන් WhatsApp එකේ කට්ටිය මාත් එක්ක පොඩ්ඩක් තරහ වෙලා ඇති. අසා ඔය අපිව කිව්වේ නෑනි කියලානේ. අන්න ඒ නිසා තමයි වාව මතක් කරන්න හදන්නේ. හයි කොහමද? අසා අපිත් මේ වෙලාව වාව අහගෙන ඉන්න බා. ආසමාස සින්දුවක් දුන්නාට thank you කියලා මට නිලු message කරලා තිනවා. thank you නිලු. වාවත් එකතු කරගන්නම් ඊට පස්සේ. හයි කොහමද? සුබ සන්ධ්‍යාවක් වේවා අසා. ඊයේ මාත් වෙනද වගේම වාව අහගෙන ඉන්නවා කියලා. මේනක සඳුරුවන් message කරලා තිනවා. ඒ වගේම අලව්වෙන් කරු රුක්මන්මයි මොවිඳුවයි ඊට පස්සේ නිමාලිවයි එකතු කරගන්න කියලා තිනවා. ඒ වගේම good evening අසා. මම තංගල්ලෙන් අප්සරා. මට ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් මම ඔයාව එකතු කරගන්නම් ඊට පස්සේ. හයි කොහමද අසා? ඊයේ මම මේ වෙලාවේ ගාල්ලෙන් දිනාල්. අද මගේ අයියා දිල්ෂාන්ගේ බර්ත්ඩේ එක. යාට ගොඩාක් ආදරෙන් wish කරන්න කියලා තිනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඒ වගේම අසායි මම නිමාෂා. ලාස්ටි කරගෙන තියෙන සින්දුවට මාවත් එකතු කරගන්න. අද අම්මිගේ තාත්තිගේ 25 වෙනි ඇනිවර්සරි එක. දෙන්නට මම හදවතින් සුභපතනවා. තාත්තගේ නම නිහාල්. ෆැමිලි එක හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. අම්මිගේ නම චම්පිකානේ. මම දෙන්නටම සුභපතනවා. සතුටින් ඉන්න ඕනේ, පරිස්සමින් ඉන්න ඕනේ, ආදරෙන් ඉන්න ඕනේ. හරිද? ඊට පස්සේ අසා මමත් ඉන්නවා. මම මහේෂි යටියන් තොටින්. මහේෂි මං වාවත් එකතු කරගන්නවා. අද ලයිව් එකේ සෑහෙන්න මට කමෙන්ට් දාලා තිබ්බනේ. මං වාවත් එකතු කරගෙන සින්දුවකට යන්න හදනේ. හවස 5යි විනාඩි 9යි දැන්. හවස 6ට කලින් මැසේජ් එකක් දාන්න. ඒ වගේම රිකිල්ල ගස්කඩ සලෝන් දිනේශ්‍රීයකේ සෙට් එකවත් එකතු කරගන්න ඕන. මයිලපිටියේ සලෝන් දිනේශ්‍රීයකේ සද්දර මේ වෙලාවේ net තමයි අහගෙන ඉන්නේ කියලා තියෙනවා. සංදීපනීවයි, නුවන්තිකාවයි, ශාමවයි අනිවාර්යෙන් එකතු කරගන්නම්. thank you. ජය වේවා.

0: தாம்ரோ வசர மெத சேல் சோஃபா சதஹா விசேஷ வாட்டம் கல் பவதிட சுவ பகசுயின் யுத் சோஃபா ஹெட்ட நமதஹசி சிட்ட சியலும தாம்ரோ பிரதர்ஷனாக அரவலின்
1: අගෝස්තු 13 අපි එන්නේ උදේ නිකවරටිය සහ සවස ගල්ගමුව නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
3: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ DFCC බැංකුව ඔබේ වර්ධනයට
4: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණය පෙනුම්සා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න නැත්නම් අමතන්න 0112125125
0: දම්රෝ වසර මැද සේල් කෑම මේස කට්ටල සඳහා විශේෂ වට්ටම් දැවමය කෑම මේස කට්ටල 87,000 සිට දම්රෝ වගකීමක්ද සහිතව
5: ඕම් ප්ලාස්ටර් දැම්මම කතා නවතින

0: වැඩුවෙත් කරගන්න.
1: CDP ස්ථාවර තැන්පතුවෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසයේ සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
3: යටිහිතේ භාෂාවක් තියෙනවා. යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප. එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න. ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න. ඉතු වෙනවාමයි. ඉතු වෙනවාමයි.
4: Alpha Studio with Kasuni and Lehansa.
3: සතිය දවස් වල උදේ 6ට. උදේ 6ට.
5: Brought to you by
6: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙහා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.

හවසපහයි විනාඩි 23යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් වේවායි. අපි මේ වෙලාවේ හතරවට යහගෙන ඉන්නවා. මොරොන්තුඩුවෙන් රොෂාන්, ශාමා, සෙනුක, රුෂිකා, එක ලක්ෂ්මන් ජයවේවා කියලා මැසේජ් එකක් දාලා තිනු. උදාර විදියට සෙට් එක මේකතු කරගන්න ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට පිළියන්දල සුසිල්, අශාන්, සන්ධ්‍යා, ඊට පස්සේ යුගාන්සිවයි කට්ටිය ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තිනු. අනිවාර්යෙන් එකතු කරගන්න. ඒ වගේම මාවත් සින්දුවකට එකතු කරගන්න සායියේ. අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා මට රුක්ෂාන් මැසේජ් කරලා තියෙනවා. ඒ වගේම සුබ සන්ධ්‍යාවක් වේවා සා. අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා සලෝනිකේ තුෂාර මැසේජ් කරලා තිනෝ. දිනෝෂවයි, නිමල්වයි, සිසිරවයි, සුනිල්වයි, ලහිරුවයි, ඊට පස්සේ කාන්, ෂර්ලි එක්ක ලසා අනිවාර්යෙන් ඔයාලා සෙට් එකම එකතු කරගන්නම්. තැන්කියු, ජය වේවා. NLB ජයලොතරැයි ගැන තමයි ඊළඟට මම ඔයාලට මතක් කරන්න හදන්නේ. ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලය දවසේ වැඩිම ජයග්‍රහී අවස්ථාවන් ප්‍රමාණයක් ලබා දෙන ලොතරැයිය තමයි NLB ජයලොතරැයි කියලා කියන්නේ. සරලවම කිව්වොත් මුලින්දලා අගට වාසනාවන්ත ඉලක්කම් ටික ගැලපුණා, ඊට පස්සේ අගෙන්දලා මුලට ගැලපුණා. ඔයාට දිනුමක් තියෙන ලොතරැයිය තමයි NLB ජය ලොතරැයිය. ඒ වගේම රුපියල් 50,000 මුදල් තෑගි වගේම මේ සුපුරුදු තෑගි වලට අමතරව ඉරිදා දවසේ රුපියල් 10,000 වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න සන්ඩේ බොනස් අවස්ථාවත් අරගෙන ඉන්න ලොතරැයිය තමයි NLB ජය ලොතරැයිය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා දවස ගානේ වැඩි වැඩියෙන් ජයග්‍රහණ හිමි කරගන්න ආ NLB ජය ලොතරැයිය අරගන්න අමතක කරන්න එපා. ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. සාමාන්‍යයෙන් මේ හවස වැඩෑරලා යන වෙලාවනේනේ, එතකොට වයිෆ් බස් එකේ පොඩ්ඩක් සෙනගස්සේ තෙරපිලා යනකොට නේද, ඊට පස්සේ සමහර වෙලාවට ට්‍රේන් එකක් එනකම් බලාගෙන ඉන්නකොට, ඊට පස්සේ පාරේ ට්‍රැෆික් එකට අහුවෙලා ඉන්නකොට අනන්තවත් වාට හිතනවා ඇති අනේ වයිෆ්ට පොඩි ස්කූට එකක්වත් අරන් දුන්නා නම් එයාලට අග්ගාල ගෙදර එන්න තිබ්බනේ. පැය දෙකක් විතර යනවා දැන් ගෙදර එන්න, ස්කූට එකක්වත් තිබ්බනම් එහෙ බල්ල මෙහෙ බල්ල දිගෙදර මේ ළඟ ඉඳලා එන්නත් පැයකට වැඩි යනවා පාරේ බස් එකේ. එහෙම එන්න ගියාම දැන් හිතන්නකෝ ඔයා කොළඹවට බෝඩ් වෙලා ඉන්න කෙනෙක් කියලා නේ, බොඩිමක ඉන්න කෙනෙක් නම් මේ ඔෆිස් එක පේන දුර හැබැයි උනාට පැයකමාරක් විතර යනවා නිකන් පාරේ බස් එකේ හැරි කොහොම හරි යන්න ගියොත්. එතකොට ඔයා අනන්තවත් හිතනවා ඇති පොඩි බයික් එකක් ගත්තනම් මට නිකන් විනාඩි 20 වගේ දැන් ඔෆිස් එකට යන්නත් තිබ්බ නේද. සමහර වෙලාවට හස්බන්ඩ් වාහනේ අරගෙන වැඩට ගියාට පස්සේ වයිෆ්ට එකපාරට පොඩි අයගේ ස්කෝලෙට යන්න, ක්ලාස් වලට එකයි යන්න, ඊට පස්සේ ගෑස් එක ඉවරලා හිතන්නකෝ හන්දියට ගිහලා ගෑස් එක අරන් එන්න ඕන කියලා. පොඩි බයික් එකක් එහෙම ගෙදර තිබ්බනම් එයාට මාර ලේසි නේ. ඉතින් එතකොට ඔයා කල්පනා කරනවා නම් මම ටිකක් ඇඟට දැනෙන්නේ නැති පොඩි ගානකට බයික් එකක් මේ දවස්වල ගන්න තියෙනවා නම් හොඳයි කියලා. මම මේ වාර තමයි මතක් කරන්න හදන්නේ KD Rice Leader 125 petrol bike එක ගැන. කොල්ල කියලා මේ දවස්වල මාරාසාවෙන් මේ බයික් එක ගැන කතා කරන්නේ. ඒකට හේතුව තමයි KD Rice Leader 125 petrol bike එක ඇවිල්ලා දැන් රුපියල් 599,000 විතරමයි වෙන්නේ. ඒ කියන්නේ තවත් ගාන අඩු වෙලා නේද? ඒ වගේම මේ බයික් එක හොඳට පෙට්‍රල් කරනවා. ඒ කියන්නේ වාට පෙට්‍රල් වියදමක් දැනෙන්නේවත් නැති තරම්. ඊට අමතරව වාට හිතා ගන්න බැරි තරම් ඩිස්කවුන්ට් ගණනාවක් එක්ක, වාසි ගණනාවක් එක්ක. සරලවම කියනවා නම් ඔයා ලීස් එකක් දාලා වාහනේ අරන් යනවා නම් මෙන්න මෙච්චර විතර පොඩි ගාණක් දීලා, ඇඟට දැනෙන්නවත් නැති පොඩි ගාණක් දීලා බයික් එක ගෙදර අරන් යන්න පුළුවන්. ඒ නිසා තමයි ලංකාවේ කොල්ලෝ කියලා මේ දවස්වල KD Rice Leader 125 petrol bike එක ගැන මෙච්චර කතා වෙන්නේ. ඒ නිසාම තමයි අර මම මුලින් කිව්ව ඔක්කොම අවශ්‍යතාවයන්ට හරියටම හරියන්නේ ආඩ KD Rice Leader 125 petrol bike එක තමයි. වැඩි විස්තර දැනගන්න 0773 523 535 KD Rice Motor Company Private Limited එකට කතා කරන්න. ඒ වගේම තමයි මේ දවස්වල මේ වැඩිපුරම කතා වෙනවා KD Rice electric bike එකට. පස්සේ කාර් එකක් වගේ ඔයාලට සැප පහසුවට ගමන බිමනක් යන්න KD Rice electric three-wheel එක තියෙනවා. ඉතින් ඒ නිසා මේ සේරම ලංකාවේ අපේ බ්‍රෑන්ඩ් එකක් විදිහට එන KD Rice Motor Company Private Limited එකෙන් තමයි හඳුන්වා දෙන්නේ. 0773 523 535ට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. සිංදුවක් අහලා මේ පැත්තරිමු මැසේජ් එකක් දාන්න 0711 95 95 95ට.

0: ඇතුළතම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
2: BYD C-Line 5 Plug-in Hybrid SUV වැඩි ඉට ආකර්ෂණය පෙනුම් සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Line 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
3: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol පැරසිටමෝල් විශේෂයකි.
4: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 13 අපි එන්නේ උදේ නිකවරටිය සහ සවස ගල්ගමුව නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්.
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
6: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
7: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
6: මාරයිනේ
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
9: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවකු වන්න. දැන්ම කතා කරන්න 0.7662 Prime Residences.
10: අඩු යදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0.7746 4397.
11: ඩම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් දැවනිමාවෙන් යුත් අල්මාරි 30,000 සිට සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
12: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
13: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-21-33-540.
14: වීතරාගී මුනිගුණ ගැයෙන ලෝ සත සිත් නිවාසනහන පින්සාර සත් ධර්ම සන්ධ්‍යාව
15: නැත්තෙ ෆෙම් බුදුගුණ හැන්දෑව.

0: එන මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව

රයිට් වෙලාව හවස 5යි විනාඩි 42යි අපි හතර වටේ අහගෙන ඉන්න ගමං ලසන් සින්දුවක් ලෑස්ති කරගෙන තියෙන අහන්න දෙන්න හැබැයි ඊට කලින් මෙන්න මේ කට්ටියව මතක් කරන්න ඕන සුබ සන්ධ්‍යාවක් වේවා අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා අපිටත් ලසන් සින්දුවක් දෙන්න කියලා සඳරු ජේ මැසේජ් කරලා තිනවා thank you සඳරු ආවම ගොඩක් ආදරෙන් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්න ඒ වගේම තමයි හායි කොහමද සම මම කලවන්නේ පුෂ්පා මගේ හස්බන්ඩ් ප්‍රියන්තවයි ඊට පස්සේ පවුලේ කට්ටියව එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා ඒ වගේම අපිටත් සින්දුවක් දෙන්න කියලා අනුර පුසල්ලාවෙන් මැසේජ් කරලා තිනවා thank you අනුර මම ඔයාවත් ලෑස්ති කරගෙන තියෙන සින්දුවටම එකතු කරගන්නම් ඒ වගේම පීඎල්ජේ ඒ වගේම මටත් සින්දුවක් දෙන්න කියලා තිනවා අනිවාර්යෙන් මම ඔයාවත් එකතු කරගන්නම් ඒ වගේම කවුද ළඟට ඉන්නේ හයි කොහොමද සා අපිත් මේ වෙලාවේ සද්දෙරම ආව අහගෙන ඉන්නවා කියලා මට චතු මැසේජ් එකක් දාලා තියෙනවා thank you චතු කවුද මේ ළඟට මට මැසේජ් එක දාලා තියෙන්නේ අපේක්ෂා ආවත් එකතු කරගන්නම් ඊට පස්සේ කෞශල්‍ය මේ වෙලාවේ ලස්සන සින්දුවක් අහන්න බලාගෙන ඉන්නවා කියලා තියෙනවා ඒ වගේම රුවන්වැල්ලෙන් කුමුදු මම ආවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් හරිද රයිට් ඊට පස්සේ යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕන සින්දුවකට යන්න කලින් මේ සිකුරාදා වෙන FM DJ Night Face to Face Attack Show එක අපි බදුල්ල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ අතර තමයි අරගෙන ඉන්නේ ලෑස්ති වෙලා ඉන්නේ ඒ විතරක් නෙමෙයි අපි ලබන සතිය ගැන මතක් කරොත් පොළොන්නරුව සහ මාතලේ කියන දිස්ත්‍රික්ක දෙක අතර තමයි තරඟය පවත්වන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් එතකොට මේ වෙද්දී අපිට ලැබිලා තියෙන අයදුම් පත්‍ර ප්‍රමාණය කියන අපිට සෑහෙන කට්ටියක් වීඩියෝස් එවලා තියෙනවනේ. හැබැයි අපි තීරණය කළා තියෙනවා ලබන සතියේ මාතලේ සහ ඊට පස්සේ පොළොන්නරුව දිස්ත්‍රික්ක දෙක නියෝජනය කරමින් තරඟ කරන්න කැමති DJ වලට දක්ෂතාවයේ තියෙන දක්ෂ තරඟකරුවන් කවුරුම හෝ ඉන්නවන්නම් ඔයාලට තාමත් චාන්ස් එක තියෙනවා අපිට වීඩියෝ එකක් කියවලා තරඟය සඳහා අවස්ථාව ලබා ගන්න. හරි. ඒ ගැනත් මතක් කරන ගමන් සින්දුවක් දෙන්න හදන්නේ හවස 5යි විනාඩි 44යි දැන්.

0: Hatırıvati. Hatırıvati.
1: හවස පහයි විනාඩි 49යි වෙලාව අපිට යන්නත් වෙලාව ඇවිල්ලා තියෙන්නේ හැබැයි යන්න කලින් මතක් කරන්න ඕනේ මෙන්න මේ කට්ටියවත් සුබ සන්ධ්‍යාවක් වේවා සාපිත් මේ වෙලාවේ ආවහගෙන ඉන්නවා කියලා තනුචා එක්ක චාමර මැසේජ් කරලා තිනවා කළුතර ඉඳලා ඒ වගේම චාමින්දි රණවීර හයි කොහමද ඔය Facebook live එකේ අද ඇවිල්ලා හිටියා නේද මට මතකයි ඔයාව ඊට පස්සේ අසයි අපිත් මේ වෙලාවේ ආවහගෙන ඉන්නවා කියලා මන්දාරා මැසේජ් කරලා තිනවා thank you මන්දාරා ආට මගෙන් පස්සේ බන්දාරම් රැහන්න පුළුවන් හරිද ඊට පස්සේ ඉඳුවරි ආවත් ගොඩක් ආදරෙන් මතක් කරන්නම් thank you darling ඊට පස්සේ සුබ සන්ධ්‍යාවක් වේවා සායි මම ආවහගෙන ඉන්නවා කියලා මට හිරුනි මැසේජ් කරලා තිනවා ඒ වගේම රුවන්තිකා හායි කොහොමදයි මම රුවන්තිකා බුත්තල ඉඳලා මාවහගෙන ඉන්නවා කියලා තිනවා ලස්සන සින්දුවකට එකතු කරගන්න යාගේ හස්බන්ඩ් අශංගවයි හරි නේද අශංග ඕකේ මම අනිවාර්යෙන් එකතු කරගන්නා ඊට පස්සේ පවුල කට්ටියවත් ගොඩාක් ආදරෙන් මතක් කරන්න කියලා තියෙනවා එනිවේ අනිවාර්යෙන් සෙට් එකම එකතු කරගන්නම් ඊට පස්සේ පුරිම සෙවන්දි සද ලංකාවෙන් ඔයාගේ මැසේජ් එකත් ඔන්න මම මතක් කරා ඊට පස්සේ අපි හැමදාම net තමයි අහන්නේ අම්මා ලක්ෂ්මී හස්බන්ඩ් සුපොන් දුව අකීෂා පුතා පන්සිලු මේ ඔක්කොම එකතු කරගෙන සුපිරි සින්දුවක්

0: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න. 01.1.666.222 Prime Residences.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: ඇයි ෂුගර් කියලා මූණෙන්නකන සෙවනකල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද 0747 31 33 540.
3: ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉතිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
2: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
4: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
5: ඩම්රෝ වසර මැද සේල් කාර්යාලීය ගෘහ භාණ්ඩ සඳහා විශේෂ වට්ටම් කාර්යාල මේස 15,000 සිට සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
6: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112-125-125.
7: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777-300-940.
8: දෙවන්ද රසන් වතාවට අවසන් යමුදා අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සං එන්නේ.
9: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
10: අඩුවියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0774-406-4397.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිදීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
1: කවදත් අලුත් කාගෙත් නෙත්.

නාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාවහා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරූ උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව. කවදත් අලුත් කාගෙත් නෙත්.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
2: ඒයි
1: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
2: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
1: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
3: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
4: Boom, blast of them, my man.

0: CDP ස්ථාවර තැන්පතුවෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය.
2: නෙත්තෙෆෙම් ධර්ම දක්ෂිනා. ධර්ම දක්ෂිනා.
3: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්වත්. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
4: මාරය පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
5: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
6: තමන් තමන්ගේ සසර ගැන හිතලා කරන පින්කම් පින්වතුනි කරන්න උනන්දු වෙන්න.
1: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදු බණ අහන හෝරාව.
2: නෙත්තෙෆෙම් ධර්ම දක්ෂිනා. ධර්ම දක්ෂිනා.
1: හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව.
7: FM 95. FM 94.8. Net FM.
8: දිවයින පුරා. විලබ සවස 6:30යි.

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් දැම්මම කතා නවතින්න.

0: ඇක්ටිවේට් කරගන්න.
1: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙට් අමතන්න 0112-863-362 0776-716-3672.
2: ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: අයිබෝවන් අද 2026 අගෝස්තු 12 බදාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. නෙට් නිවුස් සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. නෙට් නිවුස් සජීව මැදිරියේ සිට මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ.
2: නෙට් නිවුස් ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: සිරස්තල ජනපති සමග සිදු කළ සාකච්ඡාව සාර්ථකයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියයි. විනිසුරු විශ්‍රාම වයසට එරෙහිව ලබන සතියේ උසාවිය යනවා. හිටපු ඇමති ජී.එල්. පීරිස්ගෙන් ප්‍රකාශයක්. මහනාහිමිවරුන් ජනපතිට යැවූ රටම කතා වූ ලිපිය එළියට. සුගීෂ්වර යළි රිමාන්ඩ්. අතනඟුවට ගත් හිටපු ඇමති අකිලගේ ඉන්ධන පිරුම්හලේ සේවකයෙකුත් ඇතුළට. හෝමු සමුද්‍ර සන්ධියේ පූර්ණ බලය තමන් සතු බව අමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධයෙන් අද දිනේදී ශ්‍රී ලංකා නීති සංගමය සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පැවැතුණා. ඒ අතර රටම කතා වූ මහනාහිමිවරුන් ජනාධිපතිවරයාට යවූ ලිපිය අද දිනේ ප්‍රකාශයට පත් වුණා. ඒ ඇතුළු දවසේ හොඳම ප්‍රවෘත්තිවල සත්‍ය අනාවරණය මෙතැන් සිට. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාර්ථක සාකච්ඡාවක් පැවැත් වූ අතර එම සාකච්ඡාවෙන් පසු තීරණයේ වෙනසක් සිදුවනු ඇතැයි බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. අදාළ යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත දාස් දක්වමින් එම සංගමේ සභාපති රජීව් අමරසූරිය මහතා මේ බව පැවසුවා.
4: අපි අතිගරු ජනාධිපතිතුමාට කතා කරේ නීතිඥ සංගමයේ අපේ ස්ථාවරය ගැන. මත පළවෙනි වතාවට අතිගරු ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් හමු වුණේ අපි ඉල්ලලා තිබුණා සාකච්ඡාවක් මේ කාලෙකට ඉස්සරලා. ඉතින් අපි එතුමාට පැහැදිලි කරලා දුන්නා ඇයි නීතිඥ වෘත්තිය අර විනිසුරුතුමන්ලා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වෙන්නේ. ඒ පැහැදිලි කිරීම අපේ ඩෙලිගේෂන් එකේ මතන 20 ගානක් හිටියා. මත ජනාධිපති නීතිඥවරු, නීතිඥ සංගමයේ සභාපතිවරු, මහාචාර්යවරු, සමිති ගුණසේකර ඒ වගේ ලාල් විජයනායක ඔක්කොම සියලු දෙනාම සම්බන්ධ වුණා. අපි එතුමාට පැහැදිලි කරා අපේ ස්ථාවරය. එතුමාගේ ස්ථාවරය, එතුමාගේ අදහසත් අපට මෙතන ෆ්‍රීලි අපට කියා දුන්නා. අපි අන්තිමට ඉල්ලීමක් කරා මේ වගේ වෙනස්කමක් කරනකොට පුළුල් විද්වත් සාකච්ඡාවකින් පසුව තමයි අවශ්‍ය පියවර ගත යුතු කියලා. මේක කවුරුත් කාටවත් විරුද්ධ වෙන දෙයක් නෙවෙයි. මේක සටනක් නෙවෙයි. අපි සියලු දෙනාම දැන් අපි මේසක් පැති ඉඳගත්ත අදහස් පැති දෙකකින් ඉදිරිපත් වුණා. දැන් අපි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥ වෘත්තිය මතයක් අනිත් පැත්තෙන් ජනාධිපති අතිගල් ජනාධිපතිතුමාගේ අදහසත්. ඉතින් මම අපි බලාපොරොත්තු වෙනවා මේ අද දින සාකච්ඡාව ඉදිරියට ගිහිල්ලා පුළුල් විද්වත් සාකච්ඡාවක් කියලා නීතිඥ සංගම විතරක් නෙවෙයි විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් ඉන්නවා, මේ ගැන පර්යේෂණ කරපු අය ඉන්නවා, වෙන වෙනම තාපි ඉදිරිපත් කළා තියෙන ඒවා හදපු අයත් ඉන්නවා. මේ සියලු දෙනාගේම අදහස් අපි බලාපොරොත්තු වෙන සියලු දෙනාගේ අදහස් අරන් මේ තීරණය ගැන නැවත හිතලා බලලා හරි තැනකට එන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු.
5: මේ එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ ශ්‍රී ලංකා නීති සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා.
4: පෞද්ගලිකව විවේචනය කරන එක වැරදි. මට ඔබතුමිය අනිත් ප්‍රශ්නය අහන්න ඕන. දැන් අපි සතිය දෙකක් තිස්සේ මටත් එනවා ඒ වගේ කියන විවේචන දිගට හරහට මඩ ප්‍රහාර. මං ගැන තාම මොකද ප්‍රකාශයක් කළා නෑ. ඉතින් මන් දන්නේ ඇත්තටම විනිසුතුමන්ලා කවුරු නම් එහෙම ඒ වගේ වැරදි. නමුත් මෙතන වෙලා තියෙන්නේ විනිසුරුතුමන්ලාගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්. ඒ සම්බන්ධ සම්බන්ධයෙන් පින්සුතු මණ්ඩලාගේ සම්බන්ධයෙන් කතා බහ කරලා ලක්රිත් මොකද කතාව තියෙන එතන. නමුත් අපි මෙච්චර කාටවත් ඖද්ගලිකව මම දන්නවා. මට දැන් ඔය වෙන වෙන ඔය ෆේක් account වලින් bots වලින් කරන දේක වැඩ.
0: ගැසට් කරන්න තියෙන දේ
4: අපි බලමු step by step යමු. නමුත් දැන් අද අපි කතා අපි සාකච්ඡාවක් වුණා. මම හිතන්නේ ඒක හොඳ සාකච්ඡාවක්.
5: විනිසුරු විශ්‍රාමබය සම්බන්ධයෙන් මහනාහිමිවරුන් විසින් ජනාධිපතිවරයාට යොමු කළ බව කියූ ලිපිය සම්බන්ධයෙන් මේ දිනවල දැඩි කතාබහට ලක්වනවා. එම ලිපිය අද ප්‍රසිද්ධියට පත්වුණා.
6: උපුටා ගැනීම. ගරු ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ ප්‍රධාන යාන්ත්‍රණය වන අධිකරණ පද්ධතියේ ගරු විනිශ්චයකාරතුමන්ලාගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට රජය කටයුතු කරමින් සිටින බවට අප වෙත කරුණු වාර්තා වී ඇත. වර්තමානයේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව අභියාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරතුමන්ලාගේ විශ්‍රාම දිවියට එළඹීමේ වයස පිළිවෙලින් අවුරුදු 63 සහ 65 ලෙස දක්වා ඇත. එම වයස් සීමාව ඉහළ නැංවීමට රජය මේ අවස්ථාවයි කටයුතු කිරීම සුදුසු නොවන බව අපගේ විශ්වාසයයි. එය අධිකරණයේ ස්වාධීනත්වය හා යුක්තිය පසිඳලීමේ සමස්ත ක්‍රියාවලිය පිළිබඳ ප්‍රශ්නාර්ථයක් ඇතිකරවීමට හේතු විය හැකි බව අවධාරණය කරනු කැමැත්තෙමු. අධිකරණයෙන් යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් මහජන විශ්වාසය අධිකරණයේ සැබෑ ස්වාධීනත්වය මත පමණක් නොව එම ස්වාධීනත්වය සැකයකින් තොරව විද්‍යාමාන වීම මත රඳා පවතින බව පොදු පිළිගැනීමයි. එහෙයින් රජය විසින් සිදු කිරීමට අපේක්ෂිත ව්‍යවස්ථා සංශෝධනය මෙරට අධිකරණ පද්ධතියේ සුරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නාර්ථයක් ඇතිකරලීමට හේතුවන බවත් මෙම පූර්වාදර්ශය අනාගතයේදී අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය සහ මුලින්ම විනාශ කිරීමට හේතු විය හැකි බවත් මේ සම්බන්ධයෙන් විරෝධය ප්‍රකාශ කරමින් අධිකරණ විනිශ්චයකාරතුමන්ලාගේ සංගමය නීති විශාරදයින් මෙන්ම සිවිල් සංවිධාන පෙන්වා දී ඇති අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සම්මත කරන ලද යෝජනා මාලාව තුළින්ද මෙම යෝජිත සංශෝධනයේ ඍණාත්මක බලපෑම සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කර ඇත. රටේ තිරසර සංවර්ධනය හා සමාජ සුරක්ෂාව අරමුණු කරගෙනමින් කටයුතු කරන රජයක් සප්ත අපරිහානීය ධර්ම මත ගොඩනැගිය යුතු බව අපගේ පිළිගැනීමයි. නොපැන වූ නීති පැනවීම තුළින් සමාජ නොසන්සුන්තාවක් හා රාජ්‍ය ස්ථාවරත්වය පිළිබඳ ඍණාත්මක බලපෑමක් සිදු වන්නේ නම් එවැනි ක්‍රියාකලාපයන්ගෙන් ඈත්ව මහජන විශ්වාසය රාජ්‍ය කෙරෙහි තහවුරු කරන ආකාරයෙන් කටයුතු කිරීම රාජ්‍ය නායකයාගේ වගකීම බව අවධාරණය කරනු කැමැත්තෙමු. විශේෂයෙන්ම මේ වන විට අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් මහජන ප්‍රසාදයක් පවතින පසුබිමක එවැනි සංශෝධනයක් ගෙන ඒම රජය පිළිබඳ ඍණාත්මක අදහස් ප්‍රවර්ධනය කිරීමටද හේතු විය හැකි අතරම ගරු විනිශ්චයකාරතුමන්ලාගේ ස්වාධීනත්වය පිළිබඳවද ප්‍රශ්නාර්ථයක් ඇතිකරවීමට හේතු විය හැකි බව පෙන්වා දෙනු කැමැත්තෙමු. එහෙයින් අධිකරණ කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාමට අවශ්‍ය පුළුල් වැඩපිළිවෙලක් අදාළ සියලු අංශ සමග සාකච්ඡා කොට ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බව ප්‍රකාශ කරන අතරම අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් නැංවිය හැකි ව්‍යවස්ථා සංශෝධනයක් මෙම අවස්ථාවේ සිදු කිරීමෙන් වැළකී සිටීම සුදුසු බව ගරු ජනාධිපතිතුමන් වෙත හිත්‍යාධ්‍යාශයෙන් යුතුව සිහිපත් කරනු කැමැත්තෙමු. උපුටා ගැනීම අවසන්.
5: විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ යෝජනා සම්බන්ධයෙන් අද දිනේ දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වුණා. හිටපු මාත ජේල් පීරිස් මහතා පැවසුවේ විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජිත පනතට එරෙහිව ලබන සතිය අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා පවයි.
7: නියම සංශෝධන අනිත් රටවල් වල කරනකොට වෙනිස් කොමිෂන් එක, ඒ කියන්නේ බුදු රාජ්‍ය මණ්ඩලය පමණක් නෙවෙයි සම්පූර්ණ ලෝකය අවිවාදයෙන් පිළිගත් සම්ප්‍රදායන් අනුව මෙහෙම දෙයක් කරන්න ඉස්සෙල්ලා විශාල කතික සංවාදයක් ඇති කරගන්නවා නීතිඥ සංවිධාන විශ්වවිද්‍යාල සිවිල් සමාජය සමග. ඒ සියලුම මතිමතාන්තර ගැඹුරින් සැලකීමට භාජනය කිරීමෙන් පසුව තමයි අවසාන තීරණ ගන්න. අද මොකද ලංකාවේ තත්ත්වය? මල්වත් අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේලා අපිට ඉතාමත් පැහැදිලිව කිව්වා ගිය සෙනසුරාදා උන්වහන්සේලා ලිපියක් යවුවා කියලා ගරු ජනාධිපතිතුමාට. අපිට කිව්වා ඒ ලිපියට වෙච්ච දෙයක් නෑ, මොනව වුණාද කියලා කවුරුත් දන්නේ නෑ. කැබිනට් මණ්ඩලය තීරණය කළා මේ හුකුම කරායින් පස්සේ තමයි නීතිඥ සංගමය හම්බෙන්නේ. මොකද්ද ඒකේ ප්‍රයෝජන? සම්පූර්ණ ඇස් බැඳුම් වැඩක් නේ. තීරණ අරන් ක්‍රියාත්මක කළා හුකුම කරායින් පස්සේ හම්බ වෙන එකේ මොකද්ද ප්‍රයෝජනේ? වෙන මේ විදිහට තත්ත්වයක් තමයි අද අපේ රටේ තියෙන්නේ. දැන් එන සතියේ අපි උසාවිය යන. අපි උසාවිය ගිහිල්ලා අපි කිසිම සැකයකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණයට හේතු ගන්වනවා. මේ කරන්න හදන වැඩේ ගොඩ ගැහිලා තියෙන නඩු නීතියේ ප්‍රමාදය සම්බන්ධයෙන් කිසිම විසඳුමක් මේ තුලින් ලැබෙන්නේ නැහැ. ඒකට මුකුත්ම ප්‍රයෝජනයක් මේ සම්බන්ධයෙන් වෙන්නේ නැහැ.
5: පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
0: ආණ්ඩු කුමාර මහත්තයාට ඔහුගේ ජීවිතයට විශාලතම බලපෑම් බවට පත් කරන කාර්යය බවට පත් වෙනවා. මොකද මේ ඉතිහාසයේ ජනාධිපතිවරයෙක් මේ වගේ ව්‍යවස්ථාදායකයේ විසින් විශේෂයෙන්ම අධිකරණය කියන මෙන්න මේ කුළුණු තුනට මේ ආකාරයෙන් බලපෑම් එල්ල කරලා නැහැ. ඒතර මේ ලිපිය මම හිතන්නේ හොයා ගන්නත් දරුවෝ තිබ්බ මට ලිපිය කාර්යකින් හම්බුණ ලිපිය. මේක තමයි ලිපිය. මේක තමයි මහානාග ස්වාමීන් වහන්සේලාගේ අත්සන් ටික යොදලා මේ ලිපිය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතාමත් පැහැදිලි මේකේ උන්වහන්සේලා කෙලින්ම උන්වහන්සේලාට තීරණ රට යන්නේ මග කොහෙද කියන එක. ශ්‍රී ලංකාවේ යුක්තිය පස්දලීමේ ප්‍රධාන යාන්ත්‍රණ අධිකරණ පද්ධතිය ගරු විනිශ්චයකාරතුමාලාගේ විශ්‍රාම වයස ඉහළ නැංගීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට රජය කටයුතු කරමින් සිටින බවට අපේද කරුණු වාර්තා වී ඇත. වර්තමාන වනයේ ආණ්ඩුක ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව අභියාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරතුමාලාගේ විශ්‍රාම දිවියට එළඹීමේ වයස පිළිවෙලින් අවුරුදු 63 හා 65 ලෙස දක්වා ඇත. එම වයස් සීමාව ඉහළ නැංගීමට රජය මේ අවස්ථාවේ කටයුතු කිරීම සුදුසු නොවන බව අපගේ විශ්වාසය. එය අධිකරණයේ ස්වාධීනත්වය හා යුක්තිය පසුදලීමේ සමස්ත ක්‍රියාවලිය පිළිබඳ ප්‍රශ්නාර්ථයක් ඇති කරවීමට හේතු වේ හැකි බව අවධාරණය කරන කැමැත්ත උන්වහන්සේලාට මේක තේරෙන්න. නොපැන වූ නීති පැනවීම තුලින් සමාජ නුසන්සුවමක් හා රාජ්‍ය ස්ථාවරත්වයේ පිළිමද ඍණාත්මක බලපෑමක් සිදුවන්නේ නම් එවැනි ක්‍රියාකලාපකින් ඈත් මහජන විශ්වාසයේ රාජ්‍ය කෙරෙහි තහවුරු කරන ආකාරයෙන් කටයුතු කිරීම රාජ්‍ය නායකයාගේ වගකීම් බව අපි අවධාරණය කරන කැමැත්තෙමු.
5: මේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා
8: කවදාකවත් අපි අහලා තියනවද මහානායක හාමුදුරුවන් වන්දනෝ? දැන් මහානායක හාමුදුරුවන්වත් හන්දලා මේ විවස්ථා සංශෝධනයක් ගියන්නේ නැහැ. මේ රටේ අධිකරණයට කවුරුත් අත ගහලා නැහැ. එහෙම අත ගහන්න අවශ්‍ය නැහැ. මොකද රටක ප්‍රජාතන්ත්‍රවාදය අගය කරනවා නම් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න තමන්ට ඒකාධිපති ගමනක් යන්න අවශ්‍යතාවයක් නැත්නම් මේ වගේ කාලකන්ණි දේවල් කරන්නේ නැහැ. ඒකින්දා අපි ඉතා පැහැදිලිවම කියනවා ඔයගොල්ලන්ට ජාතියක් ආගමක් මේ බුද්ධ ශාසනයට මේ ආගමික නායකයින්ට ගෞරවයක් නැතුව ඇති. නමුත් අපේ රටේ ඉතිහාසය දිහා ගත්තාම මේ සංස්කෘතියක් ආරක්ෂා කරන රටක්. එම නිසා මහානායක හාමුදුරුවන් වන්දන්න එපා. තාම ඕනෑකමින් කියනවා රටේ ජනතාවට අයිතියක් තියෙනවා. කරුණා කරලා මේ ආණ්ඩුව මේවා හංගන්න නැතුව රටේ ජනතාවට දැනුවත් කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා.
5: දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාට එම කටයුතු සිදු කිරීම සඳහා ආධාර අනුබල දුන්නේයයි අත්අඩංගුවටගත් හිටපු අමාත්‍යවරයාට අයත් ඉන්ධන පිරුම්හලේ සේවකයෙකු මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. අල්ලස් කොමිසම නිලධාරීන් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරිත් හේටි ආරච්චි මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා. මෙම පැමිණිල්ල අද කැඳ වූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවටගත් සැකකාර දීපාල් සංජීව රත්නායක නැමැත්තා අධිකරණ ඉදිරිපත් කර තිබුණා. අල්ලස් කොමිසම නිලධාරීන් අධිකරණ හමුවේ කරුණු දක්වමින් ස්වාමීනි මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා 2022 වසරේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක විමක් දෙගත සහ පරිපාලන ලෙස පත්වීමෙන් අනතුරුව ජනාධිපති ලේකම්වරයා වෙත කරන ලද ඉල්ලීමකට අනුව මෙම සැකකරු තාවකාලික පදනම යටතේ කළමනාකරණ සහායකවරයෙකු වශයෙන් බඳවාගෙන තිබෙනවා. නමුත් ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා මෙම සැකකරු පත් කර තිබුණද ඔහු සේවය කර තිබුණේ සැකකාර හිටපු අමාත්‍යවරයාගේ කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරුම් හලක. මෙම සැකකරු 2024 වසරේ පෙබරවාරි මස පළමුවනදා සිට 2024 වසරේ සැප්තැම්බර් මස 22 දක්වා එතනතුරේ කටයුතු කර තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ බඳවාගත් සේවකයෙකු එම ලේකම් කාර්යාලයේ ඇඟිලි සලකුණු තැබීම සහ ලේඛන වලට අත්සන් තැබිය යුතුයි. නමුත් මෙම සැකකරු අදාළ කාල සීමාව තුළ ජනාධිපති කාර්යාලයේ එවැනි ඇඟිලි සලකුණු තැබීමක් හෝ ලේඛන වලට අත්සන් තැබීමක් සිදු කර නැහැ. නමුත් සේවය කළ කාල සීමාව තුළ ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වැටුප් ලබාගෙන තිබෙනවා. යනුවෙන් සදහන් කළා. වැඩිදුරටත් කරුණු දැක්වූ අල්ලස් කොමිසම නිලධාරීන් මෙම සැකකරු සේවය කළ ඉන්ධන පිරුම් හලට ගොස් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කළා. දිවා විවේකයේ වෙනුවෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම නතර වූ කාල සීමාව තුළ මෙම සැකකරු විසින් පළමුවන සැකකාර අකිල විරාජ් කාර්ය මහතාට දුරකථන ඇමතුම් පහක් ලබාගෙන තිබෙනවා. දුරකථන විස්තර වාර්තාවලින් ඒ බව තහවුරු වී තිබෙනවා. ඒ වගේම 2024 වසරේ පෙබරවාරි මස පළමුවනදා සහ දෙදස් විසිහතර වසරේ සැප්තැම්බර් මස විසිහතරම දදක්කා කාල සීමාව තුළ මෙම සැකරු අවස්ථා විසිහතරකදී අදාළ ඉන්ධන පිරුම් හලේ මුදල් රැගෙන ගොස් බැංකුවලට තැන්පත් කර තිබෙනවා. ඒ තුළින් පැහැදිලි වනවා මොහු මේ දැන් සේවය කරන තිබෙන බවට. අලස් කොමිසමට සැකරු ප්‍රකාශ ලබා දී දින කිහිපයකින් දියුරුම් ප්‍රකාශයක් රැගෙන කොමිසම හමුවට පැමිණියා. එම දියුරුම් ප්‍රකාශයේ අන්තර්ගත කරුණු ඔහුගේ මුල් ප්‍රකාශය හා සංසන්දනය කර බැලීමේදී සම්පූර්ණයෙන්ම පරස්පරයි. ඔහුගේ දියුරුම් ප්‍රකාශයේ හු සඳහන් කර තිබෙනවා පළමු වන සැකකාර අඛිල විරාජ් කාර්යවසම්ගේ කාර්යාලයක් ඉන්ධන පිරුම් හල් තුළ තිබුණු බවට. නමුත් ඔහුගේ මුල් ප්‍රකාශයේ ඔහු එවන්නක් සඳහන් කළේ නැහැ. මෙම දියුරුම් ප්‍රකාශය සකස් කර තිබෙන්නේ සිරිකුතේ සම්බන්ධීකරණ නිලධාරියෙක් බවට විමර්ශනවලදී කරුණාවරණය වෙලා තිබෙනවා. ඒ අනුව මෙම අවස්ථාවේදී සැකකරුට අප ප්‍රදානය කළහොත් ඉදිරි විමර්ශන කටයුතු වලට බාධා සිදු විය හැකි හේයින් මොහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අලස් කොමිසම නිලධාරීන් අධිකරණීලා සිටියා. ඉන් අනතුරුව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරිත් හෙට්ටිආරච්චි මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් ස්වාමීනි, මෙම සැකකරු අලස් කොමිසමට කට උත්තර ලබා දුන් අවස්ථාවේදී ඇතැම් වැදගත් දේවල් සඳහන් කළා. නමුත් කට උත්තර සඳහන් කරගත් නිලධාරීන් ඒ වාටිට ලබා දුන්නේ නැහැ. ඒ නිසා ඔහු සඳහන් කළ ඇතැම් වැදගත් කරුණු එම ප්‍රකාශය ඇතුළතුනේ නැහැ. ඉන් පසුව ඔහු ඒ පිළිබඳ නීති උපදෙස් ලබා ගත්තා. ඒ අනුව යොහු දියුරුම් ප්‍රකාශයක් අලස් කොමිසමට ඉදිරිපත් කිරීමට කටයුතු කළේ. එම දියුරුම් ප්‍රකාශය තුළ අලස් කොමිසම නිලධාරීන් සම්බන්ධයෙනුත් චෝදනා එල්ල කර තිබෙනවා. ඉතින් ඒවා සම්බන්ධයෙනුත් විමර්ශන සිදු කිරීම අවශ්‍යයි නේද? ස්වාමීන් සැකරුගේ බිරිඳ පසුගියදා දරුවෙකු ප්‍රසූත කළා. දරුවා ඒ සමගම මිය ගොස් තිබෙනවා. ඒ නිසා සැකරුගේ බිරිඳ මෙන්ම සැකරුත් දැඩි මානසික කම්පනයකට පත්ව සිටිනවා. මෙම විමර්ශනයේ සැකරු රක්ෂිත බන්ධනාගාරගත නොකර සිදු කළ හැකි විමර්ශනයක්. ඒ අනුව මෙම සැකරුට අප නියම කරන ලෙසත් නීතිඥවරයා අධිකරණීලා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සිය නියෝගයේ ප්‍රකාශයට පත් කරමින් මෙම සැකරු අල්ලස් කොමිට ලබා දුන් ප්‍රකාශයට පටහැනි කරුණු පසු ඉදිරිපත් කර තිබෙන බව විමර්ශන නිලධාරීන් අධිකරණය දන්වා තිබෙනවා. එමෙන්ම ප්‍රකාශයට හන් කරගත් අතරවාරයේ මෙම සැකරු සහ පළමු මොන් සැකකාර අඛිල විරාජ් කාර්යවසම් අතර දුරකථන ඇමතුම් ගණනාවක් කුමාරු වී තිබෙන බවත් විමර්ශන නිලධාරීන් අධිකරණය දැනුම් දී තිබෙනවා. මේ පිළිබඳ විමර්ශන සිදු කළ යුතුයි. එම තත්ත්වය යටතේ සැකකරුට අප ප්‍රදානය කළහොත් විමර්ශන කටයුතු වලට මෙන්ම සාක්ෂි වලට බාධා සිදු විය හැකි. යනු සැකකරුගේ අපයිලීම් ප්‍රතික්ෂේප කරන බවත් අතිරේක මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා. ඒ අනුව මෙම සැකකරු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අධිකරණය නියම කළා. ජනාධිපති වැසීර්ෂිය යටතේ වැටුප් දෙකක් ලබා ගත්තේ ඇයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සුගීශ්වර බණ්ඩාර මහතාගේ අප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළා. සැකකරුගේ රෝගී තත්වයන්, ඔහුගේ දරුවන්ගේ සහ මවගේ රෝගී තත්වයන් අප ලබා දීමට සුවිශේෂී කරුණු ලෙස සැලකිය නොහැකි බවත් අධිකරණය සඳහන් කළා. ඒ අනුව සැකකාර සුගීශ්වර බණ්ඩාර මහතා ලබන 25 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමටත් අධිකරණය නියම කළා. මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකාර සුගීශ්වර බණ්ඩාර අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා. සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජය රාජරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ස්වාමීනි, මෙම සැකකරු මේ වන විට දින 54කට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවනවා. සැකකරුගේ හෘදයේ දමනී ආශ්‍රිත රෝගී තත්වයක් පවතිනවා. මේ හේතුවෙන් දමනී තුවාල වීම සහ ලේ විෂවීම සිදුවන වන අතර ඊට ඔහු ප්‍රතිකාර ලබන තැනැත්තෙක්. දීර්ඝ කාලයක් බන්ධනාගාර ගත වී සිටීම නිසා එම් ප්‍රතිකාර නිසිලස ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. එමෙන්ම සැකකරු රිමාන්ඩ් භාරයට පත් කර තිබීම නිසා ඔහුගේ 11 අවුරුදු දියණිය දැඩි මානසික ආතතියට පත්ව සිටිනවා. ඒ ප්‍රතිපලයක් ලෙස ඇය ප්‍රතිකාර සඳහා කොළඹ රිච්වේ ආරයල අමාරෝහලට ඇතුළත් කර තිබෙනවා. සැකකරුගේ 12 අවුරුදු පුත්‍රයාත් ආතති තත්ත්වයේ උත්සන්න වී තිබෙනවා. ඒ ප්‍රතිපලයක් ලෙස ඔහු මධ්‍යස්ථ විෂා තත්ත්වයට පත්ව තිබෙන බව වෛද්‍යවරු ප්‍රකාශ කර තිබෙනවා. එපමණක් නොව මෙම සැකකරු රිමාන්ඩ් භාරයට පත්ව සිටීම නිසා ඔහුගේ මවගේ මානසික තත්ත්වයේද ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබෙන බව සඳහන් කළ යුතුයි. මෙම සැකකරු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් පත් උනේ 2019 වසරේ නොවැම්බර් මාස 19 වනදා. 2022 වසරේ ජූලි මාස 20 වනදා ඔහුගේ පත්වීම අවසන් වනවා. ඉන්පසුයි ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ වශයෙන් පත්වීම ලබන්නේ. ඒ තුළින් මෙම සැකකරු ජනාධිපති වැසීර්ෂිය යටතේ වැටුප් දෙකක් ලැබූ බව පැමිණිලි විසින් එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරනවා. ඒ අනුව මෙම කරුණු සුවිශේෂී කරුණුසේ සලකා මෙම සැකකරු ඕනෑම පකොන් ද්වේශයක් සහිත මුදාහරණ ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණය නිලා සිටියා. ඉන් අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ස්වාමීනි අද දින මෙම සැකකරුට අබලපා දීම සඳහා ඉදිරිපත් කළ කරුණු මීට පෙරත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කර තිබුණා ඒ වාසු විශේෂී කරුණුසේ සැලකිය නොහැකි බව සඳහන් කරමින් ප්‍රතික්ෂේප කර අප ඉල්ලීම ප්‍රතික්ෂේප කළා ඒ නිසා අද දින ඉදිරිපත් වූ කරුණු සුවිශේෂී කරුණු ලෙස සැලකිය නොහැකි බව අධිකරණයට දැනුම් දෙනවා මෙම සැකකරු සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන්නේ පොදු දේපළ පනත යටතේ විමර්ශනවලදී නවතම කරුණු අනාවරණය වෙනවා ඒ නිසා ඒ සම්බන්ධෙනුත් වැඩිදුර විමර්ශන පැවැත්වීමට සිදුව තිබෙනවා ජනුවෙන් සඳහන් කළ විමර්ශන නිලධාරීන් සැකකරුගේ අප ඉල්ලීමට විරෝධත්වයේ පළ කළා දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය මෙම සැකකරු අධිකරණ ඉදිරිපත් කර තිබෙන්නේ පොත් දේපළ පනත යටතේ පොත් දේපළ පනත යටතේ ප්‍රතිපාදනය යටතේ සැකකරුවෙකු නඩු විභාගයේ අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කළ යුතුයි අප නියම කළ හැක්කේ සාමාන්‍ය තත්ත්වය යටතේ අසාමාන්‍ය කරුණු ඉදිරිපත් කළ අවස්ථාවක පමණයි නමුත් සැකකරු වෙනුවෙන් අද දින ඉදිරිපත් කළ සැකකරුගේ රෝගී තත්ත්වයන් ඔහුගේ දරුවන්ගේ සහ මවගේ රෝගී තත්ත්වයන් මාන්‍ය තත්ත්වයන් යටතේ අසාමාන්‍ය කරුණුසේ සැලකිය නොහැකි සැකකරුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් බන්ධනාගාර රෝහලේදී ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා. ඒ අනුව සැකකරුගේ අපයිලෙන් ප්‍රතික්ෂේප කරන බවත් අධිකරණයේ

0: මිද්දෙනිය උල්හිටියා ප්‍රදේශයේදී මෙම් වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර ඇය මේ වන විට තුවාල ලබා රෝහල් ගතව තිබෙනවා. මෙන්නෙම් ප්‍රවෘත්ති නැවතත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට අද පස්වරුවේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මිද්දෙනිය උල්හිටියා ප්‍රදේශයේදී මෙම් වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර ඇය මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. හොමු සමුදු සන්ධිය පාලනය මේ වන විට සම්පූර්ණයෙන්ම තමන් සතු බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඉරානය විසින් ඇමරිකාවට අභියෝග කළහොත් ඔවුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කර දමන බවයි. එහෙත් යුද්ධය සඳහා වන්දි ගෙවීම සහ තමන්ට පණවැත් සම්බාධක ඉවත් කරන තෙක් හොමු සමුදු සන්ධියේ මුහුදු මාර්ගය නැවත විකෘත නොකරන බවට ඉරානයේ දැඩි ස්ථාවරයක පසුවනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කටාර්හි ජෝර්ජ් ටවුන් විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය පෝල් මුස්ක්‍රිව් පවසන්නේ ඇමරිකාවේ ගුවන් බලය හෝ ආයුධ ශක්තිය මගින් ට්‍රම්ප් බලාපොරොත්තු ප්‍රතිඵල ලබා ගැනීමට තවමත් සමත් වී නොමැති බවයි. විශේෂයෙන්ම ඉදිරියේදී පැවැත්වීම නියමිත ඇමරිකානු අතුරුමැතිවරණ ඉලක්ක කරගනිමින් ජනාධිපති ට්‍රම්ප් දැඩි අපහසුතාවයට පත් කිරීම ඉරාන දැඩි මතධාරීන්ගේ අරමුණ වී ඇති බවද ඔහු පෙන්වා දෙනවා. එවන් පසුබිමක ලබන ඉරිදා දිනෙන් අවසන් වීමට නියමිත දින 60ක අවබෝධතා ගිවිසුම් කාල සීමාවට පෙර ඇමරිකාව සහ ඉරානයේ සාකච්ඡා මේසයට කැඳවා සාමය උදා කිරීම සඳහා පාකිස්තානය දැඩි උත්සාහයක නිරත වනවා. ඒ වෙනුවෙන් පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහමඩ් නක්වි ඉරාන බලධාරීන් සමග සාකච්ඡා සඳහා ටෙහෙරාන් නුවර වෙත ගොස් තිබෙනවා. මේ අතර හොමුස් සහ බෙබ් අල් මන්ඩෙප් සමුද්‍ර සන්ධි හරහා සිදුවන නාවික ගමනාගමනය අඩාල වීම හේතුවෙන් මේ වසරේ ගෝලීය තෙල් සැපයීම දිනකට බැරල් මිලියන 4.3කින් එනම් 1.4කින් පමණ පහත වැටෙනු ඇති බවට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියසේ නවතම වාර්තාව මගින් අනතුරු අඟවා තිබෙනවා. මෙය මෙතෙක් වසරක් තුළ ගෝලීය තෙල් සැපයීම පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කළ ආව මට්ටම් වන අතර මේ හේතුවෙන් ලෝක තෙල් වෙළඳපොළ තුළ විශාල හිඟයක් නිර්මාණය වනු ඇති බවටයි පැවසෙන්නේ. නෙට් නිවුස් නිමාව. නෙට් නිවුස් මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙට් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චරුක දමුණුපොළ මහතාද අදහස් පළ කළා.
2: නෙට් නිවුස් සමග වන කලාවට මමත් කටයුතු කළ තිබෙනවා. අවස්ථා ගන්නා කිරීම සංවාද රැසකට ආරම්භ කළ තිබෙනවා. නෙට් නිවුස් ඉතාම ගවේෂණාත්මක ප්‍රවෘත්ති රපයන ආයතනයක්. ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ කාලීන තොරතුරු එක්කම ගවේෂණාත්මකව සහ විශේෂයෙන්ම මම කතා ගන්නේ අන්තර්ජාල වංචා එක්කම යම් කිසි පුරවැසියන් අදාළ යම් කිසි වංචාවක් අවධානමක් තිබෙනවා නම් මම හිතන්නේ ඉතින් මේ සම්බන්ධයෙන් ගවේෂණාත්මකව වාර්තා කරන්න සිදු කරන සේවාවක් විදිහට මම හිතනවා නිවුස් සායතනය මම සුවපතනවා.
3: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
3: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
6: කඩේත් ලොකු කරලා නේද?
7: නැතුව සර් LB රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
6: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
8: අපේ අම්මගේ දරාවද?
7: නැහැ. අම්ම මෙයා වෙන දෙයක්.

0: අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස
1: කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව
0: අතික්‍රමණ
1: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
0: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී
1: ඔබේ අසනත් වෙන් කරගන්න අතික්‍රමණ හිස්තනක් ඔබේ නම සඳහන් කර 0876668017 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
0: විමසීම් 0760 980 980
1: අතික්‍රමණ
0: සාංසාරික සීමා ඉක්මවා යාමට.

ජීවිතේ ලස්සනම හැන්දෑවන් උරාගත්තේ කාගේහරි හැඩකාර ඇස් දෙකක කාන්තියක්. ඒත් ඒ හැඩකාර ඇස් දෙක තවත් කාගේහරි හදවතක සදාතනික රහසිගත සිහිවටනයක්. එහෙම තමයි ඇස් කතා කළේ. සුබ මන්දාරම් රාත්‍රියක් වේවා.

රිදෙන හමුවීම් නම් ඉතින් ආයෙ ඕනේ නෑ තමයි. ඒත් කොච්චර රිදුණත් බැඳුණාට පස්සේ ආයෙ හමු වෙන්න ඕනේ කියන හැඟීම නිරායාසයෙන් හිතක් ඇතුළට එබිගම් කරන එක අපි කාටවත් නතර කරන්න බෑ. මන්දාරම් රාත්‍රිය උදා වෙද්දී අද මං කල්පනා කළේ ඔබත් එක්ක කතා කරන්න. ආදරයයි ආකර්ෂණයයි අතර වෙනස අඳුරගත්තද කියලා. ඉතින් කියන්නකෝ 0711 95 95 95 95

මගේ හදවත ඔබේ මගේ දිවි ඇතිතුරා සුබ සන්ධ්‍යාවක් ආදරණීය තරංගා. එකම පාසලේ එකම පන්තියේ අරලිය තුරුගම්වේ ඔහු නෙතුමා නෙතු හමු වූ ඇහැල මලින් මංමාවත් හැඩවුණු පිංපිරි ඇසල පොහෝ දින බදුලු අහසයට මුත්තියන්ගෙන සෑ මළුවේදි අප විදූ කුසුම්වල සුවඳ පවා තවමත් අපේ සිත්වලට දැනෙනුරු පවා ආත්මීය සැනසුමකි. සොඳුරා, අප දෑංගිලි බැඳී 25 වසරක් ගත වී ප්‍රේමණීයම වස්සානේ හද තෙමන සොඳුරු මතකයේ සසර අමතක නොවන මතක ඉනෝකා රාජපක්ෂ බදුල්ල ඉඳලයි ලියන්නේ. අදර අද සොඳුරු මන්දාරම් රැට මේ කවියත් ගන්න ඔබේ සුමිරි හඬින් අසා ඉන්නම් යලි යලිත්. ඉනෝ බොහොම ස්තුතියි. ඔන්න මං ඔයාගේ ලස්සන ආදරේ හුලඟට මෝගලා. ආදරණීය තරංගාට වෙනස් ආකර්ෂණය යනු නුඹේ නම යාන්තන් ඇසුනත් සිනාසීමය. ප්‍රේමය යනු නුඹ ණය වූ නුඹ දකින්නට පෙරම් පුරාගෙන සිටි සඳුදා දවසේ ඇති වූ හැඟීමය. බලාකුළු ආදරවන්ත

කියන්නකො ආදරයයි ආකර්ෂණයයි ඔබට දැනුණක් විදිය. ආදරය කියලා ආකර්ෂණයට රැවටුණාද, ආකර්ෂණය කියලා ආදරයට රැවටුණාද? 0.715 අනුපහය

0: மன்னாரம் ரே வித் தரங்கா.
1: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residencies
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
3: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0.112 200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
5: ඉතින් ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
6: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්ම අමතන්න 0.111 437 1250.
7: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
8: හොට්ස්පොට්?
7: නංගි
8: මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ. නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
9: ඇයි නංගි මේ ඩේටා නැතුව බයිට් එන්නේ? ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
10: Gather on a day of profound joy and soaring hope.
11: The day a planet stops for a game.
12: Net FM. Algo Town.
13: Brought to you by
14: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulla Kampola Kasagala Samuha Vyapare Vetin.
15: Oya try karanna ganna vijaya aapapiti.
1: The Palace ගම්පහ අවසාන නිවාස 25 ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residencies.
16: දම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
17: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117 388 388 අමතන්න.
12: Net FM.

රිදෙන නොරිදෙන තරමට නුඹ දුන්න සමහර ඉඟී මට නොදෙනු නැනවෙයි කිව්වත් මං බොරු කාරියක්. නුඹට වඩා නුඹ ගැන මටත් වඩා දන්නේ කවුද? ඉතින් ප්‍රේමිය, තේරුණා මට නුඹට මගේ නැතකට යන්න ඕනි වූ වග. එහෙම කියන්නේ අංජු. ආදරණීය තරංග, ඇස් යමු වෙන්නේ පළමුව දකින දසනට, නම් නෙත් රැවටෙනවා රූපෙට. ඒ රූපෙට රැවටුනා නම් පහන් දැල්ලට ආකර්ෂණය වෙන පළගෙටියට වෙන දේ අපිට නෙවෙයි කියා කියන්න පුළුවන්. කාටද තරංග? වැටියෙන් දිල් තමයි එහෙම කියන්නේ. සුභමන්දාරම් රාත්‍රිය කියලා පද්මිනී පාතගමින්දන් සුභ පතනවා. හිතස්සේ හංගන් තියෙන කාටවත් කියාගන්න බැරි අදහස් තරංග සොරිය ඔබේ වචන වලින් කියවෙන ඒ වචනවල හැඩය මගේ හදවතට කතා කරනවාද කියලා හිතනවා. ස්තුතියි. මොකද අපි හමුවුණා ලං වෙලා නොවෙනස් වෙන තරමටම. මට මහා ආදරයකින් කතා කරන්නේ. මේ ආදරය ගැන ඔයාට කියන්න නැතුව වෙන කාට කියන්නද තරංග? කොහොමද ආදරයට එහා ගිය මේ තරම් දැනෙන බැඳීම් අපේ හිත්වලට ඇති වෙන්නේ කියලා කහවත්තෙන් සුනිල් ප්‍රේමතිලක අහනවා. ඒකට උත්තර තියෙන්නේ අපි කාටවත් කතා කරලා හරි උත්තරයක් ගන්න බැරි සබහා දහම ළඟ හිතවතා. සබහා දහම ළඟ

සුබමන් ධරම් රාත්‍රියයක් මගේ සුන්දර හිතවතුනි මම ෆේස්බුක් ලයි එකක් ඇවිල්ලා ඉන්නේ. ඔව් ඒ අත්‍රවාරේ ඔබේ ආදර කවියට ඉඩ දෙන්නයි යන්නේ. මාත්තික සජීවීව සම්බන්ධ වෙන්න පුළුවන් නැතෆම් ඔෆිෂියල් ෆේස්බුක් පිටුවට දැන් ආවති. මේහන් මිදහත් සේකුල්හයි අනුපහයි අනුපහයි අනුපහැන්නාව මේ ආදරය. සුබමන් ධරම් රැක ආදරණීය තරංග. හැමදාමත්ම රැවටුණා ආකර්ෂණයක ප්‍රේමයක. ඒ මතක කැෆේ එකේ තේකෝප්පයකින් පිටවන උණුහුම් දුමාරයාසෙන්. නුඹව මුලින්ම දුටු ඒ මොහොත මං හිතුවෙම ඒක නුඹේ රූපයට ඇතිවුණු හුදු ආකර්ෂණයක් විතරයි කියලා. ඒත් ටිකෙන් ටික නුඹේ හඬට, නුඹේ අමුතු පුරුදු වලට, මගේ පුංචිම දේ පවා මතක තියාගත්ත නුඹේ ඒ නිහඬ හිතට මන්න දැනම අබ්බැහි වුණා. ආකර්ෂණය කියන්නේ නුඹව දකින්න මගේ ඇස් දෙක පෙරුම් පුරුපු එකට නම්, ප්‍රේමය කියන්නේ කැෆේ එකේ නුඹ නැති පාළු මේසේ ළඟදී පවා නුඹේ සතුට ගැන විතරක් මගේ හිත ප්‍රාර්ථනා කරපු එකට. අපි අතර තිබුණ යාළුකමට වඩා උණුහුම් ආදරයකට වඩා නිහඬ අමුතුම සුන්දර බැඳීමක්. නුඹ මගේ ළඟ ඇති මේ පාළු දවස්වලත්, නුඹ මගේ ළඟ නැති මේ පාළු දවස්වලත්, මගේ දවසි පුංචිම තැනකින් නුඹේ ඒ මතකය හැමින් මතුවෙද්දි මට තේරුණා. ඔව් මට තේරුණා, ආකර්ෂණය නුඹ දෙසට මාව ඇදගෙන ආවාට සැබෑ ප්‍රේමය තමයි අදටත් ඒ කැෆේ එකේ මතක අතර නුඹව මගේ හිත ඇතුලේ නවත්තලා තියෙන්නේ කියලා. ඔව් ආදරය කියලා හැමදාමත් අපි රැවටුනේ ආකර්ෂණයට වුණාට, සැබෑ ප්‍රේමය හමුවන්නේ ඒ හැමදේටම එහායි. අදටත් මම ඒ මතකය ඇතුලේ අතරමං වෙලා ඒක තවත් විදියකින් කවියකින් ඇදගෙන ආවේ ආකර්ෂණය. නවතාගත්ත සැබෑ ප්‍රේමය ආදරය කියා රැවටුණු තැන ඔව් හිත ඇතුලේ ඉන්නේ ඔබ විතරයි. එහෙම කියන්න ප්‍රාර්ථනා දෙවමිනි. ඔබත් කියන්න ආදරයයි ආකර්ෂණයයි අතර වෙනස. 1995 95 95 95

0: rấm rạ,
1: quán ta rấm rạ.
2: ಶಕ್ತಿಮತ್ ಸಮಾಗಮಕ ಬುದ್ಧಿಮತ್ ಆಯೋಜನೆಯ ದಿನ ಪನಹಕ ಕೆಟಿ ಕಾಲಿನ ಸ್ಥಾವರ ತನ್ಪತುವ ಕಲ್ಪಿರಿಮೇದೇ ಸಿಯರ 11.12 ಅಸಮ ಸಮ ಪೊಲಿಯಾಕ್ ಎಲ್ ಪಿ ಸ್ಥಾವರ ತನ್ಪತು ವಿಚ್ ರೇಟಿಂಗ್ A-LKA ಔಟ್ಲುಕ್ ಸ್ಟೇಬಲ್ ಲಿಯಾಪದಿಂಚಿ ಮುಲ್ಲಿ ಸಮಾಗಮಕಿ
3: ನೂರ ಪಾರಟ ಮೀಟರ್ ಸಿಯಾಕ್ ದುರಿನ್ ನಿಸ್ಕಲಂಕ ವಟಪಿಟಾವಕ ಪದಿಂಚಿ ವೆನ್ನ ದ ಪ್ಯಾಲಸ್ ಗಂಪಹ ಅವಸಾನ ನಿವಾಸ ವಿಸಿಪಹ ಮಿಲಿಯನ ವಿಸಿಪಹೇ ಸಿಟ ಇಯಲಟ ಒಬತ್ ಅದಮ ಸಾಡಂಬರ ಹಿಮಿಕರುವಕು ವನ್ನ ದೆನ್ಮ ಕತಾ ಕರನ್ನ ಬಿಂದುವೈ ಹತಯ್ಯ ಕೈ ಬಿಂದುವೈ ಹಯಸಿಯ ಹೆಟ ಹಯೈ ದೆಸಿಯ ವಿಸಿದೆಕ ರೈಮ್ ರೆಸಿಡೆನ್ಸೀಸ್
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
5: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ DFCC බැංකුව ඔබේ වර්ධනයට
6: අලුතන කාටම මිලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2787 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්

Bindoi hat sekel hai anu pahai, anu pahai anu pahen. Hoya ai kavi dinagi muti angana pansala adath nihadai. Badullata onnege hama parakama ape mataka thamath galan yanawa. Api denna nevey hama dama kiwa wacana. Ada sulangata giya kurulu handak wage. E naaye addi merenne nathuwa beerune. Oya ek jeevath wenna kiyala hithuwe. ඒත් දැන් තේරෙනවා බේරුනේ ඔයා නැතුව තනියම ජීවත් වෙන්න ඉගෙන ගන්න වෙන්න ඇති කියලා. ඔයා සතුටින් යන්න. ඇවිදන්න ඔයාගේ පාරෙන්. අයින් වෙන්න අම්මා. මං ඔයාගේ සුදු මැණිකේ තරු. ඔයාගේ අහසේ අද නැතත් වෙන ආත්මකාරී බබලෙන්න බලාපොරොත්තුවෙන් නවතින්න. අනේ තරංග. එයාට හෙන්න මේක කියන්නකෝ. හිතවතින් මං කිව්වා. එයාට ඇහෙනවද නැද්ද කියන්න මට හරියට බෑ. හැබැයි ඔබේ අවංක හිත මේ විශ්වයට, මේ අනන්ත විශ්වයට ඇහෙනවා කියලා මන් දන්නවා. මේ සබා දහම ඔබේ අවංක ආදරය අහගෙන ඉන්නවා. ඒ නිසා විශ්වාසයෙන් ඉන්න. තව කෙනෙක් ගැන නෙවෙයි, ඔබ ගැනම. දවසක ඔබ දුන්නු ආදරය ඔබට ලැබෙනවමයි.

ආකර්ෂණයයි ආදරයයි අතර වෙනසක් තියෙන තරංගා. අපිව ආකර්ෂණය වෙන හැමෝම ගැන අපිට ආදරයක් ඇති වෙන්නේ නැහැ. මම නම් හිතන්නේ ආදරය කියන්නේ වෙනම එකක් කියලායි. එච්චර ලස්සන අදහසක් කියලා ඇයි නම නලියුවේ? ආදරය නිර්නාමිකයි නේද? උදා අරුණ එක බිඳින උදෑසන, මිලින දිවාකර නැගෙන උදාගිර, කඳුල වෙලාගත් සුහද වලාකුළ, පාව ඇදෙනු හද වියලි තලාවට, ගගන අභිෂේක් කුණ්ඩසාලේ ඉඳලයි මැසේජ් එක දෙන්නේ. ආකර්ෂණය කියන්නේ බාහිර පෙනුමට කියන තවත් නමක් නේද? අප කවුරුත් මේ පෙනුමට ඇදී යනවා. ඇතුළාන්තය දැන ගැනීමට හැකිවන්නේ කාලයක් ගතවීමෙන් පසුවයි. මෙම කාලය තුළදී සියල්ල සිදුවෙයි. ඒ කියන්නේ රැවටීම, එක්වීම, වෙන්වීම යන සිදුවීම් ඉන්දිකා.

ආදරණීය තරංග. ඔයාගේ ලස්සන වැඩසටහන ආදරෝසුවක් වගේ. ශාමිරණසිංහ පළබද්ද සංකපාලෙන්දලයි මැසේජ් එක දීලා තියෙන.

සුබමන් දරම් රාත්‍රියක් මගේ තරංගක්කා ආකර්ෂණය ආදර නෙමෙයි කියලා තේරුම් ගන්න ටිකක් කල් ගියා. දැන් නම් ඒ කරපුව මතක් වෙද්දි තරි ලැජ්ජයි. ඒ රූපයට ආකර්ෂණය වෙලා, ඒ ස්ටයිල් එකට ආකර්ෂණය වෙලා එයා එක්ක ඉන්න හින දැකපුවා. ආදරය කියන්නේ ඇත්තටම මෙන්න මේකයි කියලා දැනගත්තම තමයි තේරුණේ මම හිටියේ හීනක. ඒක ආකර්ෂණයක් කියලා. පපෝ

0: மந்தாரம் வித் தரங்கா.
1: ஸ்ரீ லங்காவின் பிரதம வதாவட ரைனோ ரூஃபிங் விதின் ஹந்துன்வா தின ரைனோ பிரிமிய ஜல பிரதிரோதி மதுபிட ஆரக்ஷணை சகித ரூஃபிங் ஷீட். ரைனோ ரூஃபிங் விதின் ஹந்துன்வா தின ரைனோ பிரிமிய ரூஃபிங் ஷீட். வெடி விஸ்தர சந்தா 13 அனுஹய அமதன்ன
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
3: Lanka Tiles වසර මැද වාසි. තෝරාගත් tiles සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති Lanka Tiles ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. Lanka Tiles හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
4: මගේ නම කාන්ති. මම ආවේ අනුරාධපුරේ ඉඳලා. මම දැන් ඇවිල්ලා සති 4යි දැනට. එවෙදි මම මේ අධ්‍යක්ෂින් ගොඩාක් ලැබුවා. මට හොඳටම දැන් සනීප වුණා. මේ වාගේ තැනක් හොයාගන්න මට මේ කල්ගත වීම ගැන මම දුක් වෙනවා. මාස 5ක් විතර මම දුක් විඳා ඇඳේ ඉඳගෙන. ලංකාවේ තියෙන හැම තැනක්ම හොයාගෙන ගියා මම මේ සනීප කරගන්න කියලා. ඒ කිසිම තැනකින් මට මේ වාගේ පිටක් උනේ නැහැ. මේ ආතනට ගොඩාක්ම
5: ඔබට මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න. Active Plus භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 071 856.956
6: පාට 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

අකුරු එක වචන ගලපල මුදලින් තෑගි දිනන්න. සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේදුනු මාවත.

ආදරණීය තරංග, ඔයද සුබ මන්දාරම් රාත්‍රියක් වේවා. අද ඔයා අහන්නේ ආදරය ආකර්ෂණය වෙනස්ද කියලා. ඔවුනේ, ආකර්ෂණය ඇති වෙන්නේ කෙනෙක් අඳින පළඳින පිළිවෙලට, කටහඬට, ලස්සනට, කොණ්ඩෙට, තව හුඟක් දෙයට. හැබැයි ආදරය දැනෙන්නේ හිතට. පළමු හමුවීමම හිත රැඳෙනවා කිසි දවසක නොගැලවෙන්න. ආකර්ෂණය නැත ජීවිතවලට ආදරේ රැඳෙන්නේ නැහැ. ආකර්ෂණ නැතුවනත් ආදරේ හිතුනොත් කොච්චර විඳෙවත් ඒ ආදරේ නැතුව බැරි වෙනවා. එහෙඳ වෙන්නේ ආදරේ කිසි විටකත් අයිතියක් இல்லන්නේ නැත්තේ. සද්දාටම ප්‍රදානය කරන්නේ සතුට වින්දනය නොරිසීම් මේ සියල්ල ආදරේ ඇති නොකරයි කිසි විටකත් පාලි නොගනී. එහෙම තමයි මහත්මා ගාන්ධිතුමා කිව්වේ. අද ගැන අපිට මතක් කළේ රමණි සුමේදා. සුබ මන්දාරම් රාත්‍රියක් තරංග. දකින්නවත් නැතුව ඇස්සස් මෙවෙන්න කතා නොකලත් මොකද මගේ කියලා හදවතට දැනෙන්න, උඹේ කියලා හුලඟක්වත් නැතුව පපුවට දැනෙන්න, මතක් වෙනකොට 84,000ට පපුව මැද්දෙන් රිදෙන්න, ආදරේ කොච්චරක් නම් කරලාද උඹව මෙහෙම දැනෙන්න, හීනස්සෙත් හතර කුණේ කරක් ගහන්න, ඒ සේරමත් හරි ටිකක් අල්ලරන් හිමීට නිවෙන්න, නිවනම සත්තකින් මෙන්න, ඊට පස්සේ හීනි කට්ටකින් පපුවට ඇනලා ලේනවද කියලත් බලන්න. පේනවද දුර ඇත පායපු හසේ හඳකින් නිවෙන්න, පොළවට පුංචි වැලි කැටයක් ඉබාගාතේ හස බලාගෙන. ඉතින් ආකර්ෂණයම නෙවෙයි ආදරේ කියන්නේ, දැනුන තනයි ආදරේ තියෙන්නේ. වැලිමඩින් ජනංජලි තමයි එහෙම කියන්නේ. ආදරණීය තරංගක්කේ සුබ මන්දාරම් රැක්. මැනික මං ඔයාට ආදරය කියලා ඔයා දන්නේ නැහැ තමා. ඒත් මට ඒක ඔයාට කියන්නත් බෑ. මොකද ඔයා කැමති වෙන කෙනෙක්ට නිසා. කෑ ගහලා හැමෝටම ඇහෙන්න කියන්න හිතුණා මං ආදරේ රත්තරන් කියලා. ඒත් ඒක කරන්න මට බෑ. සහෝදරකමක් මැදට ඇවිත් ඉවරයි. ඒත් මං ආදරේ දෙවියනේ, මං මොනවා කියලා කරන්නද? ඔයාව මගේ කරගන්න. ඔයාත් මාව නංගි කෙනෙක් විදියට බලද්දී ඔයාගේ අගේ ආදරේ ගැන මං එක කියද්දි මං කොහොම දරා ගන්නවද? මං මුලින්ම ආකර්ෂණයක් විතරයි කියලා හිතුවත් කාලයත් එක්ක මට ඒක ආදරයක් කියලා තේරුණා. ඒත් ඒක ආකර්ෂණයක් විතරක් වුණා නම් කියලා මං කොච්චර හිතුවද? ඒත් එහෙම නොවන නිසා මං අද නිහඬ ආදරවන්තියක්. මම මායා.

බලන්නකු මගේ හදවත දිහා. ඔබ වෙනුවෙන් මේ හිත මුතු වෙලා සේවස් ගණනාවක් වෙනවා. ඒක මේ භවයේ විතරක් එන මුතුවක් නෙවෙයි. සේවස් ගණනාවක් පැරණි සාංසාරික මුතුවක්.

සියවස් ගණනාවක් පැරණි ආත්මාපී. අපි දන්නේ නැතුව කෙනෙක්ට හිටි හැටියේ හිතේ මහා ඉඩක් වෙන් කරන්නේ සමහර විට. ඒක නිසා වෙන්නේ නැති. ආදරණීය තරංග, ආකර්ෂණයද ආදරයද? නුඹව දුටු පළමු මොහොතේ හිත නුඹ වෙත ඇදුනා. ඒ ආකර්ෂණයක් දැයි අම දැනගෙන හිටියේ නෑ. නමුත් කාලය ගෙවිදි නුඹේ රූපයට වඩා නුඹේ හිත ගැන හිතන්නට, නුඹේ සතුට වෙනුවෙන් මගේ සතුට පසෙක දමන්නටත් මට හැකි වුණා. එදා මට තේරුණ ආකර්ෂණය කියන්නේ හිත ඇදෙන එක, ආදරය කියන්නේ හිත නැවතී සිටින එක කියලා. වැලිමඩින් සෙව්වන්දි තමයි එහෙම කියන්නේ. ආදරය සහ ආකර්ෂණය අතර වෙනස මං ටිකක් හොයලා බැලුවා. ඒ ගැන මම කියලා තියනවා net fm facebook පිටුවේ දැන් ටිකකට කලින් live එකේ. ඊළ බලන්නක. එතකොට ආදරයයි ආකර්ෂණයයි අතර වෙනස ගැන මං හොයාගත්ත දේවල් ඔයා හොයාගත්ත දේවල් එක්ක සසඳලා බලන්න පුළුවන්. net fm facebook පිටුවට යන්න. අඩි පහක් කුස නලල් තලයක්. බොඩ පාට වෙන කළු පාට ඇස්. චොකලට් පාට අපේ ආදරේ. සරසන්න එනවාද නුඹේ කරයක්? ආදරේ දැයි අහනකොට, හදවතින්ම ඉඹිනකොට, ලෝකෙම මගේ ළඟ දැනෙනකොට, මොකටද නුඹව එක රැයකට? ආදරේ යාසයි දෙකම. ඒ නුඹට, නුඹ මට.

පළඟටිය පහන්දල්ලට ආකර්ෂණය වී ඒ මතට ඇදී යයි. ඌ දන්නෙ නෑ ඔහුගේ අවසානය එතනමයි කියලා. ඉතින් මට උනේ ඒකමයි. මං ආකර්ෂණයට ආදරය කළා. මට උනේ නිදි නැති රෑවල් පහන් කරන්න. දවස වැඩි වෙලාවක් සිහි කල්පනාවක් නැතුව ඉන්න. කොටින්ම කිව්වොත් ඇවිදින මලක් හඳක් වෙන්නයි. ඉතින් ආකර්ෂණයට ආදරය කරන්න ගිහින් මට උනේ පිච්චිලා ආලු වෙලා යන්න. ආදරය ආකර්ෂණය අතර වෙනසක් තියනවද කියලා ඇහුවොත් ඔව් තියෙනවා. ආකර්ෂණය වෙච්ච කිසිම තැනකට ආදරය කරන්න නම් යන්න එපා. දබරැල්ලෙන් චතුරිකයි එහෙම කිව්වේ.

ਸੁਭਮਨ ਦਾ ਰਮ ਰੱਖਵੇ ਵਾਤਾਰੰਗਾ ਮਮ ਮਗੇ ਹਿਤਾ ਤੇ ਤਰਕ ਕਰਨੋ ਓ ਓ ਮੰਗ ਮੰਗ ਮੁਲਾ ਵਾਲਾ ਮੰਗ ਮੁਲਾ ਵਿੱਚ ਸਮਨ ਲਿਆਕ ਮਾ ਮੰਗ ਮੁਲਾ ਉਹਨੂੰ ਮਾਮ ਓਇਆ ਟਾ ਆਕਰਸ਼ਣੇ ਹੋਣਾ ਹੇਕਿੰਗ ਅਤੀ ਉਹਨੇ ਆਦਰਿਆਕ ਏਤ ਮਠ ਇਹ ਅੱਗੇ ਪਾਰੇ ਅੰਨ ਬਹਿ ਹਿਤੇ ਇਹ ਰੂਪੇ ਤਿਆਨ ਮੰਗ ਆਦਰੇ ਕਰਨੋ ඔයා ඔයාගේ සතුට හොයාගෙන යන්න කියලා මට අයිතිවාසිකම් නෑ මම කියන්නේ නෑ මොකද මට අයිතිවාසිකම් කියන්න බෑ ඔයාට දරණිය ගලින් චමරි එහෙම කියන්නේ මේ වෙලාවේ මන්දාරම් රාත්‍රිය හන ගමන් හරිම ආදරෙන් රයිනි එහෙම කියනවා ආදරේ කියන්නේම දරා ගන්නට බැරි දෙයක් විතරයි එහෙම කියන්නේ එස් ඒ කැටි වචන පේලියට මහා තේරුමක් තියෙනවා. ආදරේ කියන්නේම දරාගන්න බැරි දෙයක් විතරයි.

අපි බොරු කතා කරලා වැඩක් නැහැ. අපි හැමෝම මුලින්ම කෙනෙක්ට ආදරය වෙන්න පටන් ගන්න ආකර්ෂණ නිසා තමයි. ඒක මෝ මොකෙක්ද කියලා හිතට ප්‍රශ්නයක් අහන එක. ඇස් දැක්ක ගමන් හිනාව කතා කරන විදිය. ඇඳුම මොකක් හරි දෙයක් ඇස් දෙකට අල්ලනවා. ඒක තමයි ආකර්ෂණය. ආකර්ෂණ නැතුව ආදරේ පටන් ගන්න බෑ. මොකද ආකර්ෂණය තමයි ඒ මනුස්සයා ළඟට යන්න දෙන ප්‍රවේශ පත්‍රය. ලා කහයලි දැක්කම වගේ ලස්සනයි කියලා ළඟට යනවා. ගිහින් බලනකොට තමයි තේරෙන්නේ මේක තාවකාලික වල්ගතරුවක්ද නැත්නම් හැමදාම එන හිරුද කියලා. ඉතින් ආකර්ෂණය ධන කාලය ධන ගෞරවය සමානයි ආදරය. ආකර්ෂණය ධන කාලය ධන ගෞරවය සමානයි ආදරය. ආකර්ෂණය විතරක් තිබ්බුත් ඒක මේපල් කොලයක් වගේ සුළඟට යනවා. ඒත් ආකර්ෂණය එක්ක කතා කරලා රණ්ඩු වෙලා අඬලා හිනා වෙලා එකිනෙකාගේ කැත පැත්ත දැක්කම ඉතනින් එහාට යන එක තමයි ආදරය. එකිනෙකාගේ කැත පැත්තක් දැක්කම ඉතනින් එහාටත් යන එක තමයි ආදරය. ඒක නිසා ආකර්ෂණය ආදරයයි දෙකක් නෙවෙයි. ඒක එකම ගහේ මුල් දෙකක්. ආකර්ෂණය නැතුව ආදරේ පොඩි වෙනවා. ආදරේ නැතුව ආකර්ෂණය ඉක්මනට මැරෙනවා. ඉතින් අපි ආකර්ෂණ නිසා ආදරේ වුණා කියලා ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. ඒ තමයි ස්වභාවය. ඒක තමයි මනුස්ස ස්වභාවය. එහෙම කියන්නේ ජනනි භවන්තික. ආදරය ආකර්ෂණය අතර වෙනසයි. කතා කරමින් ඉන්නේ අපි.

0: மந்தாரம் ரே வித் தரங்கா. மந்தாரம் ரே, மந்தாரம் ரே.
1: ගානක් ඩ්‍රයිව් කල්ලා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සානය.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: අක්මා විතෙල් ෆැටි ලිව, බය වෙන්න එපා. සෙවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0-47-31-33-540.
2: මේ අහන්නකෝ, අහන් ඉන්නේ කියන්නකෝ, වෙන මොකක් තෝන නෑ. සතිය තවස්සල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකෝ. ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
3: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසරි ඇන් ලෙහන්සා.
4: WhatsApp 0711 95 95 95, net fm facebook live.
5: Brought to you by
2: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා, සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.

මට ඔයාව ඕනේද? මට ඔයාව ඕනේ. ගොඩක් ඕනේ. මගේ හිතට දැනෙන හැම හැඟීමකටම ඔයාගේ නම එකතු වෙලා තියෙන තරම් ඕනේ. ඔයා ළඟ ඉන්න ඔයා එක්ක කතා කරන්න, ඔයාගේ හිනාව දකින්න, අමාරු දවසක ඔයාගේ අත අල්ලගෙන මම ඉන්නවා කියන්න මගේ හිත අදත් ආසයි. ඒත් එක පැත්තකින් මට ඔයාව ඕනේ. මගේ හිත කෑ ගහනවා අනිත් පැත්තෙන්. නිහඬවම මගේ හිත අහනවා. ඔයාට මාව නැතුවත් සතුටින් ඉන්න පුළුවන් නම් මම ඔයාව මගේ කරගන්න උත්සාහ කරන්න ඕනේද? ඒ ප්‍රශ්නයට මගේ හිතට උත්තරයක් නැහැ. මොකද මට ඔයාව අහිමි කරගන්න බයයි. ඒත් ඔයාගේ සතුට අහිමි කරලා මාව ලබා ගන්නත් මට ඕන නැහැ. ඒ නිසා අද මම මගේ ආදරයත් එක්ක නිහඬව සටන් කරනවා. මට ඔයාව ඕනේ කියන හිතත් එක්ක, ඔයා සතුටින් ඉන්න ඕනේ කියන ආදරයත් එක්ක. අවසානයේ මම තෝරගන්න කාවද කියලා මටවත් තේරෙන්නේ නැහැ. හැබැයි එක දෙයක් දන්නවා, මගේ ළඟ ඉන්න එකෙන් ඔයා සතුටින් නම් මම ඔයාව මගේ ළඟ තියාගන්න. මගේ ළඟ නැතිව ඔයාගේ ජීවිතය ලස්සන නම් මගේ හිත කෑ ගැහුවත් ඇස් කඳුලින් පිරුණත් මම ඔයාව අතෑරලා ඔයාගේ සතුටට ආශිර්වාද කරන්න. මොකද මට ඔයාව ඕනේ. ඒත් මගේ ආදරයට වඩා ඔයාව සතුටින් ඉන්න එක මට ඕනේ. ඔයා මගේ නොවනත් කමක් නැහැ. හැබැයි කවදාවත් මගේ ආදරය නිසා ඔයාගේ හිනාව නැති වෙන්න එපා. ඒකයි මම ඔයාට දෙන අන්තිම ආදරය. නිහඬ කවිකාරයා මිලන් මාලකා.

ඔයා එක් ඇවිදැන්ගේ මුතියන්ගෙන පන්සලාදත් නිහඬයි. බදුල්ල ටවුන් එක හැම පාරිකම අපේ මතක තාමත් ගලන් යනවා. අපි දෙන්න නෙමෙයි හැමදාම කිව්ව වචන. අද සුළඟට ගිය කුරුළු හඬක් වගේ. ඒ නාය අද්දි මැරෙන්නේ නැතුව බේරුනේ ඔයා එක ජීවත් වෙන්න කියලා හිතුවේ. ඒ දැන් තේරෙනවා බේරුනේ ඔයා නැතුව තනීම ජීවත් වෙන්න ඉගෙන ගන්න වෙන්නද කියලා. ඔයා සතුටින් යන්න. මං ඔයාගේ පාරෙන් අයින් වෙන්න. මං ඔයාගේ සුදු මැණිකේ තරු. ඔයාගේ හසේ අද නැතත් වෙන ආත්මයක හරි බබලෙන්න බලාපොරොත්තුවෙන් නවතිමි. ඔයාගේ හසේ අද නැතත් වෙන ආත්මයක හරි බබලෙන්න බලාපොරොත්තුවෙන් නවතිමි.

මගේ කලබලකාරී කාමරයට වැටිච්ච ඔයාගේ අහම්බකාරක වශීකෘත ඇස් දෙක මගේ ආත්මය වෙනස් කළා කියලා අයියේ කියන්නේ. සේපාලිකා සුවඳක් වන් තරංගක්කේ ඔයාට සුබම සුබ මන්දාරම් රැයක් වේවා. ආකර්ෂණයේ හරියට ගොඩාක් තැන්වල නැවතිලා හුස්ම ගන්න ආටිෆිෂල් සුවඳක් වගේ. එක සැරේ පෙනහළු වහගන්න නිතර නිතර අපි හොයන වයිබ් එක වෙනස් කරවන සුවඳල්. හරියට ඊයේ පීච්, අද රම්, හෙට සමහර විට පින්ක් පෙප වෙන්නත් පුළුවන්. ඒක සාපේක්ෂයි. ඒ වගේද දවසින් දවස ආත්මය සුවඳවත් කරවන අයිරිස් සුවඳ. ඒ සුවඳ හැමෝටම දැනෙන්නේ නැහැ. චුට්ටක් කිට්ටු වෙලා විඳ ගන්න ඕනේ. දුරින්දන් අයිරිස් වල තියෙන සීතල පිරිසිදු සුවඳ විඳින්න බෑ. ඒකට ඉතින් ආත්මෙටම රින් ගන්න ඕනේ. හරියටම කිව්වොත් අපි ආදරණීයයන්ගේ පපු ඇතුලේ දිග පළන මනින්න කිට්ටු වෙන තරමටවත් ලං වෙන්න ඕනේ. ඉතින් ලීච් සුවඳවල් හැම තැනම තියෙන්න පුළුවන්. හැබැයි අයිරිස් සුවඳ ඒක උරුම පෙරලා පෙරලා හොයාගත්ත අපි අපේ කරගත්ත එකම එක ආත්මයකට විතරයි. නෝරා තිනු වියල් නොහොත් නැතු අනුතරා.

සුබම වේවා මන්දාරම් රාත්‍රියට 01:11 95 අංකයට තව තවත් රසික රසිකාවිය වැඩි වෙන්නානේ. ඔයාගේ ආදරණීය වැඩසටහනට සම්මාන පිට සම්මාන ලැබෙන්න ඕනේ. මුළු හදවතින්ම මම්මේ කියන වචන ටික මුළු ලෝකෙටම හැන්න කියවන්න කියලා මේ ගමෙන් දිලු කියනවා. කොච්චර ලස්සනයිද ඔබේ ආදර කතා. ස්තුතියි හිතවතී. ගොඩක් ආදරෙයි.

0: rẻ,
1: quán ta rắm rẻ.
2: ಕೆಸೆಯಾದ್ರೆ ಹಂಗಂದ್ ಬೇಗಿಲ್ಲ ತೀನವನಿವೆ. ಕೆಸಟ ಸಿದ್ದಾಲೆ ಕೆಸ ಸಿರಪ್ಪೆಗ ಬಿವಾಮ ಹಂಗನ್ನಡಿಮೆ ನೆತಿಕೆಲ್ಲಮ ದಾನ್ನ ಪುಲು
3: ನಿಯಮ ಆಯುರ್ವೇದ ಒಸು ಕೆಸ ಸಮನೀಕರಾಯಿ
2: ಮಾರೈನಿ
4: ಅನುತ್ತನ ಕಡುಮ ಮಿಲಕ್ ಕಸಾಗಲ ಗ್ರೀನ್ ಸೂಪರ್ ವಿತಿನ್ ಹಿತಾ ಗನ್ನ ಬೆರಿ ಅಡುಮ ಮಿಲಕಟ ದೆನ್ ಬಹಂಡ ರಸಾಕ್ ಒಬತ್ ಅದು ಮೇವಿತ್ ವಿನಸ ವಟಹ ಗನ್ನ ಶಾಕಾ ಮಾತಲೆ ಅತುರಗಿರಿಯ ಮುಲ್ಲೇರಿಯಾವ ನಾರಮ್ಮಲ ಗನೆ ಮುಲ್ಲ ಗಂಪುಲ ಕಸಾಗಲ ಗ್ರೀನ್ ಸೂಪರ್ ಕಸಾಗಲ ಸಮೂಹ ವ್ಯಾಪಾರಿ ವಿತಿನ್ ರಟಕಟ ಬನ ಅಹನ್ನ ಕಿಯಾದುನ್ ದವಸ ಅವಸನ ಅಸಿನ ಸದಹಂ ಸುರಯ ಸದಹಂ ಸುರಯ
3: ನಿತ್ಯಫಿಂ
5: මතක හිටිනම පින්කමක් ජීවිතය කරගන්නට උන පින්වත් ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව
6: මාරය පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන
7: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා
8: තමන් තමන්ගේ සසර ගැන හිතලා කරන පින්කම් පින්ඔතුනි කරන්න උනන්දු වෙන්න
9: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදු බණ අහන හෝරාව
3: නෙත්තෙෆෙම් ධර්ම දක්ෂිනා
10: ධර්ම දක්ෂිනා
9: හැම දාමරෑ නවයට රේඩියෝවලඟ රටම බණ අහන වෙලාව.

අහන් ඉන්න. අදටත් ඔබ වගේ කෙනෙක්ව දැක්ක ගමන් මං ගැස්සෙනවා. ඉස්සර ගම්පහ නගරේ රොබරෝසියා මල් වැටුණු පාර අයිනට වෙලා මැනික වෙනතුරු මං බලාගෙන ඉන්නවා. අද මං තනි වෙලා මේ අනන්ත රැය පුරාම මම ඔබව සොයනවා. මැරෙන්න නෙවෙයි ජීවත් වෙන්න පුළුවන් ද බලන්න. ඔබට පුළුවන් නම් ඇවිත් මේ හිත හැදෙන වචනයක් කියලා යන්න මැනික. ඒත් එපා. අපි ආයෙ මුලට ආවේ. ඔබට හැඩක් තියනවා. මට තියෙන්නේ ඊයේ විතරයි. මං මැරිච්ච. ඔම මැරිච්ච මොයා එනවද? ඔය කඳුළු කැටයක්. මගේ දුප්පත් පපුවට තියලා. හීතල කම්මුලක හාදුවක් තියලා යන්න. එපා ඔබ එන්න එපා. ඔබේ කඳුළු දැක්කම මං ආයෙත් මැරිලා යයි මැනික. මාතර තෙලිච්ච විනින් ලක්ෂරි ඩයස් විරසිංහ. විරහවක තියෙන අතිශය පීඩාකාරී හැඟීම කියලා තියෙනවා. හයි තරංගා, මං හැමදාම මේ සුන්දර මන්දාරම් රාත්‍රියට සවන් දෙනවා. මට හිතුණා ඔයාට එකමක පුංචි මැසේජ් එකක් දාන්න. ශයිනි කවිත්ම, ස්තුතියි. සහෝදරී ආදරයයි ආකර්ෂණයයි දෙකක් කියලා මට නම් හිතෙන්නේ. ඒකට මම උදාහරණයක් කියන්නම්. හැබැයි මේක හැමෝම අත්හදා බලනවා එහෙම නෙවෙයි. පණිවරක ගහට හෙන ගහන්න ඉඩ තියෙනවා. මමයි සුදු නෝනයි ගමනක් යද්දී ඉංග සුඟගත හැකි මිටින රිය සකවැනි පුළුල් උකලැති රූමතියක් දැක්කම මම ඉතින් එදිහා බලනවා. සමහර වෙලාවට පැති කණ්ණාඩියනු කවුද කියලයි බේටම කියවෙනවා. ඒත් සුදු නෝන දන්නවා ඒක තාවකාලික ආකර්ෂණයක් ආදරේ නෙවෙයි කියලා. ඒක නිසා අපි දෙන්නම හිනා වෙලා අපේ ගමන යනවා. ඒකයි මට අනුව ඔයාගේ ප්‍රස්තුතය දෙකක් කියලා කියන්න හේතුව. එහෙම කියන්නේ ඉන්දික සමරනායක. අද හැමෝගේම අදහස් ඇතුලේ එක අදහසක් හදාගන්න හැමෝටම ඉඩ තියෙනවා. මං ඒ නිසා හැම අදහසක්ම හුලඟෙන් තියලා පැත්තකට වෙනවා නිහඬවම. ඔබ තෝරා ගන්න ඔබේ අදහස.

ගඟක් වෙලා ඔබ ගලන්න සෙනෙහසින් පිරියන්. සුබ මන්දාරම් රැයක් වේවා තරංගක්කා. ආකර්ෂණය හරියට පෙනෙන රුවළඟ දවටන හිතක් ඇස් ඇදගන්න මිරිඟුවක් වගේයි. ආදරය දැනෙන නොදැනෙන සෙනෙහසක්, සදාකාලික බැඳීමක්. එහෙම කිව්වේ මදු. අපි අද කතා කරන්නේ ආදරය සහ ආකර්ෂණය ගැනනේ. ආදරය කියන්නේ රූපයට වසඟ වීමක් හෝ ශෘංගාරාත්මක දෙයක් නොවන බව හොඳින් ප්‍රේමය දිහා බලාගෙන හිටියොත් අපිට තේරුම් ගන්න පුළුවන්. මොකද ආදරය කියලා කියන්නේ කෙනෙක්ගේ හිත නිවන අධ්‍යාත්මික හැඟීමකට. ආදරය ඊට වැඩිය දෙයක් අපේ හිත ඇතුලෙන් තියෙනවා. කොටිම් ආකර්ෂණයකට පුළුවන් මරන්න, ආදරයකට පුළුවන් ජීවත් කරන්න. නිකවැරටියෙන් චම්පික ආදරණීය තරංග. අසම්මත ආකර්ෂණීයත්වය මතින් නිදිවුණු ආදරය අද දෙදරා ගිහින් ලෝකයට නොපෙනීම. ආකර්ෂණය හැම කෙනෙකුටම ඇති වෙන්න පුළුවන්, ශරීර ලක්ෂණ උගත්කම මේ ඕනම දෙයකට. ඒත් අවංක ආදරයට මේ මුකුත් බලපාන්නේ. ආකර්ෂණය ඇස් දෙකට දැනුනමුත් ආදරය දැනෙන්නේ පපුවටයි. බාහිර ගමින් නිර්මලී

0: ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත් ටයිල්ස් සඳහා 140ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
1: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා.
2: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කෙල්නිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්හලෙන් දැන් ලබා ගන්න 0703013636.
3: මම කේ ජයසූරිය ලුණම අම්බලන්තොට. මම බයිපාස් කරලා අවුරුදු 4යි ඉන්නේ දැනට. ඉතින් ආපහු බ්ලොක් වෙලා කිව්වා. ඉතින් සෙවනගල කමල්බන්දු වේද මහත්තයා ගාවට ඒ ගමන ගියා. ඒ වේද මහත්තයාගේ බෙහෙත් වලින් තමයි දැන් ආපහු දිය වෙලා තියෙන්නේ. දැන් ඔය කමල්බන්දු වේද මහත්තයාගේ බෙහෙත් වලින් හොඳටම හොඳයි. අනිත් කට්ටියටත් මම කියන්නේ ඔය සිංහල බෙහෙත් කමල්බන්දු මහත්තයාගෙන් ගන්න කියලා.
2: සූනවන රෝගයක් නිසා වද විඳිනවා නම් සෙවනගල ආයුමා ආයුර්වේද රෝහලේ කමල්බන්දුල වීරප්පෙරුම වෛද්‍යතුමාට කතා කරන්න. 0773 32 73 540.
0: මේ හැන්දෑවනම් ටිකක් වෙනස්. මෝටෝස්ද වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
4: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්
5: ගින්දර හැන්දෑව විජානු.

එහෙම කියන්නේ නිර්නාමිකයා. නොම නැවත නොයන බව දැන දැනත් නොම නැවත පැමිණෙයි බලාපොරොත්තුව දිනෙන් දින මා බලාපොරොත්තු ගොඩකට ඇද දමනවා. නොම මගේ ජීවිතේ තියලා ගිය හිස්තැන ගොඩක් බරයි. පුළුවන් නම් ආයක පාරක් ඇවිල්ලා කියා දීලා යන්න. මට ජීවිතේ වැඩිපුර දැනුණු මිනිසුන් අමතක කරන විදිය. අනුත්තරා ජීවිතේ වැඩිපුර දැනුණු මිනිසුන් අමතක කරන්න විදියක් නැහැ. හැබැයි ඒකට ඔසුවක් තියෙනවා. කොහෙන්වත් ගන්න නැහැ. ඒකට කියන්නේ කාලය කියලා. මේ කතා කරන මමත් ඔබත් ඇතුළුව සමස්ත මානව ප්‍රජාවම කාලය ඔසුවෙන් සුවපත් වෙනවා. ඒ නිසා හිතට දැනෙන්න ආදරේ දීලා ඒ ඔක්කෝම අරගෙන ගියපු අය. ඔව්, ඒ අයගේ මතක කාලය හෙමින් හෙමින් හිස් කරලා දෙයි. ඇත්තටම ආදරේ ආකර්ෂණය කියන්නේ දෙකක් තරංග. ආකර්ෂණය කුණු පලියට එක ආදරයක් වෙන්නේ නැහැ. ආකර්ෂණය කියන්නේ මනසේ ඇතිවෙන දෙයක් විතරමයි. ඒත් ආදරේ කියන්නේ හදපතුලේ දෝරෙ ගලන මහා අමුතු හැඟීමක්. ආකර්ෂණය කියන්නේ හිත රැවැට්ටීමක් විතරයි. ඒ නිසා තාවකාලික ආකර්ෂණයක් නිසා පවිත්‍ර ආදරේ මඟහැරගන්න එපා. නිර්නාමිකයි.

දුර ඈතට හමාගෙන යන හුළඟ අපි කී දෙනෙකුගේ ආදරය අරගෙන යනවද? ජීවිතේ කවදාවත්ම ආයෙ මුණ නොගැසෙන ඔහුගේ හෝ ඇගේ හුස්ම මේ හුළඟ හරීම ලයන්විතව එහා මෙහා හෝ මාරුවක ඉන්නේ. ඒ නිසා එලි මහනට ගිහිල්ල මේ රාත්‍රී හුළඟෙන් ඩිංගක් ඔබේ හුස්මවලට එක්කාසු කරන්න. එතකොට ඔබේ ආදරය ඔබත් එක්ක අද රාත්‍රියේ හුස්මල්ලාවේ. මං තරංගා.

0: දෙවන්ද රසක් වතාවට අවස යමුද අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සං එන්නේ.
1: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: යටිහිතට භාෂාවක් තියෙනවා.
4: යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප.
3: එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න.
4: ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න.
3: ඉතු වෙනවාමයි.
4: ඉතු වෙනවාමයි.
5: Alpha Studio with Kasuni and Lehansa.
4: සතියේ දවස්වල උදේ 6ට.
3: උදේ 6ට.
6: Brought to you by
7: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අද නෙත් FM ධර්ම දක්ෂිණාවේ දේශකයන්න් වහන්සේ පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජනීය වන්දනීය වරායායේ සමිත ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු අයිබුවන් තෙරුවන් සරණයි. නෙත් FM ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට අපි සූදානම් වන මොහොතේ අපි ඔබට මතක් කරනවා ලෝතුම් දානය ධර්ම දානය නිසා මේ උතුම් ධර්මානුශාසනා සඳහා ඔබට ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්නට පුළුවන්. 0777 75 2014 0777 75 2014 අංකයට කතා කරලා ඔබේ පින්බර දායකත්වයන් පිළිබඳ විමසීම් කරන්නට පුළුවන්. නෙත් FM රේඩියෝව නිරන්තරයෙන්ම ඔබට පින්කම් පැවැත්වෙන තැන්, ඒ පින්කම් පිළිබඳ ඔබට මතක් කරනවනේ. ඉතින් අභිධර්මයේ සිහිය භාවනාව ජීවිත අවබෝධයේ පිණිස අනන්ත සමන්නාගත පဋාණ ධර්මානුශාසනාවක් පැවැත්වෙනවා. පැවැත්වෙන්නේ අගෝස්තු මාසේ 25 වෙනිදා උදේ 9 ඉඳලා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිසරයේදී, අපි දන්නවා BMICH කිව්වහම ධර්මදේශන සඳහා අත්පත්‍රිකාව දිවාහාරය ඔබේ ආසනේ වෙන් කරවා ගැනීම සඳහා මෙන්න මේ WhatsApp නම්බරයකට අතික්‍රමණ හිස්තනක් ඔබේ නම සඳහන් කරලා 0770 66 80 17 0770 66 80 17 අංකයට WhatsApp මැසේජ් එකක් තියන්න. අතික්‍රමණ හිස්තනක් ඔබේ නම සඳහන් කරලා පැවැත්වෙන්නේ අගෝස්තු 25 වෙනිදා උදේ 9 ඉඳලා BMICH දී. ඉතින් මතක් කිරීමත් එක්ක අපි සූදානම් උතුම් වූ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට නමස්කාර පූර්වක පාදාභිහි වන්දනයෙන් ආරාධනා කරනවා පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති රාජකීය පණ්ඩිත අවසරයි වන්දනීය පූජනීය වරායායේ සමිත ගෞරවනීය ස්වාමින් වහන්සේට අදත් උතුම් ධර්ම දක්ෂිණාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
2: තෑවේන දෑවේන

තුන් ලෝකයම සද්ධර්මයේ අනුහසින් සනසා නිවා වදාළ ලෞතුරා බුදුහිමියනේ සද්ධර්මයේ දේශනා කරන්නට අදත් මට අවසරයි. අදත් ලෝකේ රටවල් වල බොහෝ රටවල් වල විහෙර විහාරස්ථානවල ලංකාවේ මෙහෙණි ආරාම තුල අපි වහගෙන ඉන්න ස්වාමීන් වහන්ස මෙහෙණින් වහන්ස කුඩා මෙහෙණින් වහන්ස පොඩි හාමුදුරුවනි අවසරයි. ධර්මයේ දේශනා කරන්නට අපි වහගෙන ඉන්න පින්වන්ත මහා සංඝරුවන අපේ ලොකු ස්වාමීන් වහන්සේලා බොහෝ වයෝ වෘද්ධ ස්වාමීන් වහන්සේලා අපි වහගෙන ඉන්නවා. සමහර රෝගීව ඉන්න ගමන් රෝද පුටුවේ ඉන්න ගමන් අද උන්වහන්සේලාගේ කුටිය ඇතුලේ සමහර නෙත් ගුවන් විදුලිය ඇහෙනවා. ඉතින් ස්වාමීන් වහන්ස අපේ ලොකු හාමුදුරුවනේ අවසරයි. ඊළඟට අපි වහගෙන ඉන්න ලංකාව පුරාම ඉන්න අපේ ශ්‍රාවක භවතුන් ඇත්තටම සමහර පළාත්වලින් අපිට අහන්න ලැබෙනවා. දැන් දිඹුලාගල පැත්තේ වාගේ අරණගංවිල දිඹුලාගල ඔන්නෝ වාගේ පැති අපි විශේෂයෙන් මතක් කරන්න ඕන. සමහර වෙලාවට එක ගෙදරක නෙමේ ගෙවල් ගණනාවක මේ හඬ ඇහෙනවා. පොළොන්නරුව පැත්තේ අනුරාධපුර පැත්තෙන් මේ අගනුවර කොළඹවටින් අපි වාහන අය ඉන්නවා. ඒ වගේම මාතරින් ගාල්ලෙන් දෙනියායෙන් අකුරැස්සෙන් හම්බන්තොට තංගල්ල බෙලියත්ත සූරියවැව තනමල්විල මොන්රාගල අම්පාර අපි අහන අය ඉන්නවා. හැමදාම අහනවා ඇත්තනේ ඔය ඇත්ත නේද? අපිට අලුතෙන් දැනගන්ට ලැබෙනවා අන්න අර වගේ බොහොම දුෂ්කර පළාත්වල ඈත පළාත්වල සමහරට සායනහස මම ගුවන් විදුලිය ටිකක් වැඩි කරලා දානවා. අහල පහල අයත් අහනවා. එතකොට ඒ අය අහනවා මොකද්ද ඔය බන, මොකද්ද ඔය නාලිකාව? එතකොට සායනහස මං කියනවා නෙත් ගුවන් විදුලිය බදාද රාත්‍රී බන, එහෙනම් අපිත් අහනවා කියනවා. දැන් සතියේම බන ටික අහනවා. අන්න අපි වහගෙන ඉන්න විවිධ තැන්වල ලංකාවේ වගේ විතරක් නෙමේ ලෝකෙත් වැඩ කරලා ඉවර වෙලා වැඩ මුරේ අවසන් කරලා පුරුද්දක් කරගෙන සමහර ඇත්තෝ තමන්ගේ දරුවෝ සසුන් ගත කරපු තාත්තලා අම්මලා මේ බණ ටික අහනවා. ලෝකේ රටවල් වලත් ඉඳගෙන ලංකාවෙත් එහෙමයි. ඒ අය හරි ආදරෙන් නිකන් අපේ ආඳුරු නමක් ගෙදෙට්ට වැඩලා බණ කියනවා වගේ ආඳුරනේ. වාසගේ බණ ටික අපි net ගුවන් විදුලියෙන් අහනවා. අපිට දැනෙන්නේ අපේ පොඩි ආඳුරු ගෙදෙට්ට වැඩියා වගේ. අන්න එහෙම කියනවා සමහර අය. එහෙම අයට ලබන සතියේ ධර්ම දේශනාව ආරම්භයේ සිහිපත් කරනවා ස්වාමින් වහන්සේලාත් සම්බන්ධ වෙන විදිහේ දේශනාවක් ලබන සතියේ අපි පවත්වන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද අපි වහන් ඉන්න ඔය ඇත්තෝ ලංකාව පුරාම අපි අහන පින්වතුනි, ඒ වගේම ආයතන ඇතුලේ වෙළඳසැල් ඇතුලේ නොයෙකුත් ස්ථානවල අපි වහගෙන ඉන්න ව්‍යාපාරික භවතුන් ආරක්ෂක අංශේ අපේ මහත්වරු පොලිසිය මහත්වරු අපි වහනවා. යුද හමුදා කඳවුරු වල ආරක්ෂක අංශේ අපි වහගෙන ඉන්නවා. ඒ වගේ අපි නොසිතන තැන්වල අපි වහගෙන ඉන්නවා. අපි අසා සිටින පින්වතුනි, පින්වතියනි, දරුවනි, දරු දැරියනි, අද මේ දේශනාවේ පින්බර ධර්ම දානමේ දායකත්වයේ ලබා කටයුතු කරන්න ධම්මතා වීරහේන නාත්තණ්ඩිය පදිංචි අතුල ගුණවර්ධන මහතා විසින් අරමුණු බලාපොරොත්තු කීපයක් තියෙනවා. තමන්ගේ මෑණියන්ට පින් දීම, ඒ වගේම එතුමියගේ පරලොව භවය පිළිබඳව සිහිපත් කිරීම, ඇතුළු මියගේ ඥාතීන්ට පින් දීම වගේ කාරණා මූලික කරගෙන ධම්මතා වීරහේන නාත්තණ්ඩිය පදිංචි අතුල ගුණවර්ධන මැතිතුමා දායකත්වයේ දරනකොට ඔන්න අද ඒ පැත්තේ වීරහේන නාත්තණ්ඩිය පැත්තෙත් අද අපි වහගෙන ඉන්නවා. අපි දන්නවා අද අනිවාර්යෙන් සමහර වෙලාවට තද වැස්සක් එීම නොතිබ්බොත් එමත් බලපානවානේ මේ බනහන්න නේද පෙනවද? ඉතින් සමහරලාට පහුගිය කාලේ මහා දරුණු වැහි වැස්ස. එතකොට සමහර ඇත්තු කියන සයන්හස අපේ පැත්තට හරියට වැස්සා. මේ සතියේ බණ ටික අහගන්න බැරි වුණා. හැබැයි නේත්‍රාලෝක YouTube නාලිකාවට ගිහිල්ලා අපි නැවත බණ ඇහුවා. ආච්චිට බණ ටික අහන්න
සැලැස්සුවන්න. ඒකත් ඔය ඇතන්ට හොඳ අවස්ථාවක්. සමහරවිට මේ සජීවී ධර්මදේශනාව අහන්න බැරි වුණොත් ඔය ඇතන්ට පුළුවන්කම තියෙන ඔය ඇතන්ගේ ජංගම දුරකථනයෙන් YouTube එකට ගිහිල්ලා නේත්‍රාලෝක කියලා ටයිප් කරලා ඔය ඇතන්ට නේත්‍රාලෝක YouTube නාලිකාවට ගිහිල්ලා net ගුවන් විදුලියේ විකාශය වෙන සියලුම ධර්මදේශනා ටික බලන්ට අහන්න පුළුවන්. මේ බණත් බලන්න අහන්න පුළුවන් මේ මොහොතේ ඉඳලා. දැන් ඔයත් බැරි වෙලා හරි ජංගම දුරකථනෙන් මේ වෙලාවේ දැන් නේත්‍රාලෝක YouTube නාලිකාව පැත්තට එම ආවොත් සජීවීව දැන් gedare ඉන්න ඇත්තන්ට මේ ඇහෙන්නේ මගේ හඬ විතරනේ නේද? රූපේ පේන්නේ නැහනේ. ඈ ඉතින් දැන් ඔයත් මේ වෙලාවේ ජංගම දුරකථනෙන් නේත්‍රාලෝක YouTube නාලිකාව පැත්තට ආවොත් එම සජීවීව ඔයත්තන්ගේ ගෙදෙට්ට වැඩියා වාගේ ඔයත්තන්ගේ මූණ බලාගෙන මම මේ ලයි බණ කියනවා සජීවීව ජංගම දුරකථනේ YouTube එක හරහා. එහෙනම් ඔයත්තන්ට නේත්‍රාලෝක YouTube නාලිකාවට ගිහිලා මේ බණ නැවත අහන්නත් පුළුවන්, දැන් අහන්නත් පුළුවන්, සජීවීව අහන්න පුළුවන්. ඉතින් පින්වත්නි, අද වර්තමානයේ වන විට මේ කාලේ බොහෝ දෙනෙක් අහන කතා වෙන, ඇත්තටම හරිම සන්තෝසයි, බොහෝ දෙනෙක් කතා වෙන ධර්ම දේශනාවක් මේ ධර්ම දේශනාව. මාත් හරි ආසාවෙන් සතුටෙන් හරි උද්‍යෝගයෙන් තමයි මේ බදාදා ධර්ම දක්ෂිනාව සිද්ධ කරන්නේ. මොකද දන්නවද, මේ දේශනාවට ඇලුම් කරන, මේ දේශනාව ශ්‍රවණය කරන මෙන්න මේ කණ්ඩායමේ කියලා කියන්න බැරි තරම් නොයෙකුත් ඇත්තෝ, සමහර රෝගී තත්ත්වයන් වල ඉන්න අය, රෝධ පුටුවේ ඉන්න අය, දෑස නොපෙනෙන ඇත්තෝ, නොයෙකුත් වෘතීන් කරන අය, ඇත්තටම සමහර ඇත්තෝ කියනවා, අම්මා ආදරණී අපි ජීවිතේ හදාගත් ඔබ වහන්සේ කියන දේවල් වලින් අපි හැම සතියකම අහගෙන ඉන්නේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අලුතෙන් දේශනා කරන්නේ මොනවද කියලා, අලුත් දෙයක් ඔබ වහන්සේ මොකද්ද එකතු කරන්න කියලා අපි ජීවිතය ගැන අපිම කල්පනා කරනවා ස්වාමීන් වහන්සේ කියනවා. එතකොට අපිට පුදුම සතුටක් දැනෙනවා පින්වත්නි. ජාතියේ නාලිකාව net ගුවන් විදුලියේ විදියට අපිට පොඩි ලොකු සතුටක් හදවතට එනවා. අපිට අපි වැඩක් කරනවා නේද, මේ මිනිස්සුන්ගේ ජීවිත හදනවා නේද කියන සන්තෝෂය අපිට එනවා. අප්පසුතා යං පුරිසෝ බලිවද්දෝව ජීරති මන්සානිතස්ස වඩ්ඩන්ති පඤ්ඤාතස්සන වඩ්ඩති. පිනතුනි, නූගත් පුරුෂයා ගොනෙකු වාගේ වැඩෙනවා, ඔහුගේ මස වැඩෙනවා, ප්‍රඥාව වැඩෙන්නේ නූගත් කෙනාගේ. අන්න බලන්න, දැන් ගොනාගේ එම නැත්තම් තිරිසං සතුන්ගේ, අපි නිකන් කීමටත් කියන්නේ ගොනා කියලානේ, ඒ වචනේම තියෙනවානේ නිකන් මෝඩකමත් එක්ක එකතු වෙච්ච කියන අර්ථයක්. සංසාරේ පවා පින්වත්නි මෝඩකම් කරගත්තු නිසා ගව ආදී ආත්මවල උත්පත්තිය ලැබනවා පින්වත්නි, ඒ ජීවිත ලැබනවා. එතකොට අපේ අර පැරණේ කවියකුත් තියෙනවානේ, කතාවකුත් තියෙනවානේ පින්වත්නි, අම්බලමේ පින වලංකදක් ගෙන ඒක බිඳපි ගොනා කියලා. දැන් ඔතන කියන්නේ මේ ගොනෙක් වලම් බිඳපු එකක් ගැන නෙමෙයි, මේ සසර නැමැති අම්බලම ඇතුලේ ක්ලේශ ධර්මයන් සිඳලා පින්වත්නි හිනාවෙන්ට පුළුවන් නිර්වාණ සුවේ සාක්ෂාත් කරගත්තු. ඒකේ ලොකු බණ කතාවකුත් තියෙනවා, රසවින්දනයකුත් තියෙනවා, ගොනු සම්බන්ධ කළ දේශනා ගෝපාල වගේ සූත්‍ර දේශනා තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ. ගොනු සම්බන්ධ කළ මහා ගෝපාල ওই වගේ සූත්‍ර තියෙනවා. ඊළඟට දැන් ಭಾರತයේ ගත්තාම ඔය ගව සම්පත කියන එක පින්වත්නි ಭಾರತයේ විතරක් නෙමෙයි අපේ ලංකාවේ පවා අතීතේ මම දන්නේ මොන විපතක් වුණාද කියලා, අපේ කුඩා කාලවල සමහර අයට දැන් ගම්බාරේ කියලානේ කිව්වේ. ඔය දකුණ පැත්තේම ගම්බාරේ ලයිටිය ඉස්සර අපි කුඩා කාලේ. දැන් ගම්බාරේලා නැහැ. ගම්බාරේ කියන්නේ පින්වත්නි ටිකක් කෑම බීම ටිකක් තියෙනවා. කොල්ල කුරුට්ටෝ ටිකක් ඉන්නවා ගෙදර, වැඩට අතට පයට සෑම දෙයකටම හරක් බලන්න, කරත්තේ බඳින්න, මඩවන්න යන්න,
හරක් ටිකක් ඉන්නවා ගවයෝ. 3,400, 4,500, 1,000 අමාර. සමහර ගෙවල් වල කිරි ගන්නවා ඉස්සර අපිට මතකයි කුඩා කාලේ පාන්දර ඉඳලා 5ට විතර පටන් ගන්න 4:00 5ට පටන් ගන්න. 4ට විතර පටන් ගත්තාම උදේ 10 විතර වෙනකන් 7-8 දෙනෙක් කිරි ගන්නවා කිරි දෝනවා. ඒ අරක්ගෙන් කිරි දවන්නත් හැමෝටම බෑ කිරි දවන්න. ඒ වැස්සියගේ තනපුඩු අල්ලන විදියක් තියෙනවා. ඒ කිරි ටික ඇදලා ගන්න විදියක් තියෙනවා. අත අල්ලන විදියක් තියෙනවා. හැම සතාම කිරි දෙන්නේ කිරි හංගනවා. ඒ පැටියා ළඟින් ගැට ගහන්න ඕන. පැටියා ස්පර්ශ වෙනකොට තමයි කිරි උණන්නේ. පැටියාට බොන්න දිදී තමයි කිරි ගන්නෙ. මේවත් ඉගෙන ගන්න ඕන. මේ ළමයි දන්නේ නැති ඇත්තොත් ඉන්නවා. කිරි ටික අරගෙන ඒ කිරි ටික පැටියටත් ඉතුරු කරලා ගන්නෙත් පැටියට බොන්නත් ප්‍රමාණයක් ඉතුරු කරලා ඊට පස්සේ බොන්න අරිනවා පැටියට කිරි. මොකද කිරිම බිව්වොත් ඒත් පැටියා ලෙඩවලට විවිධ රෝගවලට ලක් වෙනවා. ඒ වගේ ප්‍රශ්න පැටියට ඇති වෙනවා කිරිම බිව්වොත්. ඒතර ප්‍රමාණයක් ඉවත් වෙන්නත් ඕන කිරි. එහෙමත් තියෙනවා. ඉතින් ඕවත් ඉගෙන ගන්න. දැන් මේ ගව සම්පත කියන්නේ පින්වත්නි ඒක විශාල සම්පතක්. ඉස්සර නම් ගමන් බිමන් යන්න කරත්තේ ගැට ගන්න ට්‍රැක්ටරයක් තියෙනවා වාගේ මඩව ගන්න. ඉතින් ඒ කරපු පව් ගෙවන එයාලා. ඒ වගේම ඒ ගව සම්පතට ආදරයක් තියෙනවා. රැයට දුන් දෙනවයි කියනවා. මැසි මදුරු ආදීන්ගෙන් ආරක්ෂාවෙන් ගාල්වල අම්බරුවනේ නුඹ හින්දා පන රැකුණේ කියලා කිව්වනේ. පැරණු කිව්වේ එමය. දරු මල්ලෝ හදන්න වඩන්න ඉහලට යන්න මේ සෑම දෙයකම ඒ ගව සම්පත සම්පතක් වුණා. ඉතින් හරක් භාගයේ සත්තු ගෙදර මැරුණමත් මිනිස්සු පාංශුකුලේ දීලා පින් දෙන ස්වරූපයක් ඉස්සර තිබුණ ඇතෙක් ගවයෙක් ගෙදර වැඩපල කරන සත්තු ගෙදර දියුණුවගෙන දෙන. ඔන්න ඔහොමයි. දැන් ගවයෝ ගැන දන්නවා ගවයන් වර්ග ඉන්නවා. විවිධ ගව වර්ග තියෙනවා පින්වත්. කිරි වැඩි පැටව බෝවි වැඩි ශක්තියෙන් වැඩි. ඉතින් ඒ තවත් ඔය ගවයෝ ගැන කියනකොට තරඟවලටත් ගවයෝ ගව යොදා ගන්න. ඒ සමහර දේවල් අපිට හරිය කියන්න බෑ. හැබැයි එහෙම තිබුණා ඉතින් අතීතේ. ගව පොරක් තිබුණා සමහරලාට. ඉතින් ඒ නිසා පින්වත්නි දැන් ඔන්න මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නූගත් පුරුෂයා ගවයෙක් වාගේ. නූගත් පුරුෂයා ගවයෙක් වෙන්නේ කොහොමද? නූගත් පුරුෂයා ගවයෙක් වෙන්නේ පින්වත්නි මස පමණයි වැඩෙන්නේ. ඇඟ විතරයි හැදෙන්නේ. අතපය ලී කොටන් වාගේ ලොකු වෙලා හැදෙනවා. සමහර ශක්තියක් තියෙන ඇඟේ හයිය. හැබැයි ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. බුද්ධිය වැඩෙන්නේ නැහැ. ඥාණය වැඩෙන්නේ නැහැ පින්වත්. දැන් අපි ගිය සතියේ ධර්මදේශනාව අවසන් කළා ලස්සන තැනකි. ඒ දේශනාව අහලා බොහෝ අය අපිට කතා කළේ ගෝසාවින් හංස. ඔය කතාව අපිට සමාජයට කියා ගන්න තිබුණේ නැහැ ක්‍රමයක්. උවහන්සේ දේශනා කළා. උවහන්සේ හරි අපූර්වට අපේ හිත කිව්වා වාගේ අපිට කියා ගන්න බැරුව තිබුණු කතාවක් උවහන්සේ දේශනා කළා. හිතනවා නම් හිතන කෙනෙකුට ප්‍රමාණවත් ඒ ටික හිතන්න කියලා. අපි ගිය සතියේ නතර කළා මේ මෙතනින් නවත්තනවා. අපි ආයි ලබන සතියේ එතනින් පටන් ගන්නවා කියලා. අපි දැන් ඔය නිරෝගීකම සහ රෝගී බව සහ මේ ශාරීරිය සම්බන්ධව තමයි පින්වත්නි පළමු දෙවන තුන්වන ගිලාන සූත්‍ර අතරින් දෙවන ගිලාන සූත්‍රය පින්වත්නි මුගලන් මහා මොග්ගල්ලානත්තර බොජ්ජංගය මුගලන් මහරහතන් වහන්සේ සහ භාග්‍යවතුන් වහන්සේ අතර ඇති වුණු මේ සාකච්ඡාවත් දෙවන ගිලාන සූත්‍රය දේශනා කරන්න හේතු වුණු වටපිටාවත් එහි අන්තර්ගතයත් පිළිබඳව අපි සාකච්ඡා කළා. ඊළඟට පින්වත්නි අපි මේ ආහාර පාන ආදී නිරෝගීකම ධර්මයෙන් නිරෝගී වීම ගැන කියන ගමන් කෑම බීම ආහාර ගැනීම ගැන තව ටිකක් අපි දේශනා කරන්න ඕන කරුණු ටික. දැන් අද බොහෝ ඇත්තෝ පුරුදු වෙලා තියෙන මේ දරුවෝ මේ බණහගෙන ඉන්න ඔය තරුණ දූල පුතාලා ඔය ඇත්තන්ගේ දැන් අපි ගිය සතියේ කියන්නේ කේසා කියලා කේසා ලෝම නකා දන්තා තචෝ මේ ශරීරේ අපි කේසාන්තයෙන් කියමු මේ නිරෝගීකම ගැන. දැන් ඔළුව ගත්තත් ඔය ඇත්තන්ට gedara දෙහි ටිකක් උළුහාල් ටිකක් ගොඩපර ගෙඩි කියලා ගොඩපර කියලා මේ ඔය හදලා කණෙහිකුත් තියෙනවා නේ කැවිල්ලක් තියෙනවා ගොඩපර හදනවා කියලා.
එහෙම සමහර පළාත්වල ඔය වැලිතල පහදනවා වාගේ එකට නාරං කියලාත් කියනවා සමහර අය. ඒක ගැන නෙමෙයි කියන්නේ මේ ගොඩපර කියලා හැදෙන ගෙඩි වගේක් විශේෂයක් තියෙනවා. එතකොට මේවා ගස්වල හැදෙන ගොඩක් අවිස්සාවේ එළෝ වගේ පැතිවල රත්නපුර හැලිය ගොඩ ඔය වගේ පැතිවල තියෙනවා. මම දකුණු පළාතේ නම් තියෙනවද කියලා මට ඒ තරම් දැනීමක් නැහැ. මම දැකලා නැහැ වියලි කලාපේ තියෙනවද කියලා. හැබැයි මේ ඔය අවිස්සාවේ එළ හැලිය ගොඩ දැරණිය ගල කොළඹ ආශ්‍රිතව පාදුක්ක මොරගා එන ඔරණ ඔයගේ පළාත්වල තියෙනවා. මේවා ඉසේ ගන්න සෙවලයි ගලක තියලා තලලා තලලා තලලා ඉසේ ගන්නවා. එහෙම නැත්නම් අම්මලා දෙහි ටිකක් අරගෙන පැරණි අම්මලා හොඳට දෙහි ටික පෙති පෙති කපලා උළුවාල් ටිකක් දාලා ඒක ලිපේ තියලා තම්බල අරගෙන ඒක කොටලා හොඳට දෙහි ටිකයි උළුහාල් ටිකයි හොඳට කොටලා අරගෙන අවුව තියෙන වෙලාවක සම්පූර්ණ ඔළුවේ කෙස්වල ගානවා. ඒතර නිරෝගිමත් වෙනවා. කුණු ඉවත් වෙනවා. සත්තු ඉවත් වෙනවා. එතකොට දැන් ඔය සමහර එක එක කිමිකල් වර්ග ගෙනල්ලා රසකාරක වර්ග ගෙනල්ලා විවිධ වූ රසායනිකව ගෙනල්ලා ඒවා ගාගන්නේ නැහැ. ඉතින් දැන් අද කාලේ ඔය පොතු කබර වගේ රෝග, හිසේ සම්බන්ධ රෝග, ඔළුවේ අපි කියන්නේ මේ මෙන්ටලි ප්‍රශ්න, මානසිකව හිතට බලපාන වගේම ඔළුවට බලපාන ඒවා පිස්සු ස්වරූපයන් වාගේ දේවල්. අද පොල් තෙල් ටිකක් ගන්න දැන් දහම් පාසලකට එන දරුවෙක් බැලුවම අම්මා හිසේ පොල් තෙල් ටිකක් ගාලා නැහැ. දෝනි කෙනෙක් වුණත් එහෙමයි. මොන හරි වෙන දෙයක් තමයි ඔළුවේ ගාලා කොණ්ඩේ ගැට ගහලා එවන්නේ. හිසේ පොල් තෙල් ටිකක් නොගාන ළමයි ඉන්නවා. ඊළඟට මේ අම්මලත් ඔය බනහන් ඉන්න අම්මලා කාර්ය බහුලයි කියලා නිකන් මෙලෝ වැඩක් නැති සල්ලි කන මොනවට හරි ඇබ්බැහි වෙලා ඒවා මේ විවිධ රූපරාමු පෙන්වන ස්ක්‍රීන් තිරදිහා බලාගෙන කාලය කා දමනවා. ගෙදර පුළුවන් පොල් ගෙඩියක් අරගෙන ගාලා තමන්ගේ දෝණී ඉන්නවා, පොඩි දුව ඉන්නවා ගෙදර. ඔය වැඩ ආසේ හැමෝම කාර්ය බහුලයි කියන්නේ ඔක්කොම වැඩ කරන්නේ මේ මහා ලොකු රස්සාවල නෙමේ. ගෙදර ඉරිදට හරි නිවාඩුවක් තියෙන දවසක් තියෙනවානේ පොල් ගෙඩියක් ගාලා අරගෙන ඒක මිරිකලා අරගෙන ඒක ලිපේ තියලා තෙල් ඩිංගක් ඉඳලා සැවැන්දරා මුලක් එහෙම දාලා උරුහාල් ඇට දෙකක් දාලා තමන්ගේ දරුවෝ පිළිකා රෝහලවල් වල, අපේක්ෂා රෝහලවල් වල, රෝහල් වල, ඉස්පිරිතාල වල ඇඳන් ඉල්ල වල ඉන්නවා දකින්ට කලින්. දැන් ගොඩාක් ළමයින්ගේ මේ හිසකෙස් එන්නේ නැති ප්‍රශ්නක් තියෙනවනේ නේ. හිසකෙස් එන්නේ නැහැ. මම දැක්ක ලංකාවේ සංවිධාන කීපයක් තියෙනවා ඒ අය හිසකෙස් අරගෙන එක සංවිධානයක් මම දැක්ක මේ මාතර පැත්තේ තියෙනවා නැන පහන කියලා. එයාලා ගමින් ගමට ගිහිල්ලා හිසකෙස් අර ගන්නවා. හරි ආසාවෙන් හිසකෙස් තියෙන අයත් හිසකෙස් දන් දෙනවා. දන් දෙනවා, දිග කොණ්ඩ කපලා දෙනවා. මහත්තුරු තමන්ගේ නෝන්ලා කොණ්ඩ කපලා දෙනවා. සමහර අය කොණ්ඩ වවාගෙන පිරිමි කොණ්ඩ වවලා ගිහිල්ලා දෙනවා. ඔය අතරේ මේ තියෙන්න පුළුවන් ප්‍රෝඩාකාරයොත් ඉන්න පුළුවන්. හැබැයි මේ හොඳ සංවිධාන කීපයක් බිහි වෙලා එයාලා වික් දෙනවා නොමිලේ කොණ්ඩේ ආදර. එතකොට අද ගොඩාක් ඉන්නවා පුතා මේ බණ අහන ගමන් ඔයතු නිවන් දකින්න නිරෝගිමත් වෙන්න එපා. මගේ යුතුයකමක් මේවත් කියන එක. නිවන් දකින්න නිරෝගිමත් වෙන්න ඕන. කොණ්ඩේට ආසා කිරීම නෙමෙයි. හැබැයි මනුස්ස ලෝකේ ජීවත් වෙනකොට කොණ්ඩේ ටිකක් තිබ්බොත් තමයි Tamanට ආත්ම විශ්වාසයක් ඇති වෙන්නේ, පර්සනලිටි එකක්. කොණ්ඩේ නැත්තම් එහෙම එතන සමාජයට යනකොට Tamanට කොණ්ඩේ තියෙන්න ඕන අය කොණ්ඩේ තියෙන පිරිස අතරට යනකොට කොණ්ඩේ නැතුව එයාට මානසික වියවුලකට එයා ලක් වෙනවා. හැමෝම අහන්න ගන්නවා ඇයි කොණ්ඩේ නැත්තේ, කොණ්ඩේ නැත්තේ, කොණ්ඩේ නැත්තේ කියලා. දැන් මේ උපදින ළමයි ඉන්නවා කොණ්ඩේ එන්නේ නැහැ. රෝගී තත්ත්වයන් විවිධ ගැටලු, කර්මජ තත්ත්වයන් සමහරලාට ඉපදිලා යම් යම් හේතු මත විවිධ රැකියාවේ හේතු මත විවිධ ප්‍රශ්න මත කොණ්ඩේ නැති වෙලා යනවා. එතකොට එයාට දැන් කාන්තාව කරන ගැත්තනම කොණ්ඩේ ආභරණයක් නේ. නිවන් දකින්න තුරා අනිවාර්යයෙන්ම කොණ්ඩේ ආභරණයක් අම්මලාට. කොණ්ඩේ නැතුව තියෙනකොට ඒක සමාජයටත් ගැටලුවක් වෙනවා. එයාලා අහන්න ගන්නවා සමාජේ ඇයි කොණ්ඩේ නැත්තේ කියලා. ඒවට උත්තර දෙන්න ගියාම මානසික පීඩා ඇති වෙනවා. දරා ගන්න පුළුවන් වෙන්න ඕන. එහෙම හැමෝටම දරා ගන්න බෑනේ අපි කිව්වට. එතකොට බලන්න කොණ්ඩේ නැති අය ඉන්නවා ලෝකේ. ඒවා කර්මජ තත්ත්වයන්ද, එහෙම නැත්නම් අපේ තියෙන නොමනා ක්‍රියාකලාපයන්ද කියන එක ඔයත් විග්‍රහ කරගන්න. මං කියන්නේ අපේ ගෙදර අපිට ඔයත් අංගෙ ගෙදර
පොල් තෙල් ඩිංගම් මහ වැඩක් නේ. පොල් ගෙඩි දෙකක් ඕන තරම් ගස්යට වැඩිලා යන පොල් තියෙනවනේ අම්මා නේද? පොල් ගෙඩි දෙකක් ගාලා අරගෙන ලිපේ තියාගෙන සැවැන්දරා මුලක් දාලා උළුහාල් ඇට දෙකක් දාලා එක එක ක්‍රම තියෙන්න පුළුවන්. ඈ ඉතින් ඒවා දාලා සුවඳවත් හදලා තියලා තමන්ගේ දුවගේ ඔළුවට තෙල් ටිකක් දාලා පුතාගේ ඔළුවට තෙල් ටිකක් දාලා මේ ඔළුවට තෙල් දානවයි කියන එක ආයුර්වේදයේ එහෙම පිනාදි හොඳ ප්‍රතිකර්මයක්. හොඳ ප්‍රතිකර්මයක්. ඒ ඔළුව හිස්කබල නිරෝගී කරන්න, සංසුන් කරන්න, එහි උෂ්ණත්වය පාලනය කරන්න දැන් මේ දේශීය වෛද්‍යවරු එහෙම අපි වහගෙන ඉන්නවා නම් ඈ කොයිතරම් ප්‍රමාණයේ ශක්තියක් තියෙනවද මේ හිසට තෙල් දැමීම කියන එක? හිස තෙල් ගෑම කියලා අපි නැකතට තෙල් ගාලානේ පටන් ගන්න. එතකොට දැන් ගොටුකොළ වගේ ආහාරයක් ගන්න එක. පලාකොළ වර්ග ගත්තාට පස්සේ පින්නත් ඈ ඔය අඟුණකොළ වගේ ගොටුකොළ අඟුණකොළ කතුරුමුරුඟ ඉතාම ගුණ දේවල් කතුරුමුරුඟ කොළ කියන්නේ. මට අද බනට කියන්න වෙලා තියෙනවා මේවා. මොකද මට පේනවා පින්වත්නි බනක් බවට දැන් පත් කරන්න වෙලා තියෙන ඔය ඇත්තෝ කන බොන දේවල් ගැන. මොකද ඔය ඇත්තෝ පින්වත්නි කන්නේ වසනම් කන්නේ විසනම් පන්සලේ හාමුදුරු වශයෙන් අපි බලාගෙන ඉන්නකොට පන්සලේ හාමුදුරන්ට පේනවා දායකයෝ අමුවේ මැරිලා යනවා. අපි ගිහිල්ලා බලුවම පාංශකුලෙට ගියාම අවුරුදු 22යි අවුරුදු 21යි අවුරුදු 25යි ඈ ඉපදිලා අවුරුද්දයි අවුරුදු 5යි මැරෙනවා තමයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව තියෙනවා කුමන වයසෙත් මැරෙනවා කියලා. හැබැයි ඔහොම මැරිලා සමහර මරණ දියා බැරුවම අපිට තේරෙනවා සමාජයේ අපි ඔක්කොම එකතු වෙලා ඒ පුද්ගලයා අපි මරාගත්තා කියලා. මැරුණා නෙමෙයි කියලා. ඈ සමහර දරුවෝ පින්වත්නි දැන් අද කොච්චර ඉන්නවද? ඉන්දියාවට ගෙනියන්න ඕන කෝටි දෙකක් ඕන ඇටමිදු බද්ධ කරන්න ඕන ඇටමිදුළු බද්ධ කරන්න ඕන ලේ පිළිකා තියෙනවා කියලා. පින්වත්නි අපි වකුගඩු වල පිරිසිදු කරන මැෂින් එකක් ලේ පිරිසිදු කරන මැෂින් එකක් සවි කිරීමවත් සියලු වකුගඩු රෝගීන්ට මැෂින් දීමවත් වකුගඩු රෝහල් හැදීමවත් රෝහල් මේ නවීකරණය කිරීමවත් නෙමෙයි කරන්න ඕන ජාතිය නිරෝගිමත් කිරීම කරන්න ඕන. ඒකයි අද බලන්න කොච්චර ලේ පිරිසිදු කරන අය ඉන්නවද මේ බනාගෙන ඉන්න අය අතර. ඔය අතෝ දන්න අය අපි කීප දෙනෙක් එක්ක කතා කළොත් අපිට කියනවා තාත්තා ලේ පිරිසිදු කරනවා. ඒ ඒ අතින් බලන්න මේ මම මේ කියන කතාව ඔය අතෝ නතර වෙලා බලන්න. එතකොට ඒ ගෙදරක ඒ වගේ දරුණු ලෙඩක් හැදුනොත් ඒ පුද්ගලයාට තමන් මැරෙනවයි කියලා පේන්න පටන් ගන්නවා. අමු අමුවේ මැරෙන එක පේන්න ගන්නවා. එයාට පේන්න ගන්නවා තාම දරුවෝ පොඩි කුඩයි දුව කුඩයි තව වැඩ තියෙනවා. ඇත්තටම මරණය කොතනත් එන්න පුළුවන්. හැබැයි පෙනිපෙනි අමුවේ මැරෙන්න බෑනේ. අමුවේ මැරෙන්න බෑනේ. දරුවෝ කුඩයි එයාට හිතෙනවා තාම යෞවන ජීවිතේ ගත කරන්නේ. එයාට හිතෙන්න ගන්නවා මේක කර්මයක් පරදීලා අරක මේක නෙමේ කෑම විවිධ කෘමි නාශක කෘෂි රසායනික දේවල් ජලයට විස ඒ දේවල් එකතු කරගෙන පානය කිරීම. දැන් ගෙදර ලිඳක් කපහ ගන්න තියෙද්දි දැන් මේ හද්ද වන්නේ අහගෙන ඉන්න මොනරාගල හම්බන්තොට ඇඹිලි පිටිය ඈ මං කියන්නේ කොළඹ නම් කමන්නේ නැහැ කියමුකෝ අම්මා. අක්කර දෙකක් තුනක් ඉඩම තියෙනවා ලිඳක් කපා ගන්න පුළුවන්. ඔය ඇත්ත පුරුදු වෙලා තියෙන්නේ වාණිජමේ වශයෙන් යම්කිසි කණ්ඩායමක් නල ජලය කියලා බටයක් අරා වතුරේවනවා. කොයි හරි ඇලකින් වැවකින් ඒක අරගෙන ඒ ඇලට වැලට සමහරලාට කෘමිනාශක ටිකක් යනවා ගොවි ජනතාවගේ විවිධ දේවල් අපද්‍රව්‍ය. අපි නොසිතුවාට කොහෙන් හරි යන්න පුළුවන්. මේ ඇහැට පෙන්ලා යනවා නෙමෙයිනේ. ඈ සත්තුන්ගේ අපද්‍රව්‍ය යන්න පුළුවන්. ඈ ඔය ෆාම් හවුස් වගේ දේවල් වල ඒවා යන්න පුළුවන්. ඊළඟට වාහන ආදීන් ඔය තෙල් ඔයිල් වර්ග යන්න පුළුවන්. යම්කිසි ප්‍රමාණයක් පොලිතින් ප්ලාස්ටික් වල යම්කිසි ප්‍රමාණයක් යන්න පුළුවන්. එතකොට බලන්න ඒවා ගෙදර ලිඳක් කපල අපිට වතුර ටික බොන්න පුළුවන්කම තියෙද්දි අම්මා ගෙදර ගහේ තැඹිලි ගෙඩිය තියෙද්දි අපි රස කරලා රසකාරක ඩයිකාරක සීනි ටිකක් දාපු වතුර ටිකක් සල්ලි දීලා අරගෙන බීලා ගෙදර ගහේ තැඹිලි ගෙඩියට දතනියෝලා අන්තිමට අපිට පිළිකාවක් ලෙඩක් හැදුනම් බොන්න වෙන්නේ අන්තිමට තැඹිලි ගෙඩියමයි දොඩම් ගෙඩියමයි. ගෙදර ගහේ දොඩම් තියෙනවා. දැන් මේ අපිට කොළඹ නැති වුණාට කොළඹත් නැත්තේ නෑ. දෙහි ගහක් නස්නාරං ගහක් දොඩම් ගහක් නැත්තේ නෑ. අපිට කොළඹක් තියෙනවනේ අම්මා. ඔය ගෙවල් වල තියෙනවා. පර්චස් 10 ඇතුලේ දෙහි ගහක් නස්නාරං ගහක් නැත්තේ නෑ. බුදුසරණින් දෙහි ටිකක් නස්නාරං ටිකක් ඇඹුල් මේ මේ ඔය මේ සමහරට දොඩම් වර්ග තියෙනවා ඇඹුල් වර්ග ගස්. ඉතින් ඒ ගහේ ගෙඩි නවා වැටිලා නස්නාරං ගහේ ගෙඩි නවා වැටිලා
දෙහිගයෝ දැන් අස්නාරං එහෙම හැදෙනවනේ කොළ ගන්නට හැදෙනවා. ඊළඟට දොඩම් වර්ග තියෙනවා, ඇඹුල් රස දොඩම් වර්ග, පැණි දොඩනොත් වෙන්න පුළුවන්, ඇඹුල් දොඩම් වෙන්න පුළුවන්. ඈ ඇඹුල් දොඩම් ටිකක් හරි මිරිකල අයිස් කැට දෙක තුනක් දාලා සීනි ටිකක් දාලා ෆ්‍රිජ් එකේ තියලා ගෙදර දරුවට දුන්නොත් මන් දන්නේ නෑ, මං හිතන්නේ මන් දන්න දැනුමේ හැටියට, මන් දන්න දැනුමේ හැටියට රෝහලකට යන්න තරම් ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. ඒක අනිත් පැත්තෙන් සෙමට ඇඟට හොඳ තත්ත්වයක් වෙයි. දෙහි ටිකක් මිරිකලා බිව්වයි කියලා ඒකට මොන හරි දාන දෙයක් තව දාලා රසවත් කරලා ගුණවත් කරලා බිව්වයි කියලා ඒකේ මං හිතන්නේ ඉස්පිරිතාලේ යන්න ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. ඈ ඒ නිසා මතක තියාගන්න අම්මා, ගෙදර තියෙන පළතුරු ටිකට, ගෙදර තියෙන තැඹිලි ගෙඩියට, කුරුම්බ ගෙඩියට, බිඳින පොල් වතුර ටිකට, පොල් ටික ගන්න බිඳිනකොට බිඳින පොල් වතුර ටික හලලා සිංක් එකට, ඉස්පිරිතාලවල පොලිමේ ඉන්න එක නෙමෙයි අම්මා නිවැරදි දේ, මට බනට මේවා කියන්න වෙන. සමහරට මට හිතෙනවා මේව කියන් යනකොට මට ලැබිච්ච කාලෙත් මදි කියලා. ඇත්ත වශයෙන්ම අපරාධෙන් මැරෙනවා පින්වත්නි. අපි මේ ජාතික වශයෙන් මේවා කල්පනා කරන්න ඕන. රෝහල් ඇදුවා, රෝහල් වල පහසුකම් ඇදුවා, බේත් ගෙන්නන්න සල්ලි වියදම් කරා, අපි කෝටි මෙච්චරක අරක ඕවා කියන එක නෙමෙයි අපේ සාධාරණත්වයේ පිනදී. ඈ අපි කියන්න ඕන රෝහල් වැහුවා. ඒ වැහුවා කියන්නේ අපේ අභාග්‍යයට අවාසනාවට වහන එක නෙමෙයි. රෝහල් අවශ්‍යයි, රෝහල් වල ඉඩ අවශ්‍ය නැහැ, මොකද ජාතිය නිරෝගිමත් කියලා අපි කියන්න ඕන. එහෙමයි කියන්න ඕන. හිරගෙවල් හදලා, හිරගෙවල් හැදුවා, හිරගෙවල් පුළුල් කරා, හිරගෙවල් වල පහසුකම් ඇදුවා නෙමෙයි අපි කියන්න ඕන. හිරගෙවල් වැහුවා කියලා කියන්න ඕන. පාසල් වැහුවා කියලා නෙමෙයි අපි කියන්න ඕන. පාසල් ඇරියා කියලා අපි කියන්න ඕන. පාසලක් වැහුවා කියලා සතුටු වෙන්න නෙමෙයි, වහන්න පාසල් තියෙනවා කියලා සතුටු වෙන්න නෙමෙයි, ඒ වහන්න තියෙන පාසල් වල ළමයි ආවා කියලා වුණ අපි සතුටු වෙන්නේ. අන්න ඒ වගේ පිනක්. ඉතින් ඒ නිසා හිරගෙවල් පොලිසිය වැඩි කරා කියලා අපි සන්තෝෂ වෙන එක නෙමෙයි කියන්න ඕන. ඒව අඩු වෙනවා නම් ජාතිය නිරෝගිමත්, ජාතිය සාමකාමී, අනිකා ගැන හිතනවා. දැන් මේ නිරෝගීකම ගැන හිතන කියනකොට අපි මේ ටික කියන්න ඕන පින්නත්. ඔන්න එතකොට බලන්න, තමාගේ නිරෝගීකම වගේම අනිත් අයට නිරෝගීව ඉන්න උදව් කරන්න. දැන් මේ බනාගෙන ඉන්න කැවිලි පෙවිලි හදන කෙනෙක් නම් ඔය ඇත්ත, පොඩි ධමයි ආස කරන කෑම හදන කෙනෙක් නම්, ඒ වගේ කොම්පැනි එක අද මේ බණ ටික අහගෙන ඉන්නවා නම්, අනේ මහත්වෝ, මුදලාලි මහත්වෝ, ව්‍යාපාරික බෞතනි, සේප්පුවට සල්ලි වැටුණාට මාසේ අන්තිමට මුදල් ආවට ඔයාගේ දරුවා එක දිගට ඔය වාගේ ඔය විදිහේ ආහාර ගත්තොත් ඒ දරුවාට කුමන ඉරණමක් අත් වෙයිද හිතලා බලන්න. ජාතිකයක් වශයෙන් ඔයතුන්ට සානුකම්පිත බවක් තියෙන්න ඕනනේ. මගේ දරුවා වාගේ දරුවෙකුටයි මම මේ අදෙන්නේ. එතකොට ව්‍යාපාර පවතින ඕන. මම මේකේ සීනි පොඩ්ඩක් අඩු කරන්න ඕන, මම මේකේ ලුණු ටිකක් අඩු කරන්න ඕන. මොකද මගේ දරුවෝ වාගේ දරුවෝ කණ්ඩායමක් මේක කන්නේ, මගේ අම්මා තාත්තා වගේ සහෝදර සහෝදරිය වගේ කණ්ඩායමක් කන්නේ. ඉතින් ලෝකේ වෙලා තියෙන වෙනද එක කණ්ඩායමක් අපිට වසවිස ටික, සීනි ටික, ලුණු ටික, තෙල් ටික අපිට කන්න දෙන. ඇත්ත වශයෙන්ම දැන් සමහර කෑම බැලුවාම දැන් මේ ළඟදි දවසක පින්වත්නි අපි මම ධර්ම දේශනාවකට වැඩියා. ඒ එනකොට පින්වත් දවල් කාලේ වැඩසටහන. ඒ එනකොට පින්වත්නි මේ මාපිය ගුණ සම්භාවනාව අපිට දානි වන්දන වෙලාව ආවා. ඉතින් ඇත්තටම අපේ රියදුරු මහත්මයා ඔය වර්ගයේ කෙටි කෑමක් ගෙනල්ලා තිබුණා මට වළඳන්න, වාහනේ වඩින ගමන් වළඳන්. මම ඒක අතට ගත්තා. මම කිව්වා අයියා බලන්න දැන් මේ කෑම එකේ මගේ ඇඟට ගන්න කියලා මොනවද තියෙන්නේ. පාම් පිටි ටිකයි, තෙල් ටිකයි, අපි මොකද්ද කියලා දන්නේ නැති අනපු පේස්ටියක්, ඒක මොකද්ද කියලා දන්නේ නැ, මොන රහද්ද, ඊයේ ඉතුරු වෙච්ච ඒවා දාලාද, අලුත් ඒවාද, අද ඒවාද, ඒකේ මොකද්ද තියෙන්නේ කියලා අපි දන්නේ නැ. මං කෝ අයියා මම මේක වැළඳුවොත් මං ලෙඩෙක් වෙයි, මේකෙන් මං ලෙඩ වෙන එකක් නැ. ඈ හැබැයි අපි මීට වැඩිය හොඳ නැද්ද? අපි තැඹිලි ගෙඩියක් බීලා ඒකේ කුරුම්බ ටික කාලා යන එක, ලොඳ ටික කාලා යන එක, ඈ ඒකේ කහකඩ ටික කාලා යන එක හොඳ නැද්ද? ඈ මේකේ මොකද්ද දැන්? බඩගින්නට අපි ගත්තා දැන් මේකේ තියෙන අනවශ්‍ය තෙල් ටිකක්, අර චාච්චි එක බැදි බැදි බැදි බැදි බැදි බැදි දවස් ගන්න තිබුණු තෙල් ටික මං දා ගන්නව අරගෙන මුදලක් දීලා ඇඟට. ඈ එහෙම නැති ඒවා තියෙන්න පුළුවන් ලෝකේ, හොඳ ඒවා කොතන තියෙනවද කියලා මම නම් දන්නේ නැහැ. ඇස් දෙකට දකින්න අමාරුයි. මිනිස්සු මුදල් ළඟ හරි වංචා කරනවා, ප්‍රෝඩා කරනවා. ඉතින් මං ඒකයි කියන්නේ, ඔබ කරන දේ ඇතුලේ අනිකාට නිරෝගිමත්ව ඉන්න දෙයක් කරන්න, ව්‍යාපාරයක් කරනවා නම්, දරුවෝ ලෙඩ වෙන දේවල් නම්, ඈ ඔබ නිෂ්පාදනයක් කරනවා නම්, ජාතියක් ලෙඩ වෙනවා නම්, දරුවෝ ලෙඩ වෙනවා නම්, ඔබත් චුට්ටක් හිතන්න.
ඔයබ යම්කිසි දෙයක් ප්‍රවර්ධනය කරනවන ඔබ ටිකක් කල්පනා කරලා බලන්න. මුදල් හම්බ වුණාට ජාතිය ලෙඩ වෙනවන අන්තිමට මේ අද මම කියන බණ දවසක කරකැවිලා ඔයාගේ ගෙදර පස්සේ දොරෙන් ඔයාගේ සාලෙට එයි පුතා. අන්න එදාට හිතෙයි, එදා සාලෙට වැඩම කළ බණ කියපු හාමුදුරු කිව් කතාව අද අපේ පස්සේ දොරෙන් අපේ ගෙදරට ඇවිල්ලා දැන් ඒක තමයි වෙලා තියෙන. ඇත්ත වශයෙන්ම සමාජයටත් ලොකු ප්‍රශ්නයක්. පාලං ළඟ, බෝක්කු ළඟ, බැංකු ළඟ, කඩපිල් ළඟ, වෙළඳ පොලේ, වෙළඳ සැල්වල, සුපර් මාකට් එක ළඟ සෑම තැනම හිටගෙන ඉන්නවා පිනවත් මිනිස්සු. මොකටද? හදවත් සැත්කම්. ඊළඟට ලී පිළිකා, ඇටමිදුළු බද්දය, මේ අපිට හිතන්නව පුළුවන් ගණන් නෙමෙයි පින්වත්නි. අපි දන්නේ අපිට මොනවා වෙයිද කියලා. ඒ කෙසේ නමුත් පින්වත්නි හිතන්නව පුළුවන් ගණන් නෙමෙයි, කෝටි ගණන්. ඈ ලක්ෂ 100 200 300 පිටරටවලට ගෙනියන්න මුදල් හොයන්න. ඇත්ත වශයෙන්ම පින්වත්නි මේ ඇත්ත කොච්චර අම්මා දුකක් ඉඳිනවද? දරුවෝ කරපින්නාගෙන අසරණ භාවයක්. ඈ මේවා ගැන අපි හිතන්න ඕනේ නැද්ද? කතා කරන්න ඕනේ නැද්ද? සාමාන්‍ය දේශීය වාගේ වෛද්‍යවරු පෙරට ඇවිල්ලා ඒ ඇත්තෝ මේ ජනතාවට ටිකක් කියන්න පිනවත් උදාසීන භවෙන් තොර වෙලා ආහාර ගන්න ඕන හැටි, ආහාර රටා ගැන ටිකක් ඒවා දැනුවත් කරන්න. අර අනිත් දැනුවත් කිරීම වලට හරියන්න සාපේක්ෂව පිනවත්නි හරි අඩුයි මිනිස්සුන්ට ජීවත් වෙන්න කියා දෙන තැන්. එතකොට බලන්න පිනවත්නි ඔය ඇත්තෝ ඔන්න ඔය විදියට දැන් විවිධ ආහාර පුරුදු ඇඳේ නිදාගන්න එක පවා අපි පැදුරක් කියලාගෙන නිදාගත්තු අපිට, ගොම මැටි පොළවේ නිදාගත්තු අපිට, අපිට ඇඳක් කියලා එකක් හදලා දුන්න ඒකෙන් ඉටහල්ලා කියලා අපි හිතාගත්තා. බිම පැදුරේ නිදාගන්නවට වඩා මාර කොලිටියක් තියෙනවා ඇඳක බුදිය ගත්තම කියලා. ඒ නිසා අපි ට්‍රයි කරා ඇඳක නිදාගන්න. හැබැයි ආයි පැදුරට යන්න වෙලා තියෙනවා. පැදුරේ නිදාගත්තු අපිට කොන්දේ අමාරුවක්, බෙල්ලේ අමාරුවක් තිබුණේ නැහැ, අස්ති අමාරුවක් තිබුණේ නැහැ, අතේ පයි අමාරුයි පොළවත් එක්ක බද්ධ වෙලා තියෙන්නේ. පැදුරේ තියෙන්නේ පං, පොළවේ ගාලා තියෙන ගොම මැටි. එතකොට මේවා ස්පර්ශ වෙලා මේ සුවඳ ආග්‍රහණය වෙලා පොළවත් එක්ක සම්බන්ධ වෙලා මහ පොළවේ පැය ගාණක්, පැය 7ක් 8ක් ඉන්නකොට සැතපීලා මේ දිගෑරිලා නිදිය ගන්නකොට මේ මහ පොළවත් එක්ක ඒ මිනිහගේ සම්බන්ධතාවයක් තිබුණා. මේ වාපිත් සෙම් කිපුණු ශරීරේ ඇතුලේ පුතා තියෙන විස උරා ගන්න මහ පොළවට වෙලාවක් තිබුණා. ඒ පොළවෙන් නැගෙන රශ්මි ධාරාව ශරීරයට ඇතුල් වෙන වෙලාවක් තිබුණා. දැන් අපි දුරස් වෙලා තියෙනවා මහ පොළවෙන්. හැම අංශෙම වාඩි වෙන්නෙත් නැහැ අපි පොළවේ. බුදිය ගන්නෙත් නැහැ අපි පොළවේ. හැබැයි මැරුණම වලලන්නේ පොළවේ. පොළවේ ගෙදර ළිඳේ වතුර ටික බොන්නේ නැහැ අපි. ගෙදර ගහේ හැදලා තියෙන වැල වරක ටික කන්නේ නැහැ අපි. ඈ අපි වරක ජූස් එකක් දුන්නොත් බොනවා. ඈ කොමඩු ජූස් එකක් දුන්නොත් බොනවා. ඈ ඉතින් ඒ වගේ ගෙදර ඕන තරම් ওই වටපිටාවේ බලන්න කරවිල වැල් පැල වෙලා තියෙනවා, කොමඩු වැල් හැදිලා තියෙනවා, වට්ටක්ක වැල් හැදිලා තියෙනවා, පලාකොර වර්ගය. දැන් කොළඹ නැති වුණත් ඔය දැන් ඈත පළාත්වල බණහන් ඉන්නේ නැත්තු බලන්නකො වටපිටාවේ ඇස්සරලා. කොයිතරම් පලා වර්ග තියෙනවද ඔය ඇතු ලේසියට කඩෙන් ගිහිලා ගෙනාවාට? ඈ කොයිතරම් පලා වර්ග තියෙනවද ඔය වටපිටාවේ හැරිලා බැලුවම්? අම්මා සතියේට දවසක් දාගන්න කොළගැඳක් හදන්න. ඈ කොළගැඳක් හදන්න, ඒක හදාගන්න කාලසටහනක් වගේ. දැන් ඒක කරන්න කාලේ ඇවිල්ලා තියෙනවා. අපි නිකන් මේ කටමැඩ දොඩෝ දොඩෝ ඉන්න එක නෙමෙයි දැන් ක්‍රියාව කරන්න. මොකද දන්නවද? කට ළඟටම දැන් අපි ඉර වෙලා තියෙන්නේ රෝගාංශේ. ඈ සතියේට දවසක් දාගන්න අම්මා කොළගැඳක් හදන්න, සතියේට දවසක් දාගන්න ලුණු කැඳක් හදන්න, පොල්ගිරි කැඳක් හදන්න සුදුරුවරු ටිකක් දාලා. ඈ සතියේට දවසක් හදන්න විවිධ කොළ වර්ග. දරුවන්ගේ ඇස්වලට දැන් පෙනීමාංශෙන් ගත්තත් ගොඩක් අයගේ පෙනීම දුර්වලයි. ඈ සමී රෝගාංශෙන් ගත්තම සමී රෝග හරියට. කන්වල කන් ඇහෙන්නේ නැහැ. ඈ ඉතින් ඒ වගේ පින්වාදී. ඉතින් රෝග නම් මෙපමණේ කියන්න බෑනේ. දැන් ඔන්න රෝග ගැන කියනකොට කියනවා දේශනාවේ මෙන්න මෙහෙම. ඇසේ රෝග. ඒ ඇසේ රෝග වලට කියන්නේ මොකද? චක්කු රෝග. ඊළඟට රෝග හැදෙනවා කොහෙද? කනේ රෝග. දැන් මම ඔය මෙච්චර වෙලා කිව්වේ බණින් පිට දේවල් නෙමෙයි. දැන් මේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව. ඇසේ රෝගට කියනවා චක්කු රෝග, කනේ රෝග වලට කියනවා මොකද? සෝත. කනේ රෝග. ඊළඟට ගාන රෝග. ගාන කියන්නේ නාසිකාවේ රෝග. ඊළඟට පුතේ ඇති වෙනවා ජීවහා රෝග, දිවේ රෝග. දැන් සමහර ඇත්තන්ට රස දැනෙන්නේ නැහැ, ලුණු රස දැනෙන්නේ නැහැ, උපතින්ම දැනෙන්නේ නැහැ. ටික දවසක් ගිහලා කොයි තරම්
මේ වර්ගයේ රෝගීන් ඉන්නවද? කවදටත්ද අපි කුඩා කාලවල මෙහෙම ලෙඩවල් අහලා තිබුණෙත් නැහැ, දැකලා තිබුණෙත් නැහැ, එහෙම ලෙඩු හිටියෙත් නැහැ. එහෙම ඉස්පිරිතාලවල ගියෙත් නැහැ. දැන් අපි කුඩා කාලේ එහෙම බැලුවම රෝහල්වල රෝහල් පාළු වෙලා ලෙඩු දෙන්නයි තුන් දෙනයි ඔය උණසන්නිපාතයක් ඔය මැලේරියාවක් මොනවා හරි කහ උණක් ඇදුනොත් ඒ කාලෙට විතරයි ලෙඩු ඉන්නේ. ගමේ වෙද මහත්තයා තමයි හම්බෙන්න යන්නේ. ඒ වෙද මහත්තයාත් හොඳ වෙදකම් කළා. සමහර යంత్ర මන්ත්‍ර වලින් පවා බුලත් කොලේට මතුරල සෙත් කරලා තෙල් ටික ගාලා විස බස්සලා විස අද්දලා ඒ වගේ දේවල් තිබුණා. දැන් ඒවා නැති වෙලා ගිහිල්ලා ඒ පාරම්පරික වෙදකම නැති වෙලා ගිහිල්ලා රටෙත් හැදිලා තියෙන්නේ පින්වාදී මං අහගෙන මැසිවිලි නගනවා. පාරම්පරික වෛද්‍යවරු පාරම්පරික වෙද මහත්තුරු නැති වෙන තැන්ට කොහේ හරි කුමන්ත්‍රණ හදලා අද ඒවා පින්වාදී සමාජගත වෙලා තියෙනවා. පාරම්පරික වෙද මහත්තයා නැත්තට නැති වෙන විදියට මං ඒවත් නිරෝගගම ගැන කියනකොට කියනවා. පාරම්පරික වෙද මහත්තයාට ගෝලයක් හදන්න බැරි වෙන තැනට, පාරම්පරික වෙද මහත්තයාට ඒ අවශ්‍ය ඖෂධීය කොලයක් වගා කරගන්න බැරි තැනට, ඒ ඖෂධීය සමහර කොළ වර්ග පාරක ගෙනියන්න බැරි තරගෙන තැනට හදලා තියෙනවා. ඒ කියන්නේ මං අහලා තියෙන විදියට වෙනදි මේ මුගුරු යන මිටියක්වත් පාර ගෙනියන්න බැරි තැනට නීති හදලා තියෙනවා. වෙන දෙයක් නෙමෙයි. සමහර නීති ඇවිල්ලා තියෙනවා. දැන් වෙද මහතුරුන්ට මුගුරු යන මිටියක්වත් පාර ගෙනියන්න බෑ. සමහර නීති. ওই தත්තෙට ගියාට පස්සේ පාරම්පරික වෙද මහත්තයෙක් වෙදකමක් කරගන්නේ කොහොමද? බින් කොඹ ඔවගේ යම් යම් දේවල් තියෙනවා. සමහර ආරක්ෂා වෙන්න ඕන දේවලුත් තියෙනවා. ඒ ආරක්ෂා කරන අතරේ වෙද මහත්තයා වෙදකම කරන්න. මොකද පාරම්පරික වෙදකමක් මේ ලංකාවේ තියෙන මං හිතන්නේ ලෝකේ ශ්‍රේෂ්ඨතම වෙදකම මේ පාරම්පරික වෙදකම. ආයුර්වේදීය කියලා. ඉන්දියාව ලංකාව වගේ රටවල්වල තියෙන මේ ක්‍රමවේද ඒ අතරේ ලංකාව ප්‍රබලයි. එතකොට පින්වාදී දැන් ජීවහා රෝග, දිවේ රෝග, කාය රෝග, කයේ රෝග, සීස රෝග, හිසේ රෝග, කන්නා රෝග, කර්ණ මූලයේ රෝග කියලා කියනවා. ඊළඟට මුඛයේ රෝග, දන්ත මේ දත් වල රෝග, කාසෝ කාසය, සාසෝ ශ්වාසය, පිනාසෝ කියනවා පින්වත්නි පීනස, ඩහෝ කියනවා දැවිල්ල. දැන් ඔය මං කිව්ව දැන් මේ පැය භාගයට වැඩි කාලයක් කිව්ව දේශනාවේ මෙන්න මේ ගොඩවල් වලට දාගන්න ලෙඩවල්. පිනාසෝ පීනස, ඩහෝ දැවිල්ල, ජරෝ මේ උණ, ජරෝ උණ, කුච්චි රෝගෝ උදරයේ රෝග. ඊළඟට පින්වත්නි මුර්ජාව කියලා කියනවා. මුර්ජාව කියලා කියනවා. මුර්ජාව කියලා ලෙඩක් තියෙනවා. පක්කන්දිකා, මුජ්ජා පක්කන්දිකා කියනවා. මුජ්ජා කියන්නේ මුර්ජාව, පක්කන්දිකා කියලා කියන්නේ අතිසාරය. සූලා දැඩි වේදනාව, විසූචිකා, විසූචිකාව, කුට්ටන් කුෂ්ඨ, ගණ්ඩෝ ගඩු, කිලාසෝ කිලාසය, සෝසෝ සෝසය කියලා ලෙඩක්, අපමාරෝ අපමාරය, දද්දු දද, කණ්ඩු කැසීම, ඊට පස්සේ කච්චු කියලා කුෂ්ඨ රෝගයක් ගැන කියනවා පේනවාද. ඊළඟට තවත් මේ ලෙඩක් ගැන කියනවා. කසන වන රෝගයක් ගැන කියනවා පේනවාද. තවත් රෝගයක් ගැන කියනවා කසන වන රෝගයක්. ඊළඟට තවත් කියනවා කුෂ්ඨ රෝගයක් ගැන කියනවා. තවත් කියනවා ලෝහිත පිත්තන් රත් වෙච්ච ලේ ගැන. රත් වෙච්ච පිත, ලෝහිත පිත්තන් කියලා කියනවා. රත් වෙච්ච පිත ගැන කියනවා. ඊළඟට කියනවා මధుමේහෝ මధుමේහය. ඊළඟට අන්සා අන්ස රෝග, අන්සයට වැළඳෙන රෝග. ඊළඟට පිළිකා පිළිකා රෝග, බගන්දලා කියලා කියනවා. බගන්දලා නැමැති රෝගයක් පිළිබඳව කියනවා. ඊළඟට කියනවා මෙන්න මෙහෙම පින්වත්නි, සෙම්ම සමුට්ටාන ආබාධ, පිත්ත සමුට්ටාන ආබාධ, සන්නිපාතික ආබාධ, උතුපරිණාමජ ආබාධ, විසම පරිහාරජ ආබාධ, ඕපක්කමික ආබාධ, කම්ම විපාකජ ආබාධ, මේ සීතං උන්හං ඔම කියනවා. කොහොමද කියන්නේ? පිත්ත සමුට්ටාන, පිත රෝග, පිත් රෝග, සෙම්ම සමුට්ටාන, සෙම් රෝග, සන්නිපාතික තුන්දොස් කිපීමෙන් ඇතිවෙන රෝග, උතුපරිණාමජ ඍතු පෙරලිය නිසා ඇතිවෙන රෝග. දැන් ඔය අපිට වැළඳිලා තියෙන රෝග සෙම් රෝගද, පිත් රෝගද, තුන්දොස් කිපීමෙන් ඇතිවෙන වාපිත් සෙම් කිපීමෙන් ඇතිවෙන රෝගද, ඍතුන් නිසා ඇතිවෙන රෝගද,
විෂම පරිහාරජා විෂම වූ පරිභෝජනයන් නිසා ඇතිවෙන පරිහාරින් නිසා ඇතිවෙන රෝග ඈ දැන් අද කාලේ වාගේ නම් බැලුවාම දන දන මැරෙන බව දන දන වසවිස කනවා විසයි කියලා දන දන තමන් ආරක්ෂා වෙන්නේ ශරීරය ආරක්ෂා වෙන්නේ දෙනෙත නැති වෙච්ච දාට තමයි දෙනෙත වටිනාකම මරණ බිය දැන්ලා අමු අමුවේ මැරෙනවා කියලා දැනෙච්ච දාට තමයි පින්වත්නි දැන් ඔය මේ බණ අහගෙන උනත් ගෙවල් වල කොච්චර ඉන්නවද හිතලා බලන්න පිට තරුණ අය නිකන් මරණයට කැප කරපු ගවයෝ වගේ අනේ ඔය ඇත්තන්ට සුවපත්භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනාව නමුත් ජාතියක් විදියට බැලුවන් අපි ජාතිය විසින් කරගන්න මහා නොමනා අමනෝඥ ක්‍රියාකලාපවල ප්‍රතිඵල දැන් ලෝකේ රටවල් අතින් බැලුවම වසකන රටවල් අතර විස කෙමිකල් වස කන රටවල් අතර ප්‍රධාන තැනක් අපි ගන්න කෙසෙල් ගෙඩියක් ගන්න බෑ ගස් ලැබු ගෙඩියක් ගන්න බෑ කොමුටු ගෙඩියක් ගන්න බෑ ඒක හදන මිනිස්සයා හිතට එකඟ නැහැ එයා වස ඇතුළත් කරනවා එතකොට අපි කෙසෙල් කෙනක් ඉබේ ඉදෙනකම් බලන් ඉන්න සූදානම් නැහැ අපිට සනිකව ඉදෝ ගන්න ඕනේ මේක ඊළඟට වස විස ගේන මිනිස්සයා කොහේ හරි තියෙන ජරාවක් ගෙනල්ලා ඒක අපේ මිනිස්සුන්ට පුරුදු කරනවා මේක කාහන් කියලා එයාට සල්ලි විතරයි ඕන දැකනේ දෙය පෙරදා කොයිද රටක පින්වත්නි මුළු රටම හෙල්ලිලා මහා බිල්ඩින් කඩාගෙන වැටෙනවා දැන් මම මේ අද බණ කියන මොහොත වෙනකොට මේ පෙරේදා ඊයේ පෙරේදා දැක්ක නේද බිල්ඩින් කඩාගෙන වැටිලා පින්වත්නි කොලොම්බියා මං හිතන්නේ නේද පින්වත්නි බිල්ඩින් කඩාගෙන වැටිලා මිනිස්සු යට වුණා එතකොට හිතන්න ජීවිත කොතනද තියෙන්නේ හරි හම්බ කරන දේවල් කොතනද තියෙන්නේ ධර්මය කොතනද තියෙන්නේ අපි ජීවත් වෙන්න ඕන කොතනද කියලා කල්පනා කරලා බලන්න එතකොට විසම පරිහාරජා ඕපක්කමිකා උපක්‍රමකව මේ ඇතිවෙන රෝග විවිධ ක්‍රියාකලාපයන් නිසා කම්ම විපාකජා කර්ම විපාක පරිසන්දීන් වශයෙන් ඇතිවෙන රෝග ඊළඟට සීතලෙන් ඌෂ්ණයෙන් ඊළඟට සීතල ඌෂ්ණය බඩගින්න පිපාසය ඔය වගේ මලපහ වීම මුත්‍රා මේවත් රෝග විදියට හඳුන්වලා තියෙනවා දැන් මුල් කාලේ නම් ඔය රෝග ගැන තමයි කියවෙන්නේ ඔය සමහර ජීවිත තියෙනවා අපිට දීර්ඝ ආයුෂ තිබිච්ච සමහර ශාසනවල ගැන කියනවා ඒ මූලික වශයෙන් මිනිස්සු සිල්වත් ගුණවත් වෙනකොට සීතලයි උෂ්ණයයි ඊළඟට බඩගින්නයි පිපාසයයි මලපහ වීමයි මුත්‍රා පිටවීමයි විතරලු රෝග කියලා තිබුණා කියන්නේ. ඔන්න රෝග ඊළඟට පින්වත්නි සවැත්නුවර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ගිරිමානන්ද භික්ෂුව ලෙඩ වෙලා ආනන්ද හාමුදුරුවෝ උගන්වා වදාලා ගිරිමානන්ද භික්ෂුව වෙනුවෙන් මේ දේශනා කරන්නට කියලා මේ දේශනාව බොහොම දීර්ඝ ලස්සන දේශනාවක් මේ දේශනාව අහලා උන්වහන්සේ ගිරිමානන්ද භික්ෂුව සුවපත් වුණා කියන දස සංඥා දේශනා කළා ඊළඟට අපි ගිය

මුගලන් මහරහතන් වහන්සේට දේශනා කරනවා බොහෝ වඩන ලද මා විසින් වඩන ලද ප්‍රකාශ කරන ලද අගය කරන ලද විශේෂ දැනුමකින් දේශනා කරන ලද සත්‍යයනා කරන ලද සප්ත බොජ්ජංග වඩන්න සත්‍යයනා කරන්න මෙනෙහි කරන්න වඩන්න කියලා දැන් බොජ්ජංග මෙනෙහි කරන්න කියලා මාර්ගෝපදේශණය ලබා දෙනවා උන්වහන්සේට මොග්ගල්ලාන තෙරුන් වහන්සේ පිනවත් දැන් ආශ්වාස කරන්න අමාරුයි ප්‍රාශ්වාස කරන්න අමාරුයි දැඩිසේ ගිලන් වෙලා දැන් දේශනා කරනවා පිනවත් මේ සප්ත බොජ්ජංග පළවෙනි කාරණාව තමයි දැන් යම්කිසි රෝගියෙක් ඉන්නවා නම් රෝගී වෙච්ච කෙනෙක් ඉන්නවා නම් සප්ත බොජ්ජංග වඩන් මෙනෙහි කරන් ඒ තුලින් ඔබට සහනයක් ලැබේවි සුවයක් ලැබේවි දැන් සමහර අයත් අපිට කියලා තියෙනවා ජාතිය නාලිකාව නිත් නාලිකාවට සතුරුරකට මම මේ දේශනා කරන සමහර අයත් කියනවා ආමුදුරනේ එලි වෙනකන් අපි පිරිත් අහනවා අපිට හරි සුවයක් තියෙනවා නිත් නාලිකාවේ සමහර අයත් මට කතා කරලා අපිට කතා කරලා කියලා තියෙනවා සායනහස අපේ ගෙදර රෝගියෙක් ඉන්නවා ඒ රෝගියා ළඟ එලි වෙනකන් නිත් ගුවන් විදුලියේ පිරිත් ශ්‍රවණය කරන්න අපි දාලා තියෙනවා සමහර අවස්ථාවල බත් කවන්න ඕන රෝගියා බත් ටික අතට අරන් කනවා බුදු ගුණ සත්‍යයයි නේද සායනහස කියලා අපෙන් අහලා තියෙනවා එතකොට දැන් රෝගී වෙච්ච කෙනෙක් ඉන්නවා නම් වෙන විකාර නෙමේ වෙන දේවල් නෙමේ තව තවත් ජීවත් වෙමින් තණ්හාසෙන් ජීවත් වෙන්න නෙමෙයි මෙන්න සත්බොජ්ජංග සිහිපත් කරන්න පින්වත්නි සති සිහිය සිහිය ලෞකිකත් අවශ්‍ය කරනවා ලෝකෝත්තරත් අවශ්‍ය කරනවා ඊළඟට යනකොට ඉන්නකොට යාම් ඊම් ඉඳීම් හිඳීම් වලදී මාර්ගඵල ඥානය උපදවා ගැනීමේදී පින්වත්නි මේ හැමතැනම ඔබට අවශ්‍ය කරනවා පින්වත්නි මේ සතිය කියන එක අවශ්‍ය කරනවා පින්වත්නි අර ඒ දණ්ඩේ යන බල්ලා වගේ වෙන්න එපයි කියලා මේ කතාවක් තියෙනවානේ පින්වත්නි ඒ දණ්ඩේ යන බල්ලා වතුරේ පෙනෙන බල්ලට පනිනවානේ පින්වත්නි එක දවසක් බල්ලෙක් ඒ දණ්ඩේ යන දැන් සිහිය නැති වුණොත් එහෙමයි වෙන්නේ එක දවසක් බල්ලෙක් ඒ දණ්ඩක යනවා ඒ දණ්ඩේ යනකොට පින්වත්නි ඒක කියන්නේ ඒ දණ්ඩේ යන බල්ලට උණු වැඩේ කරගන්න එපා සිහිය නැති කරගෙන කියලා ඒ දණ්ඩ යන බල්ලා වතුරේ දැකපු බල්ලා දැකලා හිතුවා තව එකෙක් කියලා බුරල වතුරට පැන්නා. ඒකෙන් මොකද වුනේ? තමන්මයි විනාශයටපත් වුනේ. සිහිය නැති වුණොත් එහෙම පින්වත්නි ගොඩාක් දේවල් නැතිනාස්ති කරගන්නවා. ගොඩාක් දේවල් පින්වත්නි විනාශ කරගන්නවා පින්වත්නි. ඉතින් ඒ නිසා දැන් ඔය ඇත්තෝ ඉන්න කන්දේ දැන් ඔය ඇත්තෝ කන්දක ඉන්නවා කියන්නකෝ. ඉන්න තැනක් මොකක් හරි. ඔතන ලස්සන පේන්නේ නැහැ ඔතන ඉන්නකොට. ඔය ඇත්තන්ට පේන්නේ ඈත කන්දක ලස්සන. ඉතින් ඔයත් දැන් සිහිය නැති වුණාම වෙන දේ කල්පනාව නැති වුණාම පරලොවටත් මෙලොවටත් මාර්ගඵල ඥාන උපදවා ගන්නත් මේ ටික කල්පනා කරන්න පිනවාද එතකොට ඔයත් දැන් ඉන්න කන්දේ ලස්සන පේන්නේ නැහැ ඔයත් අඬ පේනවා ඈතින් කන්දක් දැන් ඔය ඉන්න තැන ඉඳන් වටපිට බලන්න ඔයත් ඉන්න වටපිටාවේ ලස්සන පේන්නේ නැහැ පේන්නේ ඈත දෙයක් ගැන සිහිය නැති වුණාම ඒ එතෙන්ද ගිහිලා කොහොම හරි ඒ කන්දර නගිනවනේ ඒ කන්දර නැගලා බැලුවම මේ පැත්ත තමන් හිටපු තැන ඊට වඩා ලස්සනයි කියලා පේන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ. ඒ නිසා සිහිය උපදවා ගන්න. සිහිය උපදවා ගන්න. ප්‍රශ්න තමන් තුලට දාගන්න එපා. රටේ ප්‍රශ්න දාගන්න එපා. වැඩක් නැති ඒවා දාගන්න එපා. තමා තුල උපදින ප්‍රශ්නත් විසඳ ගන්න. සිතුවිලි පාලනය කර ගන්න. දෘෂ්ටි මායාවට අවු වෙන්න එපා. ඊළඟට පින්වත්නි ධම්ම විජය සම්බොජ්ජංග. එතකොට බලන්න ලෝ පරමාර්ථය පිළිබඳව සම්මුතිය පිළිබඳව හොඳ දැනීමක් ඇති කර ගන්නට ඕන. නිවන් මඟ අවුරණ කරුණ වලින් ඈත් වෙලා සම්මුතිය පරමාර්ථය තේරුම් ගන්න පුළුවන් ශක්තිය. ඊළඟට පින්වත්නි රූපය සරු කරන්නේ නැතුව සසර සරු කරන සත්‍ය ඔය ඇත්ත තුළ ඇති වෙන්නට ඕන. රූපය නැත්තම් ශරීරයනේ සරු කරන්නේ පින්වත්නි. ශරීරය රූපය නෙමේ සරු කරන්න ඕන සසර සරු කර ගන්න. ඊළඟට රූපය සරු කරොත් පින්වත්නි එතන විනාශයක් තියෙන්නේ පින්වත්නි. ගත සරු කරොත් එතන විනාශයක් තියෙන්නේ. හැබැයි සසර සරු කරොත් එහෙම සැනසීමක් එතන තියෙන්නේ. සියලු බැඳීම් මරණයෙන් ඉවරයි කියලා තේරුම් ගන්න. මේක තේරුම් අරගෙන හතර මහා ධාතු විනාශ වෙනවායි කියන කාරණාව තේරුම් අරගෙන දැන් රෝගී කෙනෙකුට නෙමෙයි පින්වත්නි නිරෝගී කෙනෙක් පවා මෙනෙහි කර ගන්නට ඕන. ධම්ම විජය සම්බොජ්ජංගා සියල්ල නැසෙන තුරු කියලා තේරුම් අරගෙන හතර මහා ධාතු විනාශ වෙනවා කියලා දැනගෙන තමන්ගේ ගමන තමන්ම තීරණය කරලා පින්වත්නි අනිත්
සත්‍ය පිළිබඳව දුක පිළිබඳව

නැති කිරීම පිළිබඳව ඒ පසුපස්සේ හඹා ගිහිල්ලා ධර්මය සාකච්ඡා කළ බණ අහලා ධර්ම ප්‍රීතිය ජනිත කරගන්න. ඊළඟට විරිය සම්බොජ්ජංග නිවනට හේතු වෙන බෝධි අංග නූපන් අකුසල් උපදවන්න ඊළඟ මේ නූපන් අකුසල් නූපදින්න වග බලා ගන්න උපන් අකුසල් වැඩි දියුණු කර ගන්න නූපන් කුසල් පින්වත්නි උපදවා ගන්න වීරිය කරන්න කුසල් ඉපදවීම පිළිබඳව ඊළඟට ජීවත් වෙනා වගේම පින්වත්නි සසර දුකින් මිදෙන්න දැන් ඔයත් ජීවත් වෙන උත්සාහ කරනවා වගේම සංසාර දුකින් මිදෙන්නත් උත්සාහවත් වෙන්න අදිෂ්ඨානයක් තියා ගන්න මේකෙන් මැරිලා ගිහිල්ලා නික්මිලා මැරිලා යන්න යනකොට ගෙනියන්න දෙයක් එකතු කර ගන්න පින්වත්නි හිතට හොඳ ශක්තියින් එකතු කර ගන්න ඉතින් ඔන්න ධර්ම අවබෝධය කරගෙන ශරීරයට සැප දෙනවා වෙනුවට ශරීරය පවතින්නට ඕනේ හැබැයි ශරීරය නඩත්තු කළ දැන් සමහර අයත් බලන්න ශරීරයට කොයිතරම් සැප දෙනවද කියලා ශරීරය දැන් එතකොට අසීමාන්තික විදිහට ශරීරයේම ගතේම ඇදලා ඉන්නවා ගත වැහැරෙනවා හැබැයි සිතට ගත්තු දේවල් වැහැරෙන්නේ නැහැ පින්වත්නි ප්‍රීති සම්බොජ්ජංගා සිත කය පිනවීම පිළිබඳව ප්‍රීති සුඛය ප්‍රීති සුඛ ඒකග්ගතා කියලා කියනවා නිවන කරා ගෙනියන්න දැන් ස්වාමින් වහන්සේලානම් සීලය පළුදු කරගන්න නැතුව ප්‍රීතියෙන් සැපයෙන් ඒකාග්‍රතාවයෙන් නිවන් දකින්න තුරා ධම්ම ප්‍රීති කියලා කියනවනේ අපි නේද ප්‍රීතියට කියන්නේ ධම්ම ප්‍රීතිය කියලා ඉතින් ওই විදියට පින්වත්නි කටයුතු කරන්නට මතක තියාගන්න ඕන පස්සද්ධි කියලා කියනවා සංහිඳියාව කාය චිත්ත සංහිඳියාව අරමුණු සොයා යන ඒ අරමුණු වල ක්‍රියා කරන සංහිඳියාව ඇස් කන් ආසාදී පසිඳුරන්නේගේ සංහිඳියාව අරමුණු ගනිද්දී කාය චිත්ත වශයෙන් ගන්න අරමුණු වලදී සංහිඳියාවකින් කටයුතු කිරීම කරාගිකව බැඳිලා ගින්නක් වගේ දැවෙන්නේ නැතුව සංහිඳියාවෙන් කටයුතු කරන්නට මතක තියාගන්න ඕන දැන් ලෙඩ ඇඳගෙන එක තැනකනම් ඉන්නේ මෙන්න මේවා ගැන කල්පනා කරන්න දරුවෝ පවා කල්පනා කරන්න කෙලෙස් සංහිඳියාව ක්ලේශයන්ගේ සංසිඳීම සමාධිය කියලා ඊළඟට කියනවා සිතේ එකඟතාවය සුපිහිටි සිත සමාධිගත වූ සිත ඔබ නිවන කරා අරගෙන යනවා පින්වත්නි අන්න ඒකයි පින්වත්නි හරියට පින්වත්නි මේ සමාධිය කියන එක හරියට අස්වැග්ගි පිටේ තියපු කොමුඩු ගෙඩියක් වගේ වැටෙන්න දෙන්න එපා කියනවා වැටෙන්න දෙන්න එපා කියලා කියනවා වැටුනොත් එහෙම අස්වැග්ගි පිටේ තියෙන කොමුඩු ගෙඩිය අස්වැයා යන වේගයට කුඩු පට්ටම් වෙලා යනවා තමන්ගේ හිතේ සමාධිය පින්වත්නි ශක්තිමත් වෙන්න ඕන මේ සැලෙන්නේ නැති හිතක් තියෙන්න ඕන හදාගත්තු හිතක් තියෙන්න ඕන හදාගත්තු හිත පින්වත්නි විතර්ක වලින් බිඳිලා යන්නේ නැතුව හිත හදාගත්තම තමන්ගේ හිත තමන්ට දකින්න පුළුවන් හදාගත්තු හිත පින්වත්නි තමන්ට ශක්තිය ගෙනල්ලා දෙනවා තමන්ට සැපය ගෙනල්ලා දෙනවා ඊළඟට කියනවා උපේක්ඛා කියලා කියනවා උපේක්ඛා කියන එක හරිය වැදගත් පින්වත්නි සමාජයේ ජීවත් වෙනකොට සම මැදහත් ස්වභාවය මැදහත් ගතිය ඊළඟට වීරිය සමාධිය සමව පවත්වා ගැනීම ඉතින් මෙන්න මේ වගේ දේවල් මේ උපේක්ඛා කියන කොටස ඇතුළට අරගෙන මේක නිවන කරා යන පුදුමාකාර දේශනාවක් ඉතින් ඔය රෝගී තත්ත්වයන් වල ඉන්න ඇත්තෝ පින්වත්නි මෙන්න මේ දේවල් ගැන කල්පනා කරන්න මොග්ගල්ලාන තෙරුන් වහන්සේට මේ දේශනාව දේශනා කරාට පස්සේ උන්වහන්සේ සුවපත් වුණා කියලා කියනවා ඉතින් මම මේ ඔය ඇත්තන්ට යම්කිසි මාර්ගෝපදේශනයක් කළේ මේ දේශනාව ඇතුළෙන් අද පින්වත්නි නිවන කරා යන මාවතට මේ සූත්‍රය ඇත්ත පරිශීලනය කරන්න තේරුම පරිශීලනය කරන්න එන සප්ත බොජ්ජංග වඩන්න රෝගී වෙච්ච කෙනෙක් නිරෝගිමත් වේවි ඒ නිරෝගී සුවය ඔබට ලැබේවායි අදත් ප්‍රාර්ථනා කරනවා ලබන සතියේ නැවත ඔබ සොයා වැඩම කරන බලාපොරොත්තු වෙන්න අතර වෙන්න තමයි මේ සූදානම් වෙන්නේ ලබන සතියේ ධර්ම දේශනාව ගැන ඉංගියක් ධර්ම දේශනාව මුලදීම අද කළා ස්වාමින් වහන්සේලා පිළිබඳවත් ගුරුවරු පිළිබඳවත් එකතු වුණු කරුණු ඇතුළත් දේශනාවක් ලබන සතියේ දේශනා කරන බලාපොරොත්තු වෙන්න අද නතර වෙන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් නිරෝගිමත් වෙන්න, ජාතිය නිරෝගිමත් වෙන්න, ඔබ නිරෝගිමත් වෙන්න, gedara daru pawule yatto නිරෝගිමත් කරගන්න. අද මේ උතුම් දේශනාවේ පින්බර දායකත්වයේගෙන කටයුතු කළේ ධම්මත්තා වීරහේන නාත්තණ්ඩියේ පදිංචි අතුල ගුණවර්ධන මහතා විසින්.
ධම්මත්තා වීරහේන නාත්තණ්ඩිය පදිංචි අතුල ගුණවර්ධන මහතා විසින් තමයි අද පින්බර දායකත්වයේගෙන කටයුතු කරන්නේ. වීරහේන නාත්තණ්ඩිය පදිංචි ඔබතුමාගේ අතුල ගුණවර්ධන මහතාගේ පින්බර බලාපොරොත්තු වසර 3කට පෙර මිය පරලොවගේ 2023 අගෝස්තු 13 පරලොව සැපත් මෑණියන් වන විශ්‍රාමලත් පාඨශාලාචාරිණී හිල්දා සෙනෙහිලතා ගුණවර්ධන මාතා වයස 96යි. පින් පැමිණවීම ඇතුළු මානමින් මිය පරලොවගේ පියාණන් ඇතුළු සියලුම නෑහිත මිතුරන් හට පින් පැමිණවීම කියන බලාපොරොත්තුව තමයි ඒත්තන්ගේ තියෙන්නේ. ඉතින් අතුල ගුණවර්ධන මැතිතුමනි ඔබතුමා නමින් මියගේ විශ්‍රාමලත් පාඨශාලාචාරිණී හිල්දා සෙනෙහිලතා ගුණවර්ධන ඒ ආදරණීය මෑණියන්ට මේ පින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පියතුමාට මේ පින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ ධර්මයේ ශ්‍රවණය කළ ඔබතුමාගේ ඥාති වර්ගයාට සියලු දෙනාට මේ පින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලංකාවාසී ලෝකවාසී බණ ඇසූ ඔබ හැම දෙනාටමත් අතුල ගුණවර්ධන මැතිතුමා ඇතුළු ඒ සියලුම දෙනාටත් net කාර්ය මණ්ඩලයටත් මගේ අම්මා ඇතුළු ඔබ සියලුම දෙනාට උතුම් නිවන් සඳහා මේ දේශනාව ජීවිතයේ විශේෂයෙන් නිවන් දකින්නටත් කලින් අද මේ දේශනාව පින්වත් නිරෝගීතාවය සඳහා ඔයත්න්ට හේතු භූත වාසනා වේවා. තව දේශනා කරන්නට අනන්ත කරුණු ඇති. ඔබේ හිතේ තව කරුණු බුරබුරා නැගෙනවා ඇති මා මේ දේවල් දේශනා කරනකොට. ඉතින් ඒ නිසා නිරෝගිමත් දිවියක් ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා. අනිකාටද නිරෝගිමත් දිවියක් ගත කරන්න උදව් කරන්න උපකාර කරන්න කියන ආරාධනාව අද මේ දේශනාවේදී කරනවා. ඉතින් ඒ වගේම අදත් මම ආරාධනා කරනවා හෝමාගම හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ මගේ විහාරස්ථානයේ ඇතනම් පින්වාදී මේ දවස්වල ඒ ඉදිකිරීම් කටයුතු ගණනාවක අවසන් අධීරවලට පැමිණෙමින් තිබෙනවා. ඉතින් ඇත්තටම ඔයත්න්ගේ ශක්තිය මේ වෙලාවේ අවශ්‍යම කරනවා. ඉතින් අපි ආරාධනා කරනවා අපිට වහලේ කීපයක් හදන්න තියෙනවා. ඒ දානශාලාවෙත් වහලේ හදන්න තියෙනවා. ඉතින් ඒ කටයුතු අපි කරගෙන යනවා මේ වස් කාලේ ඉතාම ඉක්මනින් ඉවර කරන්න බලාපොරොත්තු වෙයි. ඒ වගේම අපි විෂ්ණු කතරගම දෙවියන් වෙනුවෙන් දේවල් දෙකක් හදන්න කටයුතු කරගෙන යනවා. ඉතින් මේවට දායක වෙන්න ඒ ස්වාමීන් වහන්සේලාගේ කුටි කීපයක වැඩ කරගෙන යනවා. ටයිල් කැට වහලේ වලට අවශ්‍ය බඩු අවශ්‍ය දේවල් තියෙනවා. ඉතින් ඔයත්න්ට අපිට දායක වෙන්න ඔයත්න්ගේ ශක්තිය අපිට ගොඩාක් වටිනවා. 0712 5.3 0712 5.3 මට කතා කරන්න කියන පින්වන්ත ආරාධනාව කරමින් අද හැම දිනාටම තුනුරුවන්ගේ සරණ ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම දිනාටම නිවන් සම්පත් ලැබේවා. ඒ ධර්ම දායකත්වයේ දරු හැම දිනාටමත් මේ පින් ලැබේවා. මේ විදියට මම ආශිර්වාද කරනවා.

0: ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති හැමත නිවන් සුව ලැබේවා
1: සාදු සාදු සාදු නෙතෆම් ධර්ම දක්ෂිනා උතුම් වූ ධර්මානුශාසනාවයි එලෙස අවසන් වූයේ පින්වත් දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. අපි ඔබට මතක් කරනවා නෙතෆම් රේඩියෝව සමග පින් පුරන්නට හැකි හොඳම දවස තමයි පොහෝ දිනේ කියන්නේ. ඉතින් ශ්වේත පූජා පින්කම් මාලාව ඔබේ ගමේ විහාරස්ථානයේ ඔබ සංවිධානය කරන්නට කැමතිනම් එකම දිනයකදී දිවිනේ චිරප්‍රකටම ධර්මදේශකයන්න් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් වැඩම කරවල සිදු කරන මේ උතුම් වූ ශ්වේත පූජා පින්කම් මාලාව ඔබේ ප්‍රදේශයේ සංවිධානය කරන්නට ඔබ කැමතිනම් 077 41 51 272 අංකයෙන් අපේ දර්ශනට කතා කරන්න 077 41 51 272 අංකයට. එමනම් ඒ අතරේ අපි මතක් කරනවා උතුම් වූ දඹදිව වන්දනාව සඳහා උතුම් වූ බුද්ධ දේශය වන්දනාව සඳහා ඔබට මඟ පෙන්වන්නේ ට්‍රැවල් නෙත් ආයතනයේ සියලු පහසුකම් සහිතව විශ්වසනීය ආයතනයක් විදිහට ඔබට මඟ පෙන්වන ට්‍රැවල් නෙත් ආයතනයේ ඉදිරි වන්දනා වාරයන් පිළිබඳ විමසීම් කරන්නට ඔබ කතා කරන්න 01162 863 076 716 3672 කියන අංකවලට. ධර්මය සුරේ ඔබේ ජීවිතය ගත කරන්න දිගින් දිගටම නෙතෆම් රේඩියෝ සමග රැඳෙන්නට කියලා අපි ආරාධනා කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ ඔබට පුළුවන්කම තියෙනවා මේ උතුම් වූ ධර්මානුශාසනාව යළි ශ්‍රවණය කරන්නට. ඔබට සම්මා සම්බුදු සරණයි.
2: අද නෙතෆම් ධර්ම දක්ෂිනාවට වැඩමවා වදාළ පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජනීය වන්දනීය වරායායේ සමිත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. සාදු සාදු සාදු. ඔබ සැමට තෙරුවන් සරණයි.
3: නෙතෆම් පිරිත් මණ්ඩපය. ආරණ්‍ය වාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහ පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුව විට දක්වා අකනිටා බඹලුව තෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භය. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණයකොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මේතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුතන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මතුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නාතෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM vir dit Vanderbilt. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nyt-FM. Pirit Mandebjerg. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ඝන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගෙන් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත් වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM. Net FM. Spirit Vanderbilt.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්ප ලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

අදහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුසන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යායනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.